පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපල වලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

රජා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

දුටු ගැමුණු මහරජතුමාණන් විසින් රන්පත කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර නිතර භාවිත කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද ආනුභාව සම්පන්න ගාථා රත්නය ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම උදෙසාත් යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිසත් මෙම ගාථා රත්නය ඔබට ශක්තියක් වනු නියතයි.

0: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
2: Brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක. 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
4: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
5: කවදත් අලුත් කාගේ

0: ඇත් නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවනි, ඔන්න අද දවසෙත් මම ඔබේ නිවහනට ගොඩවදින්නේ අප සංවිධානන් වහන්සේගේ වදනක් මගේ සවන්වලද රැව් පිළිරැව් දෙන අතරතුර. උන්වහන්සේ කියනවා, මම යහපත් එඳේරා වෙමි, මාගේ බැටළුවෝ මාගේ කටහඬ හඳුනති. උන්වහන්සේ යහපත් බැටළු එඳේරා පිළිබඳව කතිකා කරන ඒ සුභාරංචි පාඨය ඔබ සියලු දෙනාම දන්නවා. උන්වහන්සේ තමන් වහන්සේව අපේ ජීවිතවලට අයිති කරගෙන මූලික තැන ස්වාමීත්වය දෙන්නේයි කියලා ආරාධනා කරන්නේ. ප්‍රේමවන්ත දරුවෙනි, උන්වහන්සේ දන්නවා මේ මහ පොළවේ ඇවිදින ජීවිතය ඇතුළේ උන්වහන්සේව නොමැතිව අපට මාවතක් නැති බව. ඉතින් උන්වහන්සේ ඔබේ ජීවිතයේ කවුරුන්ද? ඔබට ඇසෙනවා නම් උන්වහන්සේගේ කටහඬ. උන්වහන්සේ කියනවා, මාගේ බැටළුවෝ මාගේ කටහඬ හඳුනති, මම ඔවුන්ගේ නම කියා හඬ ගසමි, ඔහු මා වෙතට පැමිණෙති. එබැවින් උන්වහන්සේට ඔබේ ජීවිතයේ අයිතිය, අයිතිකාරකම දී ඇත්නම් පමණයි, ඔබ අවනත නම් පමණයි උන්වහන්සේගේ කටහඬ ඔබට ඇහෙන්නේ. අද දවසේදී කල්පනා කරන්න, ජීවිතයේ උපරිමයෙන් උන්වහන්සේට අවනත වන්නේ කෙසේද යැයි ඔබ කතිකා කරගන්න. සමිධානන් වහන්සේ තමන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ මත වගුරුවන සේක. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ හිමිදිරි උදෑසන අපි යහපත් දේ කරමු කියන එකෙන් වචන කීපයක් බලමු. ශුද්ධ කුර්ආනයේ අල්ලා දිව්‍යන් වහන්සේ පැවසුවා, පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් ඔවුන්ගෙන් කවරෙකු යහපත් දේ කරන්නේද ඔහුට යහපත් ජීවිතයක් අපි ලබා දෙන්නෙමු. එවගේම ඔහු කළ ඒ යහපත් දේවල් වලට ලබා දිය යුතු උපරිම පිනත් අපි ලබා දෙන්නෙමු කියා අල්ලා දිව්‍යන් වහන්සේ ඒ අරුතියෙන් කියා තිබෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, අපි යහපත් දේ කළ යුත්තේ මොකටද? එක් කවියෙක් කියනවා, ඔබ ඔබගේ අම්මා හුසෙන් එළියට යවන විට ඔබ අඬ අඬා තමා මේ ලෝකෙට ආවේ. අඬ අඬා මේ ලෝකෙට ආවා. එතකොට අපගේ ඒ ළඟ හිටපු නෑදෑ හිතමිතුරන් ඔක්කොමලා ලස්සට හිනා වුණා. හොඳ ළමයෙක්, ලස්සන ළමයෙක්, සුදු ළමයෙක්, චබ්බි ළමයෙක් කියලා ඔක්කොමලා හිනා වෙයි හිටියා. නමුත් ඉපදිනකොට ඔබ අඬ අඬා ඉපදුනා. නමුත් ඔබ යම් දවසක මරණයට පත්වෙනවා. ඒ මරණයට පත්වෙන විට ඔබ සිනා මුසි මුහුණින් යන්නට ඕන නම්, ලස්සන මුහුණක් ඇතිව යන්නට ඕන නම් ඔබ යහපත් දේවල් කරන්න, ඇත්ත කතා කරන්න, අනිත් අයට උදව් උපකාර කරන්න, දෙවියන්ව නමදින්න, මේ වගේ යහපත් දේවල් කරන්න. එතකොට ඔබ සිනා මුසු මුසින් ඉන්නකොට ළඟ ඉන්නේ නෑදෑ හිතමිතුරන් අඬ අඬා ඉඳී, මපගේ ලස්සන හොඳ එක්කෙනා අපගින් වෙන්වුණා නේද කියලා ඒ වෙනි දවසකට අපි යන්නට යහපත් දේ කරමු.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට.

0: நெட் எஃப்எம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா, கசுனி அண்ட் கெஹான்சா.
1: ஹலோ ஹலோ, குட் மார்னிங் கசுனி அக்கி. குட் மார்னிங், வெரி குட் மார்னிங் ஸ்ரீலங்கா வாசி சேலம் தினாட்டு. ஒக்டோபர் தேவனிதா சிக்குராதா போதே ஹாய் வினாடி பஹாய் வெலாவ. இதின் அது ஒக்டோபர் மாச தேவனிதாவஸ் கொஹோமத கெஹான் சாயா பட்டன்கான லாஸ்து வென்னே.
2: ඉතින් අදත් හරිම ලස්සන හරිම ෆ්‍රෙෂ් දවසක් අසුනයක් කිය. අද කරන්න තියෙන දේවල් අපි අදම කල්ල ඉවර කරමු. අපිට තියෙනවනි කසුනයක් කිය, අද අපි මේ වැඩ ටික කරලා ඉවර කරනවා කියලා එකක්. එතකොට එහෙම කළාම හිට දවසට අපිට වැඩ ඉතිරි වෙන්නේ නැහැ. අනිත් එක, මේක නිකන්ම අපි දැන් අද වැඩේ අද ඉවර කරගන්නවා කියන එක නිකම්ම දෙයක් නෙමෙයි. මේක අනාගතයට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. මේක අපේ අනාගතයට, අපේ අනාගත ජීවිතය වෙනස් කරන්න පුළුවන් හොඳ ගතිගුණයක්.
1: ඉතින් අපි හොඳ ගතිගුණ අර ඊයේ කිව වගේම වපුරවමු නේද? බෝ කරගමු නේද?
2: අනිවාර්යෙන්.
1: ඉතින් එහෙනම් හොඳට මතක තියාගන්න, ඊයේ ඔක්තෝබර් පළමු වෙනිදා අලුත් මාසයක් අපි හරිම ලස්සනට පටන් ගත්තා. අපි ගොඩාක් සිතුවිලි අලුත් කරගත්තා. අපි තිබුණ දේවල් අපි මතක් කරගත්තා. ළමා වැඩිහිටි කියන සංකල්පය ඇතුලේ අපිට කරන්න පුළුවන් මොනවද කියලා මං හිතන්නේ තනි තනිවම අපි හිතුවා. එහෙම නේද කියන්නේ?
2: අනිවාර්යෙන්ම.
1: ඉතින් මට කියන්න තියෙන්නේ අද මේ ඔක්තෝබර් දෙවනිදාවෙත් අපි හැමෝටම අපි මෙහෙම හිතමු කියලා. මමත් ළමෙක්, ඔබත් ළමෙක්. දවසක ළමා ඔබ වැඩිහිටියෙක්. ඒ දවස වැඩිහිටි ඔබ ළමෙක්. දවසක වැඩිහිටි ඔබ ළමෙක්. මේ අපි අමතක නොකළ යුත්තක්. අය කියන්න ඕනේද?
2: අනිවාර්යෙන් කියන්න.
1: මමත් ළමෙක්, ඔබත් ළමෙක්. දවසක ළමා ඔබ වැඩිහිටියෙක්. ඒ දවස වැඩිහිටි ඔබ ළමයෙක්. දවසක වැඩිහිටි ඔබ ළමයෙක්. මෙය අපි අමතක නොකළ යුත්තක්. ඉතින් අපි හැමෝම පතමු ළමා වැඩිහිටි අපට සුබම සුබ කාලයක්. මටත් වාසනාවක්, ඔබටත් වාසනාවක්, ළමා පරපුරටම වාසනාවක්, වැඩිහිටි පරපුරටම වාසනාවක් කියලා හිතමු අපි හැමෝම. එතකොට මුළු රටටම ලෝකයටම එය වාසනාවක්.

0: සුනියකි මේ දන්නවද මේ කවුද කියලා?
1: කවුද කියලා කියන්නකෝ.
0: මේ තමයි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනීය BMSC ශාස්ත්‍ර ස්ටුඩියෝ එකට ආපු අපේ දීපජ තිරසර. මෙයා ඉන්නේ දහවස්සරේ මෙයාගේ ස්කූලේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් කොලෙජ්.
1: දීප කියලා තමයි මම එයාට කියන්න ආස. ආපහු සම්පූර්ණ නම කියන්න.
0: දීපජ තිරසර.
1: ලස්සනයිනේ. දීපජ තිරසර BMSC ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා ජයග්‍රහණය කරලා ඔන්න අද නැත FM ඇල්ෆා ස්ටුඩියෝ ආවා. දීපජ, ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
1: දැන් මොකද හිතෙන්නේ ජයග්‍රහණය ගැන?
2: හරිම සතුටුයි.
1: ඔයාගේ කටහඬත් හරිම වාසනාවක්. ඔයාගේ කටහඬ හරිම ලස්සනක් නේද? ජයග්‍රහණ ගොඩක් තියෙනා නේද දීපජ? අපි ජයග්‍රහණ වලින්ම කතාව පටන් ගමුද? කියන්න බලන්න ජයග්‍රහණ ගැන.
2: ඇත්තෙම මගේ මුලින්ම දක්ෂතාවය හඳුනගන්නේ රත්නපුර රදඩම්පේ පාතිමක විද්‍යාලයේ ශාන්ත පෙරේරා විදුහල්පතිතුමා. එයා තමයි මට මේකට මාර්ගය සකසලා දුන්නේ. මං විශේෂයෙන්ම එයාට ස්තුතිවන්ත වෙනවා. මගේ ජයග්‍රහණගත හොත් මම ප්‍රියංගා බණ්ඩාර නැන්දාරහා, ඒ කියන්නේ ෆියුචර් ලීඩර්ස් කණ්ඩායමේ යනවා ඉන්දියාවේ බැංගලෝර වල අක්ෂරයි ස්කූල් එකේ නාට්‍යක රඟපානක වේදිකා නාට්‍යයක්. ඒකෙදි මට සහතිකයක් හම්බෙනවා. එතකොට කවි ගායනය සඳහා කවි සංගමයක මම ඉන්නවා. ඒකෙදි මට සම්මාන සහතික හම්බෙනවා. එතකොට කවි ගායනයෙන් මට රත්නපුර ප්‍රාථමික විද්‍යාලයේදීත් ප්‍රථම ස්ථානයට සහතිකයක් හම් වෙනවා. ඉතින් ඒව තමයි මගේ ජයග්‍රහණ.
1: ඔන්න ඔය වගේ ජයග්‍රහණ අරගෙන සහතික අරගෙන එතකොට කුසලාන නේද? කුසලාන අරගෙන අද ඇවිත් ඉන්නවා ඇල්ෆා ස්ටුඩියෝ එකට එයාගේ දක්ෂතාවය හැමෝටම කියන්න.
0: ඔව් කසුනියකි, මේ ඉතින් ඉන්නේ නිකම්ම නිකං වැඩෙක් නෙමෙයි. මෙයාට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දැන් අපිට කිව්වා රඟපාන්න පුළුවන්, ඊට පස්සේ කවි කියන්න පුළුවන්, කවි ලියන්න පුළුවන්, ඊට පස්සේ ඩබින් කරනවලු. ඉතින් බලන්නකො කොයි තරම් දේවල් ගොඩක්ද කියලා.
1: ඒ නිසා ඉතින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවිල්ලා පොත් අරගෙන ඒ අසිරියත් විඳින ගමන් BMSC නැත් FM ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා ඒ අසිරියත් විඳගෙනම ආවනි අපේ ප්‍රධාන පැතිරි අසිරියත් විඳගන්න. දැන් කියන්න බලන්න BMSC ආවේ ඇල්ෆා ස්ටුඩියෝ එන්නද කොහොමද?
2: මම ඉතින් පොත් අරගෙන මට අම්ම කිව්වා නෙත් FM එකේ ඇල්ෆා ස්ටුඩියෝ එක තියෙනවා කියලා. ඉතින් මට ආසිතන මං ආවා.
1: ටැලන්ට් එක පෙන්නන්න නේද?
2: පෙන්නන්න අනිවාර්යම.
1: ටැලන්ට් එකෙන් ඉදිරියටම යමු දීපජ. සුබ වේවා. අපි හැමෝටම තියෙනවා හරිම ලස්සන හැකියාවක්. අපි හැමෝටම තියෙනවා ගෙහන්සා හරිම ලස්සන අනන්‍යතාවයක්. අපි සමහර වෙලාවට අපි ළඟ තියෙන ආවේනික ලක්ෂණ අපි අමතක කරනවා. අපි ළඟ තියෙන අනන්‍යතාවය මොනවද? මට තියෙන දේ, මගේ විශේෂතා මොනවද? එහෙම කියලා අපි අමතක කරනවා. අපි හොයනවා අනුන්ට තියෙන විශේෂතා මොනවද, අනුන්ට තියෙන ලක්ෂණ මොනවද, එහෙම වෙන්න මට බැරිද? එහෙම හිතන එක හොඳයි, එතනට යන්න හිතන එක හොඳයි. ඒක යහපත් ගුණාංගයක් නම්, හොඳ ක්‍රියාවක් නම්. හැබැයි ඊට කලින් මම නම් ආස මගේ තියෙන අනන්‍යතාවය, මගේ තියෙන විශේෂ ලක්ෂණ හඳුන ගන්න. එතකොට නේද අපිට ලස්සන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ.
0: අනිවාර්යයෙන්ම.
1: ජය වේවා. තමන්ගේ හැකියාව අඳුනගෙන ඉස්සරහටම යමු.

0: අගරජු මමයි ඔබේ ඔබ මා රැජින තමා. අමතමයි ඔබට මගේ පෙම්ලව රචිතා කියා.
1: කස්සනියකි දෙඟ කියනන අගරජ මමයි ඔබේ
0: ඔබ මා රැජින තමා.
1: දැන් මට ඕක ඇහෙද්දී මට හිතුනේ අගරජ රැජින කියද්දී මගේ අම්මවයි තාත්තවයි. මොකද මට මගේ අම්මවයි තාත්තවයි අනිවාර්යෙන්ම අග රජෙක් නෙමේ ලොකු රජෙකුයි රජිනකුයි.
0: ඒකනේ. දැන් අපි සින්දුවලින් එහෙම හිතන්න පුරුදු වෙලානේ තියෙන්නේ නේද?
1: හැම
0: සින්දුවකම හරි ලස්සන කතාවක් තියෙනවනේ නේ. ඉතින් ඒ කතාව අපිට දැන් මම කියවනේ අපේ කතාවනු ගොතා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මෙහෙම හිතමු. අග රජ රැජින ගෙදර අම්මා තාත්තා එතකොට අපේ ඉස්කෝලේ ගියාම අපේ ගුරුවරු නේද? මේ වෙලාවේ දැන් ස්කූල් වෑන් එකේ යනවා නම් ඔයාගේ ස්කූල් වෑන් එකේ අංකල් නේද? එතකොට උදව්වට ඉන්න නැන්ද මාමා නේ? මේකල තමයි ඔන්න ඕගොල්ලන්ගේ අග රජ රැජින වෙන්නේ නේද?
1: දැන්
0: අපි උදේට එක්කගෙන එනවනේ අපේ රියදුරු මහත්තයා. දැන් ඔන්න අද නම් අපේ සුගත්. හරිද? ඉතින් එතකොට අනේ අපිව පරිස්සමෙන් එක්කගෙන එන අපි නම් ඉතින් චුට්ටක් නිදාගෙන එහෙම කරගෙන නේන්නේ නේද? එතකොට අන්න අපිව බලාගෙන පරිස්සම් කරගෙන එක්කගෙන යන අපේ රියදුරු මහත්තයා. ඊට පස්සේ අපිව ඇවිල්ලා දැන් අපි ආයතනයක නම් වැඩ කරන්නේ අපි වැඩ කරන තැන අපේ අනිත් කට්ටිය නේද? ඉතින් ඒගොල්ලෝ ඇයි අපිට එහෙම හිතන්න බැරි? හැමෝටම මාර ගෞරවයක් තියෙනවා ගෙහන්සා. දැන් අපි ඒක එච්චර හිතන්න පුරුදු වෙලා නැහැ නේ.
1: අනිවාර්යෙන්.
0: දැන් අපි හිතන්නේ මම තමයි මෙහෙම මම තමයි මෙහෙම මම තමයි මෙහෙම කියලා තමයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. මම මෙහෙමයි වගේම මගේ ළඟ ඉන්න කෙනත්

0: යන්න රඟපාන මේ ඔක්කොම පුළුවන්. අපි වේදිකා නාට්‍යයක කොටසක් කරලා පෙන්නමුද? හාද හා නියමයි. එහෙනම් වැඩේ පටන් ගමු. බලන්න Facebook live එකෙන් අපි තව විනාඩි 3කින් එනවා. ඊට කලින් අපි මේක අහමු. හා හරි.
1: රසම රස peer ගෙඩි දෙකක්ම තියෙනවා. එකක් නම් මගේ සාක්කුවේ. හැබැයි යාළුවාවෝ දෙන්නෙනවා. කමන්නේ. මම තනියම කනවා. ගහෙත් එකක් තියෙනවා. මේක කාලම කඩා ගන්න ඕනි. හම් යම් යම් යම් හම් යම් යම් යම් හරිම රසයි. ඕමින් නොමින් මම මේ peer ගෙඩිය කොහොම හරි කඩා ගන්න.
0: මෙතන එක කල්ල වෙන්න අපි Facebook live එක යමුනේ. තව විනාඩි දෙකක් තියෙන අපේ Facebook live එක යන්න. ඉතින් අපි බලමු ගිහිල්ලා මෙයාගේ දැන් රංගපාන විදිය අපි කරලම වෙන්නමු. ඒ peer කන විදියට නම් මට නම් දැන් හොලත් කමන්නේ. peer ගෙඩියක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා නේ. ඔහොම මේ නහකන මේ ලස්සනම vibe එකෙන් හොඳම morning vibe එකෙන් ඔයාගේ දවස හොඳම vibe එක කරගන්න.
2: Net FM Alpha Studio with Vishan Kaya, Kasuni and Gehansa. FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. Velava oba veta gena enne.
3: Adama ranna phone nikai. Ai hetata danni.
4: Vishwase wanga kiwa ekka singa simpa pay.
5: Ikada loda ticket ekak gewanna adama oyage smartphone ekak araganna.
0: Net FM Alpha Studio velavu de 6 vinadi 21 kai.
4: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ.
5: හිට නෙමේ අද
4: විශ්වාසය වග කීමයි සිඟ එකේ තියෙන්නේ.
5: අදම ගන්න ෆෝන් එකයි.
4: ඇයි හෙටට දාන්නේ?
5: විශ්වාසය වග කීම එක සිඟ සිම්ප පේ.
4: හිටට නොදා ටිකටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ.
5: හිට නෙමේ අද
4: විශ්වාසය වග කීමයි සිඟ එකේ තියෙන්නේ.
5: අදම ගන්න ෆෝන් එකයි.
4: ඇයි හිටට දාන්නේ?
5: විශ්වාසය වග කීම එක සිඟ සිම්ප පේ.
4: හිටට නොදා ටිකටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
2: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672. NetFM Alpha Studio
9: brought to you by
10: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevitayak
11: Saukhya Sampanna Adhyapanayak Udesa Imarshi Prakashana Vetin Vice Abhyasa Pot Malawa Dan Obata Laba Gata Heka.

0: Net FM Alpha Studio. Alpha Studio.
1: दीवार है देखिए वेस नुबला दुख विदिना है ठीक टूटी मी අප පෝෂණය කරන්නට ඇස් අතරට කඳුලක් උනමි. නුඹේ වෙහෙස දැක හොඳින් ඉගෙනුම ලබා මතුදාක නුඹ මැව් සීන් ඉටු කර ලන්නෙමි.
2: හරිම ලස්සනයි. ඒ අප්පච්චි ගැන තමයි දීපජ ලියලා තියෙන්නේ. ඊළඟට අපේ මේ දීපජ අම්ම ගැන ලියපු නිසදැස. ලේ කිරි කරපුවා මාහට විඳා දුක් මා ඇති දැඩි කරන්නට දුක් නොවියන් අම්මේ කිසිදාක සැනසුම ගෙන දෙමි මතුදාක. අපි දීපජකින් විස්තර අහමු. දැන් මෙහෙම ලියන්න කවුද පුරුදු කරේ, කොහොමද දීපජට මෙච්චරට ලස්සන්ට ලියන්න පුළුවන් වුණේ කියලා අහමු. කියන්නකෝ.
3: මට ඒක පුරුදු කරේ සංකලන සදස් කවි සංසදයේ බණ්ඩාර රාජපක්ෂ සර්. එයාට මං මේ අස්ථති විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ නිසදැස්. එතකොට කවි ලියන්න, කවි කියන්න උදව් කරාට මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.
2: ඒකනේ. ඉතින් අපි හැමදේම මතක තියාගෙන ඉන්න ඕන නේද? හරි. දැන් ගෙහස්සට මොනවද අහන්න තියෙන්නේ දීපජගේ?
1: මට අහන්න තියන්නේ මල්ලි, දැන් මේ ගොඩාක් දේවල් කරනවනේ, දැන් කිව්වා එක එක ඒවා කරනවා කියලා. එතකොට දැන් මේ ඩ්‍රාමා කරනවා කිව්වනේ, මේ රඟපාන්න පුළුවන්, ඔයාට හොඳට රඟපාන්න පුළුවන් කියලා ඔයාට හරියටම තේරුනේ මොන කාලේ වගේද?
3: මම ඒක තේරුම් අරගත්තේ 8:03 වාරයේදී.
1: ඒ කොහොමද?
3: ඒක තේරුම් අරගන්නේ නාට්‍ය උගන්වන ටීචරා තමයි මම ඒක තේරුම් අරගන්නේ. අපි කලාප තරඟයකට යනවා 8:00. ඒකෙන් තමයි මම දැනගන්නේ මට නාට්‍යවල රඟපාන්නත් පුළුවන් කියලා.
2: හා, දැන් අර ඉස්සෙල්ලා නාට්‍යයක කොටසක් කරලා පෙන්නවානේ. ඒක හැබැයි මේ දැක්කේ නෑනේ Facebook Live එකේ කට්ටිය. අපි බ්‍රේක් එකේදී ඒක පෙන්නනවා කියන පොරොන්දුව දෙමු.
1: හා,
2: මෙතන අර මෙඩල්ස් ගැන කතා කරා, සර්ටිෆිකේට්ස් ගැන කතා කරා ගෙහන්සා. අපි අහමු අපේ දීපජකින් මෙතන තියෙන සර්ටිෆිකේට්ස් අතරින් ඔයාට විශේෂම සර්ටිෆිකේට් එක මොකක්ද? සහතිකේ මොකක්ද?
3: මට වටින්නේ
2: ඔක්කොම වටිනවා.
3: වටිනවා, නමුත් විශේෂයකට දෙන්නේ මම ඩිප්ලෝමා එකෙන් අරගත්ත සර්ටිෆිකේට් එක තමයි.
2: ඉන්දියාවේ ගිහින් ඒ ලබාගත් අත්දැකීම ගැන මම ආසයි දීපජකින් දැනගන්න.
3: ඒක ඉතාමත් හොඳ අත්දැකීමක්.
2: මොනවද ඔයා ගිහිල්ලා ඉගෙනගත් අලුත් දේවල් ඔය වයසට?
3: ඒ රටේ තියෙන සහජීවනය, එතකොට අපි තව කෙනෙක් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ, ඒව තමයි තියෙන ඉගෙන ගත්තේ.
2: අනේ, දැන් Facebook Live එක ඇට නම් පේනවා දීපච ඉන්දියාවේ ගිහිල්ලා බැංගලෝර් නේද? ගිහිල්ලා ඒ ලබාගත් සහතික වගේම එතන ඒ මතක සටහන් අපිට Facebook Live එකෙන් බලා ගන්න පුළුවන්. පොඩි කවියක් කියමුද එහෙනම්?
3: හරි,
2: කියමු.

0: ஏ
1: அருமே வேதிகா நாட்டியக கட்டஹாண்டு දීපචර තියෙනවා නේද?
0: ඕ අනිවාර්යයෙන්ම.
1: මොකද වේදිකා නාට්‍යවල මයික්ස් නැහැනේ කියන්සම්. එතකොට ඒ ප්‍රේක්ෂකා ගාරේටම හෙන්න සද්දට කතා කරන්න ඕන නේ දීපජ?
0: ඔව්.
1: ඒ හැකියාව හොඳට දීපජගේ කටහඬේ පිහිටලා තියෙනවා.
0: ඔව්. දැන් දීපජ මේ පුංචි වයසට ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවනේ කස්සුණියක් කි. ඉතින් මම දැනගන්න කැමතියි යාගෙන් කොහොමද මේ ගමන ඇතුළතදී එයාගේ අම්මගෙන් තාත්තගෙන් එයාට ලැබුණ සපෝට් එක කියලා.
2: විශේෂයෙන්ම අම්මගෙන් සහ අප්පච්චිගෙන් තමයි ලොකුම සපෝට් එක ලැබුණේ. ඒගොල්ලෝ මාව තරඟ වලට යොමු කරා. එතකොට දහම් පාසලේ තරඟ තියෙනකොට ඒවට යොමු කරා. එතකොට ෆියුචර් ලීඩර්ස් එකේ තරඟ තියෙනකොට ඒවටත් යොමු කරා. ඒවයින් තමයි මම ඉතින් ගොඩක් ඉස්සරට ආවේ. මගේ පිටිපස්සෙන් යෝධේ වෙනල්ලක් වගේ ඉන්නේ අම්මයි අප්පච්චි ආච්චි සීයා විශේෂයෙන්ම නංගි තමයි ඉන්නේ.
1: චුටි නංගිගේ නම් මොකද්ද පැටියෝ?
2: හිසලි දිවෙඤ්ඤා.
1: හිසලිගේ වයස කීයද ඔයාගේ චුටි නංගිගේ?
2: අවුරුදු 11යි.
1: දැන් අයියට කීයද?
2: මට අවුරුදු 15යි.
1: අයියට අවුරුදු 15යි නංගිට අවුරුදු 11යි. ෂෝක් නේද බැඳීම? නංගි තමයිලු වැඩිපුරම පිටිපස්සේ ඉන්නේ. හරි මේ ගැහන්සා ඉස්කෝලේ ගැන කියමුනේ.
0: හා ඔව්. දැන් අමල්ලි ඉන්නේ කොහෙද? ප්‍රින්ස් ඔෆ් වේල්ස් නේ. ඉතින් අපිට කියන්න ගුරුවරුන්ගෙන් ඔයාගේ යාළුවන්ගෙන් ඔයාට ලැබුණ සපෝට් එක කොහොමද?
2: මම 9 වසරෙදී මගේ දක්ෂතා හඳුර ගන්න දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනා තමයි ශ්‍රේණි ප්‍රධාන හාමුදුරුවෝ. ඒ කියන්නේ සුමන හාමුදුරුවෝ සහ මේ 9 වසරෙදි මම පන්ති බාර හිටපු මයිකල් ඩන් සහ එතකොට 10 වසරෙදි දැන් මම ඉගෙනගම ලබන පන්තියේ පන්ති බාර නිලංකා මදුභාෂිනී ටීචර් තමයි ඉතින් මගේ දක්ෂතා හඳුනගන්නේ.
1: අන්න බලන්න අම්මා තාත්තා ගුරුවරු දක්ෂතා අඳුනගත්තට පස්සේ මේ දරුව කොච්චර දුර ටිකෙන් ටික යනවද නේගේ හංස. කවුරු හරි අපිට පාර පෙන්වන්න ඕනේනේ. දැන් අපි සමහර වෙලාවට ගමනක් යනකොට අපිට පාර දන්නේ නැත්නම් අපි අහනවනේ කොහේද අපි වාහනේ යනවනම් චුට්ටක් නවත්තලා මෙතන තව චුට්ටක් දුරයිද කොච්චර දුර තියෙනවද එහෙම කියලා අහනවනේ. කවුරු හරි පාර පෙන්වුවහම මේක කොච්චර ලොකු උදව්වක්ද අපිට නේගේ හංස.
0: අනිවාර්යයෙන්ම.
1: ඉතින් මේවා මං හිතන්නේ අපිට උදේම ලැබෙන හරිම ලස්සන වචන. උදේම අපිට අහන්න ලැබෙන හරිම ලස්සන අදහස්. ඉතින් අපි මේ දේවල් එක්ක තවත් දවස ලස්සන කරගෙන යමු ඉතින් නේ. ඔබ මින් අහගෙන අපි විරාමයක් අරගෙන දීපචත් එක්ක මෙනවාද ලස්සන කේක් එකක් කපන්න. ඒ වගේම තව ලස්සන දේවල් ගොඩක් බෙදා ගන්න NetFM Facebook Live එකේ ඉන්නකෝ.
3: NetFM Alpha Studio. Alpha Studio.
4: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
5: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසය වගේ කීමයි සුභ එකේ තියන්නේ.
6: ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: මම වැලිමඩ ආර්යසේන. මට කප්පේ මහන්සියක් එක්ක හතියක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ. පස්සේ මම නෙත්ෙස්ටෙන් ගොන්නේ දිලින් දැනගත්ත දෙවනගල කොමල්බන්දුල ඉරප්පරම වෛද්‍යතුමා ගැන මාස 3ක් දිගට ප්‍රතිකාර ගත්තා. දැන් මට හොඳටම සුවයක් තියෙනවා. ඒක පරීක්ෂණයක් කරගන්න ලැබුවා. ඒක නෝමල් කප්පේට වත්තර තියෙනවා. දෙවනගල කොමල්බන්දුලම මැච්චුවාට අනේ කවරක් හින්දෙනවා.
7: කතා කරන්න 0777 3940.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
10: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
11: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
3: Net FM Alpha Studio with Vision Kaya, Kasuni and Gehansa.
1: Net FM Alpha Studio de haye vinadi 36 velawa upandina subapathum tika ahalama api ara lassana kathawa keke hitiyane deepaja egena hamu gehansa ada api lokuma loku rasama rasa kavi keke ekak thamai kapanne deepachat ekka hari mama lasti
12: අද තිරිප්පනේ මහානාම මහාවිද්‍යාලයේ අට ශ්‍රේණිය ඉගෙනම ලබන මෙත්සර තරිඳු ධර්මසේනගේ 13 වෙනි උපන්දිනයේ කියලාවල් තියෙනවා. අද මගේ තාත්තගේ උපන්දිනේ කියලා KA අජන සමන් කුමාර එයාට විශ් කරනවා කියලාවල් තියෙනවා. ඒ වගේම ටියානා ඔෂිනි එයාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරලා තියෙනවා එයාගේ පවුල හැමෝම. අද මගේ උපන්දිනය කියලාවල් තියෙනවා නිලානි සුරංගිකා. අද හුණමුල්ලෙන් තුෂාර ගේ පන්දිනේ සමරනවා කියලා යාගේ බිරිඳයි යාගේ දරුවෝ වල තියෙනවා.
1: මේ හැමෝටම අපි ප්‍රාර්ථනා කරමු අද සුබම වෙන්න කියලා, දිව්‍යම සරුම වෙන්න කියලා. දීපච ෆේස්බුක් ලයිව් එකේ කියාගෙන ආවනි කතාවක්, අපි ඒක අපහු කියමුද? ඔයාගේ අර සංගම ගැන, සංගමේ කටයුතු ගැන.
2: සංගමේ කටයුතු ගත්තොත් අපේ ඉස්කෝලේ අවුරුදු 8කට පාරක් වෝක් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සැමරුවා මේ ළඟදී 150 සංවත්සරේ අපේ ඉස්කෝලේ. ඒකට පාගමනක් තිබ්බා. ඒකෙදි ඇත්තෙම ගත්තොත් රියනියාමක සංගමයෙන් අපි රැන්කර්ස්ලා වශයෙන් ගොඩක් වෙහෙසුණා.
1: රියනියාමක සංගමය.
2: ඔව්.
1: එහෙමද ඒකේ නම තියෙන්නේ? නැත්නම් රථ වාහන සංගමය.
2: ඒක ඉංග්‍රීසියෙන් කෙටි කරලා තියෙන TCU කියලා.
1: හා.
2: ට්‍රැෆික් කන්ට්‍රෝලින් යුනිට්.
1: හා හා.
2: ඒකේ මම ජූනියර් සර්ජන් රැන්ක් එක දක්වා වැඩ කරා.
1: ඒ පෙනුමක් තියෙනවා පොඩ්ඩක් ගහන්ස නේද? ඉතින්.
2: එතෙන් ඊටසේ මට රට යන වැඩයි, එතකොට පන්දි ඉගෙනුම ලබන වැඩයි, අර අතපසු වෙන්න පොඩ්ඩක් එහෙම එහෙ තිබ්බ නිසා ඉතින් මම අයින් වුණා. නට සංගමයට මම මේ වෛර කරන්නේ, මං හරි ආදරේ සංගමයට. يعني මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඔව්. මාව නිතරම ඉතින් දැක්කාම කතා කරනවා, මොකක් හරි කරදරයක් වුණොත් ඉතින් එනවා. එහෙම ඉන්නවා.
1: දැන් බලන්න ගියන්සා, අපිට මේ දක්ෂව හම්බුනේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ BMIC චල්ෆා ස්ටුඩියෝ එකේ. බලන්න කියා කොච්චර මේ පරාසයක කටයුතු කරනවද කියලා.
2: ඒකනේ
1: රංගපානවා, හඳ කැවීම කරනවා, ඊළඟට නිවේදන කටයුතු, ගායන කටයුතු කරනවා. දැක්කනේ ලස්සනට කවි කියන්න පුළුවන්.
2: කවි ලියනවා.
1: ඌ කවි ලියනවා. ඒ අතරේ රිය සංගම් ඒව මේවා නේද, රෑන්කින්, හරි ෂෝක්, ඒ වගේම හොඳට ඉගෙන ගැනීමේ කටයුතුත් කරනවා. මේ හැම දෙයක් තුළින්ම පැටිය කියන්න බලන්න, අනාගත බලාපොරොත්තුව මොකද්ද? මොනවද, කොයි වගේ සැලැස්මක්ද ඔයාට අනාගතය ගැන
2: තියෙන්නේ? ඇත්තම ගොත් මං අනාගතේ වෛද්‍යවරයෙක් වෙන තමයි බලාපොරොත්තුව.
1: තව මොනවද තියෙන සැලසුම්?
2: තව ඉතින් වෛද්‍යවරයෙක් වෙලා පිටරට තමයි රස්සාව කරන්න හිතන් ඉන්නේ. එතකොට ලංකාවට ඇවිල්ලා අම්මට තාත්තට සලකගෙන, නංගිට සලකගෙන, නංගිට ආරක්ෂාව දීලා ඉන්න තමයි මං ලෑස්ති
1: වෙන්නේ. අනේ නංගි ගැන නිතරම කියනවා.
12: නංගිට ගොඩක් ආදරෙයි වගේ.
1: බලන්නකෝ. ආ හොඳයි. අනේ කොච්චර හොඳයිද අම්මා තාත්තත් එක්කේ තියෙන බැඳීම්, සහෝදර බැඳීම්, අක්ක නංගි අයියලා මල්ලිලා නේද? එතකොට මේ අපි යාළුවෝ දැන් අද ඉඳලා අපිත් ලොකු යාළුකමක් තියෙනවනේ නේද ඉපජ? ඇල්ෆා ස්ටුඩියෝ අඩිය තිබ්බ කියලා කියන්නේ ඔයාගේ ජීවිතය ආයේ ඉතින් සරුසාර වෙනවාමයි. ඉතින් මේ යාළුකම්, හිතවත්කම්, සුහදකම්, ආදරකම් මේ හැමදේම ගෙහන්සා අපිව පෝෂණය කරනවා, අපේ අනාගත සාර්ථක කරනවා නේද?
12: අනිවාර්යෙන්ම.
1: එහෙනම් අපි සමුදමු අපේ යාළුවට.
12: හා. ඉතින් මේ තමයි ප්‍රින්ස් ඔෆ් වේල්ස් කොලෙජ් එකේ 10 ශ්‍රේණිය ගණම ලබන දීපජ තිරසර.
1: දීපජ තිරසර සුබ පැතුම්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ BMSH Alpha Studio ඇවිත් ජයග්‍රහණය කරපු ගොඩක් අය මේ සතිය පුරාවටම Alpha Studio හැඩ කරා නේද? ඉතින් ඊයේ දැක්කනේ අර ලොකු කැමරාසේ මරගෙන කුරුල්ලන්ගේ ෆොටෝස් ගන්න මේ ඇඟ චූටි හැබැයි කොහොමද යාගේ වැඩ ගන්න ෆොටෝස් නේද? ඉතින් මේ හැම දෙයක් එක්කම අපිට හරි සතුටේ අපේ ඊළඟ පරම්පරාව අපේ රටේ අනාගතය ගැන මේ තමයි අපේ ඇල්ෆා පරම්පරාව. ඉතින් අපි හැමෝටම ආය අත්පුඩියක් ගහලා සුබ පැතුම් එකතු කරමු. මේ අත්පුඩිය අපි හැමෝම වෙනුවෙන්, ළමා වැඩිහිටි අපි හැමෝම වෙනුවෙන්, තනතුරු භේදයකින් තොරව හැමෝම වෙනුවෙන් ජය වේවා සුබ වේවා ගහසට මොනවද කියන්න තියෙන්නේ?
0: සුනියා කී මේ වගේ ටැලන්ටඩ් ළමයි ඉන්නවා කියන්නේ අපේ රටේ අනාගතය ගැන ඇත්තටම බය වෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි මම විශ්වාස කරනවා මේ වගේ ටැලන්ටඩ් ළමයි බිහි වෙන්න ලොකුම අඩිතාලම දාන්නේ වැඩිහිටියෝ. ඉතින් වැඩිහිටියෝ නොහිටින්න මෙහෙම ටැලන්ටඩ් ළමයි බිහි නොවෙන්නත් පුළුවන්.
1: එහෙනම් ඉතින් අපි හම්බ වෙන්නත් ඕනේ ආයි. මොකද ඉමාෂ ප්‍රකාශන අපිට අමතක කරන්න බෑ. ඔහොම ඉන්නකො මම කියන්නම් ඒ ගැන.
13: In your eyes I saw lights shining bright. And all at once I knew I was gonna love you.

0: එමශී ප්‍රකාශන ඉතිං තැම් මෙහෙමයි ශිෂ්‍යත්වයද එතකොට සාමාන්‍ය පෙළ උසස් පෙළ හැම්ම දරුවෙක්ටම මාශි ප්‍රකාශන ලබා ගන්න පුළුවන්ගේ හන්ස BMICH එනවා කියල කියන්නේ අද හිට අනිත දවස්තුනේ විමාශ ප්‍රකාශන තියෙනවා ඉතින් මතකයිනි අර ශිෂ්‍යත්වෙන් මේ පාර අංක එක වුණු අපේ තීක්ෂණත් එතනට ආවනේ ඉතින් මේ හැම දෙයක්ම එතන විස්තර අහලා ෆොටෝස් එහෙම අරගෙන ඒ අත්දැකීමත් විඳගෙන අපි කියනවා එච් ශාලාවට එන්න කියලා මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආවහම එච් ශාලාවේ විමාශි ප්‍රකාශන තියෙනවා එක ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම් ඔයාට පොත් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා විභාග ප්‍රශ්නෝත්තර එහෙම එහෙනම් අපිත් හම්බ වෙමු BMICH එකේදී සිනමාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඇතුළ වෙන තැනම වම් පැත්තේ ඇල්ෆා ස්ටුඩියෝ අපේ ඉන්නවා මම කසනිය
1: මම ගිහන්සා
2: FM Alpha Studio. Alpha Studio. FM Anupaha. FM Anu Hatarai Dasamata. Net FM. Divine Pura. Divine Pura.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සෝදානම.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-0763-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 2 වනදා සිකුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවත තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල. දකුණේ පාතාලයේ යළි ඇවිලෙයි. අහුංගල්ලේ වෙඩි තැබීමකින් ලොකු පැටීගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට. හරියට වැඩ කළා නම් ඉන්ධන මිල තවත් ඉහළට. ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්. අමරිකානු ඩීසල් අපනයන තහනම හමුවේ යුරෝපයේ ඉන්ධන සංචිත වෙළඳපොළට මුදා හැරීමේ සූදානමක්. ඖෂධ මිලට සීමා පැනවෙයි. වැඩි මිලට වික්කොත් නීතිය තදින්ම. ICC ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් ඉදිරියට එද්දී චරිත් සහ පැතුම් පසුබසි.
0: Net News. The truth people trust.
6: දකුණේ පාතාලයේ යළි ඇවිලුණාද? එහෙම හිතෙන්නේ ඊයේ රෑ අහුංගල්ලේ පත්තු වෙච්ච වෙඩිල්ලත් එක්ක. එහිදී ලොකු පැටීගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට පත් වෙලා කියලා තමයි කියන්නේ. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල් ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට රැඳී සිටියදී එලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි. වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇත්තේ පාගමනින් පැමිණි පුද්ගලයෙකු බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා බලපිටියේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙක්. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකුපැටි නැමැත්තාගේ සහෝදරයෙකු බවටද වාර්තා වනවා. වෙඩි තැබීම සිදු කළ සැකකරු සොයා අහුංගල්ල පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. කණින් කොණින් නැසුණු කතා විශේෂාංගය දැන්.
7: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
8: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාංච ජයසේකර. ජාතික ජනබලවේගය නැත්නම් NPP ක රට පුරා තවත් රැලි තියන්න දැන් ලෑස්ති වෙනවා. මොකද පහුගිය දවස් ටිකේ තිබිච්ච රැලි ටික ගොඩක් සාර්ථක වෙච්ච හින්දා තව ටිකක් රැලි ටිකක් තියන්න ඕන කියලා NPP ක තීරණය කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. පහුගිය රැලි අතරින් ගම්පහ රැලිය තමයි ටිකක් වැඩිපුරම කතාබහට ලක් වුණේ. ඒකට හේතුව ඒකට අපු සෙනගේ හින්දා. මේ අතරතුරේදී තවත් රැලි තියන්න ලෑස්ති වෙන අතරතුරේදී ඔක්තෝබර් 11 කුරුණෑගලට යන ලෑස්තිය පළවෙනියේ විදිහට ඊට පස්සේ එතනද රැලි දෙකක් තියෙනවා. එකක් ගොක රැලි අනිත් එක නිකවැරටි. ඔක්තෝබර් 18 බදුල්ලේ ඔක්තෝබර් 24 යාපනේ තරුණ රැලියක් වගේම තවත් විද්වත් රැලියකුත් තියන්න තමයි ලෑස්ති. ඉතින් මේ රැලි තියෙන එක ආණ්ඩුවේ වැඩක් නෙමෙයි, ඒක NPP කේ වැඩක් කියලා තමයි ආණ්ඩුවට සම්බන්ධ NPP කේ ප්‍රබලෙක් අපිත් එක්ක කිව්වේ. තෙල් මිල වැඩි වුණා. පෙට්‍රල් 15කින් ඩීසල් 10කින් තවත් එක එක ගණන් වලින් වෙන වෙන ඉන්ධන වර්ග. කෙසේ වෙතත් හරියට බැලුවොත් එහෙම ඉන්ධන මිල වැඩි වෙන්න තිබුණේ ওই ගණන් වලින් නෙමෙයි කියලා තමයි අභ්‍යන්තරින් වාර්තා වෙන්නේ. ආණ්ඩුව සහනාධාරයක් දීලා මේ මිල වැඩි වෙන එක පාලනය කරගෙන තියාගන්න හින්දා තමයි මේ විදිහට තියෙන්නේ කියලා තමයි අතුලේ අභ්‍යන්තරින් අපිට ඇහෙන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම ඇත්තටම වැඩි කළ යුතු ගාණ, ඒ කියන්නේ ඩීසල් ගත්තොත් රුපියල් 80කින් වැඩි වෙන්න ඕනේ මේ පාර. මිල ගැලපුවාම ඩීසල් ලීටරයක ඇත්තම මිල හරිනම් වෙන්න ඕනේ 528යි. කොහොම හරි ආණ්ඩුව දැන් මේ සහනාධාරයක් දීලා පාඩුවක් දරාගෙන ඉඳ තමයි 392ට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරියට බැලුවා නම් පෙට්‍රල් ලීටරයක් ගමුකෝ පෙට්‍රල් ලීටරයකත් සැබෑ මිල වෙන්න ඕනේ 466ක්. ඒත් සහනාධාරයේ ඉඳ තමයි 414ට දැන් ඔය ගහගන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් ජනතාවගෙන් බදු අය කරනවා ආණ්ඩුව, ඒවා කළමනාකරණය කරනවා. මේ විදිහට හදිස්සි අවස්ථාවකදී සහන දෙනවා. ඒකට ඉතින් ආණ්ඩුවේ වැඩේ කියලා තමයි මේක දැනගත්තු ගොඩක් කට්ටිය කියලා තියෙන්නේ. මාධ්‍යවේදී චරිත් ගැනත් මේ දවස්වල ගොඩක් කට්ටිය කතා බහට ලක් වෙනවානේ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අධිකරණ රැවලේ යද්දී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දුන්නායයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චරිත් වත්තලංගුවට ගැනීමකුත් සිද්ධ වුණා. දැන් චරිත් මේ ගැන කතා කරලා තියෙනවා. මම එතෙන්ට ඒ සිද්ධිය වාර්තා කරන්න ගියේ මම එතෙන්ට වැටෙන්නත් ගියා කියලා ඔහු එහිදී ප්‍රකාශ කරලා තියෙනවා. කොහොම හරි සමාජ මාධ්‍ය ඇතැම් පිරිස් කරන වැඩ සම්බන්ධයෙන් මේ සිද්ධියත් පාදක කරගෙන විවිධ චෝදනා එල්ලෙමින් තියෙනවා. එතමයි සමහර අය චරිත්ගේ දරු පවුලේ ෆොටෝ, ගෙදර ෆොටෝ පව පාවිච්චි කරලා ඔහුට අපහාස කරන්න පටන් අරන් තියෙනවා. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා තමයි කට්ටිය කියන්නේ. වැරද්දක් දක්ුණා නම් ඒ පුද්ගල එක බේර ගන්න ඕනේ. ඒ කට්ටියගේ පවුල් වල ඇත් එක නෙමෙයි කියලා. දේශපාලන වේදිකාවේ තිරේ පිටපස කතායක යලිත් මුණ ගැසෙමු කණින් කොණින් ඇසුණු කතා සමග.
7: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
6: කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව net news youtube නාලිකාවට පිවිස නැරඹිය හැකි. அமெரிக்காவின் சிதுக்கரண டீசல் அபனயனிய தகனம் கிரீமட்டு தீர்ணே கலஹோத் யூரோப்பா ரட்டவல் சத்துவ பவத்தின டீசல் சஞ்சித வெளந்தபலட்ட உதாரண டெச இல்லா சிட்டிமட்டு அமெரிக்கானு ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் சூதானம் வணவா லோக வெளந்தபலே பவத்தின டீசல் ஹிங்கே ஹம்முவே மெம்மப்பியவர கெனீமட்டு அவதானேயும் ஏதிபவாயி விதேஸ் மாத்திய வார்த்தா கலி இரானிய சமக பவத்தின யுதமே வாதாவரணிய ஹம்முவே அமெரிக்காவதுல டீசல் மில சி கிரேன் இஹல கொஸ்தி வெனவா එමගින් එරට ගොවීන්ට සහ ව්‍යාපාරිකයන්ට එල්ලවන පීඩනය ආම කිරීම සඳහා අමරිකානු ඩීසල් අපනයනය තහනම් කිරීම කෙරෙහි ජනාධීපති ඩොනල් ට්‍රම්ප්ගේ අවධානය යොමු ඇති බවයි වාර්තා වන්නේ. එම තීරණය ගැනීමට පෙර යුරෝපා රටවල් සතුව පවතින ඩීසල් සංචිත වහාම වෙළඳපළට මුදාහැරීමට කටයුතු කළ යුතු බවට අමරිකානු මුදල් ලේකම් ස්කොට් බෙසන්ට් අවධාරණය කර තිබෙනවා. அமெரிக்காவ தினக்கட டீசல் பேரல் லக்ஷ தொலஹத் பஹலவத் அத்தர் பிரமாணியாக லோக வெளிந்துபல்ட்டு அபனயனிய கரணவா மெம அபனயன தகனம கிரியாத்மக வுஹோத் ஜாத்தியந்தர வஷேன் டீசல் மில தவதுருட்டத் இஹலையா ஹக்கிபவ ஆர்த்திக விஸ்லேஷகைந்த பென்வா தினவா மே அத்தர அமெரிக்கானு அபனயன தகனமக் ஹம்வே முகுணதீமட்ட சிதுவன தத்தே பிலிபந்தவ பிரித்தானிய அதுலு யூரோப்பா ரடவல பலசக்தி அமாத்திவருந்து மேவன விட்டத் விசேஷ சாகச்சா ஆரம்ப கிரதிபவாய் விதேஸ் மாத்திய வார்த்தாக்கலி. ஸ்ரீ லங்கா பொத் பிரகாஷகின்கே சங்கமய 27 வணி வரட்டத் சங்விதானிய கரண கொலம்ப ஜாத்தியந்த பிரோத்ரதர்ஷனிய அது 8 வணி தினயட்ட பெவெத்வெனவா. අද දිනේද පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘත වනවා. පසුගිය දින 7 තුල ලක්ෂ 9ක පමණ පිරිසක් ප්‍රදර්ශනයේ නැරඹීමට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමේ සභාපති අතුල ජයකොඩි මහතා net news වෙත පැවසුවේ.
9: 8 දවසේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ වෙනකොට ලක්ෂ 9කට පමණ පාඨක පිරිසක් ප්‍රදර්ශන භූමියට ඇවිත් තියෙනවා. net fm රේඩියෝ ප්‍රචාරක කටයුතු තා හොඳින් සිද්ධ වෙනවා. ඒක පාඨකීන්ට දැනිලා තියෙනවා. විවිධ වැඩසටහන් රාශියක් මේ ප්‍රදර්ශන භූමියේ සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සියලුම පාඨකයන්ට ඇවිත් අලුත් පොතපත මිලදී ගන්න මේ ප්‍රදර්ශන භූමියට එන්න කියලා මම ආරාධනා කරනවා.
6: මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වන්නේ net fm රේඩියෝ වයි. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමියේ ඇති net fm කුටියේ පොත් කැටේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. ඒ සඳහාද ප්‍රදර්ශන භූමියට පැමිණෙන පාඨක ජනතාව තවදුරටත් මහත් උනන්දුවකින් පොත් පරිත්‍යාග කරමින් සිටිනවා. බොහෝ පිරිසක් එලෙස පොත් පරිත්‍යාග කරනු ලබන්නේ වසර ගණනාවක සිටයි. මේ අතර දක්ෂතා දක්වන දරුදැරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත net fm alpha studio හිදී සිදුවනවා. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිමාවට පත්වන්නේ ඔක්තෝබර් මාස 4 වනදායි. ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යම් වට්ටමක් ලබා දීම හැරණු විට උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට ඖෂධ අලෙවි කිරීමට කිසිදු ඉඩක් නොමැති බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ.
10: එකම බ්‍රෑන්ඩ් එකේ මිල ලංකාවේ පළාත් අනුව නගරනුව වෙනස් වෙන්න බෑ. ඒක තමයි අපි උපරිම සිල්ලර් මිලක් නියම කරලා තියෙන. සමහර ඒවා තියෙන බලුවන් අර උපරිම සිල්ලර් මිලට වඩා පොඩක් අඩුවෙන් දෙන ඒවා. දැන් සමහර ආයතන තියෙනවා වැඩි හිටියන්ට අවුරුදු 65ට වැඩි අයට යම් කිසි ඩිස්කවුන්ට් එකක් දෙන. ඒතකොට ඒවා වෙන්න පුළුවන්. නමුත් උපරිම මිලේ වෙනස් වෙන්නේ නැහැ. ඊට වඩා අඩුවෙන් දුන්නොත් මිසක්. ඒ වගේම අපි ඉදිරියේදී මේවා මේ සියලු උපරිම සිල්ලර් මිල ජනතාවට බලා ගැනීමට හැකියවීම සඳහා අපි වෙබ්සයිට් එකේ මේ මිල සියල්ලම බල කරා. ඒතර මේ වැටලීම් පාරිභෝගික අධිකාරී විතරක් නෙවෙයි අපිත් කරනවා. පාරිභෝගික සේවා අධිකාරීන් සහ ඖෂධ නියාමන අධිකාරීන් දෙකෙන් මේ සම්බන්ධයෙන් බලනවා. දැන් අපි දැනට අපි ප්‍රධාන වශයෙන් කරන්නේ අපිට පැමිණිලි ලැබෙන අවස්ථාවලදී ඒ තැන් ගිහිලා විමර්ශනය කළා. ඒවා ඒ ඖෂධ අත්අඩංගුවට අරගෙන ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක ඒක පාරිභෝගික සේවා අධිකාරීනුත් කරනවා. ඒ වගේම අපි ඔබතුමන් ළඟ ඉඳලා තින්නේ ඔම් කිසි වෙලාවක එහෙම එකක් තියනනම් අපිට දැනුම් දෙන්න කියලා ජනතාවට කියන්න. දැනටත් අපි රෝහල් වලට පවා නඩු පවර්ලා තියෙනවා මේ සීමා මිලට වඩා උපරිම සිල්ලර මිලට වඩා රෝහල්ගත වෙච්ච රෝගීන්ට වැඩි මිලකට ඖෂධ ලබා දීම සම්බන්ධයෙන්
6: අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක මිල අඩු කිරීම තුලින් රජයට මෙන්ම මහජනතාවටද සැලකිය යුතු මූල්‍යමය සහනයක් හිමිවන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.
10: ඇත්තටම අපේ වෙබ්සයිට් එක හරහා පුළුවන් පැමිණිලි කරන්න. එහෙම නැත්නම් ලිඛිතව පැමිණිලි කරන්න පුළුවන්. එතකොට ඒ ඖෂධය සහ ඒ ස්ථානය පිළිබඳ පැමිණිලි කරොත් අපිට ඒ සම්බන්ධයෙන් අපිට පියවර ගන්න. අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක මිල අඩු කරන්න පුළුවන්. අර මං කිව්වා වගේ සමහර ඒවායි පොඩි පොඩි වැඩිවීමක් තුන. මේ මිල වැඩි ඖෂධ 13ක් බැලුවහම රජයට වෙච්ච ලාභයේ විදියට අපිට ඇස්තමේන්තු කරන්න පුළුවන් බිලියන 5.7ක්. බිලියන 5.7ක් ඖෂධ 13කින් විතර. ඒ වගේම ජනතාවට ලැබෙන ලාභය වෙනස් වෙනවා ඒ ගන්න ඖෂධ මත. විශේෂයෙන් ඒ සඳහා සැලකිය යුතු ප්‍රමාණය එනවා කියලා අපිට හිතෙනවා. මොකද මේ සමහර බොහෝ ඖෂධ අපිට යම් කිසි ප්‍රමාණයකින් හරි මිල අඩු කරන්න පුළුවන් වුණ ඖෂධ මේවා දීර්ඝකාලීනව ගන්න වෙන ඒවා. බොහෝ විට අපි දකින්නේ ඒවා වැඩි මිලකට විකිණීම නිසා තමයි අපිට නියම ආකාරයට මිල නියාමනය කරාම ඒවා ඒ ලාභය ජනතාවට ලැබෙන.
6: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම වලට අනුව 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා. එංගලන්ත කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක් වූ දස්කම් හේතුවෙන් කුසල් පිතිකරන ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණ ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිවේදනය කළේ. එහිදී කුසල් ශ්‍රේණිගත කිරීමෙහි ලකුණු 674කට හිමිකම් කියන අතර එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ලැබූ ඉහළතම ශ්‍රේණිගත කිරීම් ලකුණු සංඛ්‍යාව වනවා. මීට අමතරව චරිත අසලංක පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි 15 වන ස්ථානය දක්වාන් පැතුම් නිස්සංක 19 වන ස්ථානය දක්වාන් පසුබැස ඇති බව සඳහන්. ඉන්දිය සුපිරි පිතිකරු විරාට් කෝලි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි 2 වන ස්ථානයට පැමිණ ඇති අතර ඉන්දිය නායක ශුබ්මන් ගිල් තවදුරටත් එහි පෙරමුණේ පසුවනවා. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෙන් පේ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්
11: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
12: FM 95 FM 94.8 Net FM
13: Good morning. වෙලාව 2:07යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
4: අභිමානවත් කළුතරින් Prime Million Cream සමගින් Prime Kalura. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න.
5: ධම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවල
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
9: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජය කුරක්කන් පිටි විජය කුරක්කන්.
10: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
11: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපන උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබාගත හැක.
12: ධන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යලා දැන් හොයාගෙන.
13: මොකද්ද ඔය විසිගිරිල්ලද?
12: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
13: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
12: ඇයි
13: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න.
14: මීටර 90ට එහා විසි වෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනිං වයිබ් එක. Net FM Algo Town සතියේ දිනවල උදේ 7ට.
1: Net FM Algo Town.

0: भाई चाय पिएगा क्या?
1: Ladies and gentlemen, fasten your seat belts.
2: මේ ඔබ පිවිසෙන්නේ ඩිජිටල් පරම්පරාවේ ඇනලොග් ටෙරිටරියටයි.

0: Good morning. Ude hatai vinadi atai. Ada Friday. Sikurada dasa algo town patangan hadanne. Arun Sawas. Achinua.
1: Arun mama vayasaka
2: minihe. Arun mama danno. Oh, eka thana katha oluwata
1: aawa. Arun mama vayasaka minihe ke ipodunne appe gammane. Minihe job ekak e lankee mai tana tana kadapil gaane.
0: Oy denna madi.
2: ඇයි මොනාද මදි
0: මදි මම හරි අසතුටුයි ගුරුවරයෙක් වශයෙන් වෙන්නේ
1: ඔව් ඉතින් හරියට උගන්නලා නෑ නම
2: ඒ මොකක්ද ඒවා කිව්වේ
0: අරුන් සවාස් කියන්නේ ගුඩ් මෝර්නින් ම තමයි ඉතින්
1: ඔව් කොහෙන්ද මේ
0: තායි වලින්
1: හා අපි ඉතින් ওই තායිලන්තේ කියලා
2: මෙච්චර අපි
1: කී කී ඉන්නේ
0: නෑ නේද
2: ඒ කියන්නේ ඒවට වඩා වැඩ තියෙනවා කියලා කරන්නේ තායි කියන පස්සේ කවුද ගුඩ් මෝර්නින්
1: අනිත් එක
2: මෝර්නින් නැති නීති හොඳට
1: අපිට ගෙලින්ම දවල් තමයි ඇහැරෙන්නේ
2: ඔව් දවල්ද
1: ඇහැරෙන්නේ ආ තායිලන්තේ ගිහිල්ලා උදේ ඇහැරිච්ච එක්කෙනෙක් කොහෙලා පුළුවන්
2: අන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් කියන්න
0: ආයි කියන්නේ ගුඩ් මෝර්නින් එහෙ පාවිච්චි වෙන්නේ
1: නැහැ වෙන්නේ නැහැ
0: ඒක නිසා තමයි මම පාවිච්චි
1: ගුඩ් මෝර්නින් පාවිච්චි වෙන්න
2: රටක් වෙන්නේ නැහැ
1: හරි කොහොම හරි දැන් අර මේ නෙයි බබා ෂෝර් ෂෝර් කියලානේ සින්දුව තියෙන හින්දා ගීතයට අපේ බාතියලා මේ අපේ එකකුත් මික්ස් කරලානේ කරේ දැන් ඔය හින්දි භාෂාව තියෙන අල්ලපු රටේනේ
0: ඔව්
1: 1880 ගණන් වල මේ බ්‍රිතාන්‍යයට ඉන්දියාව යටත් වෙලා තියෙනකොට මේ බ්‍රිතාන්‍යෝ ඉතින් එක එක මේ බදු දැම්මනේ දැන් ලංකාවේ ඇඟ බද්ද කියලා
2: දැම්මනේ
1: ඒ කියන්නේ මට ඇඟක් තියෙනවනම් බදු ගෙවන්න ඕන හරිද ඊළඟට බලු බද්ද කියලා එකක්
2: දැම්මා.
1: ඒ කියන්නේ බල්ලෙක් හදනවා නම් මේ බදු ගෙවන්න
2: ඕනේ. ඔව්.
1: ඇත්තට දැන් නම් බලු
2: බද්ද දැන් ඕනේ වෙනවා.
1: ඈ? ඒක දැන් ඕනේ. දැන් මන්නම් කියන්නේ බලු බද්ද දැන් දැම්මත් කමන්නේ නැහැ. මොකද මේ පාරවල් වලට යම් මේවා ගෙනල්ලා ඉවරලා වැඩිම මේ පන්සල් වලට පල්ලි වතු වලට තමයි ගෙනත් දාන්නේ.
2: ගෙනත් දාන්නේ.
1: ඔව්. තමන් බල්ලු හදාගත්ත නම් උන් බලා ගන්න උන් දැනගන්න බෑ.
2: ඔව්.
1: අන්න ඒක තමයි බලු වැඩ කියලා
2: කියන්නේ. අන්න ඒකයි.
1: දැන් ඒ බලු කතාව නේ මම මේ කියන්න යන්නේ. 1882 බ්‍රිතාන්‍යෝ ඉන්දියාවට ඔය මේ අපේ වගේ මේ මේ මේ පැටර්න් එකේම බදු තමයි මේ ඉන්දියාවට දැම්මේ.
2: ඔව්.
1: ඒගොල්ලෝ 1882 දැම්ම හැබැයි මේ බද්ද මන් දන්නේ නැති ලංකාවට දැම්මේ නැහැ. ඒ තමයි ලුණු බද්ද.
2: ලුණු බද්ද.
1: ඔව්. මොකද මේ ඉන්දියානියෝ තමන්ගේ ලුණු බොහෝ දෙනෙක් තමන්ම නිපදව ගත්තා. ඔය තමන්ගේ දේශ මේ නියන් සොයන් රැකියාවක් විදිහට මූදු වතුර ටිකක් ගෙනල්ලා සමහරලාට මේ ස්වාභාවික ලේවායවල වල නිපදව ගත්තා. ඒ විතරක් නෙමෙයි මේ කඩු වලින් ලුණු ඉන්දියාවේ කඩනවා. අදටත් තියෙනවා මේ මුහුදෙන්නේ මේ හිමාලයන් සෝල්ට් කියලා රෝස පාට ලුණු වර්ගයක් තියෙනවා. ඒක ඇත්තටම මම හිතන්නේ බොහෝ දෙනෙක් මේ ඒක ප්‍රෙෂර් එකට එම හොඳයි කියලා මම දන්නේ නැහැ ඒක අපිට වෛද්‍ය උපදෙස් දෙන්න බෑ. හැබැයි පාවිච්චි කරන එච්චරම අර මේ මුහුදු ලුණු තරම් ලුණු රහක් නැති වුණාට ඒක වෙනම රහක් තියෙනවා. ලංකාවෙත් තියෙනවා ගන්න හිමාලයන් ලුණු, රෝස පාට ලුණු. මේ ඉතින් ලුණු එහෙම කඳු වලින් කැඩුවා. දැන් ලුණු ඇවිල්ලා පුදුමාකාර දෙයක්නේ. දැන් අපේ මිනිස් දිව ලුණු වලට සෑහෙන්න හුරු වෙලා
2: තියෙනවා.
1: එතකොට දුප්පත්කම ඉවවහා ගිය ප්‍රදේශවල මිනිස්සු මේ මොනවාරි ආහාරයක් ගිල දමන්න පාවිච්චි කරේ ලුණු ටිකක් ඉහගෙන කන එක. ඔය අපිත් කියන්නේ ලුණුයි බතුයි කාලා
2: ඔවනේ
1: අපි ඉඳිමුරත් තරම්
2: කියලා
1: නේද? ඔව්. අර කඳු මුදුන් වල ලුණුයි බතුයි කාලා ඉමුගුවම මේ කොල්ල හැවලු මම නම් හැමදාම කඩියන්න ඕනේ
0: කියලා.
2: කන්දේ
1: ඉඳලා ආල්ගෙන්ඩයි. කන්දේ ඉඳලා කාලා වරෙන්කෝ. මේ ඉතින් කොහොම හරි 1882 දී මේ බද්ද දැම්මම මේක අහිංසක මිනිස්සු හිත යටින් විරුද්ධ වුණාට මේකට විරෝධත්වය ප්‍රකාශ කරන්න ලොකු
2: හැකියාවක්
1: තිබුණ නැහැ. මොකද මේ බ්‍රිතාන්‍යයන්ගේ යකඩ සපත්තුවට යට වෙලානේ ඉන්දියානු තිටියේ. ඉතින් එක්තරා පුද්ගලයෙක් කොල්කටා වල ඉඳලා හැතකුම් 300 ගානක් 385 මග ගෙවාගෙන දවස් 24ක් තිස්සේ සැතකුම් 204 කිලෝමීටර් 385 දවස් 24ක් තිස්සේ 78 දෙනෙක් එකතු කරගෙන පාගමනක් පටන් ගන්නවා. හරිද? එන්නේ මේ ගුජරාට් වල දින දණ්ඩි කියන වෙරළට.
2: දණ්ඩි.
1: ඔව්. මොකද ඒ වෙරළාසන්නව ගොඩාක් ඔය ස්වයන් රැකියාව විදිහට ලුණු නිෂ්පාදනය කරන මිනිස්සු හිටියා.
2: හිටියා.
1: ඉතිං දැන් ඒ මිනිස්සු කියවන බදු අර නිෂ්පාදන වියදමටත් වැඩිය වැඩි. දැන් මේ ලුණු ටිකක් කියාගෙන චපාතියක් හරි මොකක් හරි රොටියක් කන්න හිටිය මිනිසුන්ට දැන් රොටියට වැඩිය ලුණු ගණන් ගියාන් පස්සේ කොහොමද කන්නේ? ඉතින් ඕක හින්දා මේ 78 දිනක් එකතු කරගෙන සතපොම් 240 කිලෝමීටර 385ක ගමන ආරම්භ කරා ඉතරා පුද්ගලෙ. මෙයා මෙහෙම ඇවිදගෙන ඇවිදගෙන දවස් 24ක් තිස්සේ එනකොට මේ පිරිස දහස් ගාණක් වුණා. ලොකු ප්‍රචාරයක් ඉන්දියාවේ ගියා. අන්තිමට මෙයා මුහුදු වෙරළට ඇවිල්ලා, දණ්ඩි මුහුදු වෙරළට ඇවිල්ලා අර ස්වාභාවිකව මේ නිපද වෙන ලුණු කැටයක් අහසට උස්සලා කිව්වා, අද ඉඳන් තොපි එකෙක්වත් සුද්දන්ගේ ආණ්ඩුවට මේ ලුණු කැට වෙනුවෙන් බදු ගෙවන්න ඕනේ නැහැ. මේවා මේ අපේ පොළවේ අපේ මුහුදේ ඇදෙන ලුණු කියලා. ඊට පස්සේ මිනිස්සු කවුරුත් ලුණු බද්ද ගෙවන එක නැවැත්තුවා. ඊට පස්සේ බදු ගෙව්වේ නැතුවම සුදු ආණ්ඩුව කරේ මිනිසුන් අල්ල හිරේ දාන එක. කොච්චරක් කියලා හිරේ දාන්නද? අන්තිමට 60,000ක් විතර හිරේ දැම්මා කියලා කියනවා. හැබැයි මේකෙන් ඇවිලිලා ගියා සටන. මොකක් දන්නවද? ඒක තමයි ඉන්දියාවේ නිදහස් සටන. කවුරු කියලා හිතන්න පුළුවන් දර කිලෝමීටර් 385ක් ගෙවාගෙන දණ්ඩි වෙරළට ඇවිල්ලා ලුණු කැටේ උස්සලා මීටු පස්සේ ලුණු වලට බදු ගෙවන්න එපා කිව්ව මිනිස්සයා
2: ගාන්ධිතුමාද?
1: අන්න හරි. මහත්මා ගාන්ධිතුමා තමයි ඒ වැඩේ කරේ. ඉතින් ඒ ලුණු විරෝධතාවය අර මේ මං හිතන්නේ නිදහස් සටන රසවත් කරන්න හේතු වුණා. ලුණු කියන්නේ පුදුම જાතියක්නේ. මේ ලුණු වැඩි වුණාම කතා කරන්නේ ලුණු ගැන. ලුණු අඩු වුණාමත් කතා කරන්නේ ලුණු ගැන.
2: ලුණු ගැන.
1: නේ? අයියෝ ලුණු වැඩිනේ. අයියෝ ලුණු මදිනේ.
2: මදිනේ.
1: ලුණු ගානට තියෙනකොට කවදාවත් ලුණු ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ කෑමේ රස ගැන.
2: රස ගැන.
1: ඔක නැත්ත නේද? ලුණු මතක් වෙන්නේවත් නැහැ කෑම හොඳට තියෙනකොට. හැබැයි කෑම ඒ හොඳට තියෙන්නේ ලුණු ගානට තියෙන හින්දා කියලා. අපි රසවත් කෑමක් කනකොට ඒකත් මතක තියාගන්න ඕනේ. කොහොම හරි අවසානයේදී මේ ලුණු සටන ඇවිලිලා ගිහිල්ලා ඉන්දියාවේ නිදහස් සටන අගෝස්තු 15 වෙනිදා ඉන්දියාවට නිදහස ලැබෙන්න මේ සටන සෑන්ඩ් හේතුවක් වුණා. මේ 1782 දී මේ ලුණු බද්ද දැම්මට 1900 ගණන් වල තමයි 1940 ගණන් වල තමයි මේ සිද්ධ වුනේ. ඒ එච්චර කාලයක් මිනිස්සු පීඩණයෙන් මේ බදු ගෙව ගෙව හිටියා. ඉතින් මහත්මා ගාන්ධිතුමා ගැන විවිධ කතා තියෙනවානේ. ඇතැම්මයි මහත්මා ගාන්ධි තුමාට කැමති. මේ ඇතැම්මයි නම් කියනවා ඉන්දියාව මීට වැඩිය දියුණු වෙන්න තිබුණා කියලා මහත්මා ගාන්ධි හිටියේ
2: නැත්තම්.
1: මොකද මහත්මා ගාන්ධි එක්තරා ආකාරයකට සුදු අධිරාජ්‍යවාදයට වෙන විදියකට පාවිච්චි වුණා කියලත් ඇතැම් අය
2: කියනවා.
1: ඇතැම් අය ගාන්ධිව දේවත්වයෙන් අදහනවා. කොහොම වුණත් ගාන්ධි කියලා කියන්නේ මේ නැතිබරි පවුලකින් ආපු කෙනෙක් නෙමෙයි. ඔව්. ගාන්ධිගේ තාත්තා ඇවිල්ලා මහා ඇමති කෙනෙක්. මහා ඇමති කෙනෙක් කියලා කියන්නේ දැන් මේ ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත නෙමෙයි. ඉන්දියාව කියන්නේ රටවල් ගොඩක් නේ ඇත්තටම. පොඩි පොඩි කෑලි එකතු කරලා දැන් ඉන්දියාව හැදුනේ ඇත්තටම 1947 අගෝස්තු 15 වෙනිදා නිදහස ලැබුණාන්
2: පස්සේ.
1: ඊට ඉස්සෙල්ලා එක එක පොඩි පොඩි රාජවෝල්ලෝ හිටියා. ඉතින් ඒ පුංචි ප්‍රාන්ත රාජ්‍යක මේ රජතුමාගේ මහා ඇමති තමයි මහත්මා ගාන්ධිගේ
2: තාත්තා.
1: මහත්මා ගාන්ධිගේ මේ නිදාසරණත් එක්කනේ මේ ගාන්ධිතුමාගේ තාත්තා. ඊට පස්සේ එයාව ඉතින් සල්ලි භාගෙ තිබිච්ච හින්දා මේ කොල්ලව අවුරුදු 18 දී යවනවා ඉංගලන්තෙට. ඉංගලන්තෙට ගිහිල්ලා නීතිය හදාරනවා. නීති හදාරලා බොහොම ලැජ්ජාශීලී තරුණෙක්. ගාන්ධිගේ ඉතිහාස තමන්ගේ ජීව මේ බයෝග්‍රැෆි එකේ එහෙම නැත්නම් මේ තමන්ගේ ජීවිතය ගැන ලියුව පොතේ ඔහු සඳහන් කරලා තියෙනවා. සහ වෙනත් අය ලිව්ව පොත්වලත් තියෙනවා. ගාන්ධි හරිම ලැජ්ජාශීලී තරුණෙක්. කොච්චරද කියනවනම් එයාගේ පළවෙනි නඩුවට උසාවියට ගිහිල්ලා එයාට කතා කරගන්න බැරි වුණා. අවසානයේදී තමන්ගේ සේවාදායකයාට අර ගත්ත සල්ලි ආයෙ දුන්නා. ඒ කියන්නේ එහෙමවත් තමන්ගේ සේවාදායකයා වෙන නීතිඥයෝ යන්නේ කතා කරන්නනේ මේ මනුස්සයාට එහෙමවත් කතා කරන්න බැරි වෙලා. ඊට පස්සේ තමයි ඔය මේ දකුණු අප්‍රිකාවට ගිහිල්ලා අර කෝච්චියෙන් එළියට දාලා ඔය කතාව අපි දන්නවනේ. ඊට පස්සේ මේ අපි වර්ණ වේදභාවයට විරුද්ධව නැගී සිටින්න ඕනේ කියලා මේ ගාන්ධි ඔය කතන්දරේ පටන් ගන්න කෙසේ හෝ ඉන්දියාවේ නිදහස් සරණ ලොකු නායකත්වයක් දීලා අදත් ඉන්දියාවේ ගොඩක් තැන්වලට ගියාම ගාන්ධිගේ රූපේ කොහෙ ගියත් තියෙනවා. ඉතින් මේ වගේ පුංචි ලුණු කැටයක සටනකින් ආරම්භ කරලා අවිහිංසාවාදීව තමන්ගේ සටන අරංගිය ඒ මහා මිනිසාගේ උපන්දිනය අද. මේක නෙමෙයි වැදගත්ම දේ. කෙනෙක්ගේ උපන්දිනයක් ලෝක දිනයක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ අසමසම කාරණාවක්.
2: මාර දෙයක්.
1: බොහෝ දෙනෙක් හිතනවා මේ ගාන්ධිට නොබෙල් ටැග් හම්බුණා කියලා. කීප පාරක් නිර්දේශ වුණත් ගාන්ධිට නොබෙල් ටැග් කවදාවත් හම්බුන්නේ නැහැ. නොබෙල් සෑම ටැග්. හැබැයි පස්සේ නොබෙල් කමිටුව ඔහු මිය ගියන් පස්සේ 1948 දී ඔහු අර සහ මේ මිය යනවානේ. මිය ගියන් පස්සේ මේ නොබෙල් කමිටුව සැහැන්න කනගාටු

0: උපන්දිනය අද අද ලෝක අවිහිංසා දිනය. ඉතින් මේ දිනයත් එක්ක ගාන්ධිගේ මේ පාගමනත් එක්ක බද්ධ වෙච්ච අපි හොඳටම දන්න ගීතයක් තියෙනවා. සමහර අය දන්නේ මේ අර ලුණු පාගමන යනකොට ගාන්ධි කිය කිය ගිය සින්දුව මේකයි කියලා. මතකද මේ සින්දුව? අහලා බලන්න. ගාගෙන එනකොටම දන්නවනේ.
1: රඝුපති රාඝව රාජා.
0: අන්න මේක මේ රඝුපති රාඝව රාජා රාම් පතීත පාවන සීතාරාම් කියලා තියෙනවනේ. ඕක මේ ඇත්තටම 1700 ගණන් වල මේ ලක්ෂ්මී නාරායන් මේක ගොඩක් අය හිතනවා මේ ශාන්ති නිකේතනයේ හරහා බිහිවෙච්ච ගීතයක් කියලා. ඇත්තටම මචං මේක ශාන්ති නිකේතනයේ හරහා බිහිවෙච්ච රවීන්ද්‍රනාත් ටාගෝර ගීතයක් නෙමෙයි. ලක්ෂ්මී නාරායන් විසින් 1700 ගණන් වල මේ නිපදවපු නිෂ්පාදනය කරපු ගීතයක්, ඔහු නිර්මාණය කරපු ගීතයක්. හැබැයි මේකට ගාන්ධි කෑල්ලක් එකතු කරනවා. ඒ තමයි ඊශ්වර අල්ලා තේනෝනාම්. තේරෝනාම් කියලා කියන්නේ ඊශ්වර සහ අල්ලා කියලා කියන්නේ ඔබ සහ මම. ඒකෙ හින්දා අපි ওই ගහ මරා ගන්න ඕනේ නැහැ. මොකද නිදාස්සන්නට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි Hindu අය සහ Muslim අය ගහ එන කොටා ගන්න ගහ මරා ගන්න ගියේ එක. ඉතින් වෙන රටවල් වලත් එහෙම ගහ මරා ගන්න එන කොටා ගන්න යනවා නම් මේ සින්දුව හොඳට අහන්න.

0: 98 Net FM Divaina Pura
1: Udah 7 minadi 24 ay dan
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. හොන්දේසි සහිතයි.
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකයි.
5: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අද විශ්වාසයේ වගකීමයි සුග එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකයි ඇයි හිටන දාන්නේ විශ්වාසයේ වගකීමයි එක සිග සිම්පල් පේ හිටන ලොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
6: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
7: හිට එනම් මං හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ
8: Don't worry we can find a solution to that today itself
7: today
6: දැන් කිසි දෙයක් හිටට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් විදෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින්. අද තමයි හොඳම දවස.
9: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
10: ඇය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: උදේ 7යි විනාඩි 30යි ඇල්ගෝ ටවුමේ වෙලාව.
1: අද මේ දැන් නුව උදේම මතක් කරා ජාත්‍යන්තර අවිහිංසාවාදී
2: දිනය.
1: අවිහිංසාවාදී දිනය කියලා.
0: මං වගේ මිනිස්සුන් ට්‍රේන් කරපු දවසක්.
1: දවසක්. අපි වගේ මිනිස්සුන්. ඒ කියන්නේ හිංසා කරන්න එපා කාටවත්.
2: ඒක තමයි.
0: ඔය දෙන්න
2: අපි ඉදින් පූස් පැටව වගේ මී පැටව.
0: මට කරන හිංසා ටිකම ඇති උදේ පාන්දර.
1: මොනවද අපි කරනවාට හිංසා?
2: මොනවද හිංසා? හරි කියන්නේ.
1: අභෞත චෝදනා නගන්න එපා.
2: හරි කියන්නේ. කියන්න
0: එහෙම හොඳ නෑ ඔය දෙන්නගේ ප්‍රසිද්ධිය ටික
2: කියන්න නැත්තම් අපි දන්නවනේ
1: එකක් කියන්න
0: ඇයි දැන් ඔය මට එක එක කියන්නේ පද කියන්නේ මට
1: ඒ පද නෙමෙයි ආදරේට
2: කියන්නේ හදන්නේ ඉතින් අපේ වැඩේ
1: මේක අපේ මේ ඥානමය අපිට එන හැකියාව
0: පේනවා
1: හරි ඉතින් අවිහිංසාවාදය සම්බන්ධව අපි උදේ පාන්දරම කතා කරා මේ ඇත්තටම අවිහිංසාවාදය ඔය නන් වයලන්ස් කියලා කියන්නේ මේ සාරා ලේසියෙන් මේ කාටත් පුහුණු කරගන්න පුළුවන් එකක් නෙමෙයි
2: නෙමෙයි ඇයි අපි ඇඟේම තියෙනවා වැඩේ නේ
1: ඔව් ඒ කියන්නේ අපි ඇඟෙම්ම හරිම වයලන්ට් ඒ කියන්නේ මේ මානව පරිණාමවාදී දිහා බලාගෙන ඉස්සරහට ඉස්සරහට එද්දිත් අපිට තේරෙන දේ තමයි අපි හරිම වයලන්ට් ඒ කියන්නේ පොයියලේ හරි දෙන්න තමයි ඉන්නේ ඇඟ ඇතුලේ දැන් මේ වෙනකොට අපි ඔය සමාජ සදාචාරය නීති රීති සංස්කෘතිය ශිෂ්ටාචාර ඔක්කොම එක්ක පොඩ්ඩක් සද්ද නැතුව හිටියට කොයිවෙලේ හරි අපි බලන්නේ අත පුරෝල එකක් ඉස්සරහින් එක්කනට දෙන්න.
2: ඔව් සතෙක් දඩයන් කරගන්න තමයි හදන්නේ.
1: හදන්නේ. අන්ටින් වලට තමයි කැමති. හැබැයි එහෙම සමාජයක එහෙම ලෝකයක නන් වයලන්ස් වගේ දෙයක් නැත්තම් අවිහිංසාවාදී ප්‍රගුණ කරනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. එහෙම මිනිස්සු හරි අඩුයි. එහෙම මිනිස්සුන්ට පුළුවන් මේ සමාජයක් ලස්සන කරන්න. උදේ පාන්දර ඒ වගේ කෙනෙක් හම්බුනාම අපිට මුළු දවසම ෆ්‍රෙෂ් එකේ ගත කරන්න පුළුවන්.
0: Yes.
1: ඒ කියන්නේ එහෙම කට්ටි ඉන්නවෑ. මම දැන් ඔය මම drive කරලා තියෙනවානේ. අපි වැඩිපුරම drive කරලා තියෙන්නේ මේ bike නේ. Bike පදිනවනේ අපි. දැන් සාමාන්‍යයෙන් bike කරලා යද්දී අපිට තියෙන ලොකු මානසික තත්ත්වයක් තමයි ඔක්කොම පහු කරගෙන යන්න ඕනේ. ලංකාවේ bike
0: පදින ඔක්කොම පහු කරගෙන යන්න ඕනේ.
1: ගොඩාක් අයද තියෙනවා bike නේ වාහන පදින ගොඩාක් අයද තියෙනවා. කෙනෙක් නිකන් තමන් ඉස්සර කරගෙන ගියොත් පොඩ්ඩ නේ හරිමදි වගේ.
0: ආයි පස්සේ ගිලා ආයි ආවි.
1: ගේමට වගේ හිතලා එයා ඉස්සර කරන්න යනවා. මේ ඒ එහෙම බහුතරයක් ඉන්න තැනක අපි දැකලා තියෙනවා සමහර අය හරිම පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ තමන්ගේ ගමන යනවා. මේ ළඟදී මම මගේ යාළුවෙක් එක්ක එහෙම ගියා ගමනක් හරිද? එයාගේ මෝටර රථේ කාර් එකේ එයා තමයි ඩ්‍රයිවර් මම තමයි ආ පැත්තට අපි දෙන්න කයියක් දාගෙන ඔය මීගොම් පැත්ත වගේ යනවා පිටිපස්සෙන් එන වාහනයක් හෙඩ්ලයිට් ගගහ එනවා ඒ කියන්නේ අපිට ඉඩ දෙන්න කියලා කියන්නේ හෝන් ගහනවා හෙඩ්ලයිට් ගහනවා මං කිය ඔයාලුවට යන්න දෙන්න එපා මොකද හදිස්සිය මේ ඔයie යන්න තිබ්බ ගමන අද දන්නේ නැහැ නද යන්නේ එහෙම යන්න දෙන්න ඕනේ නැහැ කියලා අපි එක එහෙම වැඩි ගණන් ගත්තෙත් නැහැ හිටියා ඉස්සරහටම දැන් යනවා මේ හයිලයිට් ගහනවා දැන් පළවෙනි පාර අපි දුන්නේ නැහැ ඊට ඊටස් මං දෙවෙනි පාරත් කිව්වා දෙන්න එපා කියලා මොකද එහෙම එකන අපිත් සාමාන්‍ය වේගයකින් යනවා එයාගේ ගමනට බාධාාවක් නොවන විදිහට. එහෙමත් ඒත් තමයි يعني වෙන හරවන් ඉඩකුත් නැහැ ඒ පාරේ. ඔය මීගම ඔය පාරවල් ගියායේ දන්නවනේ වාහනේ පැත්තෙන් මෙනවා. එහෙම යන්න දෙන්න ඉඩකුත් නැහැ. ඊට පස්සේ මේ තව හෙඩ්ලයිට් ගහති හෝන් කරද්දි අපේ යාළුවා අයින් කරා වාහනේ. අයින් කරලා අරයට යන්න දුන්නා. දැන් පොරට වඩා මටවුල්. එහෙම කොහොමද අපිව පහු කරන් යන්නේ? එතකොට මේ අනිත් පැත්ත හැරලා යාළුවා කියපු දේ මොකක්ද දන්නවද? නෑ බං ඉතින් මේ ඇත්තටම ඊය යන්න තිබ්බ ගමනක්ද දන්නේ නැ නෝ
2: කිව්වේ. ඒක ලෙඩෙක් අරන් යනවද
1: දන්නේ නැ. කියන්නේ හරිම මේ සිම්පල් විදිහට ලොකුවට හිතන්නේ නැතුව ඒක එක ගැටෙන්නේ නැතුව ඒ සිදුවීම එක ගැටෙන්නේ නැතුව යන අයට යන්න දුන්නා. අන්න අවිහිංසාවාදී පටන් ගන්න දැන.
2: පටන් ගන්න දැන. මටත් උදේට ඕකට මුහුණ දෙනවා. දැන් වෙට්ටු දාගෙන අපිව පහු කරා යන අය ඉන්නවනේ.
1: ඔව්.
2: මේ දේ පාන්දරත් එහෙම යන අය ඉන්නවා. අනේ අය ඔය සිග්නල් ලයිට් වල හොඳට ඉන්නේ.
1: ඔය ඉන්න නවත්තගෙන.
2: මං එනකන් ඉන්නවා සිග්නල් ලයිට් වල.
1: පව කරන් ඉස්සරහ ඉන්න.
2: ගානට ඉන්නේ ගැලෙල්ල. ලස්සන hinaවක් ගන්නවා. අන්න අවිහිංසාවාදී.
1: අන්න අවිහිංසාවාදී.
2: මම දන්නවනේ අපි එකපාරක් කියන්නේ සාමාන්‍ය ග්‍රන්ථර යන පාරවල යන්න පුළුවන් වේගය දන්නවා.
1: දන්නවා.
2: මේ අපිට අර ඇල්ගොරිතම් එක හැදිලා නැති ඉන්නේ
1: ඒකේ. හැදිලා නැති
2: ඉන්නේ. ඔව්. එහෙම නැතුව ආව ගාලා ගියා සිග්නල් ලයිට් වල ලස්සන ඉන්නවා ඒගොල්ලෝ.
1: අපි එනකම් බලන් ඉන්නවා.
2: අපි එනකම් ඉන්නවා.
1: රතු පාට වැටිලා.
2: දැන් ওই වාහන පදිනවා වගේම මේ වාහන එලවනවා කියන එකකුත්
1: තියෙනවා. තියෙනවා තියෙනවා.
2: ඉතින් ඒක තමයි
1: දැන් drive කරන්න පුළුවන්.
2: දැන් අපි driving කරනවා කිව්වම එලවනවා කියලා
1: කියන්නේ.
2: ඒ ඇයි අපි වාහන එලවන්නේ?
1: එලවන්නේ.
2: හිතල නැහැ නේද? ඒකනේ
0: ඇයි එලවන්නේ?
2: අපි මොකද ඕක ආවේ අපි සත්තු එලවගෙන නිගියේ. ඉතින් ඒක අපි ආදේශ කරා මොන වාහනේට වුණත් අපි දැන් වාහනේ එළවනවා.
1: ඔව්. වාහනේ පිටිපස්සෙන් යන්න එපා. වාහනේ ඉස්සරහනේ වයින්නේ. ඒක එළවන්න එපා. ඩ්‍රයිව් කරන්න. අන්න ඒ වගේ පොඩි දේවල්. පොඩි පොඩි දේවල් වලින් ඔය මහා පාර සිද්ධ වෙන පොඩි දේවල් වලින් අපිට පුළුවන් මේ ෆ්‍රෙෂ්නස් එක අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලට දෙන්න. ගැටෙන්න යන්න ඕනේ නැහැ. ආයෙ වලි දා ගන්න ඕනේ නැහැ. රණ්ඩු වෙන්න ඕනේ නැහැ. කාම් වෙන්න. අවිහිංසාවාදී වෙන්න. මේ වගේ ලෝකෙක මේ වගේ සමාජයක ඒ වැඩේ ලේසි නෑ. හැබැයි ඒක කරනවා නම් ඔය අසම සම පුද්ගලයෙක්. ඉතින් ඒ නිසා තමයි අපි මතක් කරන්නේ මේ කීල්ස් කියන්නේත් අන්න ඒ වගේ තැනක්. ඔයාට මේ හරිම පොඩි පොඩි දේවල් වලින් ලොකු සතුටක් නැවුම් බවක් දෙන තැනක් තමයි කීල්ස් ඒ කියලා කියන්නේ. සමහර වෙලාවට අපි මේ කිව්වා වගේ උදේට hina වෙන එක තරහ ගන්න නැතුව ඉන්න එක ඊට පස්සෙ අනිත් පැත්තෙන් ඔය උදේට මොන හරි අලුත් මේ බ්‍රෙක්ෆාස්ට් එකක් try කරන එක අලුත් පුරුද්දක්. ඔය පුරුද්දක් තමයි ඕක ඈ. නන් වයලන්ස් වෙන එක ඔද පුරුද්දක්. ඒක මේ ප්‍රගුණ කරගන්න ඔයාට තේරෙයි ජීවිතේ කොච්චර ෆ්‍රෙෂ් වෙනවද කියලා. ඇත්තටම අපි ඔය ෆ්‍රෙෂ්නස් එක
2: අර අතේ තියෙන මුදුලට කියන කාරණයට හොඳම තමන් ගලපෙන දැනන්නේ කීල්ස්
1: එක. අනිවාර්යයෙන්ම කීල්ස්.
2: ඒ කියන්නේ මට මොකක් හරි භාණ්ඩයක් ගන්න ඕන නම් මට ඒ ප්‍රයිස් රේන්ජ් එකේම තියෙනවා.
1: තියෙනවා.
2: දැන් මට මොකක් හරි ගන්න ඕන නම් හරි මට අතේ තියෙන සල්ලි වලින් අරක ගන්න බෑ. හැබැයි ඒකට ඒකෙම මගේ අතේ තියෙන මුදලට ගන්න දෙයක් කීල්ස් රාක් වල තියෙනවා.
1: ඔප්ෂන් ඕන තරම් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ කීල්ස් එක ඔයාට පුළුවන් ඔයාගේ මුළු ජීවිතේම ෆ්‍රෙෂ් කරගන්න, නැවුම් කරගන්න මේ පොඩි දේවල් ප්‍රගුණ කරලා බලන්න ඔයාට තේරෙයි කොච්චරනම් නිදහසේ ජීවිතය ගලාගෙන යනවද කියලා. ඇත්තටම අපි ගොඩක් වෙලාවට ඔය ස්ට්‍රෙස් වෙන්නේ නැත්තම් ප්‍රශ්න ඇති කරගන්නේ දවසම අවුල් කරගන්නේ මේ වගේ පොඩි දේවල් එක්ක ගැටෙන්න ගිහිල්ලා. ගැටෙන්න එපා. ගැටෙන එක නවත්ත ගන්න. ඊට පස්සේ ඔක්කොම ওই විදිහට සිද්ධ වෙයි අවිහිංසාවාදීව.
0: එහෙන
1: දවසේ මේ කට්ටිය නන් වයලන්ට් වෙන්නේ නැහැ. වලි දාගන්න එපා. රණ්ඩු කරගන්න එපා.
0: අද ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න.
1: ඔව් වයිෆ් එක පටන් ගන්න.
0: ඔය අමාරුම තැනින් කියන්න එපා පටන් ගන්න කියලා.
1: මේ
0: ලේසි තැනක් තැන පටන් ගන්න. අමාරු
2: යමයි.
0: මොකද මේ කාන්තාව ගැහැණිය කියන චරිතය තේරුම් ගන්න නෑනේ පිරිමියා. එතකොට ඉතින් අමාරුයි.
2: ආ දැන් එතකොට ගැහණු පිරිමින්ව තේරුම් ගන්නව නේද?
0: මාරෙටම. නැත.
2: ආ හා ආවෝ. ඉතින් එහෙම තේරුම් ගන්න නම් මෙහෙම අමාරු වෙන්න විදියක් නැහැ නේ. එක්කෙනෙක් ගන්න තේරුම් ගන්න.
0: නෑ අපි තේරුම් අරන් ඒකට කේටර් කරන්න යද්දී ඕගොල්ලෝ වෙන වෙන දේවල්.
2: ඒ තේරුම් අරන් නැහැ නේ.
1: හරි හරි අපි වැරදි.
2: තේරුම් ගත්ත නම්
0: ඕගොල්ලෝ වැරදි.
2: නෑ ඕගොල්ලෝ. ඒක අපරාධය අපි මේක.
1: ඕගොල්ලෝ ලේසිමනෝ අපි වැරදි.
0: ඕගොල්ලෝ වැරදි.
2: හරි හරි හරි
1: හරි. හරි ඔය විදියට රණ්ඩු වෙන්න ඕනේ නැහැ. දෙන්නම එකතු වෙලා තීරණයක් ගන්න. ඉස්සරහට වාගේ ජීවිතයක් ගොඩනගා ගන්න කොතනද කියන එක ගැන. දැන් එහෙම දෙන්න එකතු වුණාට පස්සේ
2: just දෙන්න තුන් දෙනා දෙන්න එකතු වෙලා තීරණයක් ගන්න නෝන කියන එක කරන්න
1: කරන්න
2: හරිම අවිංසාවාදීව
1: වැඩේ කරගෙන
0: යන්න කාමීව ජීවිතය ගත
2: කරන්න
1: ඉතින් දෙන්න තුන් දෙනා වෙද්දී ඕගොල්ලන්ට අපි කියනවනේ මේ ඔයාගෙම කියලා සිහින නිවසක් ගැන බලාපොරොත්තු තියෙන්න පුළුවන්.
0: ඔව්.
1: හරිද? ඉතින් අද වෙනකොට අපි දන්නවා ගෙයක් හදනවා කියන එක, ඉඩමක් ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. විශේෂයෙන් මේ කොළඹ සහ මේ තදාසන්න නගරයකින්. හැබැයි තවදුරටත් ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රයිම් කලූරා ප්‍රොජෙක්ට් එකත් එක්ක. ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කලූරා දැන් ඇවිල්ලා තියෙනවා. ඔයාට ස්විමින් පූල් එකක්. ඊට පස්සේ ජිම් එකක්. කිඩ්ස් ප්ලේ ඒරියා එකක්. ඉන්ඩෝ ක්‍රිකට් නෙට් එකක්. ඊට පස්සේ මල්ටි පර්පස් හෝල් එකක්. ඒ කියන්නේ ඒකේ බහුකාර්යයන් කරන්න පුළුවන් හෝල් එකක්. සහිතව ඔයාගේ නිවස දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා ප්‍රයිම් එකෙන් මිලියන රුපියල් මිලියන 18.7කට.
0: මිලියන 18.7කට. අර ඔක්කොම ඔයාට හම්බෙනවා.
1: ලක්ෂ 180ක් වෙද්දී ඔයාට ෆුලි ෆර්නිෂ්ඩ්. ඊට පස්සේ ඉඩමක් එක්ක. ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන ගෙයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා කළුතරින්.
0: Right again in the gym ewat included
1: ne included included
0: no aitha no age idamak aragena geyak hadala pool ekak hadala
1: gana kiyak yaida
0: kiyak yaida wada
1: oata me swimming pool wata access thiyenawa ita passe gym ekata kids play area ekata indoor cricket net ekata multi purpose hall ekata me okkota mata access thiyenawa e wage may kalutara nagareta minittu 5 nagoda rohalta meter 800 dodanguda adivegi pivisumata vinadi 10 wata yanna puluwa e wage may mataka thiyaganna october 15 wenakan oata vishesha deemanawan thiyenawa මේ අපි කියපු මිලියන 18.7 තව අඩුවෙන් තමයි ඔයාට හම්බ වෙන්නේ. ඒකෙන්ද ඉක්මන් කරන්න කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 13:22. ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දෙන්න 13:22 හොට්ලයින් එකෙන්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ gedara වෙන් කර ගන්න.
0: හරි. දැන් ඊයේ ඇවිල්ලා ලෝකල් ළමාදින.
1: ළමාදින.
0: අපි කියවනේ ළමා දිනේ
2: කියලා. ලෝක ළමා දිනේ නෙමෙයි කියලා කිව්වයි.
1: ආයකත් අපි
0: කිව්වා.
2: ලෝක ළමා දිනේ වෙන නොවැම්බර් 20.
0: ඔව්. ඒකත් කිව්වා.
2: අපි රටක් හැටියට ළමා දිනේ සමරන දවස
0: ඊයේ.
2: රටක් හැටියට ලෝක ළමා දිනේ සමරන දවස
0: ඊයේ. හරිද? ඉතින් කොහොමද දැන් අපි සෙලිබ්‍රේට් කරන්නේ ලෝක ළමා දිනේ? මේ ඉතින් මං හිටියනේ BMI CH එකේ අපේ ස්ටෝල් එකේ. පොඩ්ඩු සෑහෙන ගොඩක් ආවා.
1: මොදක්කවා කතා කර කර ඉන්නවා
0: කට්ටිය ඔව් බට්ටෝ චුට්ටෝ පොට්ටෝ ගොඩාක් කවා
1: හරි මොනවද කියන්නේ
2: කට්ටිය මාත් ගියානේ
1: ආව ඒකම නුවත් ගියා
0: නුවත් ගියා
2: කියා
1: ඒ උස බට්ටෙක් හිටියා
0: නුවා ගියා බට්ටෝ වෙනවා මේගොල්ලත් ඒ කතා කරද්දි තේරෙනවා මේගොල්ල හිතන්නේ හරි ස්මාර්ට් විදියට හරිද මේගොල්ල හිතන දේවල් හරි ලොකුයි මං කීප දෙනෙක් එක කතා කරන්න අර පොඩ්ඩක් ප්‍රසෙන්ට් කරන්න මට chance එකක් හම්බුණා මං අහනවා නේ ඔයාට මොනවද ඉස්සරහට කරන්න ඕනේ ඔයා කැමති මොනවද කරන්නද එක එක උත්තර දෙනවා දැන් අපෙන් ඉස්සරහවත් අපි ලිමිට් කරනවානේ
1: එන කැට යන්නේ තියෙන්නේ
0: ඔව් ඒ ළමයින් ගැත්තෙම අපිට අපිට හිතාගන්න බෑ ඒගොල්ල කොහොමද එහෙම හිතන්නේ කියලා ඉතින් ඒක තමයි අලුත් ජෙනරේෂන් දැන් ඔයාගේ ගෙදරත් ඇති අවුරුදු 5ට වඩා අඩු මේ ජෙනරේෂන් එකට ජොයින් වෙන්න ඉන්න පොඩ්ඩෝ කීප දෙනෙක් එකෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක්
1: ඉන්න
0: පුළුවන් හරිද ඉතින් ඒගොල්ලන් මේ ජෙනරේෂන් එකට අර අපි කියන්නේ පෑහෙන්න ඕනේ කියලා
1: නේද
0: එතකොට
1: කරට කර ඉන්න ඕන
0: කරට කර ඉන්න ඕන එතකොට යාගේ මානසික ක්‍රියාකාරීත්වය ඒ වගේම තමයි තමනාද
1: ප්‍රතිශක්තිකරණය මේ ටිකේ තියෙන ලෙඩ ගැන දන්නවනේ
0: මේකනේ එතකොට ඕවත් ඕල් ටික හරියට ආවේ නැති වුණොත් එයා පස්සට යනවා
1: අන්න හරිය ඒ නිසා තමයි අපි කියන්නේ යාට අවුරුදු 5ට අඩු වයගෙදර ඉන්න පොඩ්ඩට ලැබෙන්න ඕන පෝෂණය නිසි වයසේදී නිසි විදියට ලැබෙන්න ඕන කියලා යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථයන් යාට දෙන්න නම් ඔයා Anchorpedia Pro MFGM දෙන්න කියලා අපි මතක් කරනවා ඒ වගේම තමයි Anchor මතක් කරනවා Anchorpedia Pro විතරක් නෙමෙයි හොඳ බැලන්ස් ඩයට් එකක් එක්ක පොඩ්ඩට බොහොම සමබල
0: ආහාර
1: වේලක් දෙන්න කියලා මේ දෙකම එකතු වුණාට පස්සේ එයා ශක්තිමත් වෙඩෙයි මොකද අධ්‍යයයට ලැබෙන පෝෂණය තව අවුරුදු 10කින් 15කින් එයා ගන්න තීරණ වලට වැඩි හිටියෙක් විදිහට එයා ගන්න තීරණ වලට එයා විවිධ තත්ත්වයන්ට මූණ දෙන විදිහට එයාගේ නිර්මාණශීලීත්වයට එයා ප්‍රශ්න විසඳන විදිහට මේ හැම දෙයකටම බලපානවා
0: රයිට් හරි ඊට පස්සේ මතක් කරන්න හදන්නේ දැන් හැමෝටම කොහෙටද කළුතරට ඇවිල්ලා පදිංචි වෙන්න බෑනේ
1: ආදී වැඩේ අමාරු
0: ලංකාව වටේම ගෙවල් තියෙනවානේ
1: ඔව් ඒක තමයි දැන් ඉක්මන් කරන්න මොකද දැන් කළුතරත් ඔය තියෙන යුනිට්ස් ටික ඉවර වුණාට පස්සේ කොහොමත් ඉතින්
0: ඒක ඉවර වෙනවා දැන් අපි කලින් මතක් කරා මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා සමහර අද අනිත් ප්‍රොජෙක්ට්ස් වල මේ ඉතින් ඒ විදිහට හැම එක ෆිල් වෙනවනේ
1: එතකොට
0: ඔයාලට වෙන ඔප්ෂන්ස් හොයා ගන්න වෙනවා සමහරට ඔයා වෙන දැනක ගෙදර හදන ගමන් වෙන්න තියෙන්නේ නැත්තේ ඉන්නවා ඇත්තේ ඉතින් ඔයාගේ ගෙදර ඉන්ටීරියර් එක ගැන ඔයා සෑහෙන හිතනවා මොන වගේ සාලයක්ද අපි ඩිසයින් කරගන්නේ
1: තීම් එකනේ දැන් ඔය දේවල් කරන්නේ
0: ඔව්
1: කලර් තීම්ස්
0: කිචන් එක මොන තීම් එකද සමහර කිචන්ස් තියෙනවා අර කළු පාට අර කළු ටයිල්ස් අල්ලලා ඒ වගේ සමහර ඒවා තියෙනවා මැටි ටයිල්ස් අල්ලපු අර ඒ කන්සෙප්ට් එකට
1: යනවා
0: ඉතින් ඔයා ඔය මොන කන්සෙප්ට් එක තෝරගත්තා ඔයා දම්රෝ එකට ගියොත්
1: ඔයාට
0: ගලපගෙන ගෙදරම පුරවන්න ඔයාට බඩු ටික අරගෙන යන්න පුළුවන්
1: අනිවාර්යයෙන්ම දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා ඉතින් සාර වගේ ගියාට පස්සේ ඔයාට ගැලපෙන හැම දෙයක්ම තියෙනවා ගෘහ භාණ්ඩ වගේම ගෘහ විදුලි උපකරණත් තියෙනවා දම්රෝ වොෂින් මැෂින් දම්රෝ ෆ්‍රිජ් තියෙනවා ඒ වගේම තමයි Samsung Panasonic Innovex වගේ ලෝ ප්‍රකට බ්‍රෑන්ඩ්ස් වලින් ඔයාට පුළුවන්කම තියෙනවා AC මිලදී ගන්න ගෙදරට AC එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒ වගේම තමයි ඔයාගේ ඔෆිස් එකක් තියෙනවා නම් ඔයාගේ පුද්ගලික මේ කාර්යාලයක් තියෙනවා නම් ගෙවල් වල එහෙම තියෙනවනේ ගෙදර දැන් කට්ටිය වැඩ කරන
0: ෆ්‍රීලාන්ස්
1: work from home කරන අය ෆ්‍රීලාන්ස් වැඩ කරන කට්ටිය නැත්නම් තමන්ගේම ස්වයං ව්‍යාපාරයක් තියෙන කට්ටිය ව්‍යාපාර කරගෙන යන කට්ටිය ඔයාගේ ඔෆිස් ස්පේස් එක හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ තීම් එකට ගැලපෙන විදිහට ඔයාට ඉන්ටීරියර් එකට ඕන කරන දේවල් ඕනම දෙයක් ගන්න පුළුවන් තැනක් තමයි දම්රෝ කියන්නේ. ඉතින් ඒ වගේම ඔයාගේ ගෙදරත් ඔයාගේ ඉන්ටීරියර් ඩෙකරේෂන් වලට ඉන්ටීරියර් එක හදාගන්න ඕන කරන දේවල් ඒ විදිහටම ගන්න පුළුවන්. එතන නැත්තම් ඔයාගේ දැන් අර තියෙනවනේ choices ගොඩා. ඒ choices එතන ඔයාට පේන්න නැත්තම් ඔයාට ඕන විදිහට කස්ටමයිස් කරලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද දම්රෝ නිෂ්පාදන හැම එකක්ම අපේ රට ඇතුලේ අපේ කර්මාන්ත ශාලාවල අපේ ශිල්පීන්ගේ සහ ශිල්පිනියන්ගේ දෑත්වලින් තමයි හැදෙන්නේ. ඉතින් යන්න දම්රෝ එකට දවැන්ත දීමනාවන් ගොඩාක් තියෙනවා තෝරා ගන්න දේවල් සිය ගාණක් තියෙනවා එක යායට ගිහිල්ලා මේ වෙනස අත්දැකලා අපිටත් කියන්න අපි දම්රෝ එකට ගියා කියලා. එහෙට කියන්න අපි කියලායි මේ ආවේ කියලා. නැත්නම් ඕගොල්ලෝ ගිහිල්ලා එක එකව අරගෙන එනවා මුකුත් නිකන් අපිව ගැන කියන්නේ
0: නැහැ. ඒකනේ. ඒක අසාධාරණයි.
1: එහෙම කියන්නේ අපි මේ net fm algo town අහලා තමයි ආවේ මේ අපේ සාර්ලා නුවාලා චීලා කිව්වේ කියලා. එහෙම කියන්න
0: ඕන. අනිවාර්යෙන්. දැන් අද Friday ඔය දිනට අමතක වුණාද?
1: ආ
0: අද අපේ DJ night
2: එක.
0: DJ night එක තියෙනවා අපි ඉස්සරහට විස්තරාට මතක් කරන්න.
3: කරගල පිනත් මම කල හොඳත් ඔබ ලැබුණේ ඩාලින් ඔබ කල පවත් මට පෙම් කරන්න හිතුවේ ඔබ ඩාලින් කරගල

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: Udah hatai minadi hatali satai dan.
2: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
6: ඔබේ ස්ථාවර තන්පතුවට
7: ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
8: Sarvodaya Development Finance
9: ලංකා rating BBB minus stable outlook බලපත්‍ර ආදී මුල්‍ය සහාය ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
10: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
11: මෙල්වා එක ලංකාවේ එක.
12: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
13: නෑ.
12: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
13: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒක නෑ අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
14: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
15: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
0: FM 95 FM 94.8 Net FM.

0: උදේ 7:50යි යල්ගොඩ ටවුමේ වෙලාව. මේ අද ඉන්න බෑ මේ මොකද අවිහිංසාවාදී.
1: ඔව්. අවිහිංසාවාදය පිළිබඳ වූ ජාත්‍යන්තර දිනය.
0: හිංසාවට ලක් කරනවා මම.
1: කවුද?
0: ඔය දෙන්න තමයි.
1: කිසිම දෙයක් උන්නේ නෑ නිකන්
0: එහෙම. මම රටට ලෝකෙට කියනවා
1: මේ මම නැවත කියන එහෙම අභූත චෝදනා නගන්නේවා. උදුම මේ අවිහිංසාවාදී මිනිස්සු දෙන්නෙක් මායි ඉන්නවයි කියන්නේ.
0: ඒ කියන්නේ අපි
1: ඇල්ලතුරත් නිවල
0: බොන්නේ නේ.
1: ඔව්.
0: හරි. මට හිතෙනවා මේ ඇචි දැන් වා කියවන්නේ මේ අපි සිවිලයිස් වුණාම තමයි වයලන්ස් කියන එක පොඩ පොඩ අඩු වෙන්නේ කියලා
1: හිතනවා. ශිෂ්ටාචාරගත වුණා.
0: අන්න හරි. මම මේ අඩුවෙන්ද මන්ද ශිෂ්ටාචාරගත වෙලා තියෙන්නේ.
1: ඔයා දන්නවද මේ ලෝකේ මානව විද්‍යාඥයන් කියනවා මේ අපේ මේ හැම තියෙනවනේ. අපි මේ හැම සාර මෙහෙම හීරුවම මොනවද මතුවෙන්නේ? තදට හීරුවොත් හීරුණොත්
0: ලේනවා.
1: රුධිරේනවා එළියටනේ. අතු පාටට ලේන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයිලු. මේ හැම වගේ තමයිලු මේ අපේ ශිෂ්ටත්වය.
0: ආ
1: ඒ කියන්නේ පොඩ්ඩක් හරි මේක පළුදු වුණොත් මේක හීරුණොත් අන්න අපේ ඇත්ත ගති ටික
0: එළියට
1: එනවා. අපි මෙහෙම ඉන්නේ මේ අපි අර කියනවානේ හිරියෝතප් කියලා. ඒ වගේ තමයි. ඒ කියන්නේ එකක් පව කරන්න තියෙන බය.
0: අනිත්
1: ඒක අපි හදලා තියෙනවානේ ආගමික විශ්වාස ඇතුලේ හරි බය සහය ලැජ්ජාව හදලා තියෙනවා. ඒ අපේ සංස්කෘතික සදාචාර සීමා ඇතුලේ හරි සහ අනිත් කාරණා තමයි නීතියට අපිට තියෙන බය. අපි කැමති නෑනේ හිරේ යන්නනේ නඩු අහන්න අනම්මනම් දේවල් වලට ලක් වෙන්න කැමති
0: නෑනේ.
1: ඉතින් ඔන්න ඔය නිසා තමයිලු අපි මෙහෙම ශිෂ්ටාචාරගත වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් අපි ඇත්තට හොඳ මිනිස්සු නෙමෙයි. ඒකයි.
0: බලාගෙන ආශ්‍රය කරන්නේ.
1: අන්න ඒකයි. හැබැයි මේ මිනිස්සු ශිෂ්ටාචාරගත වෙද්දී ලෝකය ගැන අන් කවරදාකටත් වඩා වැඩිපුර හිතන්න පටන් ගත්තා. අපි අතින් වෙච්ච වැරදි නිවැරදි කරන්න පුළුවන් තරම් උත්සාහ කරා. එහෙම උත්සාහයක් තමයි පුනර්ජනනීය බලශක්තිවලට අපි ටික ටික මාරු වෙන එක. අපි තවදුරටත් ඉන්ධන දහනය කරලා කාබන් ඩයොක්සයිඩ් හදන එක නවත්තලා මේ වෙනකොට EV vehicles පදින්න aran තියෙන එක. EV vehicles කියන්නේ ඕනේ. EV කියන්නේ V යකුර vehicles තමයි. හරිද? ඔයාලා අපි මතක් කරනවා BYD C-Line 5 එක. දැන් ඔන්නවට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. C-Line range එකම ලංකාවට දැන් ඇවිල්ලා තින්නේ. C-Line 5 එක ගැන අපි ඔයාලට මතක් කරන්න හේතුව තමයි මේ C-Line version එකේ මේ model එකේ පළවෙනි වාහනේ මේක. ඔයාට අඟල් 8.8ක digital තිරයක් හම්බ වෙනවා මේ වාහනේ. මේකෙන් තමයි මුළු වාහනයම පාලන කටයුතු සිද්ධ කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි safety airbags 7ක් තියෙනවා. ඒ වගේම අපි මතක් කරා ventilated seats තියෙනවා.
0: Okay.
1: ඒ විතරක් නෙමෙයි. panoramic roof එකත් තියෙනවා.
0: Right.
1: වහලේම පොඩ්ඩක් අරගෙන යන්න කැමති කට්ටිය ඔන්න ඒ option එකක් තියෙනවා.
0: කරු බලාගෙන
1: යන්න පුළුවන්.
0: ඒ වගේම කරු බලාගෙන යන්න.
1: එහෙම යන්න පුළුවන්. ඒ වගේම තමයි ලෝක ප්‍රකට blade battery එක තමයි භාවිතා වෙන්නේ. අපි කලිනුත් මතක් කරලා තියෙනවා. charging cycle 4000කට පස්සේ මේ battery එකේ ආයු කාලය අඩු වෙන්නේ 100 ඉඳලා 180 වෙනකන් 120කින් විතරයි.
0: එතකොට
1: මේ battery එකේ life එක ගැන ආයවට වෙන කියන්න දෙයක් නැහැ
0: නේ.
1: charging cycle එකක් වෙන්නේ එකක් වෙන්නේ 100 වෙනකන් charge කරොත්. සාමාන්යයෙන් EV vehicles use කරද්දී කියනවා 100ටම යන්න ඕනේ නැහැ. 180ක් වගේ ගියාම ඇති කියලා. මේක plug-in hybrid එකක් නිසා වාට බැටරියයි ඉන්ධනයි කියන මේ දෙකම එකතු වෙන නිසා 100 කොහොමත් ඕනේ වෙන්නේ නැහැ. සාමාන්යයෙන් මේ දෙකම එකතු වුණාම වාට කිලෝමීටර් 1000ක වගේ පරාසයක් ප්‍රශ්නයක් නැතුව ධාවනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නම්බර් එක මතක් කරනම් 0112 125 125 0112 125 125. මේකෙන් වාට පුළුවන් BYD එකට කෝල් එකක් දීලා වාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා BYD C-Line 5 එකක් ටෙස්ට් ඩ්‍රයිව් කරලාම ගෙදර අරගෙන යන්න.
0: රයිට්. දැන් ඇචි නූඩල්ස් කෑන් මගේ ආසම කෑමක් හදන්නවා.
1: ඔව් හදන් එනවනේ එක එක විදිහට නූඩල්ස්.
0: නූඩල්ස් කන්න මම මාර කැමතියි
1: මගේ. ඔව් එක එක විදිහට හදන් ගිනේම මම දැන් පහුගිය ටිකේම කෑවනේ.
0: කෑවනේ. මගේ කම්ෆර්ට් ෆුඩ් එක තමයි නූඩල්ස් කියන්නේ. දුක වුණත් සතුට වුණත් මම ඒක අර මූඩ් එක ෆික්ස් කරන්න මම නූඩල්ස් එකක් හදා ගන්නවා. හරිද? හැබැයි මම පාවිච්චි කරන්නේ විජේ නූඩල්ස්. මොකද මේ බෙරි වෙන එක ගැන අර ස්ට්‍රෙස් වෙවි හදන්න ඕනේ නැහැ
1: නේ. ඔව්නේ.
0: විජේ නූඩල්ස් බෙරි වෙන්නේ නැහැ.
1: බෙරි වෙන්නේ
0: නැහැ. ඒ නිසා වාට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් බෙරි නොවි කන්න ඔයා තෝරගන්න ඕන විජේ නූඩල්ස්. හැබැයි WP ලාංඡනයෙන් බලලම ගන්න කියලා මතක් කරනවා.
1: අන්න එහෙම මේ විජේ නිෂ්පාදන වලට ගන්න ඕන නම් ඔයා යන්න ඕන තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. විජේ නිෂ්පාදන නෙමෙයි ඔයාට ඕන කරන ඕනම දෙයක්. කන බොන දේවල් විතරක් නෙමෙයි ඔය හවුස් හෝල් වෙන වෙන ඕනේ දේවල් තියෙනවනේ. එක එක අයිටම්ස් තියෙනවනේ. මේ ඕන දෙයක් ඔයාට නියම ප්‍රමිතියෙන් අඩුම මිලට ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියන්නේ.

0: FM Anubaha, FM Anuhatrai Tashuma Ata, Net FM.
1: Rasatun Hataka Param Parika Pay Rasaya, Minaka Sahal Buy and Win Within Smart TV Rice Cooker Blender Dinagana, Sahal Kavare Kupaneati Teake Obita Himiwe, Minaka Sahal Ape Urume Ape Rasa.
2: Fresh Kiane, Ape Kamata Beamata Vitarak Simaunu Deak Nevi, Ekape Jivitema Kotasak.
3: ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
1: අලුත්තනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: FM Anupaha, FM Anuhatarai Tashuma Ata, Net FM.
7: Velava oba veta gena enne.
8: Adama ganna phone ekak. Ai hetata danne.
9: Vishwasai wanga kiwa ekka singa simpa pay.
10: Ikada loda tika tika gewanna adama oyage smartphone ekak araganna.
11: Velavu de atai danne.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නැත්නියු සමඟ මම කේසර. මාස 10කට අධික කාලයකට පසු උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනිය අද සිට යළි ආරම්භ වනවා. දිට්වාසුලි කුණාටුව හේතුවෙන් රමුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනිය එන හිට තිබුණා. දිට්වාසුලි කුණාටුවෙන් පසු අධියර කිහිපයක් යටතේ දුම්රිය ධාවනිය යළි ආරම්භ කෙරුණා. ඒ අනුව පළමුව අවේවිල සිට බදුල්ල දක්වා කොළඹ සිට රමුක්කන දක්වා දුම්රිය ධාවනිය ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙවන විට නානුවේ සිට බදුල්ල දක්වා නාවලපිටිය සිට හැටන් දක්වා දුම්රිය ධාවනිය සාමාන්‍ය පරිදි සිදුවනවා. පාකිස්තාන මායි මාසන්නේ පිහිටි රාස්ක් නගරයේ ආරක්ෂක මුරපොලකට එල්ල වූ ප්‍රහාරයකින් ඉරාන ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අවිගත් පිරිසක් විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ප්‍රහාරයට සම්බන්ධ සැකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා. මීළඟ net news පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital પરම්පරාවේ analog territory එකයි.
2: FM Algo Town.
3: අචි අපි අර කියන්න ඕන ගොඩක් දේවල් ගයියා කිව්වනේ
4: කිව්වනේ
5: උදේ 8 විනාඩි 8යි අල්ගටාව වෙලාව අපි පටන් ගන්න හදන අපි දෙවෙනි පැය
3: පටන් අරගත්තා
5: මේ දිනගේ මයික් දෙක ඕෆ් කරන්නද මම
4: දැන් ඔයා සාර කියන්න මේ කියන කරන දේවල් සුදුසුද
3: කියලා හිතෙන් අහලා බලපම් පම්
5: පම් මං තමයි ඒක අහන්න ඕන ඔය දෙන්නගේ
4: ඔයා තමයි ඔයා අහන්න ඕනේ ඔයාගේ
5: නම අහන්න කට්ටිය ඉන්නවා එහෙම
3: ඇත්තට මේ වෙනම කතුරු භාගයක් නෙමෙයි භාග නෙමෙයි අපි කෙලිම සම්පූර්ණකම ගන්න ඕනේ ගායන්ට
4: මේ සින්දුවට
5: ඔව් නේද
3: කතුරු භාග නෙමෙයි සම්පූර්ණකම ගවන්න හිතන සින්දුවක් ඒක
4: ඔව් සම්පූර්ණයෙන්ම ගවන්න ඕන මේ ඉවරයි කියලා ඉවර කරේ
5: ඉවරයි කියලානේ
4: ඔය දන්නවද මේ ඉවරයි කියලා ඉවර කරපු දේවල් දැන් ඉවර වෙලා නැතුව ලෝකයේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා
5: තියෙනවා
4: ඔව් ඔව් ඒ කියන්නේ මේ අපිට මේ නිවුස් එක ඇහෙන්නේ ඇමරිකාව පැත්තෙන් ඇමරිකාවේ තාමත් යම් යම් ප්‍රාන්තවල මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා. හරිද? මරණ දඩුවමට ලක් කරන්නේ ගොඩක් වෙලාවට එන්නත් කරලා. විවිධ ඖෂධ වර්ග එන්නත් කරලා. දැන් මේ ක්‍රිස්ටිනා පයික් කියන මේ තැනැත්තිය ගැන නිවුස් එක මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය සෑහෙන්න කතා කරන්න පටන් අරන් තියෙනවා.
3: ඒ කියන්නේ ලයිව් කැමරා තියන් ඉන්නවා දැන් ඒ ස්පිරිතාලේ.
4: අන්න හරි. ස්පිරිතාලේ වට කරගෙන ඉන්නේ කට්ටිය 1995 දී මේ කොලින් ස්ටෙමර් කියන අවුරුදු 19ක නව යෞවන තරුණියව ඝාතනය කරනවා මේ ක්‍රිස්ටිනා පයි. එතකොට ක්‍රිස්ටිනාගේ වයස අවුරුදු 18යි. එයාගේ මේ යාළුවා විදියට හිටපු කොලින් ස්ටෙමර්ව තමයි මේ විදියට ඝාතනය වෙන්නේ.
5: ඕකේ.
4: 1995 සිද්ධ වෙච්ච දෙයක්.
5: හරි.
4: ඊට පස්සේ මේකේ නඩු කටයුතු සිද්ධ වෙලා වෙලා වෙලා වෙලා ඔන්න 2026 සැප්තැම්බර් 30 වෙනිදා උදෑසන 10ට
5: හරි.
4: Riverbend Maximum Security Institute කියන මේ අධිආරක්ෂිත ගොඩනැගිල්ලේදී
5: හරි
4: අපේ මේ කතා නායිකාව ක්‍රිස්ටිනා පයික්ව මරණ දඩුවමට ලක් කරන්න තීන්දුව වෙනවා.
5: ඕකේ.
4: වැඩේ ක්‍රියාත්මක වෙනවා. හරිද? අපි කිව්වනේ එන්නත් කළා තමයි අපේ වගේ දැන් එල්ලුම් ගහන්නේ මේ ඉස්සර වගේ එන්නත් කළා තමයි. මොකද චීනෙත් සිද්ධ වෙන දෙයක්. ඇමරිකාවෙත් යම් යම් ප්‍රාන්තවල සිද්ධ වෙනවා. 2 doses of මෙන්න මේ බෙහෙත මේක මතක තියාගන්න.
3: ඔව් නෑ ඔන්න කිව්වත් කමක් නෑ.
4: කියන්න ඕනෙත් නෑ.
3: බෙහෙතක් මොකක්ද?
4: බෙහෙතක්. ඔව්. 2 doses. හරිද? මේකෙන් දෙනවා ඩෝස් දෙකක්.
3: මාත්‍රා දෙකක්.
4: මාත්‍රා දෙකක් දෙනවා.
5: රයිට්.
4: දෙකක් දීලත් මෙයා මේ මිය යන්නේ නෑ.
5: ආ.
4: ඒ කියන්නේ එන්නත් දෙකක් දීලත් සාමාන්‍යයෙන් එක ඩෝස් එකකට ඒ මරණය සිද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ ඩෝස් දෙකක් දීලා තියෙනවා. ඒත් මෙයා මරණයටපත් වෙලා නැහැ. මේ වෙනකොට ඇමරිකාවේ ටෙම්නිසී කියන ප්‍රාන්තයේ සියලු මරණ දඩුවම් ක්‍රියාත්මක කිරීම එතනින් ඉස්සරහට තිබ්බ දේවල් ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන් වළක්වලා තියෙනවා. වළක්වලා තියෙනවා. මොකද ඒකට හේතුව තමයි මේ ඖෂධවල දැන් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව. මොකද මේ මරණ දඩුවම ක්‍රියාත්මක කරද්දී ඒගොල්ලන්ගේ නීතියේ තියෙනවලු සරලවම මේක ඒ වින්දිතයට බොහොම පහසුවෙන් ලැබෙන මරණයක් වෙන්න ඕන. එන්නත් කරත් ඒක එකපාර වෙන්න. දැන් බලන්න එන්නත් මේ මාත්‍රා දෙකක් දීලත් තාම මරණයට පත් වෙලා නැතුව මේ වෙනකොට බොහෝම ක්‍රිටිකල් කන්ඩිෂන් එකෙන් ඉස්පිරිතාලේ ප්‍රතිකාර ලබන ගමන් තමයි ඉන්නේ. දැන් මේ මැරෙන්න හිටපු කෙනා.
3: දැන් ආයේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ. ආ ප්‍රතිකාර වලට ගියන්න පරක් වුණා කියලා.
4: පරක් වුණා කියලා තව. එහෙමත් ඒ කියන්නේ
3: ඒක තමයි 200කට පස්සේ තමයි කාන්තාවකට මේ මරණ දඬුවම් දෙන්නේ
4: ඇමරිකාවේ. ඇමරිකාව මේ ප්‍රාන්තේ. ඉතින් දැන් ওই කාරණාව මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය සෑහෙන්න කතා කරන්න පටන් අරන් තියෙනවා මේ මරණ දඩුවම ක්‍රියාත්මක කරවීම ගැන, මේවයි නෛතික පසුබිම ගැන, මේක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක ගැන, නැත්නම් මරණ දඩුවම ඕනේද කියන එක ගැන, තව කෙනෙක් ගිහම ජීවිතයක් යම් අපරාධයක් කරා වෙන්න පුළුවන්. හැබැයි උදුරා ගන්න පුළුවන් හැකියාව නීතියකට රාජ්‍යයකට තියනවාද කියන එක ගැන ලොකු සංවාදයක් ඇති වෙලා තියෙනවා. කොහොම හරි මේ එන්නත් කරපු එන්නතේ යම් දෝෂයක් තියෙන්නේ නැති කියලා තමයි කියන්නේ. ඒ නිසා මෙයාට ඉක්මන් මරණයක් පහසු මරණයක් ලැබිලා නැහැ. අර මැරෙන්න දෙන හිතන්නකෝ මැරෙන්න දෙන ඉන්නත දෙපාරක් දීලත් මාත්‍රා දෙකක් දීලත් මැරිලා නැතුව ඒ වේදනාව විඳගෙන ඉන්න වෙනවා කිව්වම මෙතන ඒක ඊට වඩා දෙන්න පුළුවන් දඩුවමක් තව තියෙන විදියකුත් නැහැ.
3: නෑ මට හිතෙන්නේ දැන් ඔය බාල බෙහෙත් ගෙනාපු එක්කෙනාට දෙන්න දඬුවම
5: මොකක්ද කියලා.
4: මේ එන්නත කොහෙන් දන්නේ? ගත්තේ. කොයි ගබඩාවක තිබ්බයක් දන්නේ?
5: දන්නේ
3: නෑ නේද? ඒක බාල බෙහෙත් ගෙනාපු එකට මරණ දඬුවම දෙන්න ඕනේ. ඉස්සෙල්ලා.
4: ඒකනේ දැන් ඇමරිකාවට කොහොමද මෙහෙම එන්නතක් ගියේ? සමහර එන්නත් තියන ඒවා ගහනවා දෙක එක ලෙඩවලට ඇස් පෙනීම් වලට එහෙම ගහනවා. ඒක ගෑවට පස්සේ ඇස් පෙනෙන්නේ නැතු යනවා. එහෙම වෙච්ච රටවල් ලෝකයේ තියෙනවා.
3: ඔව් සමහර රටවල් වල මොනවද එන්නත් කියලා සරුවත් වතුර දීපු රටවල්
4: පාට කරපු වතුර ගහපු රටවල් ලෝකයේ තියෙනවා.
3: පාට කරපු වතුර හිතන්න කොහොමද මිනිස්සෙට නේද කියන හරි එන්නතකින් හම්බුණා කියමු වැඩි මොනොත් රුපියල් 100ක් හම්බුණා කියමු. ඈ
4: ඔව්
3: ඉතින් ඒ රුපියල් 100 වෙනුවෙන් වතුර පාට කරපු වතුර මිනිස්සෙක් ගෙනකට එන්නත් කරන්න එහෙම හිතන සෞඛ්‍ය බලධාරින් නේද? මේ රටවල් නම් මාරයි නේද?
4: පුදුමාකාර රටවල් ලෝකයේ තියෙන. එහෙම පසුබිමක තමයි මේ මැරෙන්න දුන්න එක මැරිලා නැහැ.
5: මැරිලා නැහැ.
4: එතකොට ඉතින් අපිට හිතෙනවා
3: සහ අනිත් එක දැන් ඇයට මරණ දඬුවම හිමි වෙලා තියෙන්නේ අවුරුදු 19ක ගෑල් ළමෙක්ව එයා එයාගේ පෙම්වතත් එක්ක එකතු වෙලා ඝාතනය කළා. ඝාතනය කළා තියෙන්නේ සාතන් නැදහිල්ලට අනුව.
5: හරි.
3: ඒක තමයි මේ ප්‍රධාන හේතුව. ඒ ඝාතනයෙන් පස්සේ අර ඒ සාතන් සලකුණු ඒ මියගේ ගෑන් ළමයාගේ සිරුරේ තිබිලා තියෙනවා.
4: තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඔය ඇමරිකාවේ මේ සෑහෙන නොව ඔය වගේ කල්ට්ස් තියෙනවා.
3: තියෙනවානේ විවිධ කල්ට් තියෙනවා.
4: ඔව් විවිධ ආගමික ඇදහිලි
3: විශ්වාස. අපි දන්නවා ජපානයේ ඔක ලොකු රැල්ලක් විදියට ගියා.
4: රැල්ලක් විදියට තියෙනවා. ඉතින් ඔය කොරියාවෙත් ඔය වගේ දේවල් තියෙනවා. විවිධාකාරී හේතු නිසා ඇත්තටම මේ එහෙම සාධාරණ හේතුවක් නැහැ. යම් ආගමික විශ්වාසයක් නිසා තමයි මේ වගේ ඝාතන සිද්ධ කරන්නේ.
3: ඒක හරි සුලබ දෙයක්. මේ නඩු වාර්තාවේ තව ලස්සන දෙයක් තියෙනවා. මේ දැන් ඇයගෙන් ඇය කියනෝනේ මේ මේ මරන්න හේතුව මොකද්ද කියලා. ඒකේ කියනවා මේ මේ කෙල්ලව මම මැරුවේ මගේ කොල්ලව පැහැර ගන්න හදුව කියලා. බලන්න ප්‍රේමය අවසානයේද කියලා නැවතිලා තියෙන තැන නේ.
5: ඒක ප්‍රේමයද එතකොට?
4: කොහොමරි මේ කොලින්ස් ලෙම යන්නේ ඝාතනයට ලක්වුණු තැනැත්තිය මේ අවුරුදු 19ක කෙල්ල. එයාගේ අම්මට මේ සල්ලි තිබිලා නැහැ මේ නඩු වාර බලන්න එන්න. ඉතින් ඒවටත් රටවටෙන් මේ කට්ටිය එකතු වෙලා අනුග්‍රහකත්වයේ දක්වලා කොහොමරි මේ මරණ දඩුවම රිවර් බෙන්ඩ් මැක්සිමම් සිකියුරිටි ඉන්ස්ටිටියුට් එකේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේ ඇගේ මව ඉඳලා තියෙනවා මේක දැක බලා ගන්න. ඉතින් ඒ අවස්ථාවේදීත් ඉතින් ඇයත් දැකලා තියෙන්නේ කොහොමහරි මේ තමන්ගේ දැරියව තමන්ගේ දුවව ඝාතනය කරපු මේ අපරාධකාරයෙක් කියලා අපිට කියන්න පුළුවන් නේ තියෙන වෙලාව ඉවරනේ. කොහොමරි එයා මැරුන්නේ නැහැ. මේ නීතිය ක්‍රියාත්මක වුන්නේ නැහැ. ඉතින් මේක නැවත නැවත ලෝකයේ මේ මරණ දඩුවම ප්‍රශ්න වෙන තැනට ඇවිල්ලා තියෙන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ලොකු සංවාද ඇති වෙලා තියෙනවා. අපි දන්න අපේ ලංකාවෙත් ඒ ගැන සංවාද ඇති වුණා. මරණ දඩුවම ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක ගැන ජනාධිපතිතුමාගේ අත්සන විතරයි අඩු මේක ක්‍රියාත්මක කරවන්න කියන කාරණාව ගැන කාලයක් තිස්සේ සංවාදයට ලක් වෙනවා. ඉතින් ලෝකයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන බවට කියන ඇමරිකාවෙත් ඉතින් මේ විදිහට මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා. කොහොම හරි වැරදි එන්නත එහෙමත් නැත්නම් එන්නතේ බාල බව නිසා මැරෙන්නත් නිදහසක් නැහැ.
5: මැරෙන්නත් නිදහසක් නැහැ.
4: එයා හිත හදන් ඉන්න දිනනේ මැරෙන්න. දැන් මගේ මෙතනින් ජීවිතය ඉවරයි කියලා.
5: ඔව්. අත්‍තරම.
3: එයාගේ මිතුරියකට මේ පණිවිඩයකුත් යවලා තිබිලා තියෙනවා.
4: ඔව්.
3: මේ අවශ්‍ය නැහැ. මේ ඒ අවසන් මොහොතට සම්බන්ධ වෙන්න
4: කියලා. සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මේ අපරාධය සිද්ධ කරද්දි එයාගේ වයස අවුරුදු 18යි. දැන් ඇයට අවුරුදු 50ක්. එතකොට හිතන්න ඕක
3: ඔච්චර
4: කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් අය සූදානමින් ඉන්නේ නැති මේ දඩුවමට ලක් වෙන්න. මැරෙන්නවත් නිදහසක් නැහැ කියන්නේ. ඕක තමයි.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: Ude 8 vinadi 22 dan
2: BYD plug-in hybrid ho electric vahanayak win karawa ganeemata BYD pradarshanagarayakata paminenna nathohot 0112125125 amathanna
3: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
6: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
7: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
2: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid ho electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112125125 අමතන්න
8: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: අම්මා ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද
10: නෑ
9: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ
10: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න
11: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදිහට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
12: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: FM 95 FM 94.3

0: උදේ 8 විනාඩි 28යි.
1: මොකද කරන්නේ? ඔව් පටන් ගන්න ඉක්මනට මේ මම මේ මෙතන බලන් ඉන්නවා කතා කරන්න.
0: ඇත්තද?
1: ඔව් මට මෙහෙම තියෙනවා පොඩි එකක් කතා කරන්න ඕනේ ඒක ඇහෙද්දි.
0: ඇහෙන්නනේ. හරි දැන් වාගේ මයික් එක ඔන් කරලා ෆේඩර් එක උඩම තියෙන්නේ. ඔයා ඕන දෙයක් කියන්න. මම නිශ්ශබ්දව ඉන්නම්.
1: එහෙම ඕන දේවල් කියන්න බෑ.
0: ඕන දේවල් කියන්න බෑ.
1: බෑ මම මහජන සංඛ්‍යාත. පබ්ලික් ෆ්‍රීකවන්සීස් කියලා කියන්නේ මේවට.
0: ඔව්.
1: එහෙම ඕන ඒවා කියන්න බෑ.
0: බෑනේ.
1: ඕන ඒවා කියන්න බෑ. හැබැයි අපි වැදගත් ඒවාට කියනවා.
0: මේ ලොකු වැදගත් දෙයක් කියන්න තියෙනවා.
1: කියන්න බලන්න.
0: මේ ඔයා ඒ ලෙවල් කරානේ අචිනේ.
1: කරා.
0: කරානේ.
1: ඔව්. ඔය වැනි එක සැකෙන් වගේ හරි එහෙම නැති මොකක් හරි එකක් පේනවද? ඔයා කරාද?
0: නෑ නෑ මං කරානේ.
1: ඔයාලා සමහර කරන ඒවා දැක්කම තේරෙනවා. ශිෂ්‍යත්වෙත් නෑ, ඕ ලෙවලුත් නෑ, ඒ ලෙවලුත් නෑ වගේ එකක් පේනවා.
0: එහෙම කියන්න එපා. දැන් අචි එහෙම ඒ ලෙවල් කරලා හොඳ රිසල්ට් එකක් දාලා
1: මං දෙපාරක් ගිය ලෙවල්
0: කරා. වැඩිම GPA එකක් තියෙන කැම්පස් එකට තීනුන ළමෙක්.
1: ඊට පස්සේ
0: නේද? ඔව් කියන්නේ.
1: ඔව් ඔව්.
0: ඉතින් ඒ ලෙවල් කරනවා කියන එක මේ ලේසි වැඩක් නෙමෙයි.
1: ලේසි වැඩක් නෙමෙයි.
0: මම ගොඩක් කන්වර්සේෂන්ස් ඇහිලා තියෙනවා මට හැමතැනම අචි. මේ ඒ ලෙවල් ලියන්න ඕනේ නැහැ. ඕ ලෙවල් ඕනේ නැහැ. මේ ඔය වෙන මොකක් හරි එකක් කරන්න එහෙම කියලා ඒ ලෙවල් නොසලකා හරිනවා.
1: එහෙම උපදෙස් දෙන්න කට්ටිය ලංකාවේ
0: ඉන්නවා. ඒ නිසා හැහෙන්න. ඒනොට මං කියන්නේ ඒ ලෙවල් ලියන එකම ලොකු එක්ස්පීරියන්ස් එකක් කියලා.
1: අනිවාර්යෙන් මේ කියන්නේ මේ ඕ ලෙවල් වෙන්න පුළුවන් ඊට පස්සේ ඒ ලෙවල් වෙන්න පුළුවන්. දැන් අපි මේ ගොඩක් කලාවට මේව මනින්නේ මේ සබ්ජෙක්ට්ස් වලින්නේ. මේ සබ්ජෙක්ට් කරා මේ ස්ට්‍රීම් එකෙන් කරා මේමයි කියලා. හැබැයි එහෙම නෙමෙයි. දැන් මේ GCE ඕ ලෙවල් ගත්තා, GCE A levels ගත්තා. මේවයි මනින තව ස්කිල් එකක් තියෙනවා ඔයාලගේ. දැන් ඔය අපි දන්නවනේ ජාතික වෘත්තීය තත්ත්වයන් තියෙනවානේ. මේ ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ලෙවල්ස් කියලා තියෙනවා. එතකොට එහෙම ගත්තට පස්සේ ඔය A level කරා කියලා කියන්නේ යා ඒ level 5 වගේ කෙනෙක්. ඒකෙන් මේ බලාපොරොත්තු වෙන, ඒ කියන්නේ යාට කරන්න පුළුවන් කියලා අපි මෙෂර් කරන මනින නිපුණතාවයන් කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් A level කරපු කෙනෙක් නම් අපි හිතනවා ඒ නිපුණතාවයන්ට අනුව යාට තනියම තීරණ ගන්න පුළුවන්. තනියම යම් පිරිසක් පාලනය කරන්න පුළුවන්. එතනින් එහාට ගිහලා බැචලර් එකක් කරොත්, ඊට පස්සේ බැචලර් එක ඕනර්ස් එකක් වුණොත්, ඊට පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් එකක් කරොත්, එතනින් එහාට ගිහලා MA එකක්, MSc එකක් කරොත්, එතනිනුත් එහාට ගිහලා ડોක්ටරේට් එකක් කරොත් එන්නේ ලෙවල්ස් වැඩි වෙනවා. ඒතර මේ සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි, ඒ අධ්‍යයන පද්ධතිය ඇතුළේ වා හදාගන්න කුසලතාවයන් ටිකක් තියෙනවා. ඒ නිසා තමයි GCE O level වෙන්න පුළුවන්, A level වෙන්න පුළුවන් කරන්න කියලා අපි කියන්නේ. වෙන වෙන ඔප්ෂන්ස් තියනවා වෙන්න පුළුවන්. ඒවටත් යන්න. හැබැයි මේක ලෝකයේ පිළිගත්තු එක්සෑම් එකක් කරන්න.
0: ඒ නිසා ඒකට
1: මූණ දෙන්න. මූණ දෙන්න සූදානම් වෙන්න O level වල දැන් ගොඩාක් අයගේ සිහිනේ නමයක් දාන
0: එක.
1: ඇත්තම ඉස්සර වගේ නෙමෙයි දැන් එහෙම ඒ නමේ වනවා මේ සෑහෙන්න අපිට ඇහෙනවානේ.
2: ඔව් ඉතින් ඇත්තම මේ ඉස්සර හරිම දුර්ලභයි.
1: දුර්ලභයි.
2: මේ ඔය ඒ නෙමෙයි D කියලා තියෙන කාලේ.
1: D කියලානේ තිබ්බේ.
2: D C S
0: D තිබ්බනේ.
2: distinction credit
1: අන්න එහෙම
2: simple. F ඇවිල්ලා ලයිට් කණු
1: ලයික්
2: ටෙලිෆෝන් කණු ලයිට් කණු
0: හරි කොහොම හරි
2: ඒවා ඉතින් ඒවා හරි දුර්ලභයි
1: ඒවා දුර්ලභයි
2: ඔව් එතකොට ටෙලිෆෝන් එහෙම හරි දුර්ලභයිනේ
1: දුර්ලභයිනේ
0: දැන් මේ ඒ ලෙවල් වලට මුහුණ දෙන්න ඕ ලෙවල් වලට මුහුණ දෙන්න ප්‍රෙපරේෂන් විදිහක් තියෙනවානේ ආසිස් එකට සූදානම් වෙන්න ඕන විදිහක් තියෙනවා ඔයා පාඩම් කළා විතරක් මදි
1: ඔව්නේ
0: ඔයා ප්‍රශ්න පහුගිය ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න ඕන
1: අන්න ඒකයි ඒ කියන්නේ මේ පාස් පේපර්ස් කියලා කියන්නේ පාස් පේපර්ස් වලට උත්තර ලියද්දිත් මේ එහෙම අර කටපාඩම් කරලම නෙමෙයි ඔයා පොඩි ඔයාගේ විදිහක් හදාගන්න ඕන. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඔයා උත්තරය ආපු විදිහක් දැනගන්න ඕන.
0: ඔව්. ආචි දන්නවද මේ පාඩම් කරන ටෙක්නික් එකක් තියෙනවා. මුලින් පේපර් එක ලියනවා. හරිද? සමහර නෙමෙයි ගොඩක් වෙලාවට පේපර් එකේ ප්‍රශ්න එන්නේ එක එක පාඩම් වලින් පළවෙනි ප්‍රශ්නේ එන්නේ මෙන්න මේ පාඩම.
1: එහෙමනේ.
0: කව වෙන්නේ තියන්නේ. අපි ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියනවා. ලිව්වට පස්සේ අපේ එක්සිස්ටින් දැනුම, දැනට තියෙන දැනුමෙන් ඒතර අපි උත්තරේ ලියන්නේ. එතකොට අපේ ඔළුවට ටග් ගාලා යනවා. අපි මෙන්න මේ ටික දන්නේ නැහැ කියලා. එතකොට අපේ බ්‍රේන් එක අර නිකන් අපි කියවලා පාඩම් කරනට වඩා ફોકસ වෙනවා.
1: හරියටම හරි. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ පාස් පේපර්ස් කරනවා කියන එක හොඳ අභ්‍යාසයක් වෙනවා. ඕ ලෙවල් ඒ ලෙවල් කරන කට්ටියට යන්න කලින් ඔයාට ඒ ස්ට්‍රක්චර් එක, ඒ පේපර් එකේ විදිහ, ඒ ඔක්කොම දැනගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක්. හැබැයි ඒකට අර නියම ස්ටෑන්ඩඩ් එකේ තියෙන පාස් පේපර්ස් කරන්න ඕන.
0: අනිවාර්යයෙන්.
1: ආවට ගියාට කරලා හරියන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඉමාෂි පාස් පේපර් බුක්ස් ගන්න කියලා. දැන් ඔයාලට ඉංග්ලිෂ් මීඩියම් වලිනුත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ තිබ්බ අපි ඉගෙන ගන්න කාලෙත් ප්‍රශ්නයක් මේ ලේසි නෑ ඉංග්ලිෂ් මීඩියම් පාස්පේපර්ස් හොයාගන්න. ඩවුන්ලෝඩ් කරගන්නත් ලේසි නෑ. ඉතින් දැන් ඒ ප්‍රශ්න මුකුත් නෑ. මාෂි පාස්පේපර් බුක්ස් එක්ක වට ඉංග්ලිෂ් මීඩියම් වලනොත් පේපර්ස් හොයාගන්න පුළුවන් හරිම පහසුවෙන්. ඒ වගේම තමයි විස්තරාත්මකව පිළිතුරු දීලා තියෙනවා. නිකන් උත්තරේ විතරක් නෙමෙයි.
0: වැදගත්ම දේ.
1: අන්න ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද උත්තරේ ඇවිල්ලා තියෙන්නේ කියලා දීලා තියෙනවා. ඔය ස්ට්‍රක්චර් ඩිසේ කියලා තියෙනවනේ, එක එක තියෙනවනේ විභාග වියද්දි ක්‍රමවේද. ඒවය කොහොමද ඒ පෙළ ගැස්සිලා තියෙන්නේ, ක්‍රමවේදයේ කොහොමද අර දිග උත්තරයක් ලියන්නේ කොහොමද, ඔක්කොම හරි පිළිවෙලට දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ මාෂි පාස් පේපර් බුක් එකක් ගන්න කියලා. එකක් නෙමෙයි ගොඩක් ගන්න
0: පුළුවන්
1: ෂන් වලට ගැලපෙන විදිහට. ඉතින් දැන් මේ ටික යනවානේ මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ. ඔන්න ඉමාෂි ප්‍රකාශන ඉන්නවා BMI CH එකේ H සහ J කියන ශාලාවල. H සහ J කියන ශාලාවල ඉන්නවා. එතනට ගිහිල්ලා ඔන්නාට පුළුවන්කම තියෙනවා මේ ඉමාෂි ප්‍රකාශන මිලදී ගන්න.
0: රයිට්. ඒක නිසා මේ බුක් ෆෙයා එක තියෙන දවස් කීපේ
1: විශේෂ වට්ටම් තියෙනවා, සහනදායී මිලකට වඩ ගන්න පුළුවන්. ඒකින්ද ගිහිල්ලා ඔයාගේ විෂයන් ඔක්කොටම ගැලපෙන විදිහට අරන් එන්න කියලා අපි මතක් කරනවා.
0: මතක් කරනවා. රයිට්. ඔයා දැන් ජීවත් වෙන්න තැනක් හොයද්දී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ අපේ වටපිටාව මොනවාගේ නේබර්හුඩ් එක මොනවාගේ කියලා. ඊයේ මේ මාව අපේ ගෙදර දාන්න මගේ යාළුවෙක් ආවා. මේ මම ඉන්නේ ඉතින් මෙහෙ බෝඩ් වෙලානේ. වා ඉන්නේ හරි ලස්සන නේබර්හුඩ් එක නේද?
1: ලස්සන වටපිටාව.
0: ඔව්, ඒ කියන්නේ ලස්සන කියලා අදහස් කරේ මේ ලස්සන කියන්නේ පිළිවෙල
2: මම නෙමෙයි
0: යන්නේ. ඔව්.
2: කාම්බරටාම තමයි ඒක තේරෙන්නේ.
0: එළියේදී කිව්වේ.
2: හරි.
0: නේබර්හුඩ් එක කියලා අදහස් කරේ ඒ කියන්නේ ඒ පැති ඉන්නේ ෆැමිලිස්. කරදරයක් නැහැ. හරි සාමකාමි. ඉතින් ඒක අපිට ලොකු සහනයක්
1: ඇති. අන්න හරි.
0: ඉතින් අපි ජීවත් වෙන තැනක් හොයද්දී ඔයා ගෙදරක් හදන්නවා නැත්නම් අපාර්ට්මන්ට් එකක් ගන්න තැනක් හොයද්දී ඔයා ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනි.
1: අනිවාර්යයෙන්ම. දැන් අපි ඔය කතා කරානේ ඕ ලෙවල් ඒ ලෙවල් ගැන. දැන් ඔයා ගෙදරත් ඉන්නවා නම් ඕ ලෙවල් ඒ ලෙවල් ලියන කෙනෙක් කොච්චර පාස් පේපර්ස් තිබ්බත් වැඩක් නැහැ. ඔයාට නිදහසේ පාඩම් කරන්න පුළුවන් වටපිටාවක් නැත්තම්. මොන පාස් පේපර්ස් තිබ්බත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි වාට කියන්නේ ඔන්න ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ඇවිල්ලා තියෙනවා. වාට ප්‍රයිම් කලර් එකකින් වාගේ අපාර්ට්මන්ට් එක වාගේ ගෙදර වෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අතන මේක අපාර්ට්මන්ට් එකක් නෙමෙයි, වාට සම්පූර්ණයෙන්ම නිවාස සංකීර්ණකින් වාගේ නිවාසය වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ගෙදර විතරක් නෙමෙයි වාට හම්බ වෙන්නේ. ස්විමින් pool එකට ඇක්සස් වාට හම්බ වෙනවා. ජිම් එකක් තියෙනවා, kids play area එකක් තියෙනවා, indoor cricket nets තියෙනවා, multi-purpose hall තියෙනවා. මේ හැම දෙයකම ඇක්සස් වාට හම්බ වෙනවා. රුපියල් මිලියන 18.7 ඉඳලා ඉහළට ඔන්නවට පුළුවන්කම තියෙනවා. ඔයාගේ ගෙදර වෙන් කරගන්න. හිතන්නකො නිකන් 180,000ක් වගේ වෙද්දී කොළඹට බොහොම තදාසන්න නගරයකින් වාට මේ සියලු පහසුකම් එක්ක ගයක් ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ ඒක ලොකු චාන්ස් එකක්. ඉතින් කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 13:22 කියන හොට්ලයින් එකෙන්. මේ ඔක්තෝබර් 15 වෙනිදා වෙනකන් ඔන්නවට විශේෂ දීමනාවන් කිහිපයකුත් ක්‍රියාත්මක වෙනවා.
0: ඕකේ. අචි අහලා තේනවද මේ පොඩි ළමයි ප්‍රශ්න අහද්දී මේ අයියෝ ප්‍රශ්න අහන්න එපා, මේ ප්‍රශ්න අහන්න නැතුව මේ කියපු දේ කරන්න කියලා කියන්නේ. ඒක කරන්න හොඳ නැති වැඩක්.
1: ඔව්.
0: එයාලගේ thinking එක එතනින් නැවතෙනවනේ
1: ඒක. එයාට ප්‍රශ්න අහන්න දෙන්න
0: ඕනේ. ප්‍රශ්න අහන්න දෙන්න ඕනේ.
1: දෝක වෙන්නේ මෙහෙමනේ, දැන් අපි ප්‍රශ්න අහනවා. ප්‍රශ්න වලට උත්තර දෙන්න දණන් ඉන්නත් එපැයි.
0: ඒකනේ.
1: එහෙම වෙන අවස්ථාවක්
2: තියෙනවා. අපිට උත්තර නැති වුණාම තමයි ප්‍රශ්න අහන්න
1: එපා කියන්නේ. ප්‍රශ්න අහන්න එපා කියන්නේ.
0: හරිද?
1: දැන් මේ මම මේ දැක්කා මේ ළඟදී විශ්වවිද්‍යාල ආචාර්යවරියක් කරේ ආචාර්යවරයෙක් කරේ කියනවා මේ දැන් ඉන්න ළමයි ප්‍රශ්න අහන්නේ නැහැ කියලා.
0: දැන් ඉන්න ළමයි ප්‍රශ්න
1: අහන්නේ නැහැ කියලා. අපි දන්නවා ප්‍රශ්න අහපොයට වුණේ මොනවාද කියලා.
2: ඉරලේ ලේසි ප්‍රශ්න අහන්න දු ඉන්නේ.
1: ඊට වඩා ලේසි ප්‍රශ්න නොහා ඉන්න එක කියලා තීරණය කරන තැනටපත් වෙලා තියෙනවා ළමයි. ඊගෙන එම අවස්ථාව ඇත්තටම තියෙනවා. ඒක අපි මේ කාටවත් මේ අපහාස කරනවා නෙමෙයි. ඇත්තටම අපිට බොහොම ලස්සනට බොහොම වැදගත් විදියට බොහොම අපි කියන්නේ රිච් විදියට පොහොසත් සංවාද ඇති කරගත්තු කතිකාචාර්යවරු මහාචාර්යවරු විශ්වවිද්‍යාලය ඇතුලේත් හම්බෙලා තියෙනවා.
0: අනිවාර්යෙන්ම ඊයේ පෙරේද මම ගියා රිසර්ච් සිම්පෝසියම් එකකට. සමනේ ප්‍රසන්ටේෂන් ඉවරුණාම අහනවානේ ප්‍රශ්න තියෙනවද කියලා.
1: ඔව්. ඔය ප්‍රශ්න අහගෙන අහගෙන ගියා කියලා ආරංචි.
0: ඔව්, ප්‍රශ්න පහක් විතර ආවයි ඉතින්. මේ කීයක් අහන්න ඕනේද කියලා. ඉතින් කියන්නේ ප්‍රශ්නේ අහන්න කි මම කො ප්‍රශ්නේ නෙමෙයි ප්‍රශ්න පහක් තියෙනවා, පහම එකට අහන්නද
1: වෙන වෙනම අහන්නද?
0: වෙන වෙනම අහන්නද?
1: කොහොමද කැමති?
0: ඔව්. එයා කිව්වා ඉස්සෙල්ලා දෙකක් විතර අහන්න. අපි වෙලාව තිබ්බොත් ඉතුරු තුන ආවා.
1: අහමු කියලා. ඉතින් එහෙම තමයි. ඒ අපේ પરම්පරාව අපිට පස් වෙන પરම්පරාව ඊටත් වඩා ප්‍රශ්න
0: කරනවා.
1: ඊටත් වඩා වේගෙන් දේවල් ඉගෙන ගන්නවා. ඒ නිසා ඒගොල්ලන්ගේ පෝෂණයට අවශ්‍ය කරන පෝෂක පදාර්ථයන් යකඩ ප්‍රෝටීන මේ හැමදේම නිසි වයසේදී නිසි විදිහට ලැබෙන්න ඕන. අපි මේ කියන්නේ අවුරුදු 5ට අඩු පොඩ්ඩෝ ගැන. එයාලා දැන් ගන්න පෝෂණය තව අවුරුදු 10කින් 15කින් 20කින් එයාලා ගන්න තීරණවලට එයා ලෝකයට මූණ දෙන විදිහට මේ තර්කකාරී ලෝකේ යාලේ ගමන සැලසුම් කරන විදිහට සෑහෙන්න බලපානවා. ඒ නිසා තමයි අපි කියන්නේ ඔයගේ පොඩ්ඩටත් Anchorpedia Pro MFGM දෙන්න කියලා. ඇන්කර්ලා මතක් කරනවා නිකන් Anchorpedia Pro දෙන්න එපා. හොඳ බැලන්ස් ඩයට් එකක් එක්කම Anchorpedia Pro දෙන්න කියලා. සමබල ආහාර වේලක් සමගින් දෙන්න.
0: ඔයා යූෂුවලි එහෙම හිතලා නේ දෙනවා ඇත්තේ කියන්නේ සමබල ආහාර වේලක් පොඩ්ඩට අනිවාර්යෙන් දෙනවානේ. ඒකත් එක්ක Anchorpedia Pro දෙන්න.
1: ඊට පස්සේ ඉතින් අපි වැඩිහිටියයන්ගෙන් කියන්නේ ප්‍රශ්න ආදීම
0: තරහ වෙන්න එපා.
1: දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්නේ. අපිට එහෙම ගුරුවරුත් හම්බෙලා තියෙනවා මේ දන්නේ නැහැ පුතේ.
0: ඒක මම ඔයාලා හොයලා කියලා
1: රිසර්ච් එකක් දාලා අවිල්ලා කියන්නම් කියලා. ඒක මාර මේ ජෙනුයින්.
0: Yes. අනිවාර්යයෙන්.
1: වෙන වෙන ඒවා
2: දැන් බොරු කියන්න එපා මාට්ටු වෙනවා.
1: මාට්ටු වෙනවා.
0: ඔව් නේද? දැන් ඉක්මනට මාට්ටු වෙනවා.
1: දැන් මාට්ටු ඉස්සරහ ඉබේ.
0: හරි. දැන් ඔයාගේ ගිතරට බඩු ගන්න ඔයා යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. හරිද? අතුරුගිරිය තියෙනවා, මොල්ලේරියාවේ තියෙනවා, ගනේ මොල්ලේ තියෙනවා, නාරම්මල, ගම්පොල, මාතලි. දැන් මේ අවට ඉන්න මේකට ඉක්මනට රීච් කරන්න පුළුවන්
1: යන්න පුළුවන් කට්ටිය.
0: ඔව්, ඕන කෙනෙක්ට ගිහිල්ලා මාකට් එකේ මිලට වඩා අඩුවෙන් ඔයාට ඕන බඩු ටික ගෙදර අරගෙන එන්න පුළුවන්.
1: අඩුම මිලට ගන්න නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියන්නේ.
0: රයිට්. අපි ඩීජේ නයිට් එක ගැන මතක් කරනවා කියලා පොරොන්දුවක් දුන්නා.
1: යන්නම් කියන්න.
0: ඒක අමතක නැහැ.
1: ඔහොම ඉන්න.
0: එම් හීට මතක් කරන්නේ.

0: FM Anu Paha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න
2: උදේ 8 විනාඩි 42යි දන්න
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
4: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
5: මෙල්වා බොක්ස් බාර වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
6: මෙල්වා එක ලංකාවේ එක
7: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: අභිමානවත් කළුතරෙන් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ග්‍රූප් කොන්දේසි සහිතයි
9: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
10: මේ සකසුරුවම් මාසයේ හෙටට වටින පැලයක් සිටවමු හෙටක් ඉතිරි කරමු ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉතිරියකට ඇරයුම්
11: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස්කරි තුන පහ කුඩු
12: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕ ලෙවල් ඒ ලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
14: FM Anupaha FM 94.8 Net FM

0: උදේ 8යි විනාඩි 48යි ඇල්ගොටාවුමේ වෙලාව.
1: හරි.
0: හරිද?
1: හරි. ඔයා කිව්වනම් හරි.
0: මම කිව්වනම් හරිද?
1: ඔව්.
0: ඒ කියන්නේ ඔයා මාව එච්චරට විශ්වාස කරනවා.
1: අනිවාර්යෙන්.
0: ඒ කියන්නේ මම දැන් කිව්වොත් මේ වෙලාව උදේ 10යි කියලා ඒත් ඔයා විශ්වාස කරනවා.
1: විශ්වාස කරනවා. අනිවාර්යෙන්.
0: අචි දන්නවද? මම ඊයේ මේ බුක් ෆෙයර් එකට ගිහිල්ලා පොඩි රවුමකුත් දැම්මා. මේ අපි දෙන්න.
1: ඔයාගේ පොත?
0: ඔව් ඒක ඔයා එක්කන් ගිහින් අරන් දෙන්නේ.
1: ආ
0: එහෙමද? මං ගත්තා මේ කවි පොතක්.
1: කවි පොතක්? කවි පොතක් ඔයා ගත්තා?
0: දී පොතක් ගත්තා. මේ හැමෝම අහනවා ඇයි මම කවි පොතක් ගත්තා?
1: කවි පොතක් ගත්තා. ඒක හරි හරි ගැළපෙන්නේ නැහැ නේ.
0: නෑ ඒක ලස්සන කතාවක්
1: තියෙනවා. අයිස්ක්‍රීම් නුයි බෝල්ටනයි වගේ. හරි මොකක්ද දැන් හරි මොකක්ද කවි පොත කියෙව්වද?
0: කියෙව් පොඩ්ඩයි කියවන්න හම්බුනේ. ඒකේ පළවෙනියටම තිබ්බේ ඒක කියන්නේ මම ගැන. හරිද? ඒක කියනවා පොඩි ළමෙක් ට කන්නාඩියෙන් එයාව පෙන්නනකම් එයාව ශක්තිමත් කෙනෙක් විදිහට එයා දකින්න හැලු. එයාව දුර්වලයෙක් විදිහටලු දකින්න. මම කන්නාඩියෙන් මාව දකින්න ගත්ත දවසේ ඉඳන් තමයි අපි එක එක දේවල් දාගන්නේ. මම ලස්සනයි. මට මේක පුළුවන්. නේද?
1: ඔව්.
0: මම උසයි. මම මහතයි. අපි කන්නාඩියෙන් බලලා මේ ටික අපි ඔලුවට දාන්නේ.
1: ඔව්නේ. එතකන් දන්නේ නැහැ නේ.
0: එතකන් දන්නේ නැහැ. ඉතින් එහෙම හිතෙන ෆීලිංග්ස් වැඩි වුණාම එක්ස්ට්‍රීම් එකකට ගියාම තමයි අපි කියන්නේ නාසිස්ටික් මිනිස්සු ඉන්නවා කියලා. ඊගොයිස්ටික් මිනිස්සු ඉන්නවා කියලා. කියන්නේ මම තමයි පොර. මම තමයි කියන මට වඩා කෙනෙක් නැහැ.
1: ඔව්.
0: කියලා හිතන කට්ටිය ඉන්නවා.
1: එහෙමයි ඉන්නවා.
0: එහෙමයි ඉන්නවා. ඉතින් මේ එහෙම වෙන්නේ අර ඒක
1: කන්නාඩියෙන් බලලා තමන් ගැන මෙහෙමයි කියලා තීරණය කරා.
0: හරියට හරි ඉතින් ඒක කියනවා කන්නාඩියේ ඉන්නේ මට වඩා මම කෙනෙක්. කිය. ඒ කියන්නේ ඇත්ත මට වඩා මම කෙනෙක් තමයි අපිට කන්නාඩියෙන් පේන්නේ කියලා. ඒක තමයි අපි කියන්නේ මැනිෆෙස්ටේෂන්ස් කරද්දී කන්නාඩි ඉස්සරහට ගිහින් කියන්න. හොඳ පොසිටිව් දේවල්. නරක දේවල් නෙමෙයි මම පොර කියලා එහෙම නෙමෙයි. මම ලස්සනයි. මම මාව ඇක්සෙප්ට් කරනවා. මම බුද්ධිමත්. ඒ වගේ ලස්සන දේවල් කියන්නේ අපි.
1: ඔව් ඒ කියන්නේ ඕනවට වඩා ඕව යන්නෙත් නැති.
0: නැතුව.
1: හැබැයි තමන්ව අන්ඩෙස්ටිමේට් වෙන්නෙත්
0: නැති.
1: මේ අපතක්සේරුවට ලක් වෙන්නෙත් නැති විදිහට තමන්ව අගයන්න පුළුවන් තැනක් තමයි ওই කණ්ණාඩියෙන් බලනවා කියන එක.
0: හරියට හරි.
1: දැන් මේ වෙලාවේ කල්පනා කරන්න උදේ පාන්දර කීයෙන් කී දෙනෙක් කණ්ණාඩි ඉස්සරහා තමන්ව බලලා වැඩට එන්නේ නැද්ද?
0: වැඩට එන්නේ නැද්ද?
1: මේ වෙලාවේ තාම අපි බලාගෙන නැද්ද?
0: ඔව්.
1: සමහර වෙලාවට කණ්ණාඩිය කිව්වට පස්සේ කණ්ණාඩි ඉස්සරහා ගොඩාක් වෙලා ගත කරන කට්ටිය ඉන්නවා.
0: Yes.
1: ගෑල්ලම එහෙම හරි කැමති.
0: ඔව්. හරි ආසයි.
1: ඔව්. ඔකට කියනවා මේ looking glass self කියලා. ඒ කියන්නේ මේ mirror එකෙන් කණ්ණාඩියෙන් අපිව පේන විදිහ දිහා අපි බලලා මම මෙහෙමයි නැත්තම් මාව ලෝකේ දකින්නැත්තේ මෙහෙමයි කියලා.
0: මෙහෙමයි කියලා. අපි දැස් මතක් කරානේ.
1: අපි මතක් කරා ඒ කතාව. කල්තියා අපි එහෙම පොඩි එනවා තැනකට. මාව මෙහෙම දකින්න. අපි ඒක හදාගෙන තමයි දැන් පාර ඇවිදින්නේ. අපි කතා කරන්නේ අර කණ්ණාඩියෙන් දැකපු මගේ රූපේ ඔළුවේ තියාගෙන. පොඩි දෙයක් ඇත්තට මේ සාරා මතක් කරපු කාරණා පොඩි දෙයක්. හැබැයි ඒක අර ඕව යන්නේ නැතුව. නිකන් මන් තමයි පොර කියන තැනට එන්නේ නැතුව කණ්ණාඩියෙන් තමන්ව ලස්සනට දැකලා ඒ ලස්සන ඔයා යන තැනක ඔයාට පතුරවන්න පුළුවන් වුණොත් ඔයාගේ විතරක් නෙමෙයි ඔයාව හම්බෙන හැමෝගෙම මූණ හිනාවකින් පිරෙනවා.
0: yes
1: හිනාවකින් පිරෙද්දි අපි දන්නවා ෆ්‍රෙෂ්නස් එක තමයි එතන ඇති වෙන්නේ.
0: ඇති වෙන්නේ. ඩල් වෙන්නේ නැහනේ.
1: හිනා වෙලා මිනිස්සු ඉද්දි හරිම මේ ඩල් නැහැ. අනේ මාර නැව්.
0: නැව්.
1: හැබැයි හිනා වෙන්න ලේසිත් නැවක නිකන් හැමෝටම දෙන්න පුළුවන් වුණාට එහෙම දෙන්නෙත් නැහනේ.
2: හැබැයි දන්නවද තරහ ගන්න තමයි මූණේ වැඩිම මාංශ පේශි ප්‍රමාණයක්
1: වැය වෙන්නේ.
2: ඒ කියන්නේ කෑම කන්න ඒවට මේ වට නෙමෙයි.
0: මම ඒක තහවුරු කරනවා.
2: ඔව් තරහ ගන්න තමයි මූණේ තියෙන වැඩිම මාංශ පේශි ප්‍රමාණයක් වැය වෙන්නේ. සිනහ වෙන්න තමයි අඩුම මාංශ පේශි ප්‍රමාණයක් වැය
1: වෙන්නේ.
2: ඉතින් මොකටද අපේ මූණේ තියෙන මාංශ පේශි ගිගේවා ගන්නෙ නේද?
1: අනේ ඒකයි. ඒ කියන්නේ මේ එළියට බහින්න කලින් උදේට ඉස්සෙල්ලම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාව ලස්සනට දකින්න. ඒ ලස්සනත් එක්ක දවස පුරාම ජීවත් වෙන්න.
0: ඒ ලස්සන අනිත් හැට
1: පතුරන්න. අන්න හරි. ඒ කියන්නේ පැතිරෙන්න තමයි ඕක අර ෆ්‍රෙෂ් ගතිය හැමෝටම දැනෙන්න පටන් ගන්නෙ. හැබැයි ඉතින් අර ඒකට ඉස්සෙල්ලම ආව කණ්ණාඩියෙන් බලලා ඉන්න ඕනේ.
0: බලලා ඉන්න ඕනේ. පොසිටිව් දෙයක් ගන්න ඕනේ.
1: ගන්න ඕනේ. ලුකින් ග්ලාස් self එක ඕනේ
2: තමයි. හැබැයි ජීවිතේ ප්‍රථම වතාවට නම් කණ්ණාඩියෙන් බලන්නේ අර සින්දුවේ වෙන්න ඉඳගෙන.
0: හරි. ඉතින්
2: අර කිසි දවසක නෑ කණ්ණාඩියකින්
1: මුණ බලලා.
0: මේ කොමාරි එහෙම ෆ්‍රෙෂ් එකේ පටන් ගනිද්දි කීල්ස් එකට යන්නත් අමතක කරන්න එපා. මොකද කීල්ස් එක කියන්නේ ඔයාලට ෆ්‍රෙෂ් වෙන්න ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා.
1: තැනක් නේ.
0: අඩිය තිබ්බ ගමන් ඔයාව ෆ්‍රෙෂ් වෙන දේවල් තමයි ඔයාලට බැලු බැලුවාද පේන්නේ.
1: පේන්නේ. يعني මේ hina වෙලා නින්නේ.
0: නෑ.
1: දැන් අපි දන්නවා ඇතුල් වෙද්දිම මේ සෙකියුරිටි මහත්වරු ඉන්නවා නෝනලා මහත්වරු දෙන්නම ඉන්නවා මේ හරිම hina වෙලා තමයි අපිව පිළිගන්නේ එතකොට ඊට පස්සේ ඇතුලෙත් එහෙමයි කාර්ය මණ්ඩලය හැමෝම අපිත් එක්ක hina වෙලා අපිට උදව් කරලා එහෙම තමයි ඊට පස්සේ කැෂියෙකට එද්දි මම වැඩිපුර hina වෙනවා
0: ඔව් hina
1: වුණ නැතත් මම hina වෙනවා බලෙන් හරි මම hina වෙනවා
0: අක්කලා නංගිලා hina වෙනලා
1: ෆ්‍රෙෂ්නස් එක ඇති කරන්න තමයි මම මේ hina වෙන්නේ
0: ඇත්තටම
1: එහෙම තමයි අපේ ජීවිතේ පොඩි දේවල් වලින් අපි කරන කියන පොඩි දේවල් වලින් ලකෝ වෙනස්කම් ඇති කරන්න පුළුවන් හැකියාව තියෙනවා. උදේට කණ්ණාඩියෙන් ඔයාව බලලා ඔයා ගැන පොඩි ධනාත්මක සිතුවිලි ටිකක් තියාගෙන එළියට බහින්න හැමෝම එක්ක hina වෙන්න. එතකොට හැම තැනම ෆ්‍රෙෂ්නස් එක පතුරවන්නට පුළුවන්.
0: රයිට්.
1: එහෙම නැත්තම් කීල්ස් එකට යන්න. කීල්ස් එකෙත් තියෙනවා කණ්ණාඩි.
0: ඔව්.
1: ඒවයි බලාගෙන යද්දි ওই බඩු අරගෙන යද්දි ඔයාව පේන්න පටන් ගන්නවා එක එක තැන්වලින්. ඔව්. එහෙම තැනකින් උත් ඔයාව බලන්නකෝ. එතකොට ඔයාට වෙනදට වඩා ලස්සනට ඔයාව පේනේ.
0: පේනේ. රයිට්. ඉතින් ෆ්‍රෙෂ් එකේ පටන් ගන්න කියලා තමයි මතක් කරේ දවස. මොකද තාම 9යි. මම අද කිව්වේ තව පැය ගානක් වට දවසි තියෙනවා.
1: ආව්.
0: හරි. ඊට පස්සේ ඔයාට මතක් කරනවා යන්න කියලා දම්රෝ එකට. මොකද AC වගේ දෙයක් ගන්න නම් අනිවාර්යෙන් ඔයාට දම්රෝ එක තමයි මතක් වෙන්නේ.
1: අනිවාර්යෙන්ම ලොකු දේවල් කියන්න නෑ. ඔයාට Samsung, Panasonic, Innovex AC brands දැන් පුළුවන්කම තියෙනවා දම්රෝ එකෙන් මිලදී ගන්න.
0: ඒ
1: වගේම තමයි Samsung නිෂ්පාදන මිලදී ගනිද්දි ඔයාට double warranty එකකුත් හම්බ වෙනවා. Samsung AC එකක් එහෙම ගත්තොත් ඔයාට double warranty හම්බ වෙනවා.
0: Right.
1: ඒ කියන්නේ Samsung ලගේ warranty එක වගේම අනිත් පැත්තෙන් දම්රෝ ලගේ warranty එකත් හම්බ වෙනවා.
0: Okay.
1: ඉතින් යන්න ප්‍රදර්ශනගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම තියෙනවා. මේ ඕනතනකින් ඔයාට පුළුවන්. අපි මේ කියන දීමනාවන් මේ වෙනස අත්දකින්න.
0: ඔකේ. අපි කොච්චර සමහරලාට පොසිටිව් වෙන්න හැදුවත් අපිට තියෙනනේ ෆිසිකල් බාධා. ඔළුවේ රිදෙන්න ගන්නවා, ඇඟපත රිදෙන්න ගන්නවා, ස්ට්‍රෙස් එක නිසා වෙන්න පුළුවන්, ලෙඩ රෝග නිසා වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මට මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න කියලා මතක් කරන්නේ. ඔයාගේ දවසේ වැඩ ටික අතපසු නොවි කරගන්න. ඒව ඔළුවේ කැක්කුන් නිසා අතපසු නොවි කරගන්න. මෙල්ඩෝල් එකක් බොන්න කියලා මතක් කරනවා.
1: ඒකින්ද මේ ඔයාගේ අත පවන්න පුළුවන් දුරකින්, බෑග් එකේ වෙන්න පුළුවන්, මේස උඩ වෙන්න පුළුවන් ඕනම තැනකින් මෙල්ඩෝල් කාඩ් එකක් වාති
0: ඔව් හැබැයි උන වගේ දේවල් දවස් කීපයක එක දිගට තිබ්බොත් අනිවාර්යෙන්ම
1: ඉල්ල දොස්තර මහත්තයව හම්බෙන්න
0: හරි

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: ரிய பெதவீமே அலுத் பரப்புர BYD நவீன தாக்ஷணே சமக வெடி தாவன துராக் அவம் வியதம் கின்னாத்தே தின்ன BYD plug-in hybrid ஹோ electric வாகனேக் வென்கரவாக நீமட BYD பிரதர்ஷனாகாரேகட பெம்னேன்ன நேதோத் விந்தோ எக்காய்காய் தெக்காய் எக்கசிய விசிப்பா எக்கசிய விசிப்பா
2: அமதான்ன ఫోన్ ఎక హిట మొదమట కన్నట వెన్నే
3: ఆ హిట నిమి
2: అవిశ్వాస ఇవ్వక తీమై సింగ ఎక్కే తీయన్నే
3: అదమ కన్ను ఫోన్ నిగా
2: ఐ హిటట దాన్ని
3: విశ్వాస ఇవ్వక తీమై ఎక్క సింగ సింప పే హిటట నోదా టిక టిక గివన్న అదమ ఆగి స్మార్ట్ ఫోన్ నిగా అరగన్న
4: అదాచారు అడిక నిలువ కరన్న పులువ ఆ
5: జాబ్ ఎకతె కై మెచ్చర మహాన్స్ వెన్నే
4: పొడి దెన్నట హొందట ఉగన్నన్న
5: ඔයාගෙනත් හිතන්න ඕනේ ඒකට ඕනි අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
4: හිටින්න මම හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ
6: Don't worry we can find a solution to that today itself
4: today
5: then කිසි දෙයක් හිටට කල් දාන්න ඕනේ නැහැ අදම LP finance විදෙන්න then lease එක පැය තුනේ LP leasing අද තමයි හොඳම දවස
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 077967667767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: ගලොතරයි මණ්ඩලය.
1: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: FM 95 FM 94.8 Net FM.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
5: විශ්වාසේ වංගකීම එක්ක සිංගල් සිම්පල් පේ.
4: ටිකට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
6: උදේ 9:00 විනාඩියකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර නවගත්තේගම තබ්බෝව රක්ෂිත ප්‍රදේශයේදී බඳින තුවක්කුව ක්‍රියාත්මක වී බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ වයස අවුරුදු 62ක් වන පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිස් ස්ථානයේ මගින් විමර්ශන ක්‍රියාත්මකයි. දකුණු ලෙබනනයේ මර්ජායුන් ප්‍රදේශයේ පිහිටි පිරිපහදු මධ්‍යස්ථානයක් ආසන්න ඊශ්‍රායල් හමුදා කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ලෙබනන් ජාතික පුවත් සේවයේ වාර්තා කළේ කාලතුවක්කු උණ්ඩ කිහිපයක් එම පිරිපහදු මධ්‍යස්ථානය ආසන්නයට පතිත වී ඇති බවයි. මේ අතර මයිෆඩවුන් නගරයට නබාතියේ අල් දබ්ෂා කඳුකර ප්‍රදේශයට මෙන්ම ශ්වාර් ෂූබා නගරයට ආසන්නයටද ඊශ්‍රායල් හමුදා විසින් දිගින් දිගටම කාලතුවක්කු හා ප්‍රබල ගිනි අවි ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වනවා. මීළඟට තියුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news hotel ගේ අපගේ web අඩවියට පිවිසෙන්න
2: fm 95 fm 94.8 net fm

0: උදේ 9යි විනාඩි 8යි ඇල්ගොටාමේ වෙලාව අපි පටන් ගන්න. අපේ කීවෙනි පැයද?
1: තුන්වෙනි පැය.
0: තුන්වෙනි පැය.
1: ඒ කියන්නේ අන්තිම පැයනේ.
0: මේ සතියට එන අන්තිම පැය.
1: ආය අපි එන්නේ ලබන සතියේ.
0: ආය ලබන සතියේ අලුත් මාසෙකුත් ඔන්න පටන් අරගෙන දීලා තමයි අපි මේ සතිය යන්නේ.
1: අද දෙවනිදා.
0: දෙවනිදා.
1: අපි දැන් මේ ක්‍රිකට් ගැන පොඩ්ඩක් කතා කරනවානේ. කොච්චර උනත් සින්දුවක් ගහලා අන්තිමට.
0: මම හිතන්නේ මේ පැයේ අවුලක්.
1: අප් කරන්න ඉන්නේ අපි. වැඩේ කොච්චර අවුල් වුණත් අපි තමයි අප් කරන්න ඉන්නේ.
0: මේ අචීට නමය කියවපු ගමන් ක්‍රිකට් මතක් වෙනවා. ඇයි
1: ඒ? ක්‍රිකට් ගැන කතා කරන්න ඕන.
0: හරි අපි කතා කරමු.
1: මේ තරම් කතා කරන්න දේවල් තියෙනවා.
0: හරි.
1: හැබැයි කතා කරාට වැඩක් නැහැ.
0: ඒකනේ ඉතින්.
1: පුදුම මේ හිතේ අමාරුවකින් දුකකින් ඉන්නේ මම.
0: ඔයා මං අහන වගේ වචන මේ ගුවන් කාලය. ඇයි එහෙම නාස්ති කරන්නේ?
1: නෑ ඒනට කමක් නෑ මේ වචන විසි කරලා දාන්න ඕන.
0: විසි කරන්න බලන්න ඇහැ.
1: කාට හරි ඇහෙන්නේ.
0: හුලඟේ ඇයිද කියලා.
1: හරිද දැන් මේ මෙහෙමයි. ඕකේ නැෂනල් ටීම් එක.
0: ඕකේ.
1: ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා.
0: ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා.
1: ඔව් සභාපතිතුමාව මාරු කරලා බැලුවා.
0: ඔව්.
1: විවිධාකාරයේ තීන්දුව తీරන ගත්තා.
0: ඔව්.
1: අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ දේවල් ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර හැදේ කියලා මොඩර්න් ක්‍රිකට් ගහන්න පටන් ගනී කියලා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා.
0: ඔව්.
1: දැන් එහෙම ඉද්දි මම හිතාගෙන හිටියා මම ඇතුළු ලංකාවේ සුවහසක් ක්‍රිකට් ලෝලී ජනතාව.
0: ඉතෑව ටික.
1: අපි මේ ක්‍රිකට් එක්ස්පර්ට්ලා නෙමෙයි. අපි මේ ක්‍රිකට් ලෝලීන් විතරයි. හරිද? අපි ওই පාන්දර ඇරගෙන මැච් බලපු කට්ටිය මේ පිට රටවල මැච්
0: ගහනවා.
1: 2-3ට 4ට මැච් බල්ලා ඉස්කෝලේ ආපු කට්ටිය තරහනිය.
0: ඔව්.
1: හරිද? එහෙම අතීතයක් තියෙනවා. දැන් වගේ ඉන්ටර්නෙට් තිබ්බෙත් නැහෙනි. ඔය ෂෙඩියුල් එහෙම හොයාගන්නත් නැහැ. අපි ඒව හොයාගත්තේ පත්තරෙන්.
0: මේ සතියන්ත ආව
1: සතියන්ත පත්තරේ එනවා ෂෙඩියුල් එක මෙන්න මේ ටූර්නමන්ට්ස් එක තියෙනවා මේ දවස්වල තමයි මැච් එක තියෙන්නේ කියලා. එහෙමනම් අපි ඕව බලන්න පටන් ගත්තා. ඒක පුරුදු වෙච්ච නිසා තමයි මෙච්චර වැඩේ අමාරු. දැන් අපි හිතුවා ලොකු කට්ටිය පොඩ්ඩ අවුල් නිසා ලොකු කට්ටිය වැඩේ හරියන්නේ නැති නිසා පල්ලැහැ ඇති කියලා හොඳ කට්ටිය. ඒ කියන්නේ ටීම් ඒ වගේ වෙද්දි ඊළඟට එන්න ඉන්න කට්ටිය
2: මම හිතුවා පල්ලැහැ ඇති කියලා කිව්වම ග්‍රවුන්ඩ් එකේ
1: ග්‍රවුන්ඩ් එකේ අපි හිතුවා එහෙම ඇති කියලා. දැන් ඊළඟට එන්න ඉන්න කට්ටිය ක්‍රිකට් ගහන්න එන්න ඉන්න කට්ටිය නැෂනල් ටීම් එකේ ඒගොල්ලෝ මොකක් හරි කරයි කියලා.
0: ඔය කියන්නේ පොලිෂ් කර කර යන්නේ නේ අන්ඩර් 19 ඒ ටීම් එහෙම සුද්ධ කර කර එනවා උඩට.
1: ස්කූල් ක්‍රිකට් වලින් පටන් අරන් එහෙම නෙන්නේ.
0: ඒ කියන්නේ
1: දැන් අපිත් ඔය ස්කූල් ක්‍රිකට් ගහන කාලේ අපි දන්න කාලෙත් විශිෂ්ටව හිටියා. අපි නම් මේ නිකන් බැට් එකට එන බෝලෙට ගැහුවා. එතනින් එහාට ගිහිල්ලා ටෙක්නිකලි මේ වැඩේ ලස්සන්ට කරපු කට්ටිය හිටියා. මේ ක්‍රිකට් ආට් එක ප්ලේ කරපු කට්ටිය හිටියා. ඒගොල්ලෝ දැන් ටීම් එකේ නැහැ. ඒගොල්ලෝ වෙන රටවල ගිහිල්ලා වෙන වෙන ජොබ් කරගෙන ඉන්නවා. ඒ ක්‍රිකට් ගැහුවා. මේ දැන් අපි බලාගෙන හිටියා ඊයේ අපේ ඒෂියන් ගේම්ස් වල අපේ ටීම් මේ එක ගිහිල්ලා ඉන්දියාවත් එක්ක මැච් එකක් ගැහුවා.
0: හරි.
1: ඉන්දියාව ඕවර්ස් 20ට 169යි විකට් 7යි.
0: හරි.
1: ඊට පස්සේ ආව අපේ කට්ටිය.
0: 169යි විකට්
1: 7යි.
0: හරි.
1: ඕවර්ස් 20ට.
0: හරි.
1: අපේ කට්ටිය ආවා. ලකුණු 45යි ගැහුවේ.
0: ලකුණු 45යි.
1: ඕල් අවුට්.
2: 45 ගැව්වා.
1: මේ ඊළඟට එන්න ඉන්න කට්ටිය 45යි.
2: වැඩේ දින ක්‍රිකට් ගහන කට්ටිය දැන් එක එක ඒවා විසි කර කර ඉන්නවනේ.
1: අන්න ඒකයිනේ.
2: හෙල්ල විසි කර
1: ගන්න. ගහන්න හිටපු කොල්ලා. මේ දැන් ගිහිල්ලා එක එක ඒවා විසි කරන වෙලාවට.
2: එයාට අර අලුත් හෙල්ලක් ගෙනත් දුන්නානේ.
1: ගෙනල්ලා දුන්නා.
2: ජපානෙටම ගෙනත් දුන්නා.
1: ආ.
2: ඒකත් විසි කරානේ.
1: ඒකත් විසි කරා. එච්චර කරලා දීලා.
2: ඔච්චර මහන්සියලා අපේ රජය මැදිහත් වෙලා ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වෙලා
1: නගෝය වලටම ගෙනත්
2: දුන්නා. නගෝය වලට ජපානේ කොහෙද ස්විස්තර්ලන්ත හැර කොහෙ රටකින් ගෙනත් දුන්නේ.
1: ඒකත් විසි
2: කරා.
1: ඒකත් 88යි ගානක් විසි කරා ඇතන. අන්න ඒකයි. කමක් නැහැ. එහෙම විසි කරලා හරි අපිට මොන හරි හම්බ
0: වෙනවනේ.
1: දැන් කොහොම හරි කොල්ල ට්‍රැක් එකට වැටලා ඉන්නේ. ඒකින්ද එයාව ක්‍රිකට් වල සම්බන්ධ ගන්න හොඳම නැහැ.
0: දැන් මේ ළඟ පාතකටවත් ගේන්න එපා.
1: ගේන්න එපා.
0: ඊට පස්සේ පාඩුවේ ඉන්න
1: දෙන්න. අපි මේ ඉන්නේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික්ස් බලාගෙන ඉන්නේ. එච්චරයි අපේ බලාපොරොත්තුව. අපි මේ රුමේෂ්ට ඒ වැඩේ කරගෙන යන්න දෙමු පාඩුවේ. වෙන වෙන දේවල්
2: ඕන නම් රුමේෂ්ට ඒ වැඩේ කරගෙන යන්න බැරි වෙන්නත් වැඩ තියෙනවා.
1: වැඩ තියෙනවා වැඩ තියෙනවා වැඩ.
2: ඔව්. මොකද හොඳ Facebook ප්‍රොෆයිල් එකක් හදලා ඉවරලා රෑ 31 කවාරි දාලා chat කරුවා නම් මේ හරි අර අපේ මැච් පරදිනවා වගේ ඕකත් එල්ල අඩි 10ක්වත් විසි කරගන්න බැරුව යනවා. ඕක නැත්තම කතන්දරේ මං හිතන්නේ අපේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියලා තිබ්බනේ රෑ 31 මේ ඇහැරගෙන chat කර කර ඉන්නවා. ඒගොල්ලන් ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් නැහැ. වෙන ඉලක්ක තියෙන්නේ. ක්‍රීඩාවෙන් හින්දා තමයි ඔය ආකර්ෂණය ඇවිල්ලා තියෙන්නේ කියලා හිතෙන්නේ.
1: ඔව්.
2: මේ ඉතින් අර සෙල්ලම් කරන එක දෙවෙනියට දාලා තියෙන්නේ.
1: දෙවෙනියට දාලා තියෙන්නේ. දැන් කොහොම හරි අපි බලාපොරොත්තුෙන් හිටියා දැන් ඩොමෙස්ටික් ගහන කට්ටිය අපේ පල්ලැහැ ලෙවල් එකේ ඉඳලා දැන් ඒ ටීම් ඉඳලා ඉස්සරහට එන කට්ටිය නැෂනල් ටීම් එකට එන කට්ටිය එතන ඇති දක්ෂව කියලා. දවසක් මායියා ඔයා හිටියේ නැහැ. මයි සචිනයෝ කිව්වා අපේ අනිත් දක්ෂෝ අපි හොයාගෙන යමු කියලා. අපේ ඊළඟ පල්ල හැඉන්න ටීම් මේකේ කට්ටියම හොයාගෙන යමු, ඒගොල්ලන් නැෂනල් ටීම් එකට ගෙමු කියලා. එපා
0: එපා
1: මං කියන්නේ මෙහෙම යන්.
0: ඔව් මෙහෙම
1: යන්න. මොනාරි වෙලාර මේ ODI එක සෙකන්ඩ් ODI එකේදී මේ 300 ගානක් හරි ගහගත්තානේ.
0: ඉඳලා හිටලා හරි එහෙම දෙයක්
1: නෑ. මෙහෙම එපා. මොකද 50න් පල්ල ක්‍රිකට් ගහන්න ඕනේ නෑ.
0: අපේ ස්කෝස් කොහොමද? මම මන්න මතක නෑ ආචි. අපේ ස්කෝස් ആയി මතක් කරන්නේ.
1: අපේ ස්කෝ එක 45යි.
0: 45යි.
1: පන්දු වාර 9යි පන්දු 5ක් අවසානයේදී.
0: මම පැත්ත පොඩ්ඩක් හරි දෙන්නම්.
1: 45යි මේ. මම ওই මැච් එකේ බලන් හිටියේ.
0: බලන් හිටියේ.
1: මට තේරුන්නේ නෑ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි හැම වෙලේම කියන්නේ අපි කොච්චර මේ මැච් පැරදුනත් ක්‍රිකට් වලට අපේ මිනිස්සුන්ගේ තියෙන ආදරේ නැති වෙලා යන්නේ. ඔය කොච්චර දොස් කිව්වත් හොරෙන් හොරෙන් හරි මැච් එක බලනවා. ඉස්සරහම තමයි අපි මේ අම්මලා බයිනෝ රැට හැරන් ඉන්න එපා මොනාද අම්බෙන්නේ ඔය ක්‍රිකට් බෝඩ්ඩෙන් බිල ගෙවනවද ඔහොනේ කියන්නේ. ඒත් අපි ගිහිල්ලා මැච් එක බලනවා. ටීවී එක දාගෙන හොරෙන් බල්ලා ටීවී එක ඕෆ් කරලා බහුදාරි ස්කෝලෙත් යනවා. එහෙම අපි ක්‍රිකට් වලට ආදරේ කරා අපි තරම් ක්‍රිකට් ගහන අය ක්‍රිකට් වලට ආදරේ කරේ නැද්ද කියලා අපිට හිතෙනවා. මේවා බලන් හිටියම මොකද ඕනම දෙයක් ගොඩනගෙන්නේ ඊට පිටිපස්සෙන් එන පරම්පරාවත් ඒ විදිහටම ශක්තිමත් කරන්න ඕන. ඕනම ශාස්ත්‍රයක ඒක එහෙමයි. ඊළඟ පරම්පරාවක් ඉන්න ඕනේ. දැන් මේක 45ට මෙහෙම ඔක්කොම අවුට් වෙනවා දැක්කට පස්සේ අපි සූදානම් වෙලා ඉන්න ඕනේ අනාගතයේදී මාර පරාජයන්
0: එතකොට ලකුණු 45 නම් ගහලා තියෙන්නේ. එක්කෙනෙක් ඇවරේජ් වෙලාවක් කොච්චර විකට් එකේ ඉඳලාද?
1: ඒක තමයි සමානාත්මතාව. ඒක තමයි මේ
0: හැමෝටම ඔපචුනිටි එකක් දෙන්න ඕන අනිවාර්යයෙන්.
1: ඒ කියන්නේ හැමෝට ඕවා තමයි ලෙනින්ලා කිව්වේ.
0: සමානාත්මතාවය.
1: සමානාත්මතාවය.
2: හරි ක්‍රිකට් විතරයි සමාජවාදී විදියට
1: ඔය ලෙනින්ලා ට්‍රොට්ස්කිලා ඕවා තමයි කිව්වේ. ඒ තමයි සිද්ධ වෙමින් යන්නේ.
0: ඒක තමයි.
1: හැමෝටම chance එකක් දීලා තියෙනවා ක්‍රීස් එකට ඇවිල්ලා බැට් කරන්න.
0: වුණා වුණත් ඒක පෙරහැරක් වුණාම පොඩ්ඩක් අලංකාරවත් විදියට තියෙනවා
1: තෝරන්නම
0: තරම.
1: ඔය ගිය.
0: පොඩ්ඩක් නට නට හරි එනම් යන්න ඕනේ එළියට. ඒ එන්ටර්ටේන්මන්ට් එක හරි දෙන්න බෑ. එතකොට නැත්නම් දුක හරි cover වෙන්නේ.
1: ඕක තමයි ඉතින් ක්‍රිකට් වලට උනේ.
0: ඕක තමයි උනේ. මොනා කරන්නද ආචි? අපි අදින් පස්සේ ක්‍රිකට් කතා කරගෙන නවත්තමු.
1: නෑ නෑ බලාපොරොත්තු නැති කරගන්න එපා.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: උදේ 9යි විනාඩි 20යි දැන්.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවි වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුන

0: කිරන්න ඕන නැති එක.
1: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
2: දම්රෝ ඉන්වර්ට ශීතකරන රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය එකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. හිට නෙමේ
4: අවිශ්වාසය වගේ කීමයි සිඟ එකේ තියෙන්නේ.
3: අදම ගන්න ෆෝන් එකක්.
4: ඇයි හිටට දාන්නේ?
3: විශ්වාසය වගේ කීමයි එක සිඟ සිම්පල් පේ.
4: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: වෙනස්ම රසයක් වෙනස්ම විදියට Veg instant noodles රස හතරකින්.
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
8: FM 95 FM 94.8

0: උදේ 9යි විනාඩි 26යි එල්ගටෝමෙ වෙලාව.
1: දැන් අපි මේ අර ක්‍රිකට් ගැන කිව්වේ කතාවෙන් පස්සේ.
0: හ්ම්.
1: ඔයාට පොඩි ෆ්‍රෙෂ් ගතියක් දැනුණා නේද?
0: මම අහන්නේ මූඩ් එක ඩල් වුණා නේද කියලා අහන්නේ
1: නේද? ඇත්තට මේ ඔය අර දේවල් මේ ජෙනරලයිස් වෙනවා කියලා අපි කියන්නේ සාමාන්‍යකරණය වෙනවා කියලා කියන්නේ මම හිතන්නේ ඕකට වෙන්නේ
0: ඇති. අනේ හරි. ඔයා බලාපොරොත්තු වෙන්නේ නැහැ එතනින්
1: හරිනේ. ඔව් දේවල් ජෙනරල් කරන්න ඕනේ. එහෙම තියෙනවා සමහර දේවල් තියෙනවා අපේ ජීවිතේත් මේ ඒව එක්කෝ එහෙම වෙලා යන්න දෙන්න. සාමාන්‍යකරණය වෙන්න දෙන්න. එතකොට ඒවට වැඩි ගැටෙන්න යන්න ඕනේ. ගැටීම් අවම කරාම ප්‍රශ්න අඩුයි.
0: අඩුයිනේ.
1: අපි අර කලින්ම කිව්වේ ඒකයි. මේ ෆ්‍රෙෂ්නස් එක ගැන හිතන කෙනෙක් නම් අන්න එහෙම ගැටීම් අවම කරන්න ජෙනරලි වෙන දේවල් ජෙනරල් වෙන්න දෙන්න. ඒක සාමාන්‍යයි. දැන් ඔය ක්‍රිකට් වගේ තමයි. ඉස්සර අපි සෑහෙන්න ඔය වගේ මැච් එකක් පැරදුනාට පස්සේ හිතනවා. මේ මම්ම කියලා ඇතිනේ මේ මැච් එකක් පැරදුනාට පස්සේ අපි ඇවිල්ලා බිත්තියට බෝලේ ගහලා කැච් අල්ලලා හරි මේ කැච් අල්ලලා නෙමෙයි කැච් කරලා
0: හරි
1: කැච් අල්ලලා දෙකම එකයි
0: නේ
1: කැච් කරලා හරි මේ අනිත් පැත්ත පරදලා ඔය වගේ එක එක විදි තිබ්බා අපි ඒ කාලේ මේ වන් බවුන්ස් ගහලා හරි තාප්පෙට බෝලේ ගහලා හරි කොහොම හරි ප්‍රතිවාදී පිළ හිතින් මවාගෙන හරි පරාජය කරන්න ඕනේ කියන තැනට අපි ක්‍රිකට් වලට ආදරේ කරා.
0: කන්න හිතෙන්නේ නැහැ නේ සමහර දවස්වල.
1: එහෙම මෝඩ් ගිය දවස් තිබ්බා. අපිට මතකයි ඉස්කෝල වල එහෙම අපි කොල්ලෝ සෙට් එක වට වෙලා එන අවුල්.
0: ෆුල් අප්සෙට් නේ.
1: අප්සෙට් කියන්නේ දැන් මෝනින් ඇසෙම්බ්ලි එක. අපි ඉස්කෝලේ එහෙම තිබ්බා උදේට පූජාවක් එහෙම දෙනවා. මාස් එකක් තියෙනවා. දිව්‍ය පූජාව කියලා කියන්නේ. ඒ කතෝලික පාසල් වල තියෙනවා. මේ එහෙම ඒවට ගියත් එන අවුලෙන් දෙයියෝ එක්කත් අවුල්
0: පොඩ්ඩක්. ඔව්. ඇයි පැරද්දු.
1: එහෙම තිබ්බ කාලයක්. හරිද? ඉතින් දැන් වෙනකොට ඒ දේවල් මං හිතන්නේ ලාංකිකයන් බහුතරයගේ මේ හිතින් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. අපි තාම ක්‍රිකට් වලට අහසයි. මැච් එකක් දින්න ගිහම මේ නිවුස් එක පොඩි නිකන් අපිට දවස පොසිටිව් කරන වයිබ් එකක් වෙනවා. හැබැයි පැරදුනා කිව්වට අපි එහෙම ලොකුවට ඕක ගැන නැවතිලා හිතන්න නිකන් අවුල් ගිහිල්ලා මෝඩ් ගහලා හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරමට මේ පරාජය කියන එක සාමාන්‍යකරණය වෙලා තියෙනවා. අපි ඇත්ත කතා කරන්න එපා. පොගේ අවුරුදු 11 පුරාවටම අපි ඒක අත්දැක්කා. ඔය එහෙම් මෙහෙම් ටූර්නමන්ට් එකක් එක මැච් එකක් එක සීරීස් එකක් ගොඩ දාද ගනිද්දි අපි ලොකුවට වසන්තය ආවා කියලා පෝස්ට් ගහලා අරව කරලා ඔක්කොම කරලා නැටුවට ඇත්ත ක්‍රිකට් එක අපිට තාම හම්බුන්නේ නැහැ කියන ඒක අපිට තේරුණා. ඒක අපි මේ ක්‍රිකට් එක්ස්පර්ට්ලා එහෙම නිසා නෙමෙයි. ඒක අපිට හැඟීමක් විදිහට තේරුණා. තාම වැඩේ අවුල් කියලා.
0: අවුල් කියලා.
1: වැඩේ අවුල් කියලා තේරුණා. ඉතින් එහෙම තමයි අපේ ලයිෆ් එකෙත් සමහර දේවල් තියෙනවා. ජෙනරල් වෙන්න දීලා
0: තියන්නේ.
1: එතකොට ඔයාගේ දවස ෆ්‍රෙෂ් වෙනවා. ගොඩක් දේවල් ඔය අල්ලගෙන හිටියම තමයි හරි අමාරු.
0: ලෙට් ගෝ කරන්න.
1: අන්න හරි. ලෙට් ගෝ කරන්න. ලෙට් ඉට් ගෝ කියලා අපි කියනවා. ඒකට යන්න දෙන්න කියලා. එහෙම මේ ඔයාගේ ජීවිතේ ප්‍රශ්න ආවම ඔය එක එක තැන්වල නැවතිලා කල්පනා කර කර ඔළුව ඔබාගෙන හිතන්න එපා. එහෙම හිතුවම දවස මවුල් යනවා. හරිද? ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ ඔයා ෆ්‍රෙෂ්නස් එක ගැන හිතන්න ඕනේ. දවස අලුතෙන් පටන් ගන්න. ඒ වගේම තමයි මේ ෆ්‍රෙෂ්නස් කියන එක දවසේ උදේ පාන්දර නැත්නම් අලියම් කාලේ විතරක් තියෙන එකක්
0: නෙමෙයි.
1: ඒක රැටත් ඒ විදිහට තියෙනවා.
0: අනිවාර්යෙන්.
1: ඔයා නිදා ගන්න යද්දිත් ඒ දවසේම ෆ්‍රෙෂ්නස් එක තියෙන්න ඕනේ. ඉතින් ඔකට ලේසිම විදිය තමයි අර වගේ ජෙනරල් දේවල් එහෙම වෙන්න
0: let it go
1: කරලා ඉන්න. ඉතින් එහෙම let it go කරලා ඉද්දී ඔයාට ඔය කම්මැලි කමක් දැනුනොත් මොන හරි වෙනසක් කරන්න ඕනේ කියලා හිතුනොත් ඔයා යන්න ඕන තැන තමයි කීල්ස් ඒ කියලා කියන්නේ.
0: අනිවාර්යෙන්.
1: දැන් කීල්ස් එකට ගියාම සෑහෙන දේවල් ඔයාට හම්බ වෙනවා. දැන් ඔය අපේ සාර නිතරම යන හින්දා දන්න පොඩක් කියන්නකො මොනවද දැන් කීල්ස් එකට ගියාම අපිට ගන්න පුළුවන් දේවල්
0: කියලා. ඔයාට ගන්න බැරි මොනවද? ඔයාට තියෙනවා බේකරි අයිටම්ස්. ඔයාට තියෙනවා ෆ්‍රෙෂ් සලාඩ්, ෆ්‍රෙෂ් ජූස්. ඊට පස්සේ ඔයාට තියෙනවා ක්ලීනින් බඩු ටික. ඔයාගේ ගෙදරට ඕන කෑම හදන්න ඕන අමුද්‍රව්‍ය ඒව ඔක්කොම තියෙනවා. දැන් අචි මම කියන්නම් ඔයාට මේ ෆ්‍රෙෂ් වෙන්න තව දෙයක් කීල්ස් එකෙන් අරගෙන ඔයාට කරන්න පුළුවන්. කීල්ස් එකේ තියෙනවා හොඳ එයා ෆ්‍රෙෂ්න කලෙක්ෂන් එක. හරිද? මේ එක එක සුවඳවත් මේ ස්ප්‍රේ කරන ඒවා තියෙනවා. අර එල්ලන ඒවා අර අපි සාලේ එල්ලන්න පුළුවන්, වාෂ්රූම් එකේ එල්ලන්න පුළුවන්. මම කරන්නේ මගේ මූඩ් එක පොඩ්ඩක් එහා මෙහා වෙද්දි මම ගෙනල්ලා තියාගන්න ඔය ෆ්‍රෙෂ්නස් ටිකක් මම ඒක මගේ බාත්รูම් එකේ එකක් එල්ලනවා, මගේ සාලේ එකක් එල්ලනවා.
1: ඒතර
0: මං දවස ඉවර වෙලා මහන්සියෙන් ගෙදරෙද්දි මගේ දොර අරිද්දි මට ඒ සුවඳ එනවා. මම වොෂ් එකක් දාන්න යද්දි මට ඒ සුවඳ
1: එනවා.
0: මගේ ඇත්තනම මූඩ් එක ටක් ගාලා ෆෝකස් එක වෙනස්
1: වෙනවා.
0: අර ඒ සුවඳෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් කීල්ස් එකට ගිහිල්ලා ඒ වගේ දෙයක් අරගෙන එයාගේ දවස ෆ්‍රෙෂ් කරගන්න මොකක් හරි මෙකැනිසම් එකක් හොයාගන්න.
1: අන්න හරි. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ keep life fresh
0: yes.
1: with kills kiyala kills ekk wage jeevithayema fresh ekey thiyaganna kiyala api matak karanne ekai me wage podi podi dewal walin oyata puluwan kama thiyena wage mulu jeevithayema fresh karaganna
0: okay
1: ekinda let it go dewal let it go thamai aya wage hita hita innepa yanna den
0: yanna den
1: අපි යන්න දීලා බලන් ඉමු ඊළඟ මැච් එක මොකද වෙන්නේ
0: කියලා. මොකද වෙන්නේ කියලා. හරි. දැන් අපේ තාත්තගේ පුරුද්දක් තියෙනවා. එයා වාහනේ මාරු කරනවා ෆ්‍රෙෂ් වෙන්න.
1: ෆ්‍රෙෂ් වෙන්න.
0: ඔව්. ආ. මේ එහෙම කට්ටි ඉන්නවා. එහෙම කට්ටි ඉන්නවා. يعني හරි මේක පැද්ද ඇති. මම හයි ටයිම් එක අපි වෙනස් කරන්න ඕන. හරිද? මේ ඔයාට ඒ BYD එකක් අරගෙන ඔයාට හොඳ පොසිටිව් ෆීලිං එකක් ගන්න පුළුවන්.
1: ගන්න පුළුවන් හැකියාව තියෙනවා නේ. ඒ කියන්නේ මේ වගේ මේ වාහනයක් මාරු කරනවා කියන එකත් මේ ෆ්‍රෙෂ්නස් එක පටන් ගන්න පුළුවන් තැනක් තමයි. හැබැයි හරි වාහනේ මාරු කරගන්න ඕන.
0: අන්න හරි.
1: නැත්තම් එහෙම සමහර අය ඉන්නවා මාරු කරගෙන
0: හිසරදයක්.
1: ඔව් ඒ කියන්නේ ගමන් යනකට වඩා ගරේජ් එකේ ඉන්න කට්ටිය ඉන්නවා.
0: ඔව්.
1: එහෙම වෙන්න එපා.
0: වෙන්න බෑනේ.
1: ඔව් එහෙම වෙන්න එපා. ඒ නිසා තමයි අපි මතක් කරන්නේ BYD ගැන. BYD ගරුසරු ගැනත් ඔයාලට මතක් කරන්න ඕන. දැන් රාජ්‍ය සේවයේ නිරලා ඉන්න අයටත් පුළුවන්කම තියෙනවා ඔන්න BYD ගරුසරු එක්ක ඔයාගේ BYD එක ගන්න. ඉතින් ඒ ගැන ඔයාලට ලොකුවට කියන්න ඕනේ අපි කියලා තියෙනවානේ. දැන් මොකද්ද ක්‍රමවේදය මොකද්ද වැඩේ කියලා. මේ BYD C-Line 5 එක තියෙනවා. ඔයා කැමති විදියකට ඔයාට ගිහිල්ලා BYD C-Line 5 එක දැන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: අපි කිව්වා මොනවාද මේකේ තියෙන options and features කියලා අපි දිගටම කියලා තියෙනවා.
0: මොනවාද නැක්ටි කියලා අහන්න එක මං හිතන්නේ
1: ලේසි යටි. ඔව් අපි දැන් දිගටම ඔයාට මේ වාහනය ගැන ලොකු ටියුටෝරියල් එකක් කරවලා
0: තියෙනවා. ඔව් මට තනිකර මේ ගියක් හදාගන්න පුළුවන් මේකේ මේ නිදා ගන්න පුළුවන් BYD C-Line 5 එකක් තියෙනවා.
1: ඔව් ඒ කියන්නේ මේ මේකේ තියෙනවා මේ V12 function කියලා එකක්.
0: ඔව් ඒක තියෙනවා.
1: අනහරි vehicle to load function කියලා මේකට කියන්නේ. මේක නිසා ඔයාට පුළුවන් ඔයාගේ electronic equipments.
0: ඔව්.
1: TV එක වෙන්න පුළුවන්, oven එක වෙන්න පුළුවන්, microwave එක වෙන්න පුළුවන්. ඔය ටිකට ඕන කරන power එකත් බැටරියෙන්ම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් high voltage එකක් ඕනනේ. ඒ voltage එක ඔයාට battery through ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ V12 function එකත් එක්ක.
0: දැන් හිතනවා weekend එකේ trip එකක් යන්න plan කරන් ඉන්නවා. පොඩි camping එකක් දාන්න. ඔයාට ඉතින් ඔය C-Line 5 එකක් නම් තියෙන්නේ. Microwave එක දැම්මා.
1: අන්න හරි.
0: Noodles එකක් හදාගත්තා. කෑවා.
1: කෑවා. වැඩේ ඉවරයි.
0: වැඩේ ඉවරයි.
1: ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ highly efficient ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත 1.5 liter engine එකක් තමයි තියෙන්නේ මේ Scion කියලා කියන්නේ BYD ලටම අනන්‍ය වෙච්ච කියන තාක්ෂණය. අපි කිව්වනේ මීට කලින් computer architecture එකකුත් තියෙනවා කියලා ඒගොල්ලන්ටම අනන්‍ය වෙච්ච. ඒ
0: කියන්නේ
1: ඒගොල්ලන්ටම අනන්‍ය තාක්ෂණයක් ඇතුළේ තමයි BYD වාහන නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේ වගේ options features ගණනාවක් එක තමයි BYD C-Line 5 එක දැන් ඇවිල්ලා තියෙන මාකට් එකට.
0: right.
1: වාට ඉතින් කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් ගන්න. මේ නම්බර් එක කියන්න බලන්න සාරා.
0: 0112 125 125 0112 125 125 125
1: කෝල් එකක් අරගෙන ඔයාලට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න කියලා අපි මතක් කරනවා. කොළඹ තියෙනවා, මොරටුව තියෙනවා, ගාල්ලේ තියෙනවා, ඊට පස්සේ නුවර, කුරුණෑගල, රත්නපුර, අම්පාර, යාපනේ ඔන්න දැන් ඉස්සරහට මීගමුවටත් එනවා. මේ ඕන දැනකට ගිහිල්ලා ඔයාට පුළුවන් වාගේ BYD C-Line 5 එක ගන්න.
0: ඕකේ. ඒක නිසා පරක්කු නොකර ඔයාගේ C-Line 5 එක ගෙදර අරගෙන ඉන්න. C-Line කෙනෙක් ගෙදර අරන් එනවා කියන්නේ කොච්චර කියුට්ද.
1: මොහොදු සිංහය.
0: මොහොදු සිංහය. මං හරි ආසයි ගලන්ට.
1: ඔයා දැකලා තියෙනවද මොහොදු සිංහය?
0: ආ වීඩියෝ වලින් දැකලා තියෙනවා.
1: ඇත්තට දැකලා නැහැ.
0: ඇත්තට දැකලා නැහැ.
1: අන්න වැඩක් නැහැ. ඉතින් ඉන්නේ ඇහුවම කොහමද ඉන්නේ කොහෙද?
0: සීලයන්.
1: කෝස්ටල් බෙල්ට් එකේ කියලා කියන්නේ.
0: නෑ සීලයන් හරි අපි කතාව පස්සේ කියමු. මේ ෆැක්ට් චෙක් එකක් කරගන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට කතාව කියන්න.
1: චෙක් කරන් ඇවිල්ලා
0: කියන්න. චෙක් කරන් ඇවිල්ලා කියන්න. ඔයාලට මතක් කරනවා ඔයාගේ පාස්සන වැඩවලට මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ම දාන්න කියලා. මොකද අර පාස්සන්න ඕනේ ඇති ගලවන්න බැරි වෙන්න.
1: අනිවාර්යෙන්.
0: ගැලවෙන්න පුළුවන් විදිහට පාස් වල වැඩක් නැහැ. ඔව්
1: يعني ගැලවෙන්න ඕන නම් පාස්සන් නැහැ. ඒ
0: නැහැනේ.
1: ඒ නිසා තමයි අපි කියන්නේ ඔයාලට අනිවාර්යෙන්ම මෙල්වා ඉලෙක්ට්‍රෝඩ කූරම ගන්න කියලා. මොකද SLS සහතිකයත් එක්ක එන ලංකාවේ එකම වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ඔයාලට කැමති විදිහට ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් දැන් ඔයාලට විවිධ සම්මත අර තියෙන එක දිග ප්‍රමාණයන් ඒ අවශ්‍යතාවය අනුව මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.

0: FM 95 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
3: උදේ 9යි විනාඩි 38යි දැන්.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
6: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ, හිට නෙමෙයි අද.
7: විශ්වාසයේ වගකීමයි සුබ එකේ තියෙන්නේ.
6: අදම ගන්න ෆෝන් එකක්. ඇයි හිටට දාන්නේ?
8: නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
9: ප්ලාස්ටික් ඇලදොලට බරක් නොකරමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
10: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: FM 95 FM 94.8 Net FM

0: උදේනාමයේ විනාඩි 46යි අල්ගොටාවුම වෙලාව හරිද
1: මේ මේ වෙලාවකට අපේ පහසුවට හදපු දේවල් හරිම කරදරකාරී
0: ඔව් නේද
1: මේ මේ කම්පියුටර්ස්වල මේ ටාස්ක් බාර් එක එහෙම
0: ඔව්
1: يعني ඕන වෙලාවට දැන් ෆුල් ස්ක්‍රීන් එක පේන්නේ
0: ෆුල් ස්ක්‍රීන් එක පේනවා දැන් හරි ගියා
1: දැන් හදාගත්තා එහෙම තමයි සමහර දේවල් ටෙක්නිකල් ෆෝල්ස් තියෙනවා
0: තියෙනවා
1: එහෙම දේවල් තියෙනවා නේද يعني ලෝකේ ওই සමහර මේ ගොඩක් වෙලාවට ඔය සොෆ්ට්වෙයාර්ස් වලගේ තමයි මේ බග්ස් කියලා එනවනේ පාවිච්චි කරද්දී තමයි ප්‍රශ්න ටික එන්නේ ඊට පස්සේ තමයි වාචි ගන්න දීලා තමයි මේ ලෙඩ ටික ඔක්කොම වාගෙන බග්ස් ටික ෆික්ස් කරලා අලුත් වර්ෂන් එක අප්ඩේට් එක එවන්නේ. ඕක මිනිස්සුන්ටත් කරනවා. සමහර ඔය බෙහෙත් වර්ග නම් මනන් දේවල් ටෙස්ට් කරද්දී
2: ඉස්සලන මීයන්ට හවන්ට දුන්නේ.
1: දුන්නා. ඊට පස්සේ ලැබ් රැට්ස් ලා විදියට ඔය පොඩි පොඩි රටවල් ලා කට්ටියවත් ගන්නවා.
0: රයිට්.
1: හරි.
2: වෙන එක බෙහෙත් වලට නේ මම හිතන්නේ දේශපාලනයට යොදා
1: ගන්නවා.
2: මේ තන්ත ක්‍රම එක එක රටවල් වලට දීලා බලනවා මේ හරියනවද කියලා.
1: මේක හරියයිද?
2: ඒ රටවල් අවුරුදු 80 ගණක් ඒක හරියන්නේ නැහැ කියලා තේරලත් වෙනස් කරගන්නේ.
1: ඔව් ලෝකේ වෙනස් වුණත් අපි වෙනස් වෙන්නේ නැහැ. අපි ඒකට කැමති. හරි. දැන් අපි ඔයාලට මතක් කරන්නේ ඉමාශි ප්‍රකාශන ගැන.
0: රයිට්.
1: දැන් මේ මේ වෙනකොට ඔය අපි කතා කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව ගැන, ඒගොල්ලන්ට දෙන්න ඕන හොඳම දේවල් ගැන.
0: ඔව් නියුට්‍රිෂන්ස් ගැන කො මතක් කරා.
1: අපි වෙල් ලැබ් රැට්ස් ලා කරගන්නේ ගැනත් අපි සෑහෙන්න දැන් කතා බහ කරානේ.
0: ඔව්.
1: එතකොට අපිට තේරෙන දේ තමයි සමහර වෙලාවට ලෝකයෙන් අපිට මොන හරි අරගෙන එනවා නම් ස්ටෑන්ඩඩ් එකක්. ඔය ඩිජිටල් තිර වෙන්න පුළුවන්, පොත් වෙන්න පුළුවන්. අපි කැමති ඒගොල්ලෝ කියන දේ තමයි හරි කියලා පිළිගන්න. අර අපි කියනනේ කතාවටත් නිකන් සුදුහමක් ඇවිල්ලා මොන හරි කිව්වොත් ඔන්න අපේ අයට ඊට වඩා දෙයක් නැහැ.
0: නැහැ.
1: ඒක තමයි ආය අයිඩියල් කතාව. ගෝඩ් ලෙවල් එකේ තියෙන එක. ආය වෙන මොකුත් විශ්වාස කරන්නේ නැහැ කියලා.
0: ඔව්.
1: එහෙම නෙමෙයි. දැන් අපිට අපේ දැන් වෙනවා කියපු කතාවම තමයි. අපේ ප්‍රශ්න වලට අපිට අපේ රට ඇතුලේ විසඳුම් හොයාගන්න පුළුවන් වෙන්න ඕන.
0: අනිවාර්යෙන්. ඒ කියන්නේ අචි මේ ඒක ග්ලෝබල් සවුත් එකේම තියෙන
1: ප්‍රශ්නයක් නේ. ගෝලීය දකුණේම ප්‍රශ්නයක්.
0: ගෝලීය දකුණේම ප්‍රශ්නයක්. මම ඊයේ පෙරේදා මං කියාර රිසර්ච් සිම්පෝසියම් එකේ ගිහින් හරි ලස්සන කතාවක් ඇදිලා ආවා. අපේ නම් උතුරේ ග්ලෝබල් නෝත් එකේ.
1: ඔව්.
0: අපේ උතුරේ නෙමෙයි ආ වැරදියට ගන්න බා ග්ලෝබල් නෝත් එක
1: ගෝලීය උතුර
0: ගෝලීය උතුර කියන්නේ සුදු මිනිස්සු කියමුකෝ අපි
1: මේ මේ මේ වර්ණ ભેදවාදේ නෙමෙයි
0: ඔය පාර කලරිසම්
1: වෙනවා මේ ලෝකේ එහෙම තමයි ඉතින් අඳුන ගන්න ඔය දැන් අපේ සමහර අය ගියාට පස්සේ කොච්චර සුදු වුණත් ඒගොල්ලෝ කළු ජාතිකයෝ තමයි
0: කළු ජාතිකයෝ තමයි කොහොම හරි ඒගොල්ලෝ සිවිලයිස්ඩ් කියලා හිතනවා කියලා මම දාසකුත් මතක් කරානේ මේ ඒගොල්ලෝ අපේ නම් වරද්දන එක අපි එක්ස්පෙක්ට් කරනවා කියන්නේ අපි වුණත් අපේ නම වැරද්දුවාට අර අපි මේ තරහ ගන්නෑ ඒගොල්ලන්ට අපේ නම් කියන අමාරුයි කියලා අපිම ඇක්සෙප්ට් කරලා තියෙනවා. හැබැයි ඔයා නිකන් හරි ඒගොල්ලන්ගේ නමක් වරද්දලා බලන්නකෝ. අපි උනත් ග්ලෝබල් සවුත් එකම ඇක්සෙප්ට් කරලා තියෙන්නේ මේ ඒගොල්ලන්ගේ නම හරියට කියන්න ඕන. ඒක වැරද්දුවත්
1: අවුල්.
0: ඒකනේ ඒක මේ මුළු
1: අපේ නම් ඒ කට්ටියට වැරදෙන්න පුළුවන්
0: ප්‍රශ්නයක්
1: නෑ. වැරදුනොත් මට ඒක ගෞරවයක්.
0: ගෞරවයක්. මේ අපි සමහර වෙලාවට අපේ නම් කොට කරගන්නවා කෙටි කරගන්නවා ඒගොල්ලන්ට මේ ලේසින් ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් වෙන්න. ඉතින් ඒක අපේ හිතන විදිහේ වැරද්දක්.
1: ඔව් නේ. අර ජයවර්ධනලා එහෙම ජේලා වෙන්නේ.
0: ජේලා වෙන්නේ.
1: ඒ නිසා තමයි. ඉතින් එහෙම තමයි. මේ අපිට අපේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න රට ඇතුළෙම හැකියාව තියෙන්න ඕන. ඉතින් මෑත කාලීනව අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ අපේ දරුවෝ පාසල් යන වයසල පොඩි දරුවෝ ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙලා තියෙනවා මේ ඩිජිටල් තිර වලට ඇබ්බැහි වෙලා තියෙනවා මේ කියන්නේ පාවිච්චි කරන්න දෙන්න එපා කියලා නෙමෙයි අපි මේ වගේ ගතානුගතික අදහස් කියන්නේ නැහැ
0: ඒව නැතුව ඉස්සරහට යන්න බෑ
1: යන්න බෑ ලෝකෙම ඩිජිටලයිස් වෙලා තියෙද්දි ඒව දාලා යන්න බෑ
0: ඔව්
1: හැබැයි ඇඩික්ෂන් එකක් තියෙනවා නම් ඇබ්බැහි වීමක් තියෙනවා නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒ නිසාම තමයි මේ ඉමාශි ප්‍රකාශන වෙතින් අලුත්ම මේ අභ්‍යාස පොත් මාලාවක් අරන් ඇවිල්ලා තියෙනවා අපේ පොඩ්ඩන්ට
0: රයිට්
1: මේක මේ මුද්‍රණය කරලා තියෙන කඩදාසියම ඒගොල්ලන්ට ලියන්න ලියන්න කියවන්න කියවන්න ලියපුවා ආස හිතන එකක්.
0: රයිට්.
1: ඒ කියන්නේ ඒක එපා වෙන්නේ නැහැ. ඒක විද්‍යාත්මකව පරීක්ෂණ කරලා තමයි සංවර්ධනය කරලා තියෙන්නේ. බොහෝ කාලයක් පරීක්ෂණ කරලා විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයකට අනුව තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ අභ්‍යාස පොත්වල ලියනකොට ලියපු දේවල් අපි ආයෙ පාඩම් කරනකොට අපිට වැඩිපුර ඉගෙන ගන්න හිතෙනවා.
0: හිතෙනවා.
1: පොත් කියවන්න හිතෙනවා. අර ලියපු නෝට් එක ආයෙ කියවන්න. එහෙම තියෙනවනේ අපිටත් තිබ්බනේ ඒ කාලේ ලියපු නෝට් එක කියවන්න කියවන්න හරි ආසයි. එහෙම තියෙනවා. ඒත් එහෙම වෙන්න නම් ඒ බ්‍රෑන්ඩ් එක හොඳ වෙන්න ඕනේ. ඒ නිසා තමයි ඉමාශි ප්‍රකාශන මේ විදිහට වයිස් අභ්‍යාස පොත් මාලාව අරගෙන අවිලා තියෙන්නේ දරුවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ගැන ගොඩාක් දුරට පරීක්ෂණ කරලා ඒ වගේම තමයි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දරුවගේ ඇස්වලට මනසට සහනයක් ලැබෙන විදිහට තමයි මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා වයිස් පැස්ටල් තියෙනවා, සියලුම පාසල් අධ්‍යාපනික උපකරණ ස්ටේෂනරිස් තියෙනවා, මුල් අමාවිය සංවර්ධන පොත් තියෙනවා, මේ ඕන
0: දෙයක් කපන කොටන පොත්
1: අන්නයි කපන කොටන ඔය ක්‍රාෆ්ට් එහෙම
0: අලවන කරන අන්න
1: හැන්ඩිකrafට් කරන දේවල් තියෙනවා අන්න ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒවා මිලදී ගන්න පුළුවන් ඉමාශි ප්‍රකාශන වෙත ගියොත්. විශේෂයෙන් මතක් කරන්න ඕන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ BMICH එකේ H සහ J කියන කුටිවල ඔන්න ඉන්නවා ඉමාශි ප්‍රකාශන. ගිහිල්ලා අපි මේ කියපු දේවල් ඔයාට ඩිස්කවුන්ට් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: හැකියාව තියෙනවා. රයිට්. ඒක නිසා දැන් අපි කිව්වේ අපේ thinking එක හැදෙන්න අපේ generation එකට හරියට උගන්වන්න ඕනේ. හරි දේවල් ඔළුවට දාන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් නිසා ඒක දියුණු වෙන එක තමයි වෙන්නේ සාදරට.
1: ඔව්.
0: හරි. ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕනේ ප්‍රයිම් කලූරා ගැන.
1: ප්‍රයිම් කලූරා ගැන අපි ආයේ ලොකු දේවල් ඔයාලට කියන්නේ නැහැ. ඔන්න ඔයාලට දැන් පුළුවන්කම තියෙනවා කලුතරින් ඔයාගේ ඉඩම වෙන් කරගන්න. මේක හරිම ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ ප්‍රයිම් ලට කෝල් එකක් ගන්න 13:22 කියන හොට්ලයින් එකට කෝල් එකක් අරගෙන ඔයාට පුළුවන් රුපියල් මිලියන 18.7 ඉඳලා ඉහළට ඔයාගේ මේක දැන් අපාර්ට්මන්ට් එකක් නෙමෙයි. ඔයාට ඉඩමක් එක්ක ගෙයක් ගන්න පුළුවන් හැකියාවක් නිවාස සංකීර්ණයක්. හිතන්නකෝ රුපියල් මිලියන 18.7ක් වෙද්දි ඔයාට ඔයාගේම කියලා ගෙයක් ගන්න පුළුවන් කියලා කියන්නේ කලුතරින්. ඒක ලොකු chance එකක්. ඒකින්ද කෝල් එකක් දෙන්න වැඩි විස්තර මොකුත් කියන්නේ නැහැ. 13:22 ට මොකද අපි කලින්ම ඔයාට කියලායි තියෙන්නේ මේ වටිනාකම කොච්චරද කියලා ඔයා දන්නවා. කෝල් එකක් අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර මිලදී ගන්න දැම්ම.
0: ඕකේ. දැන් අද ෆ්‍රයිඩේ නයිට් එක අපේ DJ නයිට් එක තියෙනවා. DJ නයිට් එක හැමදාම කියනවා.
2: අද මේ මොන දිස්ත්‍රික්කද එන්නේ?
1: අද එන්නේ අනුරාධපුරයි මොනරාගලයි.
0: රයිට්. අනුරාධපුරයි කර මොනරාගලයි කරට කර තරඟ වදිද්දි ඔයා විජේ නූඩ්ල්ස් එකක් හදාගන්න අමතක කරන්න එපා. ටිකක් සැරට හදාගෙන DJ නයිට් එක එන්ජොයි කරන්න කියලා මතක් කරනවා. හැබැයි WP ලාන්ඡනය බලලම විජේ නූඩ්ල්ස් එකක් ගන්න.
1: හරි. එහෙනම් ඉතින් අපිට යන්න වෙලාවත් හරි නේද? අපි යන්න ගලේ මතක් කරනවා අදත් ඔන්න DJ නයිට් එක තියෙනවා හරියටම රෑ 9 වෙද්දි FM 94.8 95 වට පුළුවන් මේ පැත්තට ටියුන් කරගන්න. ඒ වගේම තමයි අපේ ලයිව් ස්ට්‍රීමින් එක යනවා අනෙත් FM Facebook page එකේ.
0: රයිට්.
1: මතක් කරන්න ඕනේ අපේ සුපිරි 14 දෙනාගේ වටේ 3 තරගයේ තමයි අද දවසේ මේ විදිහට මේ ක්‍රියාත්මක වෙන්නේ. DJ Flash එනවා අනුරාධපුරෙන්. ඒ වගේම තමයි DJ Shane එනවා මොනරාගලින්.
0: ලොනු දෙහි වගේ ඩබලක් තමයි.
1: මොනරාගලයි කෙලින්ම අනුරාධපුරයි.
0: අනුරාධපුරයි.
1: අද ගැටෙන්නේ. අපි බලමු ජයග්‍රහණය රජ රටටද කියලා. එහෙමත් නැත්නම් ඌවටද කියලා.
0: රයිට්. එහෙනම් අපි යනවා. සඳුදායන්නේ ආයේ වීකෙන්ඩ් එකේ සතුටින් පරිස්සමෙන් ඉන්න.
1: අද වැව් දෙදරන්න DJ නයිට් එක වගේ වැව් පිටි රාජ්‍ය. හරියන අපි ගියා.
2: වැව් තියනවානේ.
1: මොන රගලක් තියනවානේ. හරියන අපි ගියා කට්ටිය පරිස්සමෙන් ඉන්න ආයේ අපි ලබන සතිය හම්බෙමු. මම ආචීන්.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anupaha, FM Anuhatarai Tashumata, Net FM. Net FM, Algo Town.
1: Brought to you by
2: Melva Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melva එක ලංකාවේ එක.
3: අභිමානවත් කළුතරින් Prime Million Dream සමගින් Prime Kalura. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න.
4: Damro Washing Machine. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
5: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: Fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න fresh විදියට හිතන්න. Heels. Life එකම fresh.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
8: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
9: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
11: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
12: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු ධම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
13: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
14: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න.
15: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල් රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
11: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
16: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමඟ 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත්නියෝ සමග මම කේසර. හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සිටිනවා. ඒ එම කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුව සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. 2007 වසරේ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට අදාළව එලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බවයි වාර්තා වුණේ. ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සමාජික රග්බි පිරිමි ඉසව්වේ අර්ධවසන් පූර්ව තරඟ වටේට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ඔවුන් අද සහභාගී වූ පළමු වටේ තුන්වන තරඟේ ජය ගනිමින් ශ්‍රී ලංකාව මෙහිදී එක්සත් අරාබි එමිරත් රාජ්‍ය සමග තරඟ වැදුණා. ශ්‍රී ලංකාව තරඟේ ජයගත්තේ ලකුණු 17-5 ලෙසයි. මීට පෙර පළමු වටේ සෙසු තරඟවලදී පිලිපීනය සහ සිංගප්පූරුවද පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව ඔවුන් අර්ධවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් ලබා ගත්තේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි. ආසියානු ක්‍රීඩාවල පැවැත්වෙන්නේ ජපානයේ අයිචි නගෝයාහිදී. මීළඟ නෙට් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM De dunu mamata
3: brought to you by
4: Akunu lake namahu bavana rata purama rasa gena yana Aule sama rasa karakana Mother Freela noodles taste ke trust ka
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
6: වාසිනා මෙන කොහෙන්ද සර්?
7: පීල්බී වාසී. කොයි කාටත් වාසී.
8: ජනි එක දේ දුනු මාවත.

good morning, Subodhasana Kweva. Ada Sikurada. ഒക്ടോബർ മാസ ദേവണിത സുന്ദര സിക്കുറാത ദവസി നെതിഫെം ദേദുനുമാവതേ വെടടിക പടങ്ങറ ഗന്ന ഹദന്നേ ഇതിൻ അത് സിക്കുറാത കേവഗവം ഫുൾ ഹാപ്പനിൻ ദവസക് കേല ഇതിൻ അപിട മതക് വിനോ നെതിഫെം ഡിജെ നൈറ്റ് ക അദരേ നവീന്ദൻ ഉയാട ഹണ്ണ അവസ്ഥവ തിയനോ ഇതിൻ ഏകത്തെ മേ സിക്കുറാത ദവസ ഫുൾ ജോളിയ ഗത കരണ അവശ്യ കരണ അര ഫ്ലോ ഏക തമൈ ദേദുനുമാവതേ ഹദല ദെന്നി ඉතින් දේදුනු මාවත දවල් එක වෙනකන් එක දිගට අහන්න අකුරු එක වචන ගලපන්න සතිය ගානේ මුදල් තෑගි දිනන්න ඔයාට අවස්ථාව හම්බ වෙන අකුරෙන් අකුර තරඟ වටේක අදත් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. තාමත් ඉතින් අර මහනුවර ඉඳන් අපිට කතා කරපු දිලිනිගේ වචන 10 අභියෝගය තමයි මේ පැත්තේ ඉහළින්ම තියෙන අභියෝගය බවට පත් වෙලා තියෙන්නේ. ඊයේ දෙහිවල ඉඳන් මෙතුලි කතා කරා ළඟටම ආවා වචන 9යි කියා ගන්න පුළුවන් උනේ. പൂകുട ഇന്നങ് വിശ്വ കഥാകര വചന തുണായി കിയാകാൻ അവസ്ഥാവ ഹമ്പൂണേ അതാത് മങ് ഏ വിധിയട്ടും അവസ്ഥാവ തന്നെ സൂദാനമി നിന്നും അതനം മങ് കിനിക്വ സംബന്ധ കര കാരണോ കോഹുമാരി മേ കോൾ കരണായകിൻ വാട്സാപ്പ് കരണായകിൻ എതകൊട പൊഡ്ഡം മേ തരംഗ പ്രതിഫല അനിവാര്യം വിനസ് വെനുവ എവഗേമ തമായി ബി എം ഐ സി എച്ച് പരിശ്രയ ദം മേ വെനകൊട അപേ കസുണി അപേ അസ അതുലു സെറ്റ് എക ലാസി വെലാ ഇന്നവ ഇതിൻ ഏ പെത്തനുത് കിനിക്വ സംബന്ധ കര ഗന്ന ലാസി വെലാ ഇന്നവ മേ പയ തുണ അതുലെ കോഹുമാരി അകുരെ നകുര തരംഗ വടയട കൊളംബ ബി എം ഐ സി എച്ച് പരിശ്രയേ പെവത്വന കൊളംബ ജാത്യന്തര പൊത് പ്രദർശനീയ 27 വതാവട തമായി മെവറ പെവത്വന്നി അത് പൊത് പ്രദർശനീയ 8 ദവസ് തവത് ദവസ് ദൈ ഹരിയട്ടം ബലുവത് അതത്തെ ഗത്തുതിൻ ദവസ് തുണായി വാട്ട ഇതുരുവേലാ തിയന്നി ഇരിദ റേ 9 വെനകം ഹെമ ദവസക മുദേ 9 ഇന്ദം രാത്രി 9 വെനകം കൊളംബ ജാത്യന്തര പൊത് പ്രദർശനീയ ഒബ വെനുവേൻ വിവൃതായി මතක කරන්න ඕනි net fm රේඩියෝව නිල රේඩියෝව විදිහට මෙවරත් මාධ්‍ය අනුග්‍රහකත්වයේ ලබා දෙනවා කියන පුවත ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ යන ඔය මතක ඇතුව සිරිමාව පරිශ්‍රයට ඉන්න දැන් ඕගොල්ලෝ BMI CH එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට හම්බ වෙනවනේ මැප් එකක් ඔය මැප් එකේ A සහ B කියලා නම් කරලා තියෙන හෝල් දෙකක් එක ළඟ තියෙන හෝල් දෙකක් ඒ හෝල් දෙක තමයි සිරිමාව ශාලාව කියලා කියන්නේ අන්නේ ශාලාවට ඇතුල් වෙනකොටම වම්මත පැත්තේ සුපුරුදු තැනම net fm අපේ කුටිය ඉදි කරලා තියෙනවා එතන කුටියක් කිව්වට එතන ගෙලින්ම අපි ස්ටුඩියෝ එකක් ගහලා තියෙන්නේ ලයිව් ස්ටුඩියෝ එකක් ඕගොල්ලන්ට පුළුවන් එතනට ගිහිල්ලා ඇල්ෆා ස්ටුඩියෝ අපේ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාව පොන්චි දරුවන්ට ඒ වගේම තමයි ටිකක් ලොකු දක්ෂතා දක්වන කට්ටිය වුණත් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක ඇවිල්ලා දක්ෂතා දක්වන ඉතින් ඒක හන්ද ඒ පැත්තට ඉන්න කියලා මතක් කරනවා ඒ වගේම තමයි ඊයේ දවස සුපිරි දවසක් බවට පත් වුණා මං කියන දේ අහගෙන ඉඳලා DLB වාසි ලොතරැය ගත්ත කෙනෙක් නම් ඔයා DLB වාසි ලොතරැයියේ මංගල දිනුම් මැදීම ඊයේ දවසේ සිද්ධ වෙනවා ඉතින් ඒකත් එක්ක ජයග්‍රාහකයන් බර ගාඩක් බිහි කරන්න DLB වාසි ලොතරැය කටයුතු කරලා තියෙනවා මම අර හැමදාම ඔයාට මතක් කරානේ DLB වාසි ලොතරැය වෙළඳපොළට හඳුන්වා දීලා තියෙන්නේම ඔයාට හඳුන්වා දීලා තියෙන්නේම ජයග්‍රාහකයන් වැඩි වැඩියෙන් බිහි කරන්න දැන් මේකේ සුපිරි තෑග්ග විදිහට රුපියල් මිලියනේ තෑග්ගක් තියෙනවා ඒක හන්දා ඒ වගේම තමයි ඊයේ දවසේ මංගල දිනුම් මැදීමත් එක්ක රජවාසි දිනුම් මැදීමෙන් ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් ඉලෙක්ට්‍රික් බයික් කිහිපයක් ලබා දෙන්න සූදානම් කරලා තිබුණා මම ඔය විස්තර ඉදින් උංගලන්ට කලින් ඉඳන් කිව්වා දැන් ටිකට් අරගෙන ජයග්‍රාහකෙක් වෙලා නම් සතුටු වෙති ඊයේ දවසේ ඉලෙක්ට්‍රික් බයික් 12ක ජයග්‍රාහකයන් බිහි කරන්න රජවාසි දිනුම් මැදීමෙන් කටයුතු කරලා තිබුණා ඒ වගේම තමයි රුපියල් මිලියනේ ජයග්‍රාහකයන් 4 දෙනෙක් ලක්ෂ 5 ගානේ දිනපු ජයග්‍රාහකයන් 45 දෙනෙක් රුපියල් 50,000 ජයග්‍රාහකයන් 101 දෙනෙක් 25,000 ජයග්‍රාහකයන් 1112 දෙනෙක් වගේම තවත් රුපියල් 25,000 විශේෂ දිනුම් මැදීමෙන් ජයග්‍රාහකයන් 169 දෙනෙක් බිහි කරන්න ඊයේ දවසේදී රජවාසි වාසි ලොතරැයියේ මංගල දිනුම් මැදීමේදී අවස්ථාව ලබාගෙන තියෙනවා ඉතින් ඒක හන්ද තාමත් ඔයාට වාසි ලොතරැයිය මිලදීගෙන වැඩි වැඩියෙන් ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව ලබා ගන්න පුළුවන් DLB sweep app එක ෆෝන් එකේ තියෙනවා නම් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඒ හරහා ඔයාට ලබා ගන්න පුළුවන් මිලදී ගන්න පුළුවන් DLB වාසි ලොතරැයිය ඒ වගේම තමයි ඔයාට ළඟම තියෙන ලොතරැයි කෝඩුවට ගියත් DLB වාසි ලොතරැයිය මිලදී ගන්න පුළුවන් මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාට මතක් කරන්න ඕනි වැඩසටහන පටන් ගන්නකොටම මොකද මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය අපේම රස ඊයේ දවසේ අඟල් 32 ස්මාර්ට් ටීවී එකක ජයග්‍රාහිකාවක් ගැන මම ඔයාලට මතක් කරානේ මහනුවර නෙවෙයි මහරගම නාවින්න පැත්තෙන් විහිවුණු
ඒ වගේම ඔයාට ජයග්‍රාහකෙක් ජයග්‍රාහිකාවක් වෙන්න පුළුවන් ස්මාර්ට් ටීවී එකක බ්ලෙන්ඩර් එකක රයිස් කුකර් එකක වැඩි වැඩියෙන් මේනක සහල් අරගන්න එක තමයි කරන්න තියෙන්නේ අපේ රටේ ගොවි මහතුරුන්ගේ වී අස් වැන්නේ අග්‍රඵලය මේනක සහල් විදිහට එනකොට බයන් වින් තරඟයෙන් ජයග්‍රාහකෙක් වෙන්නත් ඔයාට අවස්ථාව තියෙනවා මෙවැතර කතා කරන්න 0112553 63 WhatsApp message එකක් දාන්න 0711 95 95 95 Facebook fan page එකට යන්න මම post එකක් දාලා තිනවා ඒකටත් comment එකක් දාන්න double එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා මම

වෙලාව 10යි විනාඩි 18යි. රමුකණ ඉදන් කාන්තියක කතා කරා. රමුකණ මාකට් එකේ සද්දෙටම අහන්නේ net fm කියලා මට ඉතින් කෝල් එක අරගන්නකොටම ඇහුණා. වසන්තක් එකතු කරගන්න ඕනි නී ටේලර්ස් එකේ. එතකොට තරංගෙට දේදුරු මාව තහන ලීක් ටේලර්ස් එකේ සුගත් මල්ලි එකතු කරගන්න ඕනි. මල්ලි කියලා කිව්වට මට නම් මල්ලි නෙවෙයි වෙන්නේ නැති අංකල්ද දන්නෙත් නෑ. එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් කෝපි එකක් බොන්න. දවස පටන් ගන්න වෙලාවනි ඉතින් 10යි විනාඩි 18යි කියලා කියන්නේ වැඩ ටික පොඩ්ඩක් පටන් අරන් තමා. හැබැයි වැඩ පටන් ගන්න ගියාට වැඩ තාම පටන් අරන් නැතුව ඇතිනේ. පොඩි කයිවාරුවක් ගහලා ඊට පස්සේ ඊයේ මොනාද උනේ කියලා කට්ටියත් එක කතා බහ කරලා හිමීට වැඩ ටික පටන් ගන්නකොට කොහොමත් මේ වෙලාවත් පහු වෙනවනේ. අනික අද සිකුරාදානේ. අවසර මොන හරි කරනවද කියලා ප්ලෑන් කරගන්නත් ඕනිනේ. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ වෙලාව තමයි ඔයාට ගැළපෙනම වෙලාව රසම රස කෝපි එකක රස බලන්න. කෝපි එකක් කියලා කියන්නේ මේක නිකන් මේ ඩ්‍රින්ක් එකක් විදියට බොන්න තියෙන දෙයක් විතරක් නෙවෙයි. මේක ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්න ඕනි එක. කෝපි එකක් ළඟට ගන්නකොට හදලා ළඟට ගන්නකොට ඒකෙන් දැනෙන සුවඳ, ඊට පස්සේ ඒකෙන් දැනෙන රසය, මේ හැම දෙයක්මත් එක්ක තමයි අර අපේ තියෙන මෝඩ් ඔක්කොම නෝමල් වෙලා පුදුම ප්‍රබෝධයකින් කටයුතු කරන්න අපිට chance එක හම්බ වෙන්නේ. හැබැයි ගොඩාක් වෙලාවට ඔය කඩේට ගියාට පස්සේ කෝපි එකක් ඉල්ලපු ගමන් හම්බ වෙන ගොඩාක් දේවල් වල තියෙන්නේ ඇතුලේ එක්ක කෙමිකල් එකක් නැත්නම් මොකක් හරි වර්ණකාරකයක් රසකාරකයක් දාපු කොඩු එකක්. හැබැයි ෆ්‍රීලන් කෝපි කොඩු කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේම රටේ නිෂ්පාදනය වෙන කෝපි ඇටවලින් හදාගන්න කෝපි නිෂ්පාදනය. ඉතින් ඒක හන්ද කෝපි එකකින් බලාපොරොත්තු වෙන උපරිම රසය ඔයාට ලබා ගන්න පුළුවන් ෆ්‍රීලන් කෝපිත් එක්ක. මමත් මේ හැමදාම ප්‍රබෝධයෙන් ඉන්නේ උදේ පාන්දර ෆ්‍රීලන් කෝපි එකක් ගහලා වැඩ ටික පටන් ගන්න හන්ද. ඒ අතර ඒවාට මතක් කරන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන් ආරබෝ ගහ හන්දේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. කමල් බන්දුල වීරප්පිරම් වෙද මහත්තයා ගැන දැන් ඉතින් දෙවි කෙනෙක් වගේ ලංකාව වටේම ඉන්න හැමෝම කතා කරනවා. ඒකට හේතුව වෙන්නේ එතුමා සමහර වෙලාවට අර ඔපරේෂන් වලට නියමිත වෙලා ඉන්න, ඊට පස්සේ තවර නිකන් සමහර වෙලාවට ඇවිද ගන්න බැරි වෙයි කවදාවත් ජීවිතේටම එහෙම කියලා හිතාගෙන ඉන්න අම්මලා තාත්තලව නිට්ටාවටම සූපත් කරලා තියෙනවා. කමල් බන්දුල වීරප්පිරම් වෙද මහත්තයාව ඔයාව සඳුදා අඟහරුවාදා පොය දවස් ඇරුණම ඉතිරි හැම දවසකම ඔයාට හම්බ වෙන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් දෙන්න හැබැයි. මොකද සෙනග එතන ටිකක් වෙලාවක් එහෙම වෙන් කරගෙන යන තරමට තමයි ලේසි වැඩේ. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරන්න. දැන් මේ පහුගිය මාසේ සාහිත්‍ය මාසේ කියන්නේ සැප්තැම්බර් මාසේ සාහිත්‍ය මාසේ. ඒ වගේම තමයි ඔක්තෝබර් මාසේ අපි දන්නේ මේ මාසේ ඇවිල්ලා කියවීමේ මාසය කියලානේ. ඒ වගේම තමයි මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවම් කමේ මාසය. දැන් අපි හැම වෙලේම ඉතිරි කිරණීම ගැන කතා කරනවනේ. අපි ආසයි අපේ දරුවන් වෙනුවෙන් සුන්දර අනාගතයක් ඉතිරි කරන්න. ඒගොල්ලන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, ඒගොල්ලන්ගේ සිහින වෙනුවෙන්, ඒගොල්ලන්ගේ අනාගතය වෙනුවෙන් අපිට ඉතුරු කරන්න පුළුවන් මුදල් විතරයි.

ටික කරගන්න ප්‍රමාණවත් බලශක්තිය ඉතිරි කරලා අපිට යන්න පුළුවන්. ඉතින් මේ හැම දෙම ඉතිරි කරන අතරේ වගකීම් සහගත තීරණයක්ම අපේ දරුවන්ගේ හෙටට කරන හොඳ තෑග්ගක් බවට අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න. අපේ දරුව වෙනුවෙන් අපි ලස්සන හෙටක් ඉතිරි කරන මේ ඔක්තෝබර් මාසය සකසුරුවම් කමේ මාසය හෙටක් ඉතිරි කරන මාසය. ඉතින් මේ පිළිබඳව ඔයාට පණිවිඩය අරගෙන එන්නේ NSB බැංකුව කියලා මතක තියාගන්න.

0: FM Anupaha, FM Anuhatrai Tashuma Ata, Net FM.
1: වෙලාව 10යි විනාඩි 26යි.
2: දිස්ත්‍රික්ක 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින. Net FM DJ Night Face to Face Attack Show. Super 14. Super 14. දෙවැනි වට

0: Atışı Utkarşova Teveni Tarangaya Anuradhapura Districtkaya DJ Flash Monaragala Districtkaya DJ Shan Adaran Navetta Obe Manapayin Obe Districtka Jayagrahane Karavanna Sudanamin Sitinna
1: Damro inverter sheetakarana rupiyal 95000 sita kuda paulakata masika viduli paribhojaneya ekaka 15k pamana sieluma damro pradarshanagara wali
2: sumudu matu pite nisa endan innat pahasui leak wennet na rupiyal 150k vitarak nisa oyage budget ekatath galapenawa
3: iting films aya ekka oyata oyawa mage arinne na
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව. O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 6767 67 ට මිස් කෝල් එකක් දෙන්න
8: වේලාව 10යි විනාඩි 28යි
9: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්
9: හදන්න ඕන තේද කෝපිද
10: තේදුණු මාවත
9: තමන් කොණ්ඩි හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
10: දේදුණු මාවත
9: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලංකා ගන්න

medo no Móvete. වෙලාව 10යි විනාඩි 29යි. නෙත FM දේදුණු මාවතෙන් අපි මේ සින්දුවෙන් පස්සේ ලෑස්ති වෙලා ඉන්නවා. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මං හිතාගත්තා මේ පැයේදී මුලින්ම අපි කරන වැඩේ තමයි අකුරෙන් අකුර තරංග වටයට කෙනෙක්ව කෝල් කරන අය අතරින් WhatsApp messages එවන අය අතරින් එහෙම නැත්නම් Facebook fan page එකට comment කරලා දෙන අය අතරින් කෙනෙක්ව තෝරගන්න එක කියලා මං හිතාගත්තා. ඒක හන්දා මේ සින්දුවෙන් පස්සේ අකුරෙන් අකුර තරංග වටයත් එක්ක සම්බන්ධ වෙන්න කතා කරන්න, WhatsApp message එකක් එවන්න, Facebook fan page එකට comment එකක් දාන්න. මතක් කරන්න ඕනි ඔයාට ඉන්සි සංස්ථා සිවෙන්ති එක ස්ලැබ් වරමින් දැන් ජයග්‍රහණය කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. සිවෙන්ති කොට එකක් දෙකක් කියලාද කල්පනා කරගෙන හිටියේ? නෑ නෑ, සිවෙන්ති කොට 100ක්. ඉන්සි සංස්ථා සිවෙන්ති කණ්ඩායමත් එක්ක නෙතිෆෙම් අපේ කණ්ඩායම මේ දවස්වල මේ පණිවිඩය අරගෙන රට වටේටම යන ගමනේ. මේ වෙලාවේ අපේ කණ්ඩායම ඉන්නේ හරියටම කියනවා නම් දඹුල්ල නගරයට ගිහිල්ලා. දඹුල්ල නගරයේ මේ වෙලාවේ අපි කට්ටයම ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් එක්ක ඔයාලට කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ තෑගි භෝග ගොඩාක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද උදේවරුේ දඹුල්ල නගරයේ වගේම තමයි හවස් වෙනකොට ගලේ වෙල නගරයට අපේ කණ්ඩායම එන්න සූදානම් ඉන්නවා. ඒක හන්දා මේ කණ්ඩායම හම්බ වෙනවා වගේම අර තව පුංචි වැඩක් ඕගලන්ට බාර දීලා තියෙනවනේ. ඒ තමයි ඉන්සි සංස්ථා සිවෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක්. වාගේ නමයි, ලිපිණයයි, ජාතික හැඳුරුම්පත් අංකයයි එක්ක 0779677767 නම්බෙකට WhatsApp message එකක් යවන එක, එහෙම නැත්නම් miss call එකක් දීලා තරගයට සම්බන්ධ වෙන එක. ඊට පස්සේ තමයි ඔයාට අවස්ථාව තියෙන්නේ මේ තරගයට සම්බන්ධ වෙලා අස්සිමෙන්දි කොට 100ක් ජයග්‍රහණය කරන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති වලින් ස්ලැබ් වරමින් තට්ටු ගණන් හදන්න, කොට ගණන් දිනන්න එහෙම අවස්ථාව ලැබෙනකොට රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳවත් ඔයාලට මතක් කරන්න ඕනි. හානිකර මත්ද්‍රව්‍ය වලින් අපේ රටම බේර ගන්න තමයි මේ වෙලාවේ ඔයාට මතක් කරන්න හදන්නේ අපි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. දැන් ගොඩාක් වෙලාවට මේ හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා අපේ රටට, අපේ සමාජයට සෑහෙන විපත් සිද්ධ වෙනවානේ. දැන් අපිට හැමදාම මොන මොන හරි දෙයක් ඒකින් දහන්න හම්බ වෙනවානේ. ඒ හින්දා තමයි මතක් කරන්නේ මේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියන කාරණාව. 19:27 දුරකථන අංකයේ රජයේ විසින් හඳුන්වා දීලා තියෙනවා හානිකර මත්ද්‍රව්‍යයන්ට පෙළඹිලා. හැබැයි ඒ වයින් අත්මි දෙන්න කැමති අය වෙනුවෙන් උපකාර වෙන්න. ගොඩාක් වෙලාවට කට්ටිය කියන දේ යන්නේ අපි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනාට ඒ වයින් ගලව ගන්න කවුරුත් හිටියේ නෑ, උදව් කරන්න කවුරුත් හිටියේ නෑ කියලා. දැන් වාට එහෙම කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. 19:27 දුරකථන අංකය වාත මතක තියාගන්න. කවුරු හරි එහෙම ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේ නම්බර් එක කියන්න. කණ්ඩායම් සූදානමින් ඉන්නවා ඔයාට මේ ඇබ්බැහියෙන් ගැලවෙන්න උදව් කරන්න. සින්දුවෙන් පස්සේ අපි අකුරෙන් අකුර තරංග වටේ එක හම්බ වෙමු.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: අකුරෙන් අකුර තරඟ වටේ එක්ක සම්බන්ධ වෙන්න හදන්නේ මේ වෙලාවේ අකුරෙන් අකුර තරඟ වටේ වෙනුවෙන් කෙනෙක්ව සම්බන්ධ කරගන්න කෝල් කරන කට්ටියට WhatsApp messages ඉවන කට්ටියට chance එක දෙනවා කියලා බලාගෙන ඉද්දී එකපාරට මට ආරංචියක් ආවා BMICH එක පැත්තෙන් අපේ මේ අද අපේ අසාමාම BMICH එකට ගිහිල්ලා නින්නේ Alpha Studio එකට එන අපේ හඬ පරීක්ෂණයට සම්බන්ධ වෙන පුංචි දුවල පුතාලගෙන් හඬ පරීක්ෂණ ලබා ගන්න. ඉතින් ඒ ගියාම අපේ අසාමාමට හම්බ වෙලා තියෙනවා. දුවෙක් නේද අසාමාමේ හම්බ වුණේ තරඟයට සම්බන්ධ වෙන්න ඕනි කියලා.
1: තරඟයට සම්බන්ධ වෙන්න කියලා ජනි ගොඩාක් ඇවිල්ලා ඉන්නවා.
0: අහහ්.
1: ඇත්තටම කිව්වොත් ඔයා දුවල කියලා කිව්වට මට නම් නංගිලා වෙන්නේ. හරිද? මොකද මං අයියානේ. Right, Ivan Jani on අපි සම්බන්ධ වෙලා ඉන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක. අද දවසේදී උදේ 9 වෙද්දී නැත්නම් අපේ කණ්ඩායමත් එක්ක අපි වැඩ පටන් අරගත්තා. අද උදේ ඉඳලා සිකුරාදා දවසක් අද උදේ ඉඳලා සෑහෙන ජන ගංගාව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට BMICH එකට එනම එනකොටම ප්‍රධාන ශාලාවට ඇතුළු වෙනකොටම නිසා ඔයා දන්නවනේ අපේ නැත්නම් විශේෂම
0: දන්නේ කොතනද තියෙන්නේ? ශාලාවට ඇතුල් වෙනකොටම වම්මත පැත්ත ඉතින් නේද අපි දන්න කියන තැන
1: විතරයි තියෙන්නේ. අපේ කණ්ඩායමම ඉන්නවා, අපේ විශේෂ මැදිරිය තියෙනවා. එතකොට මේ වෙද්දි ඇතුළු වෙනකොටම සෑහෙන සෙනෙක කපේ මැදිරිය වටා එකතු වෙලා ඉන්නවා.
0: අනිවාර්යෙන්
1: කියන්නේ අපේ කසුනි නන්දව, ඊට පස්සේ ලෙහන්සා, ගෙහන්සා, ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායම, මේ වගේම net team එක ගැන අහන්න බලන්න කට්ටිය ගොඩ ඇවිල්ලා ඉන්නකොට මේ විතරේ රුවන්වැල්ලේ ඉඳලා අපිත් එක්ක එකතුනා ජනි. අපිව අහන හරි ඊට පස්සේ හඳ පරීක්ෂණයට මුණ දෙන්න ආපු ලස්සනම ලස්සන ගෑනු ළමයි ටිකක්.
0: මේ වැඩේ හරියන්නේ නැහැ. ලස්සන ගෑනු ළමයි ඔක්කොම ඉන්නේ උදේවරුේ. මම ඉන්නේ හවසනේ ඔය පැත්තට.
1: උදේවරුේ නෙමෙයි ජනි, ඒකට හේතුව අසා මෙතනනේ.
0: ආහහා මම දන්නවා. ඒ කියන්නේ අසා සිකුරාද යන්න හේතුව මොකද්ද කියලා දන්නවද?
1: ආහහා
0: අසා නාන්නේ බ්‍රහස්පතින්දටනේ. මොකද සිකුරාදට ඩීජේ නයිට් එකේ පේනවනේ මූණ.
1: හරි. එතකොට ජනි මෙතන ආපු කිහිප දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතරින් කෙනෙක්ව තමයි තරංගය සඳහා අපි අවස්ථාව ලබා දෙන සූදානම් වෙලා ඉන්නේ. මම පොඩ්ඩක් අග්ගල මේ ඉන්න කට්ටිය අතරේ චුට්ටක් කතා කරන්නද?
0: කමන්න නෑනේ.
1: මුලින්ම කවුද ඉන්නේ මේ?
2: මම ආලෝකා.
1: ආලෝකා ඊළඟට ආලෝකගේ යාළුවෙක් ඉන්නවා. කවුද මේ?
2: මම අශානි.
1: ඊටපස්සේ
2: මම ඖෂධි.
1: ඖෂධි, ආලෝකා, අශානි නේ. මෙන්න මේ කට්ටිය තමයි ජනි ඉන්නේ. මේ අතරින් මං ඇහුවා කවුද වැඩිපුරම කටකාර කියලා.
0: හරිද?
1: එතකොට මට ආලෝකව තමයි මේ කට්ටිය එකතු වෙලා ගියේ. මෙන්න මෙයා තමයි වැඩිපුර කටකාර කියලා
0: දෙකෙන් සල්ලි. පාවල දුන්නද යාළුවව? හරි, මම ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අගාකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමා තියෙන්නේ.
2: හරි.
0: එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්නත් බෑ. ඊට පස්සේ ඉංග්‍රීසි වචන, වෙනත් භාෂාවල වචන ඒව කියන්නත් බෑ. ඔන්ලි සිංහල. පැහැදිලි? රයිට්. මේ සතිය ඇතුලේ වැඩිම වචන ගණනක් කියන්නේ ඔයා නම් තප්පර 30ක කාලය ඇතුලේ. රුපියල් 5000ක මුදල් තෑග්ගක් අපි ලෑස්ති කරන් ඉන්නවා පැටිය, ඔයාට දෙන්න. හරිද? රයිට්. මම ඔයාට දෙන අකුරු මං කියලා ඉන්නා මුලින්ම නේද? මං ඔයාට දෙන අකුර තමයි සාලය කියන වචනේ පළවෙනි අකුර මොකද්ද?
2: සායන්න.
0: සායන්න. එතකොට ඔයාට සායන්නත් පාවිච්චි කරන්න පුළුවන්, සුයන්න පුළුවන්, සියන්න පුළුවන්, සයන්න පුළුවන්, ඕනි අකුරක් පුළුවන්. එතකොට සායන්නෙන් හැදෙන. රයිට්.
2: හරි.
0: අපි යමුද එහෙනම් තරඟෙට? අපි යමුද තරඟෙට? යමුද තරඟෙට. රයිට්. මේ අකුරෙන් අකුර.
3: Your time starts now.
2: සාලය, යනවා, වාහනය, යතුර, ප්‍රබාන, නරියා, යාපහුව, වඳුරා, රට, සකය, යමුද, දරුවා, වහලය,
0: කාලය අවසන්. මේ ඒක නෙමෙයි අහන්නකෝ. ඔයා අර නරියා වඳුරා කියලා කිව්වේ අසංගගේ මුණ දිහා බලාගෙන නේද? හරි. කවුද දැන් ඉන්නේ? උතන කට්ටිය එකතු කරගමු අපි මේ අහන්න යන සින්දුවට.
2: මගේ යාළුවෝ ඉන්නවා, ඒගොල්ලෝ මගේ මීඩියා සර් ඉන්නවා. එයා ඇත්තටම මතක් කරනවනේ, මොකද එයා තමයි අපිව මෙතනට එක්කගෙන ආවේ සහ අපිව මේ ඔඩිෂන් එකට ඉදිරිපත්
0: කළේ.
2: චමිදු ගමගේ සර් අපේ මීඩියා සර්. ඊට පස්සේ මගේ යාළුවෝ ටිකක් ඉන්නවා, අශානි ඔෂිති. මගේ යාළුවෝ දෙන්නත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මෙතන ඉන්න අසංක මාමා, යතම මට
0: අසංක මාමා
2: වරන්දනේ.
1: හරියට මාම නෙමෙයි අයියා.
2: අසංක අයියා ඉන්නවා, එයාව සාදරයෙන් මතක් කරනවා. එයාගේ මෙතන ඉන්න ක්‍රූ එකේ හැමෝම සාදරයෙන් මතක් කරනවා. එතකොට මගේ අම්මයි තාත්තයි මට උදව් කරන හැමෝම ආදරෙන් මතක් කරනවා.
0: ඇත්තරම කටකාරයි තමයි ඔයා. එහෙනම් බොහොම ස්තුතියි, දිගටම net අහගෙන ඉන්න.
2: හරි අනිවාර්යෙන්ම.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකු වීම වලටද සහනය දෙනවා Iodex.
2: වේලාව 10යි විනාඩි 46යි.
3: මුදලාලි
1: අනෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අකිලි ස්කුරු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
4: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ
1: විජය දාන්න ඔක්කොටම.
4: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
3: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහු වෙනවා.
5: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: රසතුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
8: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
9: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
10: පොත් අපගේ net වගේ
7: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
11: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ songs, ඔයාගේ dedications එකට එකතු වෙන full fun mode එකක්. මේ තමයි ඒ පැතුන. ඔයාගේ හැන්දව
12: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
13: කින්දර හැන්දෑව විජානු චානු
12: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකි.
2: වේලාව 10යි විනාඩි 49යි.
14: මේ වයිෆ්
15: මොකද හස්බන්ඩ්
14: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
15: අයියේ
14: රිස්ක් එක වැඩිනේ.
15: ඒ කිව්වේ?
14: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
15: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලාද?
16: පෞල් ප්‍රශ්න නැතු වහන්න ජනි එක දේ දුනු මාවත
2: වෙලාව 10යි විනාඩි 49යි. අපි මේ වෙලාවේ යන්න හදන්නේ ඓතිහාසික පුරවරයකට. ඒ තමයි දඹුල්ල පුරවරයට. මොකද Net FM අපේ කණ්ඩායමත් එක්ක ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායම රට වටා යන චාරිකාවේ අර ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ්වරම තරගෙන රට වටා යන චාරිකාවේ අද දවසේදී අපේ කණ්ඩායමේ හරියටම කියනවා නම් දඹුල්ල නගරේ. ඉතින් දඹුල්ල නගරයට සුන්දරත්වය එකතු කරගෙන ගමන් අපි අර තශීගේ වචනවලින්ම තමයි මම දැන් කතා කරන්නේ. දඹුල්ල නගරයට සුන්දරත්වය එකතු කරන ගමන් නිකන් මලක් පිපිල වගේ ඉන්න අපේ තෂීව සම්බන්ධ කරගත්ත ආයුබෝවන් තෂී. දඹුලු ගියාට තලගොයි මෙරුව එහෙම නෑ නේද?
17: ආයුබෝවන් ආයුබෝවන් ජනි මම පොවැඩ වලින් හැප් වෙලා ඉන්නේ මේ දවස්වල. මේ අද අපි ඇවිල්ලා තියෙන්නේ මේ ආදරණීය දඹුලු පුරවරයට. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති වල තියෙන මේ වටිනාකම මුළු ලංකාවටම කියන්න. ඉතින් මේ ගෙදර කියන්නේ විත්ති වලින් වට වුණ තැනක් විතරක් නෙවෙයි. ඒ සතුට මතකේ ඒ වගේම මේ හැමදේම උපදින තැනක් නේ. ඉතින් මේ තැනට ශක්තිමත් පදනමක් එකතු කරන ඉන්සි සංස්ථා සිමෙන්ති ආයතනය අමතක කරලත් නැහැ. ඉතින් මේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදී ගත්තම පස්සේ ඔයාලට සිමෙන්ති කොට 100ක් දිනා ගැනීමේ ලස්සන ස්ලැබ් වරමක් ගෙන තියෙනවා. ඉතින් මේ ගැන අපි අද දවසේදී දැනුවත් කරනත් එක්ක ඉතින් ජයග්‍රහකයෙක් ගැන ඔයාටත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාටත් කරන්න තියෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගෙන ඒ බිල්පතේ ඡායාරූපයක් ඒ වගේම නම ලිපිනේ ජාතික හැඳුනුම්පත් අංකයත් එක්ක 077 9 67 67 67 කියන වට්සප් දුරකථන අංකයට යවන එක විතරයි. ඉතින් ජයග්‍රහකයන්ට ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 100ක්. ඉතින් ඔයාලගේ ගෙදරත් විශ්වාසනීයව ශක්තිමත් වෙ නිමාවක් දකින්න අවශ්‍ය නම් ඔයාලට තින්සි සංස්ථා සිමෙන්තිම මිලදී ගන්න කියන මතක් කිරීමක් කරනවත් එක්ක ජනී මේ අද දවසින් මේ ගමන නිමාව සනිටුහන් කරන්න තමයි ඉතින් හදන්නේ මම. ඉතින් මේ ගමන සාර්ථක අපිට නිම කර ගන්න අපිත් එක්ක අත්වල් බැඳගත් ඒ වගේම අපි විශ්වාස කරලා මේ වැඩේ අපිට බාර දුන්න ඉනිසි සංස්ථා සිමෙන්ති ආයතනයට මම ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙනවත් එක්කම ඉතින් මේ අපිත් එක්ක මේ වැඩේට මාරි සපෝට් එකක් ලබා දුන්න අපේ ටීම් එකක් ඉන්නවා. ඉතින් අපේ ඉෂාන් ඇතුළුව රශ්මික චාමර සාරා කසුන් ඒ වගේම සිසිර එත් එක්ක මේ වැඩේ ලස්සනට අපේ ආදරණීයන් අතරට අරයන් උදව් කරපු ජෝති. ඉතින් මේ ඔයාල හැමෝටම ස්තුති. ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න අපිට ශක්තියක් වුණාද. ඉතින් ජනී තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන ඒ වගේම ලස්සන වැඩක් එක හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නම් අපි දඹුල්ල පුරවරේ.
2: බොහොම ස්තුතියි. ඒ විදිහට තශි සමු අරගෙන යනකොට අද හවස් වරුවේ අපේ එන්සි සංස්ථා කණ්ඩායම නෙත් FM කණ්ඩායමත් එක්ක ගලේවිල නගරයටත් එනවා කියලා මතක් කරන්න ඕනේ. ඒ ගියාට පස්සේ තමයි වැඩේ නවත්තන්නේ. හරි, සින්දුවට යන්න ඊළඟ පැයට යන්න අවස්ථාව ලබා ගන්න කලින් මම යනවා ටග්ගාල කට්ටියකගේ නම් කියන්න. ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ අපේ නිපුණි නංගි අනුරාධපුරේ ඉඳන්. ලස්සන මලක ෆොටෝ එකක් අදත් ඉතින් සුපුරුදු විදිහට එවලා දිනවා. මලේ නම මොකද්ද කියලා නාරනේ. අකුරෙන් අකුර තරංගයට අද එන්න ඕනේ කියලා මැසේජ් එකක් දාලා තිනවා. වැඩේ තියෙන්නේ බලමු අපිට වෙලාවක් සෙට් වෙයිද කියලා. කොහොම හරි චාම්ර ස්ටෝස් එකේ කට්ටිය කළුතර පණ අපිට ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. අලුත් මාසික ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා දෙනවා. අපිව සිංගප්පූරුවේ ඉඳන් අහගෙන ඉන්න සමිතක්කා, සුධර්මා, සුනන්දා, සමිතා, කුමාරී, ශිරාණි, නිලන්ති, රුවන්, ක්‍රිෂාන්ත, ආදරණීය මිස් භද්‍රණී ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. අපි ආයෙත් හම්බ වෙන්නේ ඊළඟ පැයේදී.

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මෙන කොහෙන්ද සර්
5: PLB වාසි කොයි කාටත් වාසි
6: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරඟය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑ නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
7: පහේ ශිෂ්‍යත්වය අපොස සාමාන්‍ය පෙළ අපොස උසස් පෙළ නිසක ජයගැනෙන උත්තර සතර පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග දිවයින පුරා පිහිටි පොත් අලවිසල් වලින් ලබාගත හැකි අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
8: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
9: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
10: ධන්නවද හොම්ස් මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන
11: මොකද්ද ඔය විසිගිරිල්ලද
10: ඔව් රෝමිදි මීටර 92ක් ග්ලාස්කෝ වල රන් පදක්කම හංගේරියාවල මීටර 91ක් නගෝයාවල මීටර 88ටත් එහා
11: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා කොල්ලා වේලාවට පාරමාරු කළේ
10: ඇයි
11: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ
12: මීටර 90ට එහා විසි වෙන යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක Net FM Algotown සතියේ දිනවල උදේ 7ට
13: Net FM Algotown
1: Brought to you by
7: අභිමානවත් කළුතරින් Prime Million Dream සමගින් Prime Kalura ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 Prime Group
14: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
15: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
16: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
17: විජයකුරක්කන්
18: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
19: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක
13: Net FM Algo Town
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
9: විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ
5: ටිකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
1: අලුත් පැයක් පටන් ගන්න වේලාව උදේ 11යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත්නිියව් සමඟ මම කේසර. වැල්ලවාය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය වරුණගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. බතුරලිය හල්දොල ප්‍රදේශයේ ඇලක දියනෑමට ගිය පුද්ගලයෙකු දියගිලි මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ බෙල්ලන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක් වූ පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි. ඔහුගේ මෘත ශරීරය බතුරලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බතුරලිය පොලිස් ස්ථානයේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0173 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: වාසිනා මෙන කොහෙන්ද සර්?
6: පීල් බී වාසි.

වෙලාව 11යි විනාඩි 7යි. අපි ඇවිල්ලා තියෙන්නේ hina wevi pal බැඳගෙන හනන FM දේදුණු මාවතේ අද දවසේ දෙවෙනි පැයද. බලන්නකො මම මේ කල්පනා කරේ මේ අවුරුද්දේ මාස 9කුත් ඉවර වෙලා 10වෙනි මාසෙත් එක දවසක් ඉවර වෙලා තියෙන. අවුරුද්ද පටන් ගන්නකොට එහෙම නැත්නම් 2025 අවුරුද්ද දෙසැම්බර් 31 වෙනිදා මේ අවුරුද්ද කරනවා කියලා හිතාගත් ඒවයින් අඩු ගානේ 80%ක්වත් මේ වෙනකොට ඔයා කරලා තියෙන්න ඕනේ. මොකද හරියටම කියනවා නම් මේ මාසේ අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ මාස 3ක වගේ කාලයක්. ඉතින් එහෙම තියෙන වැඩ ටික අතපසු වෙලා තියෙනවා නම් අමතක වෙලා තියෙනවා නම් ඒ හැම දෙයක්මත් ඉක්මනට කරන්න පටන් ගන්න කියලා මතක් කරන ගමන් තමයි දේදුණු මාවතේ දෙවැනි වැයේ වැඩ ටික මේ විදිහට පටන් ගන්න හදන්නේ. අන්න එහෙම අතපසු වෙලා මගහැරිලා තියෙන වැඩ අතරේ තියෙනවා නම් DLB වාසි ලොතරැයි අරගන්න එක අතපසු කරන්නේ නැතුව මගහැරගන්නේ නැතුව අදම අරගන්න. මොකද DLB වාසි ලොතරැයි කියලා කියන්නේ වාසිම කන්ද. දැන් ඊයේ දවසේ තමයි DLB වාසි ලොතරැයි මංගල දිනුම් මැදීම රජ වාසි කියන නමින් සිද්ධ කෙරුණේ. ඒකත් එක්ක ජයග්‍රාහකයෝ බර ගාන බිහි කරන DLB වාසි ලොතරැය්‍ය කටයුතු කරලා තිබුණා. මං අර ඔයාට කලින් පැයේදීත් පටන් ගන්නකොට මතක් කරා වගේ අපි කිව්වේ අර ඉලෙක්ට්‍රික් ස්කූටර්ස්, ඉලෙක්ට්‍රික් බයික් වාට ජයග්‍රහණය කරන්න අවස්ථාව හම්බ වෙනවා කියලා. එහෙම ජයග්‍රාහකයෝ 12 දෙනෙක් ඊයේ දවසේ බිහි වුණා. ඒ වගේම තමයි රුපියල් මිලියනේ ජයග්‍රාහකයෝ 4 දෙනෙක්, ඒ කියන්නේ මිලියනපතියන් 4 දෙනෙක් දැන් මේ වෙනකොට රජවාසි හරහා දිනුම් මැදීමෙන් එකතු වෙලා තියෙනවා. මේ ඇවිල පළවෙනි දිනුම් මැදීමෙන් හොඳේ තව ඉස්සරහට දිනුම් මැදීම් තියෙනවා. ඒක හන්දා ඔයාට අවස්ථාව තියෙනවා ළඟම තියෙන ලොතරැයි කෝඩුවට ගිහිල්ලා හරි එහෙම නැත්නම් DLB sweep app එක හරහා හරි රජ වාසි වෙනුවෙන් DLB වාසි ලොතරැයි අදම මිලදී ගන්න. ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන නිෂ්පාදන අනිවාර්යයෙන්ම අපි අරගන්නේ බයක් සැකක් නැතුවනේ. මොකද ෆ්‍රීලන් නිෂ්පාදන හැම දෙයක්ම නිෂ්පාදනය වෙන්නේ අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි. රසකාරක, වර්ණකාරක, ඊට පස්සේ පිටරටින් ගේන එක එක අමුද්‍රව්‍ය, කෘතිම අමුද්‍රව්‍ය, මේ කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැහැ. කිසිම බයක් සැකක් නැතුව අපිට පාවිච්චියට ගන්න පුළුවන්. අපේ ගෙදර ඉන්න ආදරණීයයන් වෙනුවෙන් කෑමක් හදනකොට, කෑම එකක් හදනකොට අනිවාර්යෙන් අපි ඒකේ තියෙන ප්‍රමිතිය පිළිබඳව, ආරක්ෂාව පිළිබඳව හිතනවනේ. ඉතින් ඒ හින්දා තමයි වාට මතක් කරන්නේ ෆ්‍රීලන් කුළුබඩු ටික වෙන්න පුළුවන්, ෆ්‍රීලන් නූඩල්ස් වෙන්න පුළුවන්, ෆ්‍රීලන් සෝයා මීට් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්දියාප පිටි මිශ්‍රණය තියෙනවා. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ, කුරක්කම් පිටි තියෙනවා. ඔය එකී මෙකී නොකී ෆ්‍රීලන් නිෂ්පාදන කිසිම බයක් සැකක් නැතුව ගෙදර කෑම වේල වෙනුවෙන් එකතු කරගන්න කියලා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන ඔයාට අනිවාර්යයෙන්ම net fm අපේ කුටියට යන්න කියලා අපි මතක් කරනවා. මොකද net fm අපේ කුටියට යන ඔයාට අවස්ථාව හම්බ වෙනවා හඬ පරීක්ෂණ මැදිරියට ගිහිල්ලා ඔයාගේ හඬ පරීක්ෂා කරගෙන අවස්ථාව ලබා ගන්න. සමහර විට net fm alpha studio එකේ වෙන්න පුළුවන්, අපේ net fm programs වල වෙන්න පුළුවන්, net fm news කණ්ඩායමේ වෙන්න පුළුවන්. මේ තැනක ඔයාගේ අවස්ථාව සහතික කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. දැන් එහෙම පහුගිය දවස්වල අපේ හඬ පරීක්ෂණ මැදිරියට ඇවිල්ලා අපේ හඬ පරීක්ෂණ වලින් සමත් වුණු කිහිප දෙනෙක් මේ වෙනකොටත් net fm මැදිරි සංකීර්ණයට ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ගේ අවසන් පරීක්ෂණ වෙනුවෙන්. ඉතින් ඒකටත් මතක් කරන අතරේ ඔයාලට මතක් කරනවා අද හෙට අනිද්දා මේ දවස් තුන කොළඹ BMICH පරිශ්‍රයේදී ඔයාලට පොත් ප්‍රදර්ශනයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නිල රේඩියෝ විදිහට net fm අපි සම්බන්ධ වෙලා ඉන්න හන්දා ඔයාලට හඬ පරීක්ෂණ මැදිරියට ඇවිල්ලා ඔයාගේ හඬ පරීක්ෂා කරගෙන ඒ අවස්ථාව ලබා ගන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. සතර ප්‍රකාශකයන්ගේ කුටියට යන්න කියලාත් මතක් කරනවා. සී හෝල් එක කියලා කියන්නේ ඉතින් කොහොමද දන්න කියලා තැනක් අපිව අහන අය වගේම තමයි පොත් ප්‍රදර්ශනයට යන අයත් නිතැතින්ම සතර ප්‍රකාශකයන්ගේ කුටියට යනවා. දැන් ඔය net fm අපේ කුටිය තියෙන්නේ සිරිමාවෝ පරිශ්‍රයේනේ. සිරිමාවෝ පරිශ්‍රය අර ෂඩාශ්‍රය වගේ හැඩයට තියෙන කොටස් දෙකකට තමයි තියෙන්නේ. ඒ දෙක තමයි ඒ හෝල් එකයි බී හෝල් එකයි කියලා කියන්නේ. සී හෝල් එක තියෙන්නේ ඒ කිට්ටුවම තමයි. අන්න එතන තමයි සතර ප්‍රකාශකයන්ගේ කොටිය තියෙන්නේ. එතෙන්ට ගියාට පස්සේ ඔයාලට සිංහල, ඉංග්‍රීසි වැඩපොත්, ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල, අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රත් ඔයාලට 120ක වටම් සහිතව මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒක හන්ද අපි මතක් කරනවා අර ගන්න, කියවන්න, දැනගන්න, ජය ගන්න සතර. මේ බේදී තකුරේ නකුර තරගයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කතා කරන්න 0112255333 WhatsApp message එකක් එවන්න 0711959595ට. වාදුවේ ඉඳන් නිශාන්තයි අපිට එන්ඩී අපරල් එකේ ඉඳන් message එකක් දාලා තියෙනවා.
මැල් සිරිපුර සුරංග කාස්කට් එකේ වැඩ කරන සුරංගය කිරිවත්තේ සුද්ද පැතුම් අයියා සින්දුවකට එකතු කරගන්න කියලා සඳුන් මල්ලි මැසේජ් එකක් දාලා දෙනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. සුජීවා කඹුළු මුල්ල රොටි කඩේ ඉඳන් මැසේජ් එකක් දාලා තිනු. අම්මෝ මේ වෙලාවේ සැරලුණි මිරිසක් එක්ක රොටියක් කන ගමන් ප්ලේන් ටියක් බොන්න දෙනවා නම් ඉඟුරු ටිකක් දාලා රජ කෑමක් තමා හොඳේ. අම්මවයි පුතාලා දෙන්නවයි දුවලා හතර දෙනාවයි ඉන්දික මල්ලිවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. සුජීවක්ක එකතු කරගන්නම්.

කලින් අර කඹුල මුල්ලේ රොටි කඩේ ඉඳන් මැසේජ් එකක් දාලා තිබ්බනේ. මේ මැසේජ් එක ගේව්වට පස්සේ නිකන් බඩගිනී වගේ රොටි මතක් වෙලා. මම ඔයාලට මතක් කරන්න ආදන්නේ සෙවණගල කිරීම් බණ්ඩාර භෝග හහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තය කියලා කියන්නේ ඉතින් රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරේ. එතුමාට ඔය අමාරු ලෙඩ කියලා කියන්නේ හැදුනට පස්සේ සුව කරගන්න බැරි විදිහ ලෙඩ කියලා කියන්නේ. පිළිකා වෙන්න බලුවන්, ගෑස් රයිටිස් වෙන්න බලුවන්, දිය වැඩියාව වෙන්න බලුවන්, වකුගඩු රෝග වෙන්න බලුවන්, ස්නායු රෝග, චර්ම රෝග, හන්දිවල අමාරු ඔය ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර දෙනවා කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා. සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. නිකන් කල්පනා කරලා බලන්නකො, ඔයා ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, දන්නගෙන වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට තරුණ වියේදීම මේ වගේ ලෙඩකට ගොදුරු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අනාගතය වෙනුවෙන් ඒගොල්ලන්ව අනිවාර්යයෙන්ම එක්කරගෙන යන්න කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාවට. මොකද ඔය ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා. ඉතින් ඒ ගැන විස්තර ඔයා නිතර දෙවිලේ net fm අහනකොට අර ඒ ප්‍රතිකාර ලබා ගත්ත අම්මලා තාත්තලා තරුණ කට්ටියම ප්‍රතිකාර ගැන කියනවනේ. මේක හන්ද අමුතුවෙන් ආයේ හිතන්න දෙයක් නැහැ. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940 හරි 0773 273 540 හරි. මේනක සහල් වැඩි වැඩියෙන් අරගන්න කියලා මතක් කරන්න ඕනි. මේනක සහල් අරගන්නවා කියලා කියන්නේ ඉතින් තෑගි දිනන්නත් ඔයාට අවස්ථාව හම්බ වෙනවා කියන එකනේ. තෑගිම නෙවෙයි කාරණේ. අපි ගෙදර කෑම එකක් හදනකොට ඒ කෑම එක හොඳ ක්වොලිටි එකට තියෙන්න ඕනිනේ. රසට කෑම ටිකක් කන්න තිබුණොත් තමයි පවුලේ සමගිය සතුට පවා රඳා පවතින්නේ. නිකන් කල්පනා කරලා බලන්නකෝ කෑමට ඉඳගත්තට පස්සේ කෑම එක රසට තිබ්බේ නැතොත් එහෙම බත් එක නිකන් බිරි වෙලා වගේ නම් එහෙම ප්‍රශ්නයක් නේදන. ඒ ඉඳ මේනක සාල්ම මිලදී ගන්න මේනක සාල් වලට නාඩු වලින් මල් නාඩු වලින් සුදු කැකුළු රතු කැකුළු සම්බා ගීරි සම්බා ඔය කියන ඕනි සහල් జాතියකින් අරගන්න පුළුවන්. අපේම රටේ ගොවි මහතුරු ආදරෙන් බලා කියා ගන්න ගොයම් මේ වි අස්වැන්නේ හොඳම අග්‍ර ඵලය තමයි මේනක සහල් විදියට පැකට් කරලා ඔයාගේ ගාවට එන්නේ. ඔය මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. ඒක කන්නේ හැම නැහැ. ඒ කූපන් එකේ තියෙනවා කන්ටැක්ට් නම්බර් එකක්. අන්නේ කන්ටැක්ට් නම්බර් එකට ඔයාලට කෝල් එකක් දීලා කියන්න පුළුවන් මට කූපන් එක හම්බ වුණා. ඒකේ තියෙනවා මෙන්න මේ තෑග්ග මට ගහාම ගෙනල්ලා දෙන්න කියලා. ඇත්තටම ගෙනල්ලා දෙනවා ඒක. ඔයාලට හම්බ වෙනවා රයිස් කුකර්, බ්ලෙන්ඩර්, ඊට පස්සේ ස්මාර්ට් ටීවී. ජයග්‍රහකයෙක් වෙන්න වැඩි වැඩියෙන් මේනක සහල් මිලදී ගන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනි ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන. ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ අපි අවුරුදු 50කටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඉඳන් දන්න කියන නිෂ්පාදනයක්. ඉන්සිතන්තා සිමෙන්ති එක තමයි අපේ රටේ ඔය හස උසට ගොඩනැගිලා තියෙන ගොඩාක් දැවැන්ත නිර්මාණ, දැවැන්ත බිල්ඩින් ඉදි වෙලා තියෙන්නේ. ඒ ශක්තිය එක්ක. ඉතින් ඒ හින්දා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති වරගන්න කියලා. නිවාස සහ ඉදිකිරීම් කාණ්ඩයේ යටතේ 15 වතාවක්ම ස්ලිම් කණ්ඩා ජනතා සම්මානයෙන් පිදුම් ලැබපු ඉන්සි සංස්ථා සිමෙන්ති එක්ක දැන් ඔයාලට ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. ඉන්සි සංස්ථා සිමෙන්ති වැඩි වැඩියෙන් අරගන්න. එතකොට ඔයාලට තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න පුළුවන්. කරන්න තියෙන ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත බිල්පතක ඡායාරූපයක්. ඔයාගේ නමයි, ලිපිණියයි, ජාතික හැඳුනුම්පත් අංකයයි 1.779 67 67 67 කියන නම්බරයකට WhatsApp කරලා යවන එක. එහෙම නැත්නම් ඔය කියපු නම්බරයකටම මිස් කෝල් එකක් ගහලත් ඔයාලා තරගයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මාසේ 23 වෙනිදා වෙනකම් විතරයි මේ අවස්ථාව තියෙන්නේ. ඒක අන්ද ඉක්මන් කරන්න. මේ ගැන පණිවිඩය කියන අපේ කණ්ඩායම දවසේ උදේවරුේ දඹුල්ල නගරයේ වගේම තමයි හවස් වෙනකොට ගලේ වෙල නගරයේ තින්නවා. ඒගොල්ලෝ ඒ සිමෙන්ති කොට 100ට අමතරව තව තෑගි අරගෙන ඇවිල්ලා තියෙනවා. ලොරි ගණන් තෑගි පටවගෙන ගියේ මං S2 දැක්ක තෑගි අරගෙන යනවා. අපි ඉල්ලුවට එකක්වත් දුන්නේ නැහැ. NetFM අපේ කණ්ඩායමත් එක්ක ඉන්සි සංස්ථා කණ්ඩායම හම්බ වෙන්න, සතුටු වෙන්න, විනෝද වෙන්න, තෑගි දිනා ගන්න.

0: Johnny ekka de dunumavata de dunumavata
1: FM 95 FM 94.8 net FM
2: elawe kola hai vinade 23
3: hamaka darama ai me wada hitana danne phone ka kheta moda mata gannata wenne aa heta neme avishwasa ivaga ki mai singa ke diyenne adama ganna phone ka ai heta da danne vishwasa ivaga ki mai ek singa simple pay ikada loda tika tika gewanna adama wage smartphone ekak araganna
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
3: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එකක් හෙට මොද මට ගන්නට වෙන්නේ ආ හෙට නෙමේ අවිශ්වාසය වගේ කීමයි සිංහ එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
8: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒකෙන අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න
9: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදිහට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
10: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක් ඉතින් කසුනි අක්කයි මායි එක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
11: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා
12: brought to you by
13: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
14: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න
2: වේලාව 11යි විනාඩි 26යි
17: මේ හස්බන්
18: මොකද වයිෆ්
17: දව දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා
18: දන්නව
17: මොකද්ද
18: මගේ ඔළුව
17: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියෙනවා කියලාද මට කන්න
19: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: වෙලාවේ 11යි විනාඩි 27යි මං හිතාගත්ත අපිට කෝල් කරන කෙනෙකුට හරි WhatsApp message දාලා දෙන කෙනෙකුට හරි ඊළඟ අකුරෙන් අකුර තරඟයට අවස්ථාව ලබා

0: ඉතින් ඒක හින්දා මම BMI CH පරිස්රයට ගිහිල්ලා ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා විස්තර පොඩ්ඩක් දැනගෙන ඉන්න කියලා හැදුවේ. අද ඉතින් අපේ කට්ටිය ඉන්නවා මේ වෙලාවේ. අසා අපේ කාලෙකට පස්සේ ඔන්න අසා ගියම නෑ BMI CH පැත්තට. අද ගිහිල්ලා තියෙන උදේවරුවේ මං හිතන්නේ කවුරු හරි එනවා කියලා මොකක් හරි කියලාවත්ද කොයිද කොල්ලා BMI CH එක පැත්තට අද ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අද දවසෙත් ඔයාට BMI CH පරිස්රයට යනවා නම් අද 8 වෙනි දවස කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 27 වෙනි වතාවට සංවිධානය කරන්නේ නෙතෆෙම් අපි ඉන්නවා සිරිමාවෝ ශාලාවට ඇතුල් වෙනකොටම වම් මත පැත්තේ. දැන් වාට අර BMI CH එකට ගියාට පස්සේ පොත් ප්‍රදර්ශනයට ගියාට පස්සේ වාට හම්බ වෙනවා මැප් එකක් හම්බ වෙනවනේ. අන්නේ මැප් එකේ A සහ B ශාලා කියලා නම් කරලා තියෙන එකට ඇතුල් වෙනකොටම තමයි නෙතෆෙම් අපේ කුටිය තියෙන්නේ. සමහරුන්ට හොයාගන්න අමාරුයි කියලා කිව්වා. ඔන්න ඒක හන්ද මං යන විදිය හරියට පැහැදිලිව කිව්වා. දැන් ඒ විදිහට හරියට පැහැදිලිව පාර හගෙන එතෙන්ට ගිය කෙනෙක් තමයි අපේ අසා. අනේ අසා මොකෝ වෙන්නේ ඉතින්
1: මේ වෙද්දි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන් අරගෙන මං හිතරි දැන් අද දවසේ පැය දෙකක් විතර ගෙවිලා ගිහිල්ලා උතුරන්න සෙනග ඉන්නවා. හොඳම වැඩේ කියලා කියන්නේ අර මං ඉස්සල්ලත් කිව්වා වගේ දැන් ඇතුළු වෙන තරමනේ අපි ඉන්නේ.
0: ඔව්
1: මෙතෙන්ට එන හැමෝම වැඩිම වෙලාවක් මේ වෙද්දි රැඳිලා ඉන්නේ නැතෙම
0: අනිවාර්යෝ මොකද මේ දැන් ඔතන අපේ කසුනි ඉන්නවා සමීර ඉන්නවා ඒගොල්ලෝ අර හඬ පරීක්ෂා කරගන්නවා විතරක් නෙවෙයි සමහර වෙලාවට මම දැක්ක ඒ කියන්නේ විනාඩි 10 15 වරගෙන පොඩ්ඩයි ඒගොල්ලන්ට කියලා දෙනවා ඔයගොල්ලෝ මෙන්න මේ විදියට තමයි මේ දේවල් හදා ගන්න ඕනේ කියලා.
1: අනිත් එක අපේ කසුනිගේ හිනාවලත් උනායිනේ
0: හරිද ළඟ තියාගෙනද කොහෙද මේ ඒව නම් කියන්නේ
1: ආගෙන ඉන්නේ කසුනි ඉන්නවා මේ වෙලාවට මේ මාත් එක්ක මේ අපි චුට්ටක් කතා කරලා බලමු මොකද මෙතන වැඩිපුරම විස්තර හරියටම කියන්න දන්නේ අපේ කසුනි.
0: ආයුබෝවන් සුබ උදෑසනක් කසුනි.
2: ආයි බෝවන් සුබ උදෑසනක් ජනේ. මොහොමයි මට දැන් ඇත්තටම ඔය පැත්තට ඉන්න තමතක වෙලා තියෙන්නේ මේ වෙනකොට පාරේ කියලා දෙන්න වෙන ඕගලන්ට. මොකද ඒ තරමට දැන් කට්ටිය ඇල්ෆා ස්ටුඩියෝ හොයාගෙන එනවා නේ අපේ පවුලේ අය හොයාගෙන එනවා තරංග ජනී එතකොට ඩීජේ අසානම් ඔන්නාද ඉන්නවා ජනී කොහොමත් අවස්ථ එනවා මේ පැත්තට සමීර අපේ ආගමික අංශයේ කට්ටිය සචිනි මේ හැම කෙනෙක්ම හොයාගෙන එනවා
0: කෑමත් හම්බ වෙනවා.
2: ඔව් අපිට කියන අපි බලන්නේ හිස්සසින් නෙමෙයි මොකද අපි එක පවුලක් මේ ජනි නෙතෙෆෙම් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ පවුලේ කට්ටිය අල්පස් ස්ටුඩියෝ එකත් එක්ක පවුලක් එකතු වෙන්නේ. ඉතින් මේ පවුලේ අපි බලන්නේ හිස්සසින් නෙමෙයි. ඒ වගේම අපේ චූටි දරුවෝ වෙනද වගේම අදත් ඇවිල්ලා වයස් ભેදයකින් තොරව ඒ කියන්නේ චූටි බබාලගේදර සමහරු අවුරුදු 14 සමහරු උසස් පෙළ කරපු අය සාමාන්‍ය පෙළ අය මේ හැම කෙනෙක්ම ඇවිල්ලා ගොඩක් කොළඹ විශ්වවිද්‍යාලයේ සබර ගමු විශ්වවිද්‍යාලයේ රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පවා ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණා ඒගොල්ලන්ගේ හඬ පරීක්ෂණ කටයුතු වලට. කියන්නේ හරි සන්තෝෂ කාරණාම තමයි මෙතන තියෙන්නේ. අද සමහරු තෑගීමක් දිනාගත්ත ඒ වගේම අපේ ලස්සන බුක්මාක් එකක් තියෙනවනේ
0: ජනිමාන.
2: ඉතින් අන්නේ බුක්මාක් එකක් මෙතන ලබා ගන්න පුළුවන් අපේ ස්ටුඩියෝ එකට ආවහම.
0: දැන් කසුනි ඒ අතරේ මතක් කරන්න ඕනේ දැන් ඕගොල්ලෝ ඔය පහුගිය දවස් ගාන පුරාම අපි අර තෝරගත්ත හඬ පරීක්ෂණේ පළවෙනි වටෙන් තීරීච්ච කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය දැන් මේ වෙලාවේ ඉන්නේ net fm අපේ මැදිරි සංකීර්ණයට ඇවිල්ලා ඒගොල්ලන්ගේ අවසන් හඬ පරීක්ෂණයට මුහුණ දෙන්න.
2: නියමයි. ඒ වගේම තමයි ඒත් එක්කම ජනේ දැන් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් තේරුණු ළමයි ඉන්නවනේ එකෙක් ඉස්කෝලවල. දැන් මම අර කලින් කිව්වා වගේ හලාවත කැකිරාව දැන් ඔය අදෙන් ටිකට කලින් අනුරාධපුරයේ දරුවෙක් ආවා තලාව ඊට පස්සේ බලංගුඩින් ආවාද දරුවෙක්. ඉතින් මේගොල්ලන්ට අපි මේ සතිය පුරාවටම අවස්ථාව දුන්න තේරුණු අයට ඇල්ෆා ස්ටුඩියෝ අපේ ප්‍රධාන බැදිරියට එන්න අද උදේ එහෙම තේරුණු කෙනෙක්. එතකොට ඊයේ අර ෆොටෝස් අරගෙන තේරුණු ඉංගිරිය ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලයේ හෙසන්නේ තමයි ඊයේ ඇල්ෆා ස්ටුඩියෝ අපේ සජීවී මැදිරියට ආවේ. ඒ කියන්නේ අපි හරි ඉක්මනින්ම දරුවන්ව අපේ වැඩසටහන් වලට සම්බන්ධ කරගන්නවා. ඒක තමයි net වල තියෙන විශේෂත්වය. කියන්නේ කියොත් නම් කියන්න කාරණා ගොඩක් තියෙනවා ජනේ. අපි ආපහු වෙලාවක කතා කරමු. බොහොම ස්තුතියි. ඉතින් මාවත් අසාට අග්ගාල දුවගෙන ඇවිල්ලා මේ සෙනඟට සම්බන්ධ කරගන්න.
0: අසා මං හිතන්නේ ගෑල් ළමයි පිටිපස්සෙන් ගිහිල්ලා තන හොයාගන්න බැරුව හිටියේ.
2: බැරුණා මාව හරි අමාරුයි හොයාගත්තේ.
0: බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට මේ පැත්තට සම්බන්ධ වුණාට විස්තර කියන්න. රයිට් අපි මේ සින්දුවෙන් පස්සේ යනවා අකුරෙන් අකුර තරඟ වටේට. අපි බලමු කවුද සම්බන්ධ වෙන්නේ කියලා.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 35යි. මම ඔයාට පොරොන්දුනා වගේම අකුරෙන් අකුර තරඟ වටේට යන්න හදන. දැන් කට්ටිය අහලා තිබුණානේ කොළඹට එන කට්ටියට BMICH එකට එන කට්ටියට විතරද අවස්ථාව ලබා දෙන්න කියලා. නෑ, මම මේ පැයේ අවස්ථාව ලබා දෙනවා මේ වෙලාවේ අපි වහගෙන ඉඳලා අපිට කෝල් එකක් ගත්ත කෙනෙකුට. ඒ තමයි රඹුක්කන ඉඳන් අපිට කතා කරපු අපේ ධම්මිකා අක්කා. අයියෝ බොබන් සුබ උදෑසනක් වේවා.
1: අයිබෝන් ගානි මල්ලි සුබ උදෑසනක් වේවා.
0: ඉතින් මේ වෙලාවේ මොකද කරන්නේ?
1: මේ වෙලාවේ ඉතින් ගෙදර වැඩ කරන ගමන් ඉතින් net අහගෙන ඉන්නවා හැමදාම.
0: අනිවාර්යෙන් අපි දන්නවා. ඉතින් අපේ යාව ජීව සමාජිකාවක් තමයි අපේ ධම්මිකා අක්කා කියලා කියන්නේ. හරි, මං ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. අපි බලමු අද දවසේ ජයග්‍රාහකයා බවට පත් වෙන්න පුළුවන් වෙයිද, මේ සතියේ ජයග්‍රාහකයා බවට පත් වෙන්න පුළුවන් වෙයිද කියලා. එකම වචන දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්නත් බෑ, ඊට පස්සේ වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ, අර වචන අමුණලා කියන්නේ වාක්‍ය වගේව අන්නේ වගේව කියන්නත් බෑ, කියන ටික පැහැදිලිව කියන්නත් ඕනේ. පැහැදිලි නේද?
1: ඔව්.
0: රයිට්. මම ඔයාට දෙන අකුර මොකද්ද දන්නවද?
1: ඔයාට
0: දෙන අකුර තමයි දැන් රඹුක්කන අයිති වෙන දිස්ත්‍රික්කය මොකද්ද?
1: කෑගල්ල දිස්ත්‍රික්කය.
0: කෑගල්ල අයිති වෙන්නේ සබරගමුව පළාතටනේ.
1: ඔව්.
0: සබරගමුව කියන වචනේ 3 වෙනි අකුර මොකද්ද?
1: සබර. රයන්නනේ.
0: ආ, ඒකනේ. ඒක තමයි මං ඔයාලට දෙන අකුර. එහෙනම් ලෑසිද තරඟයට යන්න?
1: මොකද අකුර කිව්වේ?
0: රයන්න.
1: සයන්න.
0: ඕ.
1: ආහ, රයන්න.
0: ආ.
1: රයන්නේ.
0: ඕ, රයන්නේ තරඟ පටන් ගන්න දෙන්නේ. යමුද අපි තරඟයට?
1: හරි.
0: අපි යමු තරඟයට. මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
0: කාලය ආරම්භ
1: වෙනවා. රසවත් තාලේ යතුර සාගර සෞම මිදුල ලංකාව දීර්ය යක්කල ලාවසේ යමුනා නාසය යක්ෂයා යානය යසිරු රාත්තල ලේනා නයනා නිරය යුද්ධය යදිනවා වත්ත තරුව වඳුරා රසික කපුටා තාස නාගයා යා පහුව වටිනා නිමල ලේකම් මූතිල ලදම මාලනී නිවස සිංහල ලංසු සතය යුවන් නිලන්ති තේවාව වයර සනිල් ලාලිත තවලම මල්ල ලාම්පුව දැක්ක සාමය යන්න නංගි ගිරවා
0: වාලේ අවසන්. ඔව් ඔව් ඔව්. මේ ඒක නෙමෙයි ධම්මිකක්. ලේනා කියන වචනට අකුරු කීයක් තියෙනවද?
1: ලේනා
0: නෙවෙයි, නයනා කියවේ. ලේනා කියනවා වාගේ නේ මට ඇහුනේ.
1: නයනා.
0: මම අහලා බලන්නම්කෝ. නයනා නම් ඉතින් ඔයා කියනවා නම් එච්චර තමයි. හරි, එහෙනම් කවුද ඉතින් එකතු කරගන්නේ මේ සින්දුවට?
1: ඔයා ඇතුළු net කාර්ය මණ්ඩලයත් එකතු කරගන්න. ඒ වගේ මේ වෙලාවේ net අහන සියලු දෙනාත් මේ සියලු පවුලේ සියලු දෙනාත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු.
0: ලස්සන ගීතයක් කියන්නේ ඉතින් මං තෝරලා තියෙන සින්දුව තමයි අහන්න වෙන්නේ. කමක් නැහැ නේද?
1: හරි, හොඳයි මල්ලි.
0: බොහොම ස්තුතියි. දිගටම net අහගෙන ඉන්න.
1: හරි, බුදු සරණයි.

0: Anu Paha FM Anu Hatarai Tashumata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආහාරකින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වේලාව 11 විනාඩි 43යි
3: දිස්ත්‍රික්ක 14 අරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑ නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
4: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ හිට නෙමේ
5: අවිශ්වාසය වග කීමයි සුග එකේ තියෙන්නේ
4: අදම ගන්න ෆෝන් එකක්
1: විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි

0: ఆర్టికల్లో ట్రై మండలియా
1: ఫినిషింగ్ వహలా క్లేస్ కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా
2: సిట్ పెద్దగని కల్ భవతి అవలక్షణ నోవి
1: ఓయా పాలెట వర్షం విన్న ఫినిషింగ్ వహలా నాం కలర్ ఆఫ్ తమై
3: బ్లాక్ కరీ కక రస బలన్న దెన్ ఓయాత్ కెమతి అతి నేద మెన్న మాతర ఫ్రీలెన్ బ్లాక్ కరీ రస సోయా మీట్ బ్లాక్ కరీ రసట మస్ నుక మస్ కన్న
4: మే హస్బెండ్
5: మొకద వైఫ్
4: మగే ఆలు కథా కన్నా మట ట్రిప్ యాక్ యాన్ ఎతకుట ఓయాగే ఆలు కథా కన్నా ఓయాట ట్రిప్ యాక్ యాన్
5: ఆహా
4: మొకద కరన్నే ఓయా
5: ఇతి హొందై ని అపి దిన్నమ ట్రిప్ యాక్ యాన్
4: అపి దిన్నమ ట్రిప్ యాక్ గౌద్ గెదర లమై బలా గన్ని కౌద మమ యాన్ నమ్ మగే ఆలుత్ ఎక ఓయా గెదర ఇంద లమై బలా గన్ కార్డ్ ఎకక్ దెన్ మట షాపింగ్ కరన్ తీనో
6: మని మని మే
7: Paul prashna netu ahan jani ek de dunu mavata
5: වෙලාවේ 11 විනාඩි 46යි අපි ඊළඟ පැයේ ප්‍රධාන ප්‍රවෘත්ති අහන්න යන්නත් ඕනේ හැබැයි ඊට කලින් කටි එකතු කරගන්න ඕනේ මම යනවා බදුල්ලේ කෝට් එක ගොඩට ගිහිල්ලා ඉන්න අපේ ගීතිකා මැසේජ් එකක් දාලා තිනු මේ මැසේජ් එක හරිම ලස්සනයි ඒක අඳ කියවන ලේසි යාගේ ආදරණීය හස්බන්ඩ් අසංක අපේ අසාද දන්නේ ඊට පස්සේ යාගේ චූටි බැටව් දෙන්න සෙනු සහ චෙනු අම්මා ශීලා තාත්‍ති ජයන්ත අක්කිගේ පවුලේ හැමෝම මල්ලිගේ පවුලේ හැමෝම මහයංගනේ ඉන්න අම්මවයි මල්ලිවයි නංගිගේ බබාලවයි එකතු කරගන්න කියලා කියලා තිනවා මාවත් එකතු කරගන්න මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේෂ් රුයියකට යන්න ඕනි නිකන් කතා කරලා බැරි වෙයිද දන්නේ නැතන ගෑල් ළමයින් විතරයි කොණ්ඩේ කපන්නේ මගෙත් පොඩ්ඩක් කොණ්ඩේ කපන්න කියලා කියවුවත් කපණ එක නැති වෙයිද දන්නේ නැහැ මෙච්චර මේ නම් කියලා සඳීපනී නංගී නුවන්තිකා නංගී ශාමා විජේසිං අක්කා මං එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට ඊළඟට කඩවතට යන්න හදන්නේ කඩවත ඉඳන් අපේ ලක්මාලි මැසේජ් එකක් දාලා තියෙනවා ශෂිකා නිසංසලා මහත්මියගේ සින්දුවක් දෙන්න තමයි කියලා තියෙන්නේ බැරිකමකුත් නෑ මං කරි ට්‍රයි එකක් දෙන්නම් ඉතින් තංගල්ලේ අප්සරා මං ඔයාව එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් මේ සින්දුවට තංගල්ලේ අප්සරා සින්දුවකට එකතු කරගන්නවා ඊළඟට ජනි අයියේ රේඩියෝ එක කැඩිලා තිබිලා ඊයේ තමයි හදාගත්තේ ඔයාව අහන්නම තමයි හදාගත්තේ කවුද බොලේ මේ ඇහැලිය ගොඩ ඉන්න ලක්ෂාණි ලක්ෂාණි මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් සුබ දවසක් වේවා ජනි මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න මේ ඇවිල්ලා මැසේජ් එක දාලා තියෙන්නේ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් එකේ සෙට් එක ගම්පහන් ඉඳන් මේ කට්ටියම මේ පවුලෙම අපි ඔය ජයන්ත අයියා ඇතුළු සෙට් එකම ඊයේ දවසේ ආව අපේ බුක් ෆෙයර් තියෙන විශේෂ හඳ පරීක්ෂණ මැදිරියට ඇවිල්ලා ඉතින් අපිත් එක කතා බහ කරා ගියා හරිම සන්තෝසයි ඒ ගැන ඊට පස්සේ ජනි සුබම සුබ උදෑසනක් වේවා අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ අපේ ශෂිකා ශෂිකා අපිව අහගෙන ඉන්නේ ගොඩකවලින් ඉඳන් ශෂිකා මං ඔයාව එකතු කරගන්නම් අහංගම පාංචාලි ඉඳන් අපිව අහගෙන ඉන්න ඉරේෂා සමන්ති නිලන්ති බොස්සාමානන්ද අයියා එකතු කරගන්න කියලා සුපුරුදු විදිහටම අපේ දිස්නක්ක මැසේජ් එකක් දාලා තියෙනවා මං දිස්නක්කවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා පූර්ණිමා සෙව්වන් සඳ ලංකාවේ ඉඳන් ඒ වගේම තමයි ජනි අපිවත් එකතු කරගන්න ආනේ මෙන්න බර්ත්ඩේ එකක් තිබිලානේ අපේ කිරුළපණ ඉඳන් අපි වහගෙන ඉන්න සෝමාදේවි ප්ලේස් එකේ රංගනගේ එයාගේ අක්කගේ බර්ත්ඩේ එක තිබුණා කියලා කියන්නේ ට්වින්ස් ලා දෙවේ දෙන්න කමක් නැහැ පරක්කු වෙලා හරි සුබම සුබ උපන්දිනයක් වේවා කියලා net fm ටීම් එකේ අපි හැමෝම වෙනුවෙන් මං ඔයාලට ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඉතින් අපි සින්දු අහලා හෙමීට ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේදී හම්බ වෙමු එතකම් මේ පැතර කෝල් කරන්න WhatsApp messages එවන්න ඊට පස්සේ Facebook fan page එකේ තියෙන post එකට වැඩි වැඩියෙන් comment කරන්න

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Te Dunumavata Te Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Rakapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustika
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: DLB වාසි. කොයි කාටත් වාසි.
6: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා අවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
10: අපේ අම්මා ගෙදර ආවද?
11: නැහැ. අම්මා මෙයා වෙනදෙව්වා.

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
2: නයිට්‍රයිඩ අයියා
3: නංගියා,
2: මටත් වාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
3: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නෑනේ.
2: මොනවා කියනවද අයියා? ඕවා සිම්පල් වැඩනේ.
3: ඌ කී නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
2: අයියෝ සිම්පල් නේ අයියා, වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අතු බාලා දානවා.
3: හතර වටේ යන්නැතුව එකම තැනකින් කැමතිම සින්දු අහන්න.
4: නෙතෙෆෙම් හතර වටේ. හතර වටේ
5: FM 95. FM 94.8. නෙතෙෆෙම් දිවයින පුරා. දිවයින පුරා
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: ටික ගවන්න අතම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න.
8: වෙලාව දවල් 12:00.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සෝදානම.
4: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 076 716 3872.
0: විශ්වාස කරන සත්‍ය.
6: ආයිබෝන් අද 2026 ඔක්තෝබර් 2 වනදා සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල ලොකු පැටියේ මල්ලි බෙඩි තබා ඝාතනය කළේ කරන්දිණියේ සුද්ධාගේ පාර්ශවෙන්ද? පොලිස් කණ්ඩායම් 3කින් විමර්ශන. බන්දුල අල්ලස් කොමිසමට පුත් සනකෙලියේ නෙත් ඇල්ෆා ස්ටුඩියෝවේ වැඩපෙන්නු හපන්නු නෙත් FM ප්‍රධාන මැදිරියට. දිත්වා නිසා නතර වූ උඩරට මාර්ගයේ කොළඹ සිට ගම්පොළ දක්වා දුම්රිය දහවනිය මාස 10කට පසු අද ආරම්භයි. ආසියානු ක්‍රීඩාවලියේ සත් සමාජික රග්බි පිරිමි ඉසව්වේදී ශ්‍රී ලංකාව අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට. ලොකු පැටියේ මල්ලිට බෙඩි තබා ඇත්තේ කරන්දිණී සුද්ධාගේ පාර්ශවෙන් බවට සැක පළවනවා. බෙඩි තිබ්බ සැකකරු අල්ලන්න පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන පටන් අරන්. ඒ ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතන් සිට. අහුන්ගල්ල වැලිකඳ ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකුපැටි නැමැත්තාගේ සොහොයුරා බෙඩි තබා ඝාතනය කර ඇත්තේ කරන්දිණී සුද්ධාගේ පාර්ශවෙන් බවට පොලිසිය සැක පළ කරනවා. ලොකුපැටි නැමැත්තාගේ සොහොයුරා සිය නිවස ඉදිරිපිට රැඳී සිටියේදී පාගමනින් පැමිණි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ බෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩිකරු කැලෑබද ප්‍රදේශයක සිට පාගමනින් පැමිණ වෙඩි තැබීම සිදු කර යළි කැලෑබද ප්‍රදේශයටම පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අදාළ වෙඩිකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒම කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුව සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. අල්ලස් කොමිස මහමුවේ පෙනී සිටීමට පෙර ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
7: ප්‍රකාශය සටහන් කරගැනීම සඳහා එන්න කියලා තියෙනවා අල්ලස් දූෂණ කොමිෂන්.
8: සාමාන්‍යයෙන් අල්ලස් දූෂණයකට එන්නේ අල්ලස් දූෂණයක් කරලා තමයි
7: තමයි දෙන්නේ. ජනවාරි මාසේ 28 වෙනිදා තමයි මම වෙළඳ අලෙවි සම්මන්ත්‍රණ සම්පකර පරිභෝග කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ බාරග. එතකොට 2007 මාර්තු මාසේ 21
8: වෙනිදා
7: මම දාපු කැබිනට් පත්‍රිකාව පිළිබඳ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා අද එන්න කියලා තියෙන අල්ලසා දූෂණ කොමිසම ගිහිල්ලා ඇවිල්ලා කියන්න.
6: ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා වන වැට්පත අඩු කිරීමට ඉදිරියේදී පීවර ගන්නා බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමිය ස්ථාපිත නෙත් FM විශේෂ කුටියට පැමිණි අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
1: ඇත්තටම අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ පොත්පත්වල ලිපිද්‍රව්‍යවල වැඩබද්ද ආවම කරන්න අඩු කරන්න. අපි පහුගිය දවසෙත් මේ සම්බන්ධයෙන් උත්සාහයක් ගත්තා. අපි දන්නවා මේ වෙනකොට අපි ඇත්තටම යම් යම් බැඳීම් එක්ක යන්නේ, විශේෂම ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක තමයි මේ කටයුතු කරමින් යන්නේ. ඒක නිසා යම් යම් බැඳීම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ බැඳීම් ටික අපි අවම කරගනිමින් විශේෂයෙන් අපිට අවශ්‍ය සක්‍රීය සබුද්ධ සමාජයක් නිර්මාණය කරන්න. අලුත් මිනිසෙක් අපි පුනරුදය කියන්නේම ඒක. මම හිතන්නේ ඒකට මේ පොත්පත්වලින් දෙන්න පුළුවන් දායකත්වය ඉහළයි. ඒක නිසා අපිට ඕන එහෙම සබුද්ධික සමාජයක් නිර්මාණය කරගන්න. ඒක නිසා අපිට වැඩි වැඩියෙන් පුස්තකාල නිර්මාණය පොත්පත් කියවලා ඉන්ටර්නෙට් පරිහරණය හලා ඒ කටයුතු කරගන්න තමයි අපේ අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඒ වෙනින් අපි ඇත්තටම කටයුතු කරනවා. අපි ලබන මාසෙත් ගාල නගරයේ කේන්ද්‍ර කරගනිමින් මේ වගේම ප්‍රකාශකයන් 100ක් ගෙනලා දින 5ක් පුරාවට ප්‍රදර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඇත්තටම දැන් ගත්තොත් ඉතාම හොඳයි. මම හිතන්නේ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් චිත්‍රපට හැදෙමින් තියෙනවා. ඒ වගේම නාට්‍ය හැදෙමින් තියෙනවා. ප්‍රේක්ෂකාගාර පිරෙනවා. අර වෙනත් මිනිසෙක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒක තමයි අපිට අවශ්‍ය කටයුත්ත. ඉතින් ඒ කටයුත්තට මේ කරනු ලබන කාර්යභාරය ඉතාම ඉහළින්ම අපි අගය කොට සලකනවා.
9: මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සහ නෙත FM රේඩියෝව ඊට දක්වන දායකත්වයේ සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා එහිදී අදහස් දැක්වුවා.
1: ඇත්තටම මෙවර වගේම මෑත වර්ෂවල ඉතාම සාර්ථක පොත් ප්‍රදර්ශනයක් තමයි මේ ජාත්‍යන්තර ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කරගෙන පවතින විශාල උනන්දුවක් මේ පොත්පත් කෙරෙහි, ඒ වගේම කලා කටයුතු කෙරෙහි, සංස්කෘතික කටයුතු කෙරෙහි වත්මනේ ඇති වෙලා තියෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. විශාල පිරිසක් මේ ස්ථානට ඒකරාශි වෙන වගේම අපිට පේනවා හැම කෙනාගේම අතේ විශාල පොත් ප්‍රමාණයක් අරගෙන තමයි යන්නේ. ඒක ඇත්තටම සතුටට කාරණාවක්. මම හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ net fm ආයතනයේ මෙහි නිල මාධ්‍යකරුවෙක් හැට කටයුතු කරනවා. ඒකත් අගේ කොට සලකනවා. විශේෂයෙන් මේ ගම්දන සසරාම අහන නාලිකාවක් ඇටියට මහින්දේ පණිවිඩය ගම්මට ගෙනියන්න කාන්දු කරන්න සම්ප්‍රේක්ෂණය කරන්න ඔබගේ මදිහත් වීමත් අපි අගේ කොට සලකනවා.
9: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද පැවැත්වෙන්නේ 8 දිනටයි. ඒ අනුව මෙම ප්‍රදර්ශනය අදත් රාත්‍රී 9 දක්වා පාඨකයන් වෙත විවෘතව පවතිනවා. එවන් පසුබිමක් තුළ මේ වන විට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාව පංශ්‍රයේ විශාල පාඨකයන් පිරිසක් රැඳී සිටින බවයි එහි සිටින net විශේෂ නියෝජිතයින් පැවසුවේ. මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ net fm රේඩියෝවයි. මෙවරද එහි ස්ථාපිත net fm විශේෂ කුටියට පාඨකයන්ගේ ඇත්තේ ඉහළ උනන්දුවක්. එහි ස්ථාපිත ඇල්ෆා ස්ටුඩියෝ තුළදී දරුදරියන්ගේ හන පරීක්ෂණ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. පසුගිය දින හත පුරාම දිවයිනේ නන්දසින් පැමිණි දරුදරියන් එහිදී සිය දක්ෂතා එළි දැක්වුවා. ඒ අතරින් තෝරාගත් දරුදරියන්ට net fm රේඩියෝවේ ළමා වැඩසටහන් සඳහාද ඉදිරිපත් කර ගැනුණා. ඒ අනුව අද උදෑසන ප්‍රචාරය වූ net fm ඇල්ෆා ස්ටුඩියෝ සජීවි වැඩසටහනට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ඉගෙනුම ලබන දීපජ තිරසර සිසුවා එක්ුණා. එහිදී ඔහු සිය දක්ෂතා දැක්වූයේ මෙලෙසයි.
10: දීපජ තිරසර BMIC ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා ජයග්‍රහණය කරන ඔන්නාද net fm ඇල්ෆා ස්ටුඩියෝ ආවා. දීපජ, good morning.
11: Good morning.
10: දැන් මොකද හිතෙන්නේ ජයග්‍රහණය ගැන?
11: හරිම සතුටුයි.
10: ඔයාගේ කටහඬත් හරිම වාසනාවක්. ඔයාගේ කටහඬ හරිම ලස්සනක් නේද? ආ, ජයග්‍රහණ ගොඩක් තියනා නේද දීපජ? අපි ජයග්‍රහණ වලින්ම කතාව පටන් ගමුද? කියන්න බලන්න ජයග්‍රහණ ගැන.
11: ඇත්තෙන්ම මගේ මුලින්ම දක්ෂතාවය හඳුනගන්නේ රත්නපුර රේදඩම්පේ පාතිම විද්‍යාලයේ ශාන්ත පෙරේරා විදුහල්පතිතුමා. එයා තමයි මට මේකට මාර්ගය සකසලා දුන්නේ. මං විශේෂයෙන්ම එයාට ස්තුතිවන්ත වෙනවා. මගේ ජයග්‍රහණගත හොත් මම ප්‍රියංගා බණ්ඩාර නැන්දාරහා, ඒ කියන්නේ ෆියුචර් ලීඩර්ස් කණ්ඩායමේ යනවා ඉන්දියාවේ බෙංගලෝර වල අක්ෂරා ස්කූල් එකේ නාට්‍යක රංගපානක වේදිකා නාට්‍යයක්. ඒකෙදි මට සහතිකයක් හම්බ වෙනවා. එතකොට කවි ගායනය සඳහා කවි සංගමයක මම ඉන්නවා. ඒකෙදි මට සම්මාන සහතික හම්බ වෙනවා. එතකොට කවි ගායනයෙන් මට රත්නපුර ප්‍රාථමික විද්‍යාලයේදී ප්‍රථම ස්ථානයට සහතිකයක් හම්බ වෙනවා. ඉතින් ඒව තමයි මගේ ජයග්‍රහණ.
10: ඔන්න ඔය වගේ ජයග්‍රහණ අරගෙන සහතික අරගෙන, එතකොට කුසලාන නේද, කුසලාන අරගෙන අද ඇවිත් ඉන්නවා ඇල්ෆා ස්ටුඩියෝ එකට යාගේ දක්ෂතාවය හැමෝටම කියන්න.
9: එලෙස දක්ෂතා දක්වන දරුවන්ට ඉදිරි දිනවලදීද සිය හැකියාවන් net fm රේඩියෝ වහරහා සජීවීව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. මේ අතර අවශ්‍යතා සහිත පාසල් දරුවන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමිය ඇති net fm කුටියේ පොත් කැටයේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ වෙනවා එහි සිටින net විශේෂ නියෝජිත කසුනි නානායකර සමගින්. අයිබෝන් කසුනි.
12: අයිබෝන් සචිනි, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අතිසාර්ථක තවත් දවසක් සිකුරාදා දවස. ඉතින් අද විශාල ජනකායක් මේ වෙනකොටත් දැන් වෙලාව දවල් 12:10 මේ වෙලාව වෙනකොටත් අතුරු සිදුරු නැතුව පිරිලා ගිහිලා තියෙනවා. ඉතින් මම මාවත් හොයාගන්නේ හරිම අපහසුෙන් කියලා හිතෙනවා. මොකද නැත්නම් ඇල්ෆා ස්ටුඩියෝ BMICH ඇල්ෆා ස්ටුඩියෝ එකටත් බොහෝ පිරිසක් අපේ දරුවෝ තමන්ගේ දක්ෂතා විවිධ දක්ෂතා තියෙන දරුවෝ උන්ගේ දක්ෂතා ඉරි දක්වන්න ඇවිල්ලා තියෙනවා. ගාල්ලෙන් ඉන්නවා මේ වෙලාවේ, අනුරාධපුරයෙන් ඉන්නවා, බලංගොඩින් ඉන්නවා. මම මුලින්ම බලංගොඩ චූටි දෝනිත් එක කතා කරනවා. විස්තරේ කියන්න බලන්න.
13: මගේ නම තනායි නවෝදය. මගේ ගම බලංගොඩ. ඉස්කෝලේ ජී බුද්ධජයන්ති පාදිමික විද්‍යාලයේ මට පුළුවන් සින්දු කියන්න, පොවිත්‍ති කියන්න, රංගපාන නිවේදන වලට.
12: තව ඉන්නම අනුරාධපුරයේ ඉස්කෝලේ විස්තර ඔක්කොම දක්ෂතා ඉති කියන්න බලන්න.
14: මගේ නම දෙලිමා සසෙන්ය. මගේ වයස 13යි. මගේ ඉස්කෝලේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහාවිද්‍යාලය. මට කටික පුළුවන්, රංගපාන පුළුවන්, නිවේදන පුළුවන්.
12: ගාල්ලට යනවා. ගාල්ලේ කවීෂේ ඉන්නවා.
15: අයිබවන්, මගේ නම කවීෂේහාන්. මගේ පාසල ගාල්ල රිෂ්මන විද්‍යාලය. මේක කලිනුත් මං net FM එකේ උදෑසන 6:25 ප්‍රධාන ප්‍රකාශය පාසල් චිත්‍රයක් විදිහට ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අද මේ ඇල්ෆි ස්ටුඩියෝ එකත් එක්තු වෙන ලැබීම ගැන ගොඩක් සතුටුයි. මේ වෙනකොටත් මේ පැත්තට ගොඩක් කට්ටිය එකතු වෙමින් ඉන්නවා. ඉතින් අපි වහන හැමෝටම ආරාධනා කරනවා ඉන්න මේ පැත්තට අද දිනේ පුරාවටත් මේ ඇල්ෆි ස්ටුඩියෝ ක්‍රියාත්මක වෙනවා.
12: ඉතින් මේ අපේ රටේ අනාගත පරපුර. අපි මේ දරුවන් වරගෙන යන්නේ අනාගතයට. අනාගත පරපුර ගැන කතා කරන්න පුළුවන් කතිකාචාර්යතුමියක් මේ වෙලාවේ ඉන්නවා. පොඩි අදහසක් ඉදිරිපත් කරන්න විද්‍යාපීඨ කතිකාචාර්ය උපදී සමරවීර මහත්මිය. මම කැමති ඔබතුමියගෙන් මේ ඇල්ෆා ජෙනරේෂන් එක ගැන, මොකද හිතෙන්නේ ඇල්ෆා ස්ටුඩියෝ අද BMICH මැදිරිය, මේ ඔක්කොම ගැන විස්තරයක් කියන්න.
16: ස්තුතියි කසුනි. මං හිතනවා අතුරු සිදුරු නැතුව ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පිරි ඉතිරි යන මොහොතක තමයි ඔබ මා සම්බන්ධ වෙන්නේ කසුනිත් එක්කලා. එතකොට මේක ඇවිල්ලා කසුනි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ පොත් විතරක් නෙමෙයි, මේක වෙනම ඔයා කියනවා වෙනම වෛද්‍යක. එතකොට අපි දැක්කා ගොඩා දොර බැහැර දරුවෝ කතාවක් තියෙනවානේ කැලීමල් කැලීම පරවෙන්න බෑ කියලා. ඒක ඇල්ෆා ස්ටුඩියෝ එක කියලා කියන්නේ මේ වයිබ් දෙකට දෙන හොඳම හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේ කුඩා දරුවෝ ඒගොල්ලන්ගේ අනාගත දැක්ම පිළිබඳව, ඒගොල්ලන්ගේ අනාගත දීන පිළිබඳව මේ විදිහට ඇවිල්ලා ප්‍රකාශ කරන්නේ ඇල්ෆා ස්ටුඩියෝ ඉදහතර හදලා දීලා තියෙන නිසා. ඒ වගේම කසුනේ සමහරක් අය ඇවිල්ලා තියෙන්නෙම පොත් ගන්න නෙවෙයි, ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ව දකින්න, අක්ෂණියක් අත් එක කතා කරන්න, බලන්න, ඒකට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ ආශ්‍රයාව තියෙන දෙවැන්සම පොත් මංගල්‍යය. පොත් විතරක් නෙමෙයි, අපිට මෙච්චක S2 වගේ තියෙන ආදරණීය තැනක්. ඒක නිසා තමයි දරුවෝ අපිත් එකතු වෙන්නේ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දවස් තුනේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් අපි යන්නේ සති අන්තයකට. ඊට කලින් අපි සිකුරාදා දවසේ තවමත් ඔබ ආවේ නැත්නම් එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇවිල්ලා ඔබට අවශ්‍ය කරන පොත්පත් මිලදී ගන්න ගමන් මතක ඇතුව කොළඹ සම්මාන, ඒ කියන්නේ සිරිබාබු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඇතුළ වෙන තැනම වම් පැත්තේ අපිත් ඉන්නවා කතා කරලා බුක් මාක් එකක් අරගෙන මේ අත්දැකීම විදගෙන යන්න. මම ලෙට් නිවුස් වෙනුවෙන් කසුනි නානායක්කාර.
9: ස්තුතියි කසුනි. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිමාවට පත්වන්නේ ඔක්තෝබර් 4 වනදායි. මාස 10කට අධික කාලයකට පසු උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට පේරාදෙණිය හා ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද පෙරවරුවේ සිට යළි ආරම්භ වෙනවා. විත්වා සුලිකුණාටුව හේතුවෙන් ප්‍රබුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිර තිබුණා. පසුව අදින කිහිපයක් යටතේ දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණා. ඒ අනුව පළමුව අඹේවිද සිට බදුල දක්වාත්, කොළඹ කොටුව සිට රබුක්වන දක්වාත් දුම්රිය ධාවනය ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම මෙවන විට නානුයේ සිට බදුල දක්වාත්, නාවලපිටිය සිට හැටන් දක්වාත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනවා. අද දිනේ සිට දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන්නේ කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. පේරාදෙණිය සහ මහනුවර අතර පිහිටි පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් අවසන් කරනු මෙති බැවින් පේරාදෙණිය සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය තවදුරටත් සිදු වන්නේ නැහැ. පේරාදෙණිය කළු පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් පසු මහනුවර සහ මාතරේ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර ගම්පොළ නාවලපිටිය සහ හැටන් නානුය අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතිනවා. කෙසේ වෙතත් මේ වන විට උඩරට මාර්ගයේ දුම්රිය 75% පමණ කොටසක දුම්රිය ධාවනය සිදු වෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා සාමාන්‍ය දුම්රිය කාලසටහන අද පස්වරුවේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර නගරාන්තර දුම්රියද ඇතුළුව දිනකට දුම්රිය ගමන් වාර 8ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ආසියානු ක්‍රීඩාවලියේ සත් සමාජික රග්බි පිරිමිසව්වේ අර්ධ අවසන් පූර්ව තරඟ වටේ සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ වුන් අද සහභාගී වූ පළමු වටේ තුන්වන තරඟයේ ජය ගනිමින් ශ්‍රී ලංකාව මෙහිදී එක්සතරාපි එමීට් රාජ්‍ය සමග තරඟ වැදුණා. ශ්‍රී ලංකාව තරඟයේ ජයගත්තේ ලකුණු 14.5ක් ලෙසයි. මීට පෙර පළමු වටේ සෙසු තරඟවලදී පිලිපීනය සහ සිංගප්පූරුවද පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව ඔවුන් අර්ධ අවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් ලබා ගත්තේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි. අර්ධ අවසන් පූර්ව වටේදී ශ්‍රී ලංකාව චීනය සමග තරඟ වැදීමට නියමිතව තිබෙනවා. චීනය පළමු වටේදී මැලේසියාව සහ උස්බෙකිස්තානය පරාජය කළා. එහෙත් ඔවුන් හොංකොං හමුවේ පරාජය වුණා. ආසියානු ක්‍රීඩාවලිය පැවැත්වෙන්නේ ජපානයේ අයිචි නගායෝ හිදී. ලෝක ළමා දිනයට සමගාමීව ජාතික ඉදිරි කිරීමේ බැංකුව සංවිධානය කළ පාට පාට හපන්කම් 2026 විවෘත ළමා චිත්‍ර තරඟයේ අවසන් වටයට තෝරාගත් ළමා චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනය අද දෙවන දිනටත් කොළඹ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පිහිටි ප්‍රවේශ ශාලාවේදී පැවැත්වෙනවා. පුංචි ඉතිරියෙන් ලොකු හීනයකට යන තෙම්මා වැරදේ පැවැත්වූ මෙම චිත්‍ර තරඟය සඳහා දිවයින පුරා පිහිටි පාසල්වල පළමු ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන් කාණ්ඩ 4ක් යටතේ චිත්‍ර ඉදිරිපත් කර තිබුණා. චිත්‍ර ප්‍රදර්ශනය අද සාහෙට යන දිනවලදී පෙරවරු 9 සිට පසරු 4 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබෙන අතර තරඟයේ ජයග්‍රහකයන්ට ත්‍යාග පිරිනැමීමේ උත්සවය හෙට දිනේ ජාතික ඉදිරි කිරීමේ බැංකු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සාමාන්‍ය අධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී රෝහණ බණ්ඩාර විජයකෝන් මහතා සඳහන් කළේ කුඩා කල සිටම දරුවන් තුළ ඉදිරි කිරීමේ යහපත් පුරුද්ද ඇති කිරීම සහ ඔවුන්ගේ කලාත්මක හැකියාවන් ඇගීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
17: ලෝක ළමා දිනය සමරනුවස් පාට පාට හපක්කම් නමින් ඉතාමත්ම සුන්දර තරඟයක් චිත්‍ර තරඟයක් අපි විසින් සංවිධානය කරන ලැබුවා. අද ඔබට මේ පේන්න තියෙන්නේ ඒ තරඟය සඳහා සහභාගී වූ දරුවන්ගේ විවිධ කණ්ඩායම් යටතේ අපිට ලබා දුන්න චිත්‍රවලි අපි තෝරාගත් චිත්‍ර කිහිපයක්. චිත්‍රවල පළවෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානයේ සහ තුන්වෙනි ස්ථානයේ නමින් ස්ථාන අපි තෝරන අතර මේ සහභාගී වූ සියලුම මේ මෙතන ප්‍රදර්ශනය කළ තියෙන සියලුම දරුවන්ගේ චිත්‍ර සඳහා ජාතික ඉදිරි කිරීම බැංකුව විසින් ඒ සඳහා ත්‍යාග පිරිනැමීම සිදු කරනු ලබනවා. අද දිනයේදී මේ ළමා ලෝක ළමා දිනයේ සමන්වාස අපි සංවිධානය කරන ලද මේ චිත්‍ර තරඟයේ මාතෘකාව බවට පත් වුණේ පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව. ඔබ දන්නවා ජාතියට ඉතිරි කිරීම කියන පුරුද්ද හඳුන්ලා දෙලා තින්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඉතින් කුඩා කල සිටම තමයි දරුවන් ඉතිරි කිරීම සඳහා පුරු විය යුත්තේ. ඉතින් මේ ඉතිරි කිරීම කියන දේ දරුවන්ට හුරු කරන්න ඕනේ ඉතාමත්ම කුඩා
9: දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඇගීමට සහ ඉදිරි කිරීමේ අගය සමාජගත කිරීමට ජාතික ඉදිරි කිරීමේ බැංකුව අඛණ්ඩව කැප වී සිටින බව රෝහණ බණ්ඩාර වීරකෝන් මහතා වැඩිදුරටත් පැවසවා. ලෝක ළමා දිනයේ නිමිත්තෙන් ඊයේ එනම් ඔක්තෝබර් 1 දින දිවයින පුරා රෝහල්වල උපත ලැබූ සීලුම දරුවන්ගේ දෙමාපියන් වෙත රුපියල් මිලියනයක් වටිනා ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ පිරිනැමීමට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ආයතනය කටයුතු කර තිබෙනවා. අකණ්ඩව පස්වන වරටත් ක්‍රියාත්මක වූ මෙම සමාජ සත්කාරක වැඩසටහන හරහා දෙවෙනි සීලුම රෝහල් ආවරණය වන පරිදි අලුත උපන් දරුවන්ගේ දෙමාපියන්ගේ සහ පවුලේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීම අරමුණු කෙරුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන මහතා සඳහන් කළේ දරුවෙකුගේ උපත සමග ආරම්භ වන නව ජීවන ගමන ආරම්භයේ සිටම ආරක්ෂාව ලබා දීමත් අනාගතය වෙනුවෙන් කල්තිය සැලසුම් කිරීමේ වැදගත්කම පිළිබඳවද සමාජයේ දැනුවත් කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ බවයි. මීට අමතරව දරුවන්ගේ අධ්‍යාපනික හා සුබසාධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ආයතනය මගින් පාසල් පිළියෙත සුරක්ෂිත වැඩසටහන සහ සුබපැතුම් ශිෂ්‍යත් වැඩසටහන වැනි දීර්ඝකාලීන සමාජ සත්කාරයන් රැසක්ද අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා.
18: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ අජිත් පී පෙරේරා මහතාද මෙලෙස අදහස් පළ කළා.
19: නෙට් නිවුස් පහුගිය දශක දෙක පුරාම විශ්වාසවන්ත ප්‍රවෘත්ති ඉක්මනින් ශ්‍රාවකයන්ට අරන් එන්න සමත් වුණා. සමහර ලාවට රූපවාහිනියටත් කලින් ජනතාවට වඩා සමීප ඉතා වැදගත් තොරතුරු ක්ෂණිකව සහ නිවැරදිව අරන් එන්න සමත් වුණා. ඒ නිසා විශ්වාසනීය මූලාශ්‍රයක් හැටියට නෙට් නිවුස් ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. මම හිතන්නේ වසර 21ක් තිස්සේ මේ දිනාගෙන තියෙන විශ්වාසය අද්විතීය එකක්. මොකද ගුවන් විදුලි නාලිකා එනවා යනවා. නමුත් නෙට් නිවුස් ඉහලින්ම මේ වසර 21ක් තිස්සේ රැඳී සිටිනවා. මගේ සුබපැතුම් නෙට් නිවුස් වෙත සහ එහි සියලුම කාර්ය මණ්ඩලය වෙත.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්
20: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
21: தேதுனு மாவதா தேதுனு மாவதா
22: brought to you by
23: அகுனுலகே நமஹுபவன ரகபுராம ரசகெனயன அவுலேசவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கே ட்ரஸ்ட் க
24: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික

වෙලාව 12යි විනාඩි 27යි අපි ඇවිල්ලා තියෙන net fm දේදුණු මාවතේ අද දවසේ අවසාන පැයට ඕෆිලා ගෙදර යන්න ළඟයි. නෑනේ ඕගොල්ලෝ නම් තාම වැඩනේ කොහොම හරි දැන් මේ වෙලාව ඉතින් දවල්ට කෑම කන්න හැම ලෑස්ති වෙලා ඉන්න වෙලාව. එහිඳ මේනක සහල් වලින් හදපු රසම රස බත් එකක් එක්ක ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් දාලා හදාගත්ත එළවලු ටික මස් මාළු ටික දාලා අනාගෙන කන ගමන් දේදුණු මාවත අහන්න කියලා මං ඔයාට මතක් කරා. මේනක සහල් එක්ක අපිට ඒ කාලේ මතක් වෙනවා. මොකද අර බත් මුට්ටිය ඉදෙනකොට රයිස් කුකරයකට බත් ටික දාලා බත් ටික ඉදෙනකොට එන සුවඳත් එක්ක අපිට අර ඒ කාලේ අපේ අම්මලා ඊට පස්සේ අපේ ආච්චි අම්මලා ඒගොල්ලෝ බත් එක උයනකොට ඒ දැනුණු සුවඳ අපිට දැනෙනවා. එහෙනම් මේනක සහල් වැඩි වැඩියෙන් ඔයාට මිලදී ගන්න කියලා අපි මතක් කරනවා. මේනක සහල් buy and win තරගයත් එක්ක ඔයාට ස්මාර්ට්

ටීවී එකක් ඒ වගේම තමයි බ්ලෙන්ඩර් එකක් රයිස් කුකර් එකක් ජයග්‍රහණය කරන්නත් අවස්ථාව තියෙනවා. එවගේම තමයි ෆ්‍රීලන් නිවසින් එන හෙල මසාලා පවුඩර් ඉන්දියාවේ මසාලා රහට. ඔයාට ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක ගෙදරදිම උනත් කෑම ටික හදාගන්න පුළුවන්. ග්‍රීන් කරි මසාලා, රෙඩ් කරි මසාලා, බ්ලැක් කරි මසාලා මේවා තියෙන්නේ එළවලු වලට, මාළු වලට, මස් ජාති වලට වෙන වෙනම පාවිච්චි කරන. කොළපාටින් එන ග්‍රීන් කරි මසාලා පාවිච්චි කරන්න ඔයා එළවලු ජාති වල. රතුපාටින් එන රෙඩ් කරි මසාලා ඔයා පාවිච්චි කරන්න මාළු ජාති වල. බ්ලැක් කරි මසාලා එක තියෙන්නේ මස් ජාති වලට පාවිච්චි කරන්න. හැබැයි මෂ්රූම් වලට, ඊට පස්සේ පොලොස් වලට වගේ දාලා බලන්න. දාලා පොඩ්ඩක් ට්‍රයි කරා කියලා වරදක් නම් වෙන්නේ නැහැ. ඒ අතරේ මතක් කරනවා ඔයාට වැඩි වැඩියෙන් DLB වාසි ලොතරැය්‍ය මිලදී ගන්න කියලා. මොකද අතට සල්ලි ටිකක් එනවනම් කොයි ක්‍රමයකින් හරි හොඳයි කියලා හිතන මේ වගේ කාලෙක DLB වාසි ලොතරැය්‍ය ඔයාට හඳුන්වා දීලා තියෙන්නේ වැඩි වැඩියෙන් ජයග්‍රාහකයන් බිහි කරන්නමයි. DLB වාසි ලොතරැය්‍යත් එක්ක ඔයාට අවස්ථාව තියෙනවා රුපියල් 25,000 තෑගි, 50,000 තෑගි, 105,000 තෑගි, මිලියනේ තෑගි ඔයාගෙම කරගන්න. දැන් ඊයේ දවසේ රජ වාසි ගැන තත්වය ඔයා දන්නවනේ. ඉතින් ඒකත් එක්ක මම දන්නවා මේ වෙනකොටත් ඔයා සමහර විට දුක් වෙනවා ඇති. ඊයේ වෙනකොට රජ වාසියෙන් වාසි ලබා ගන්න DLB වාසි ලොතරැය්‍ය මිලදීගෙන තිබුණේ නැත්තම් ඒක හන්ද අදම ළඟම තියෙන ලොතරැයි කූඩුවට ගිහිල්ලා හරි ඔයාගේ ෆෝන් එකේ තියෙන DLB ස්වීප් ඇප් එකට ගිහිල්ලා හරි DLB වාසි ලොතරැය්‍ය මිලදී ගන්න. රයිට්, කස්තුරි සුවඳ විඳ ගන්න කලින් මං යනවා කට්ටිය එකතු කරගන්න. අම්මෝ මෙච්චර මැසේජ් දාන්නේ මං කොහොම ගියවනවා කියලා හිතාගෙනද දන්නේ? විකුම්සිරි, විකුම්සිරි නෙවෙයි, විකුම්සිරි ගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා සචිනි අහිංසා. එයා කියනවා එකතු කරගන්න කියලා බබා යන්ෂි, හස්බන්ඩ් පුෂ්ප කුමාර ඔක්කොම එකතු කරන් සින්දුවක් දෙන්න කියනවා. මේ විකුම්සිරි ගම තියෙන යටියන්තොට කියලා දාලා එවලා තියෙනවා. ඉතින් ජනී පැට්ටෝ කොහොමද ඔයාට මාවත් සින්දුවකට එකතු කරගන්නවද? මදු ආදරෙයි කියලත් කියලා තියෙනවා. මං එකතු කරගන්න මාත ඕගොල්ලන්ට ගොඩක් ආදරෙයි. පන්නල කොටුවැල් ඉඳන් ප්‍රසංගියක් මැසේජ් එකක් දාලා තියෙනවා. මං ඕගොල්ලන්වත් එකතු කරගන්නම්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. තවලන් තැන්නේ ඉඳන් පතිරණ සිංහල බෙහෙත් කඩේ නන්ද කුමාර තමයි අපිට මැසේජ් එක දාලා දෙන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා මනහර හාඩ්වෙයා එකේ විජේසිරිව, BF ජනපදයේ පුස්සැල්ලාවේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. රුවන්වැල්ලේ කුමුදු, අද එයාගේ හස්බන්ඩගේ උපන්දිනි. මහත්තයා මහත්තයා, එයා අජත් සමන්ද අජිත් සමන්ද දන්නේ නේද? අජිත් සමන් කුමාර වෙන්නේ නැති. මං ගොඩාක් ආදරෙන් ඔන්න අපේ කුමුදු අක්කගේ හස්බන්ඩ් අපේ අජිත් කුමාර අයියට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පොල් ගම් පොල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා කෙනෙක්. සුද්ද තමයි මං හිතන්නේ මැසේජ් එක දාන්නේ. මට නෙමෙයි සුද්ද කියලා දෙන්නේ. එයාගේ නම තමයි සුද්ද මං හිතන්නේ. මං එකතු කරගන්නම්. දැන් තමයි අපිට කරන්ට් එක ආවේ. මෙච්චර වෙලා කරන්ට් එක තිබුණේ නැහැ. එහෙම කියලා මැසේජ් එකක් දාලා තින්නේ යටියන්තොට පරුස්සැල්ලේ සේපාලි හොටෙල් එකේ සේපාලික. කොහෙද යන්නේ ඔයගොල්ලෝ ඉන්නේ මේ මහ දවාලෙත් කරන්ට් එක යන්නේ? අපිවත් සින්දුවකට එකතු කරගන්න. හුන්නස්ගිරි SMT අපරල් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තිනවා. මං එකතු කරගන්නම්. කෑගල්ලේ සැලුන් අග්නි එකේ වැඩ කරන රජිත මැසේජ් එකක් දාලා තිනවා. ගින්දර වගේ කොණ්ඩෙ කවනවා ඇතිනේ අග්නිනේ සැලුන් එකේ නම. මම එකතු කරගන්නම් මේ සින්දුවට. කඩවත පොලිසිය ගාව තියෙන තුෂාර ඇලුමිනියම් එකේ ඉඳුනිල් මම ඔයාව එකතු කරගන්නවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තිනවා. අපේ කාන්ති, කාන්ති අපි වහගෙන ඉන්නේ කොහේ ඉඳන්ද? අනේ කාන්තිගේ හස්බන්ඩ් ප්‍රියන්ත තමයි කුවේට් ඉඳන් අහගෙන ඉන්නේ. එයාගේ වයිෆ් තමයි කාන්ති. මම එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ හෙන්දි මහර පැත්තට ගිහිල්ලා ඉන්නේ. හෙන්දි මහර තියෙන කඩවත නේද? එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ජයනි මහත්තයා ඉන්දිකව, පුතා ආක්ෂණව එකතු කරගන්න කියලා තිනවා. මං එකතු කරගන්නම්. මාත් ඉන්නවා කියලා මාපලගම PLJ අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. කොග්ගල ඉඳන් කවි මැසේජ් එකක් දාලා තිනවා. බලන්න කවියක් වගේ ළමයෙක් නේ මේ මැසේජ් එක දාලා තියෙන්නේ. එයවයි යාගේ ගෙදර අයවයි එකතු කරගන්න කියනවා. මං එකතු කරගන්නම්. මාවත් කියන්නකෝ. දුලංජලි මිහින්තලේ ඉඳන් මැසේජ් එක දාලා තින්නේ LPDේ පුන්සරා නංගි. මං ඔයාවත් එකතු කරගන්නම් මේ හන්න යන සින්දුවට. ගොඩාක් ආදරේ.

වෙලාවදොළ හයි විනාඩි තිස් හයයි. ඔයාට මතක් කරන්න ඕනි අරගන්න දැනගන්න කියවන්න ජයගන්න සතර. සතර ප්‍රකාශකයන්ගේ කුටිය නිතෙපෙම් අපේ කුටිය තියෙන තැනමටම කිට්ටුව තමයි BMICH පරිශ්‍රයේ ඉදි වෙලා තියෙන්නේ. දන්නවා 27 වෙනි වතාවට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද 8 වෙනි දවසට ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් සතර ප්‍රකාශකයන්ගේ කුටිය තියෙන්නේ සී හෝල් එකේ. නිතෙපෙම් අපේ කුටිය තියෙන්නේ A හා B කුටි දෙක ළඟ. එතකොට සී හෝල් එකට අනිවාර්යෙන් යන්න. මොකද පොන්ඩිසෝරි කාලේ ඉඳන් උසස් පෙළ දක්වාම ඉගෙන ගන්න අපිට සිංහල ඉංග්‍රීසි වැඩපොත්. ඊට පස්සේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටම්. අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටම්. රජයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටම්. ඔය හැම දෙම අරගන්න පුළුවන් වට්ටම් සහිතව සතර ප්‍රකාශකයන්ගේ කුටියට ගියාට පස්සේ පොඩි වට්ටමකුත් නෙමෙයි 120ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. හෙට සහ අනිද්දා දවස් දෙක විතරයි BMICH පරිශ්‍රයේදී මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන්නේ. එක හන්ද එන්න කියලා ආරාධනා කරනවා සතර ප්‍රකාශකයන්ගේ කුටියට මේ වටම් ලබා ගන්න, අරගන්න, කියවන්න, දැනගන්න, ජය ගන්න සතර. ඒ වගේම තමයි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර, කමල්බන්දුල වීරප්පිරම වෙද මහත්තයව සඳුදා අඟහරුවාද පොයේ දවස් සැරුණම ඉතිරි හැම දවසකම ඔයාට හම්බ වෙන්න පුළුවන්. ගොඩා දුරබැහැර ඉඳන් අම්මල තාතලා සමහර තරුණ අය ඉක්මාම ඉක්මනින් අර අසනීප වෙච්ච කට්ටිය හිතන්නේවත් නැති වෙලාව කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයාව හම්බ වෙන්න ඇවිල්ලා ඉක්මනින්ම සුවපත් වෙලා යන. ඒකනේ අපිටත් වටින දේ වෙන්නේ, අපිත් බලාපොරොත්තු වෙන්නේ ඒක ඉක්මනට සුවපත් වෙන එකනේ. ඒක හන්ද 0777 300 940 කතා කරලා හරි 0773 273 540 කතා කරලා හරි වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. යාත්‍රිවාඩ මතක් කරන්න ඕනි තවත් දෙයක් ගැන. රටම එකට ජාතික මෙහෙයුම, රටම එකට ජාතික මෙහෙයුම. මේක අපි වගකීමක් විදිහට සහ යුතුකමක් විදිහට තමයි ඔයගොල්ලන්ට මතක් කරන්නේ. මොකද අපි කැමති අපි වහන හැමෝම බොහොම හොඳින් ජීවත් වෙනවා නම් හොඳ අනාගතයකට හිමිකම් කියනවා. ඉතින් එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ හානිකර මද්ද්‍රව්‍ය වගේ දේවල් වලින් වැළකෙන්න වෙනවා. මොකද මේ දේවල් වලට ඇබ්බැහි වෙනවා කියලා කියන්නේම ඔයාගේ අනාගතය විනාශ වෙනවා කියන එක. ජොබ් එකකටවත් හරියට යන්න හම්බ වෙන්නේ නැහැ නේ හානිකර මද්ද්‍රව්‍යයන්ට පෙළඹුණොත්. එහෙම නිකන් කල්පනා කරලා බලන්න ඔයා මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා දැනගත්තොත් එහෙම කවුරු හරි ඉන්ටර්විව් බෝඩ් එකක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම වෙලාවක ඔයා ජොබ් එකකට ගන්න පෙළඹෙන්නේ නැහැ. අඩු ගන්න ඔයාගේ අධ්‍යාපනයවත් හරියට කරගන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඒ හින්දා හානිකර මද්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කවුරු හරි කෙනෙකුට හානිකර මද්ද්‍රව්‍යයන්ගෙන් ආයෙත් පාරක් ගැලවෙන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒක හරි අමාරු වැඩක් හොඳේ. හැබැයි ඒ වෙනුවෙන් උදව් කරන්න කණ්ඩායම් සූදානමින් ඉන්නවා. 19:27 දුරකථන අංකය හරහා ඔයාට ඒ කණ්ඩායම් සම්බන්ධ කරගන්න පුළුවන්. WhatsApp messages දාපු කට්ටිය ටග් ගාලා එකතු කරගන්නම්. කෝල්ස් ගත්ත කට්ටිය එකතු කරගන්න ඕනිනේ. කට්ටිය ගොඩ දෙනෙක් කතා කරා මේ අද මන් නෙවෙයි ෆෝන් එකකට ආන්සර් කරේ. නාරාමල ඉඳන් ඊෂදී කතා කරා. අම්මා දම්මිකා, ඊට පස්සේ තාත්තා ගාමිණී, ඊට පස්සේ චමිරු අයියා මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. අද ඊෂදී ඉස්කෝලේ ගියේ නැද්ද? පොළොනරු ඉඳන් රමණී අක්කා කතා කරා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මහරගමින් ඉඳන් අපේ චාන්දනී අක්කා, මහත්තයා සමන්, දුවවයි පුතාලා දෙන්නවයි එකතු කරගන්න කියලා කිව්වා. ගොඩාක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. ජනි මතකද මන්දමාව after long time එහෙම කියලා මැසේජ් එකක් දාලා තින අපේ ඉෂාර. මොකදනේ මතක නැති පවුලේ අය වගේ මතකයි ඔයාව. ඔයා බදුල්ලේනේ ඉෂාර. මං එකතු කරගන්න ඊළඟට ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මී ගොඩ නෙලා කුෂන් එකේ ඉඳන් නෙලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. මොනාද නෙලන්නේ මල්ද? අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා Siri Kumaraya උරුබොක් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. කිතුල්ගල ගුරුමැටිය වීල් පාක් එකේ සෙට් එකත් මේ වෙලාවේ සද්දෙනවා මාව අහගෙන ඉන්නවා. එහෙනම් කට්ටියට වැඩි වැඩියෙන් හයර් හම්බෙන්න ඕනේ. කළුතර බණාපිටියේ චාමර ස්ටෝස් එකේ සෙට් එක කට්ටිය මේකතු කරගන්නම්. හෙන්ඩි මහර තියෙන්නේ කඩවත නෙවෙයි අනේ ගම්පහ. අන්න බලන්නකෝ ඉතින් මට දේවල් වැරදුනාට පස්සේ කියලා දෙනවනේ අපේ ජයනි. ගොඩක් ආදරෙන් ජයනි මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ කෑගලු බත් කඩේ සෙට් එක චම්මි අක්කා, ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, සුදු මහින්ද, අමල් චානක, පොඩි විජේ ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා. මගත මතක ඇතුව කෑගලු බත් කඩේ කෑම හදනකොට ෆ්‍රීලන් කුළුබඩු එකතු කරන්න. එතකොට බිස්නස් උත් වැඩි වෙනවා. මොකද කෑම රස වෙනවනේ. පෙහර්ෂා උන්නස්ගිරි SMT අපරල් එකේ මැසේජ් එකක් දාලා මම බැලුවා මොකද ඒත් කෙල්ලෝ ටික තාම පරක්කු කියලා. හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා චන්දන සහ චාන්දනී දෙහිවල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්නවලු.
අපේ රංජිත් දිසානායක අයියා මකුල්ලලු ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා මං ඒවායවත් එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් ජනිමාව අමතක කරන්න එපා ගලේ කඩේ රයිගම සරච්චන්ද ඩයස් අයියා බදුරලි ඉන්ද්‍රාණි මං ඔයාව එකතු කරගන්නම් කලවානේ පුෂ්පා ඔයාවයි පවුලේ හැමෝමයි බරුදල්පොළ එස්එල් ප්‍රනාන්දු අයියා ජායල කොටුගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න මහේෂිකා කට්ටියම එකතු කරගන්නවා

0: FM Anubaha, FM Anuhatrai Tashuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 ට මිස් කෝල් එකක් දෙන්න
3: වේලාව 12:46
4: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරඟය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
5: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
6: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: අපේ පොළවට අපේ පරිසරයට බරක් නැති පරිසර හිතකාමී නිපැයුම් සෑම විටම භාවිතා කරමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරිකිරි මුහුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරු අමාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
8: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
9: මේ හස්ම
10: මොකද වයිෆ්?
9: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද?
10: පිටිපස්සේ දොරෙන්.
9: අදත් වැරද්දුවනේ. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි

0: නැතුවාහන්න ජනී එක දේ දුනු මාවත.
1: වෙලාව 12:48. මට ඔයා මගේ පණ වගේ. කට්ටිය එකතු කරගන්න හදන්නේ. හම්බන්තොට ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දිනවා රත්නේ අයියා. රත්නේ අයියා ඔයාවයි වාගේ ස්ටාෆ් එකේ සෙට් එකයි මම එකතු කරගන්නවා මේ හන්නසෙන්න සින්දුවට. කහපොළ හේලිත ෆැෂන් එකේ අපේ චතු නංගි මැසේජ් එකක් දාලා දිනවා. උපේක්ෂා මිස් සමන්තී, මානෙල් කුමාරී, අනුභව ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්ති, නිශාන්ති, සුනේත්‍රා, දේවින්දි, දෙව්මි, ශානිකා, නිසංසල මේ හැමෝම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට. ඉතින් කට්ටිය බලන්න ඇවිල්ලා අපිව කෑම එහෙම අරගෙන ඇවිල්ලා සෑහෙන්න අමාරුවක වැටුණා අපි ඒ කෑම ටික ඔක්කොම කාලේ ඉවර කරන්න. අපි යනවා කටාන කෝන්ගස් හන්දි අරෝෂ් ටේලර්ස් එකට ගිහිල්ලෙන්න. ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් ඇතුළු කට්ටිය එකතු කරගන්නවා. යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි. ජනී මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ වසන්ත අක්කා මෙසේජ් එකක් දාලා තිනවා. වසන්තරේ විනීත අක්කා මෙසේජ් එකක් දාලා තිනවා කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන්. ජනියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක සාලිය, මංගලී, ශිරන්දි, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත සෙට් එකම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. අපේ මොළටුවේ සුජානි, චන්දිමා මං එකතු කරගන්නම්. ඊට පස්සේ දෙදුරු මාවතෙන් අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න කියලා ඇලියගොඩ චමින්ද මෝටර්ස්ගේ සෙට් එකත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මටයි සුදුටයි ලස්සන සින්දුවක් දෙන්න ජයම්පති බුලත් කොහොපිටියේ ලෑවල ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. හම්බන්තොට කළුද ඔදොල් කඩේ සෙට් එක අපි එකතු කරගන්න ඕනි. ආනන්ද, නිලන්ත, මහීම, සසීම, රන්දිමා සෙට් එකම එකතු කරගන්න කියලා ශානක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගයේෂා ඇලියගොඩ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. අක්කවයි අම්මවයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හයිය මා තින්නව හගෙන කියලා නම කියන්නේ නැති කෙනා අපිට අදත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනී ඊයේ මොකද දන්නවද ජානි කිව්වේ? අදත් එකෙන් පස්සේ ජනී යනවා පොත් ප්‍රදර්ශනයේ බලන්න. එතෙන්ට වෙලා මෙන්න මෙන්න මෙන්න මෙන්න මට මඩ ගහලා අපේ ජානු. ඔය ජානු එහෙම තමයි පළ ඇති රුකටනේ ගල් ගහන්නේ. එහෙම තමයි මාත් එක්ක රුක්මණියක්ගේ ලොකෝට හිතන්න එපා. ඔයගොල්ලෝ ඒ වගේ එහෙම කියන දේවල් මට කියන්න. වරකගොඩ අනුර ගාමන්ට් එකේ සෙට් එක එකතු කරගන්නවා. ඊට පස්සේ සුබදහවලක් ජනී කියලා අපේ ගිලී මලේ ඉඳන් ධනුෂ්ක මෙසේජ් එකක් දාලා තිනවා. යාගේ කුවේට් වලින් කාවින්දේවත් එකතු කරගන්නවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තුෂානි කරුණාරත්න පැලවත් ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ වඩුමුල්ල හන්දි එළවලු කඩේ ඉන්න අපේ හංසනී කෞශල්‍යව එකතු කරගන්න කියලාත් මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගිරිඋල්ලේ කසුන් මං ඔයාවත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ජනි අපි හුන්නස්ගිරි SMT එකේ සෙට් එක මහේෂ් අයියාගේ බර්ත්ඩේ එක තියෙනවාද? අම්මෝ මේ ගුල්ලන්ගේ ඔෆිස් එකේ ඉන්න හැමෝගෙම එක එක දවස්වල උපන්දින. අපිට තමයි කේක් කෑල්ලක්වත් එවන්නේ නැත්තේ. ගොඩාක් ආදරෙන් සුබවතනවා මහේෂ් අයියට සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඒ ගැන විස්තරේවල කට්ටිය ඉතින් කීප දෙනෙම මැසේජ් කරලා තියෙනවා. ජනී මම සුනේත්‍රා දෙයන්දර ඉඳන් අපිවත් සින්දුවකට එකතු කරගන්න, පුතා විහංගවත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ ත්‍රිකුණාමලේ පහේ කණුවේ පුංචි බණ්ඩායියා, කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා, ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියන මොනරාගල චාමර ෆැෂන් එකේ සෙට් එක සුරේෂ්, ඒ වගේම තමයි බොස් නලින් චාමර, අජිත් අයියා, ජයසිරි අයියා, සුගත් අයියා ඇතුළු සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කිතුල්ගල නිලු, ඔයාව ඔයාගේ දුව තරුව මම එකතු කරගන්නවා මේ සින්දුවට. කිරිල්ලවල කුමුදුව එකතු කරගන්නවා. ඉංග්‍රියාවතේ තැලිගමයි තියෙන සන්සෙලා ෆැෂන් එකේ සෙට් එක, ඒ වගේම තමයි කළු බෝවිල කවිෂාන් සැලුන් එකේ ඉන්න කවිෂාන්, අෂාන්, දීබන් ඇතුළු සෙට් එක එකතු කරගන්නවා මේ සින්දුවට. ගොඩක් ආද

0: Anu Paha FM Anu Hatarai Tashma Ata Net FM De Dunu Mavata De Dunu Mavata
1: Brought to you by
2: Akunu Lake Namahu Bavana Ratapuram Rasa Ganayana Aule Sama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustika
3: ಹೃದರೋಗ ಸ್ನಾಯುರೋಗ ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಓ ನೇಮ ರೋಗ್ಯಾಕ್ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಡ ವೇದ ಪಹತಾ ಹಬುವನ್ನ ಬಿಂದು ಐ ಹತ್ಸಿಯ ಹತ್ತೆ ತುನೈ ದಿಸಿಯ ಹತ್ತೆ ತುನೈ ಪನ್ಸಿಯ ಹತ್ತಲಿಹ ರಸತುನ್ ಹತಕ ಪಾರಂಪರಿಕ ಅಪೇ ರಸಯ ಮೀನಕ ಸಹಲ್ ಬೈಯನ್ ವಿನ್ ವಿತಿನ್ ಸ್ಮಾರ್ಟ್ ಟಿವಿ ರೈಸ್ ಕುಕರ್ ಬ್ಲೆಂಡರ್ ದಿನಾಗಂದ ಸಹಲ್ ಕವರೇ ಕೂಪನೆ ಅತಿ ತ್ಯಾಗೇ ಒಬ್ಬಟ ಹಿಮಿವೇ ಮೀನಕ ಸಹಲ್ ಅಪೇ ಉರುಮೆ ಅಪೇ ರಸ
4: ವಾಸಿನಾ ಮೀನ ಕೊಹೆಂದ ಸರ್
5: ಪಿಎಲ್ಬಿ ವಾಸಿ ಕೊಯ್ ಕಾಟತ್ ವಾಸಿ
6: අම්මා ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද
7: නෑ
6: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ
7: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒක නෑ අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න
8: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
9: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලර් අප් තමයි
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
11: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් එත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863372 0776 716 7872
12: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංගස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
13: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
14: කින්දර හැන්දාව විජානු. ජානු.
13: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
15: සුබ දවල් දවල් එකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
1: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණයේ නියම කළා. මෙම නඩුකරේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අපමත මුදාහැර සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියා. එම අවස්ථාවේදී විත්ති පාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීපතත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නඩුව කල් තැබීමට අධිකරණය නියම කළා. රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් දෙහිවල හා රත්මලාන ප්‍රදේශවලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. මෑතකදී හැවලොක් සිටි නිවාස සංකීර්ණයේ තුලදී රන්නාලේ පිත ගිනිඅවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය දුවින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව නොවැම්බර් මාස 4 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය දුවින්ද දිසානායක සහ කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීපතත්වයෙන් පසුවන බැවින් එම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යළි නොවැම්බර් මාස 4 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළා. මීළඟ net news පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95 FM 94.8 Net FM
3: Kinder Handava
4: brought to you by
5: Sumudu Matupita nisa endan innat pahasui leak wennet na
6: Fems ayeka oyata oyawa mage arinne na
7: oyata sugar nam sevanagala madumeha harini capsule arganna 40 wasaraka abimanaya sevanagala ayurveda 0747 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
9: FM 95 94.8

Hit FM Kinderhände war Vigiano.

0: Kinder Händeva. Kinder Händeva.
1: Hi. දවලේ කයි විනාඩි 9යි. අද ඉතින් සතියේ කැමතිම දවසන නේද සිකුරාද දවස කියලා කියන්නේ. පොඩි පාටි වයිබ් එකක් එක්ක දවසම යන එකක් නැතිවෙන්නේ. ඒකට හරියන්නේ ඉතින් මේ පැත්තෙන් අපිත් ඔයාලට දෙනව දේවල් ටිකක්. ඉතින් එහෙනම් අදත් සුපුරුදු විදිහට ගින්දර හැන්දෑව ඔයාගේ මගේ පැය තුන කාල් කරන්න මෙසේජ් කරන්න සින්දුවා කියලා ගන්න මේ පැතර එන්න. ඔයා කැමති ලස්සන සින්දුවක නන් ස්ටොප් එකකට ආදරය කරන කට්ටිය එකතු කරගන්න. ෆ්‍රයිඩේ ෆන්ඩේ කරගන්න වැඩ කරන අතරේ. එහෙනම් ඉතින් මගේ හඩ්ලයින් නම් එක තියෙනවා අදත් වෙනද වගේම කාල් එකක් දෙන්න 01125533. WhatsApp එකෙන් මම chat එකේ ඉන්නෝ මේ පැතරෙන්න පුළුවන් ඔයාට හව සහතරට කලින් 0.75 95 95 95. ඒ අතරේ ඉතින් ඔයා දන්නවනේ යන net fm official facebook fan page එක පැතර ගිහලා fan page එක like කරන්න follow කරන්න ඊට පස්සේ ඔයාගේ message එක inbox කරන්න පුළුවන්. ඒ වගේම මගේ wall post එකට comment එකක් දාගෙන යන්නත් පුළුවන්. comment කරපු කට්ටියත් මම මතක් කරනවා. ඒ අතරේ ඔයා දන්නවනේ අද ඉතින් සිකුරාද කියලා කියන්නේ ගොඩාක් special. ඔක්කොම plan කරගෙන ඉන්නේ අද දවසේ කරගන්න තමයි. මොකද එතකොට හෙටයි අනිද්දායි දවස් දෙකේ ගෙදරට වෙලා ෂේප් එකේ ඉන්න පුළුවන් නේද? රෑ වෙනකොට බොයිස්ලා පාටි හැමලා ඇස්ති කරගෙන තියනවා. ඒකට මියුසික් දැන් හොයන ගමන් නම් ඉන්නේ. කිසි විදිහකින් ඔයා ඒක ගැන හිතන්න එපා. ඔයාට තියෙන්නේ net fm tune කරන්න විතරයි. ඒ අතරේ අපි fan page එකට ගිහලා අපි live එකට join වෙන්න පුළුවන්. එතකොට ඉතින් නටාගෙන ඉන්න තියෙන්නේ. අද DJ night එකට කොහෙන්ද කවුද එන්නේ කියලා මතක් කරන්න ඕනි ඔයාට. අද අනුරාධපුර දිස්ත්‍රික්කයයි මොන්ඩ්‍රාගල් දිස්ත්‍රික්කය අතර තමයි face to face attack show එක තියෙන්නේ. ඉතින් අද රෑ 9 ඉඳලා ඔයාට net fm DJ night එකත් එක්කත් වෙන්න පුළුවන්කම තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කෙන් DJ flash ලස්සන කොළුවෙක්, මොන්ඩ්‍රාගල් දිස්ත්‍රික්කෙන් DJ ෂාන් එයාත් ලස්සනයි. ඉතින් මේ දෙන්නගේ වැඩ ටික බලන්න පුළුවන් ඔයාට net fm official facebook fan page එකේ. ඒ අතරේ අනිවාර්යෙන්ම මේක බලන්න ඕනි වැඩක් වගේම මේක අහන්න ඕනි වැඩක්. හරියටම රණවීන්ද්‍ර net fm dj night එකත් එක්කතු වෙන්න ආමතක කරන්න එපා. එහෙනම් නටාගෙන ඔයගේ මගේ ගින්දර හැන්දා මෙහෙම පටන් ගමු. මං ඔයාගේ කවුද? කියමු බලන්න. ජනෝ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් එකයි විනාඩි 17යි.
3: දිස්ත්‍රික්ක 14. අරංගකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14. Super 14. දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය. අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash. මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan. ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: හැමක ධර්ම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. හිට නෙමේ අවිශ්වාසය වගේ කීමයි සුග එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
6: කොල්ල කෙල්ල කොට යනවා.

0: ජාතිකලොතරැයි මණ්ඩලය මුහුතෙන්වත් ගුවනින්වත් ගුටුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා. විකුණන නොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
3: හෙලෝ,
4: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

දමල් එකයි විනාඩි 25යි වෙලාව. අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ හන සින්දුවට කටි එකතු කරගන්න WhatsApp messages වලට යමු. මේ ගැන කියලා. මේ මාසේ 7 8 9 10 කියන දවස් හතර ්‍රී කරගන්න ද තියන්නේ බෙල්ල කොද ේදනාවතුල මොනයම් හරිස්ටයි රෝගයක් තියනන අතර ටි සැපල සඳරෝග වෙන පුලා මාශපේෂි වේදන හර ගැක සම් ක්‍රීඩානතුර නිසාති වෙලාතින ආබාද වයස් කතවීම නිසාති වෙලාතින දුරල තාංශභගේ පාකිින්සම් සුසුනාව ආබාද උපතින් හරි උපතින් පසුහරි දරුවන්ට ඇතිවෙන යම්යම් ආබාද කල් පවතින සොසන ආබාද වගේ රෝග තියෙනවනං ඔයාට හොඳම අවස්ථාව තමයි මේ. ඒ තමයි Active Plus Center 3 කොට්ටාව ශාඛාවේ 3 සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතර පුරාවට ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළා තමයි ඔයාට සුදුසුම් ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් ඉන්නේ. විතරක් නෙමෙයි මේ දවස් හතර පුරාවට ෆිසියොතෙරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාත් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතරේදී Active Plus Center 3 කොට්ටාව ශාඛාවට අනිවාර්යෙන්ම එන්න. එන්න කලින් වැඩි විස්තර දැනගන්න දින වෙලාව වෙන් කරගෙන මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. 0342227870 0342227870 එහෙම නැත්නම් 077511 3918 077511 3918 ෆෙම්සෑ ගැනත් මතක් කරන්න ඕනි. ෆෙම්සෑ කියලා කියන්නේ ඉතින් ගෑනු ළමයට පීරියඩ්ස් කාලයේ කිසිම අපහසුකම් තොරව ගෙවන්න පුළුවන් හොඳම පෑඩ් එක. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම ධාතුවේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. මෙන්න මේක තමයි පෑඩ් එකක් ගන්නකොට හරියටම අපි බලන්න ඕනි දේවල් ටික. මේ දේවල් ටික නැති වුණොත් තමයි ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලය තියෙන අපහසුතාවේ ඩබල් වෙන්නේ. ඉතින් ඒගොල්ලන් ආසාවෙන් කරපු වැඩ මගහැරගෙන පීරියඩ්ස් කාලෙදී තමන්ට තමන්ව මිස් කරගන්නවද, හරියටම හරියන පෑඩ් එක ගන්නවද කියන එක තීරණය කරන්නම වෙනවා. එහෙනම් ඉතින් බය නැතුව දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම ධාතුවේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක. ඒ තමයි SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේතරපත් වෙන ෆේම්ස් ඇය. දිවෙන පුරා තිරව නම් සුපිරිමල් සලකින් ෆාමසි වලින් ඔයාලට අදම මේක මිල දී ගන්න පුළුවන්. හවුදද මුලින්ම මට මැසේජ් කෙව්වේ නවීන් එක්ස්පෝර්ට්. හයි ගින්දර ජානු, උන්නස් කිරිය තාත් ගින්නි රස්නේ, දැන් මගේ රස්නේත් එක තවත් රස්න වැඩිද? කූල් වෙන්න උම එකක් දෙන්න. කූල් වුණාද ගින්දරි? අපි ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න යක්කල මුදන්නයි කවලද සංකීර්ණ අපි අනිවාර්යෙන් එකතු කරගන්න. ජය වේවා. හයි මගේ වාසියට සුබ දහවලා ගින්දරි. දැන් ගින්දර වගේ පායනවා ඇති හිතුනට වහින්නේ නෑ. දැන් අපිටත් ලස්සන සින්දුවක් චුට්ටක් කොහොම පායපු දෙන් කියලා හිතනවා. ඉතින් වහිනකොටත් වහිනවනේ නේද? දොඹෙන් යන්න අද්‍රේ යන්නේ ඔය බෝල ගෙඩියට.

கழுத்தர சசி தேவலி பாத்திய கிரமணி சுமேதாக்கா கனடாவிச்சு அண்ணன் ஜிமி ஷலே ஜலே ஜெனக்கு சாஃபியா உமாக்காக் தினவையா பிட்டா தேக்காக் தேக்காக் உந்தே பண்ண එහෙම කිව්ව හිඳ දෙකක් දෙනවා ම්ම්වා ම්ම්වා සුන්දර සිකුරාදා හමු නගල යන සින්දු ටිකක් ෆ්‍රොන්ටෝගේ මනෝජ අනුරෝයාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා ජය වේවා අයිබෝවා නිරෝගිමත් වාසනාවන්ත සුබදවලක් සුබදවසක් වේවා ජානුආට අපිත් ගින්දර හැඳ වහගෙන ඉන්නේ අනුරාධපුර පොල්යාර හන්දි රංජිත් ප්‍රියංක රායා සලෝන් මායකේ මායා ගුණසේකර නිපුන්දි අනුරාධපුර සෙනත් සුපයකේ සෙනරත්නය සන්දීප ඉනෝ කදුලා රිදිනේෂික කෞෂික හර්ෂික ඊ ශාමද වච්චේ පාරේ ලක්ෂිකා ලක් මාලි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකි.
2: දවල් 1:35යි.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
4: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව. මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න. ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
5: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0.71856.956

0: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
1: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
2: අපගේ net වගේ
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. 80 දශකයේ අන්තිම දවසක්. එදත් හඳුතුම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
3: හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
4: දබල්ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලදී සෙක්කහන්න net FM ගින්දර හැන්දෑවා.

දවල එකයි විනාඩි 41යි. කවුද ඉන්නේ බලමු දෙටක් ගාලා. කෝ බලන්න WhatsApp messages පතර යන හදන්නේ. ඉංගිරියවත් කලිකම සංසේලා ෆැෂන්. රංජිත් නිසංසල රන්දි තවින්සා යසිස්මා. කොතන හරි මම වැරදියට වචනයක් කියලා තියෙනවා. ඒකනේ මේ ටික දැන් සිංහලෙන් ටයිප් කරලා වන්නේ නියමයි. ජානු සුබ ගින්දර හැන්දමක්. අපිට නම් ගිනි අවුව චූටි පැටි කේලියට බහින්න බෑ. උම්ම කැටේ සුබානි හර්ෂණිගේ සින්දුවක් ඉල්ලා තියෙනවා. බලමු මං සුබානි අක්කගේ සින්දුවක් කොහොම හරි දෙන්න. උම්ම කැට දෙකක් ඕනි. නිපුණි අනුරාධපුරෙන් රජරට කෙල්ලෙක්ට හරිද උම්මා? මටත් හිටි අනුරාධපුරයේ පැත්තේ යාළුවෙක්. යාළුවෙක් කියයි කියාගත්ත ඌ යාළුවෙක්. වෙනද වගේම දෙකක් අතරින් අහගෙන ඉන්නවා. අචර ජයම් සැතුළු පතුල ඩාටල් කෙටීම් එක මං ගොඩක් අතරින් ආව එකතු කරගන්නවා. SMT අපට ලුහුණස් ගිරියෙන් අපටත් සිින්දුවක් ඕනි. මෙහෙ එන බීසනේ උම්ම එකක්වත් දෙන්ටානේ කියලා තියෙනවා. දැන් ඊයේ SMT අපරල් එකේ කට්ටියට මොනවද බර්ත්ඩේස් වලට හම්බුනේ? හැබැයි මට නම් හම්බුනේ නැහැ මොනවත්. ජානෝ උම්ම කැටේ ආවද පැටියෝ? ගිනි බෝලේ හා පැටියෝ යටියන්තර අජිත් සමිඳ ජයවර්ධන අයියා යටියන්තර පරුසල ලැහැර පාරේ උම්ම දෙකක් ඕනි සින්දුවක් එක්ක. හොට්ලයින් නම්බර් එක තමයි 011-2-55-33-63. හොට්ලයින් එක එවන්නකෝ කියලා තියෙනවා. ඔන්න මං කිව්වා ලියා ගන්න 011-2-55-33-63. මතක් කරන්න ඕනි ඔයාට මෙන්න මේ පණිවිඩය ගැන. මොකක් ගැන දන්නවද? දැන් අපි මුදල් ඉතුරු කරනවනේ. ඒ හැමදේම කරන්නේ අපේ අනාගතය වෙනුවෙන්. අපේ අනාගතය හෙට දවසේ අපේ අනාගතය ලස්සන කරගන්න, එහෙම නැත්නම් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අපේ අධ්‍යාපනය වෙනුවෙන් මේ හැමදේකටම තමයි අපි ඉතුරු කරන්නේ. හැබැයි ඉතිරිය ගැන අපිට තවත් හිතන්න දේවල් තියෙනවා. මුදල්ම විතරක් නෙමෙයි, මුදල් ඉතිරි කරනවා වගේම ඔයා හිතන්නකෝ අපි එදිනදා පාවිච්චි කරන දේවල්. වතුර ටික ඉතුරු කරොත් හෙට තව කෙනෙක්ට වතුර ලැබෙන්න පුළුවන්. ඒ වගේම විදුලිය ඉතිරි කරොත් හෙට අපේ දරුවන්ට ඒ සම්පත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අද ගහක් රැක ගත්තොත් අද පුංචි පැලයක් අපි හිටවුවෝ, හෙට ඒ ගහේ හෙවන, ඒ ගහේ පළදාව අනාගතයේදී අපේ දරුවන්ට භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුව මේ මාසය, හෙටක් ඉතිරි කරන මාසය. ඉතින් සකසුරුව මේ මාසයේ හෙටක් ඉතිරි කරන මාසයේ NSB ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙක් එකතු වෙලා මුදල් විතරක් නෙමෙයි හෙටක් ඉතිරි කරන්නත් අපි ඉගෙන ගමු. ඒ හැම දෙම ඔයාගේ අනාගතයට වගේම ඔයාගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
1: දවල් 1:57යි.
2: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු පළඳින Red FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරඟය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
5: එහෙයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
8: දන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
9: මොකද්ද ඔය විසිගිරිල්ලද?
8: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියාවල මීටර් 91ක්, නගෝයාවල මීටර් 88ටත් එහා.
9: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
8: ඇයි?
9: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
10: මීටර් 90ට එහා විසි වෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. Net FM Algo Town සතියේ දිනවල උදේ 7ට
11: Net FM Algo Town
12: brought to you by
13: අභිමානවත් කළුතරින් Prime Million Dreams සමගින් Prime Kalura ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 Prime Group
14: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
15: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
16: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
17: විජයකුරක්කන්
18: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
19: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත
11: හැකියි
4: ඉන්දර හැන්දෑව
12: brought to you by
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
6: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
10: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
1: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134-226-7046
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අතම ගන්න ෆෝන් එකයි
7: ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න
1: සුබ දහවලක් දවල් දෙකයි විනාඩි 1යි

0: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. දිට්ඨ ආපදාවෙන් දින 310කට පසුව කොළඹ කොටුවේ සිට පෙරාදෙණිය දුම්රිය ස්ථානයේ දක්වා දුම්රියක් අද පැමිණියා. අංක 982 දරන එලෙස පැමිණි දුම්රියෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, දුම්රිය සමන අධිකාරීවරයා ප්‍රමුඛ, දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල සාමාජිකයන් මෙන්ම දුම්රිය මකින් දෙක්ව සිටි බවයි එම අවස්ථාව අවරණය කළ නෙත් නිවුස් නියෝජිත JAL ජයසිංහ පැවසුවේ. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ කොටුව දුම්රිය සිට දුම්රිය ස්ථානයේ සිට ගම්පොළ දක්වාද අද සිට දුම්රිය ධාවනයේ යළි ආරම්භ වනවා. දිට්වාසුලි කුණාටුව හේතුවෙන් රම්මුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථානික සිතුනකට හානි සිදුවීම හේතුවෙන් මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු එනහිට තිබුණා. පසු අදියර කිහිපයකට තේ දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණා. පාර්ලිමේන්තු ඔක්තෝබර් මාස 6 වෙනිදා සිට 9 වෙනිදා දක්වා රැස්වීමට තීරණය වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සතියට දාලා පාර්ලිමේන්තු කටයුතු සම්පතෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක රැස්සභා රැස්වීමේදී. මිලඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news Twitter කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. The truth people trust. FM Anupaha, FM Anu Hatarai Dashma Ada, Net FM. Kinder Handava.
1: Brought to you by Sumudu Matupitanesa and Anginat Pahasui. Leak Venetna.
2: Fems Ayaka. Oyata, Oyava Magarinina.
3: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
4: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
5: FM 95 94.8.

ஹாய், சுபதா ஹோ லக் தவால் தேகாய் வினாடி ஹாய் ஹாய். ආගේ මගේ දෙවනි පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් කියලා ගන්න මේ පැත්තට එන්න. එහෙම මැසේජ් සෙවපු කටිය තක් ගාලා මම මතක් කරගෙන යන්න හදන්නේ. දේශානි ස්ටුඩියෝ යටි අන්තට ලස්සන සින්දුවක් අපි වතකතු කරගන්න ඔයාව ගැම්මට අහගෙන ඉන්නේ. නියමයි, ජය වේවා. අපි හැමදාම හැම වෙලේම මෙත් එක්ක බෙන්තර කඩේ. නෑ, පතිරණ සිංහල බෙහෙත් බඩු කඩේ මොනවා කියනවද මන්දා. නන්ද කුමාර එකතු කරගෙන ලස්සට සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේවලා තියෙනවා. මහර හාඩ්වයායකේ විජේසිරි, ඊට පස්සේ පුස්සලා බීඑෆ් ජනපදයේ සියලුම දෙනා මේ වෙලාවේ අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මේ වෙලාවේ හිට වැස්සලු කොහෙට දාපෝ වැස්ස මෙච්චර මෙහෙ කට්ට යන්න පායනවා. හයි ජාන නපුරි, ඈ ලස්සට සින්දුවකට එකතු කරගන්න. මගේ මැසේජ් එක කිව්වේ නෑ හුන්නස්ගිරි SMT එකේ කට්ටිය. මං කිව්වනීයේ මේ ඔක්කොම ඊයර කාටද අපේ සුරංග සර්ටනේ විශ් කරලා මැසේජ් වෙලා තියෙන. ඉතින් සුරංග සර්ට අපි කට්ටිය විශ් කරානේ. කී දෙනෙක් නම් සුරංග සර්ට විශ් කරා? දැන් ඔය විශ් කරපු තරමට හම්බුනේ මොනවද කියන්න? ඒ විශ් කරපු විශ් කිරිල්ලට නම් මං කියන්නේ ඊ ලන්ච් එකක් දීලා ඩිනර් එකක් දෙන්න ඕනි, අද බ්‍රෙක්ෆස්ට් එකක් දෙන්න ඕනි. එච්චරට ඊ සුරංග සර්ට කට්ටිය විශ් කරා. යුතුකමක් තියෙනවා හැබැයි එහෙම කරන්න. ඊට පස්සේ ෂේප් එකේ පොඩ්ඩක් මෙහෙටත් එවන්න. හයි ජාන, සුද බෝලි දෙන්න කල කුම්ම එකකුත් එක්ක සිංදු ඇස්සං බොකුන්දර 10 කනෝ පාර මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශ්‍රියන්ති සංජය මහේෂ් ලක්මුතු මදු අන්ත දේවින්ද ෆැෂන් එකේ ඔක්කොම සෙට් එක එකතු කරගෙන ලස්සට සිංදක් අහම. ආදරේ උම්මා, ආදරේ මමත් ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ. පොළොන්නරු රමණියක්ව මැසේජ් කරලා තිනවා මේ හැන සිංදුවට එකතු කරගන්න. රමණියක් කොහමද? පුනිමා සෙවන් දිනෝ සඳ ලංකාවෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ගින්දර හැන්දෑවට ජය වේවා. දොලානියක් ඔයාට ජය වේවා. මහරගමී අක්ක සිංදුවකට එකතු කරගන්න. පීමල් සිරිපුර සුරංග කාස්කට් එකේ වැඩ කරන සුමනි මාමා, සුරංග අයියා, මහේෂ අයියා, පැතුම් අයියා, මං සඳුන් රෝහිත මල්ලි යාගේ වයිෆ් බබාල දෙන්න බයික් හදාගන්න වර්ක්ෂොප් එකට ආපු ඔක්කොම ජය වේවා. ඊට පස්සේ අමූරි කිලගස් කඩට එතන බිසි වගේ නම් මයිල පිටියට ඒතිං සලෝන් දිනේශ්‍රී ගෑනු ළමයින්ට ලස්සන වෙලා එන්න පුළුවන්. තව අපි ලස්සනයි කොහොමත්. මං කියන්නේ අපි කැමතිනේ කොච්චර ලස්සන වුණත් තව තව ලස්සන වෙන්න. ඉතින් ඒ හින්දා යන්න ඕනි සලෝන් දිනේශ්‍රී එකට. සඳීපනී නංගි, රෝන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා, කවුරු නැතත් මන් දන්නවා ඔය තුන් දෙනා මාව ලස්සන කරලා ගන්නවා. තව තව තව කියන එක ඇඩ් කරන්න ඕනි එකට.

0: NetFM DJ Night ad Renovata.
1: දවල් දෙකයි විනාඩි 13යි වෙලාව. අපි අමුද ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් හතරේ අනිවාර්යෙන්ම Active Plus Center 3 කොට්ටාවේ තියෙන ශාකාවේ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් මේ දවස් හතරේ පැවැත්වෙනවා. ඒ කියන්නේ ඔක්තෝබර් 7 8 9 10 මේ දවස් හතර වෙන වැඩ දාගෙන මිස් කරගන්න හිතන්නවත් එපා. නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව තියෙන Active Plus Center 3 කොට්ටාවේ ශාකාවේ ගොළඟේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් තමයි මෙහෙම 7 8 9 10 දවස් හතර වෙනුවෙන් මේ විශේෂ වැඩේ සූදානම් කරලා තියෙනවා. ඒගි සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළාට සුදුසුම් ප්‍රතිකාරක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් හතර පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම්. අනිවාර්යයෙන්ම යන්න 7 8 9 10 මේ දවස් හතර ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ ශාකාවට යන්න කලින් කෝල් එකක් දෙන්නකො. දිනේ වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් දෙක ලියා ගන්න. 0134 22 17 870 0134 22 17 877 0877 577 0————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================װ================================================================================================================================================� සාමාන්‍ය මාකට් එකට ගිහම එක එක නම් වලින් එක එක වර්ගයේ පෑඩ් පැකට් වර්ග තියෙනවා. මේවා අරගන්න ගිහම හිතනවා ඇයි මෙච්චර මෙව්වා ගණන් කියලා. ඒ හින්දම ඔය දරාගන්න බැරි මිල ගණන් හින්දම සමහර වෙලාවට දුෂ්කර පළාත්වල ඉන්න අපේ මාදරණීය අම්මල නංගිල අක්කලා වෙන වෙන ඔප්ෂන්ස් පවා හොයාගෙන යනවා. දැන් එහෙම වෙන්න දෙයක් නැහැ. ඔයාටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හරිම සාධාරණ මිලකට තමයි ෆෙම්ස් ඇය ඔයාගේ අතට පත් වෙන්නේ. දැන් පීරියඩ්ස් කාලය කියලා කියන්නේ ගැණු ළමයින්ට ළඟ ඉන්න මිනිස්සුත් පෙන්වන්න බැරි කාලයක්නේ. ඒකේ තියෙන අපහසුතාවය දන්නවා ගැණු ළමයි. ඉතින් ඒ අපහසුතාවෙ ඩබල් වෙනවා ඔයා පාවිච්චි කරන පෑඩ් එක හොඳ නැති වුණොත්. ඒ කියන්නේ මේක ඇඳගෙන ඉන්න අපහසු වුණොත්, ලීක් වෙයි කියලා බය ඉන්න වුණොත්, ගෙවන මිලට උසස් තත්ත්වයේ නොවන සෞඛ්‍ය ආරක්ෂිත නොවන පෑඩ් එකක් වුණොත් ඔයාට ඔය අපහසුතාවය ඩබල් වෙනවා. ඉතින් මං ඔයාට කියන්නේ එහෙම කරගන්න නැතුව ඔයාට පුළුවන් ෆෙම්ස් ඇය පාවිච්චි කරන්න. දැන් ඔයාගේ පීරියඩ්ස් කාලය පහසුවෙන් ගෙවන්න. එහෙනම් ඉතින් SLS ISO සාතික සහිතව සාධාරණ මිලකට වගේ අතරපත් වෙන ෆෙම්ස් ඇය ඔයත් අදම මිලදී ගන්න. දිවයිනපුරා තියෙන ඕනෑම සුපිරිවෙල සලකින් ෆාර්මසි වලින් දැන් ඔයාට ෆෙම්ස් ඇය මිලදී ගන්න පුළුවන්. හයි හයි ජානු, යටි අන්තර අප්සරා වෙන්ද වගේ මදත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ලොකු දුව යශෝදරා, දෙවෙනි දුව අනුත්තරා, චූටි දුව සිත්තරා, මම අප්සරා. රජ කාලේ වගේ නිකන් අර කුමාරිකාවන්ගේ දේවියන්ගේ නම් වගේ නේද? ලස්සනයි යනේ. හයි මගේ සුදු මැණික, අපිට ලස්සන සුදු ගොඩාක් ඕනියෙන් ටී අපරල් වාදුවේ නිශාන්ත අයියා. නිශාන්ත කොහොමද මගේ උමක? හයි ජානු පැටියෝ, අපි අද ලස්සන සුදුකට එකතු කරගන්න හුන්නස් කිරියෙන් භූමි ඍතු දසුනි සන්දීප ධනංශය. අනේ යාළු පැටියෝ, අපිට ලොකු මැකක් ඕනි. ඔයාගේ මේක මට තේරුන්නේ නැහැ. SMT අපරල් එකේ සෙට් එක. අපිටත් ලස්සන සින්දක් දෙන්නක චාන් නංගියෝ. මේ සින්දුවර එකතු කරගන්නම්. කෝ බලන්න කවුද මේ වරකගොඩ පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීට් ආයතනයේ බොස් පූර්ණ මැඩම් මිරෝෂා, ලොකු දුව නෙසඳී, පුතා පෙසඳු ආයතනයේ වැඩ කරන සමන්වත්, මැසේජ් එකේ වල තියෙන අපේ අජිත් අයියා එකතු කරගන්නම් මේ සින්දුවට. සුබ දවසක් වේවා. ජානු උම්ම කැටේ ලස්සන සින්දුවක් දෙන්නකෝ. පිළියන්දල කහපල හේලිත ෆැෂනගේ සමති මානල් කුමාරි, අනුපම ප්‍රදර්ශනී, රූපා ජශ්‍රාණි, අචන්ති නිශාන්ති, සුනේත්‍ර දේවින්දි, දෙවුමි සුදු මැණික. ජනි අයියා මඩ ගහනවා. ජනීගේ කට තියාගෙන ඉන්න බෑනේ, කට කහනවා වගේ. දැන් අදත් කියලා ගියානේ යා මාර විදිහට වැඩ කරන හින්දා යා දැන් බුක් ෆෙයා එකට යනවා කියලා. ඔය යන්නේ ගෑනු ළමයි බලන්න, නැතුව මේ එච්චර උනන්දුවෙන් යන්නේ මේ එහෙම එච්චර ලොකු මේවකට නෙමෙයි යා යන්නේ. කෙල්ලෙක් සෙට් කරගන්න බලන්න. කෙල්ලෙක් නෑ නෑ ගොඩක් පව්. ඉතින් යාගේ දෝණි ඒ ළමයා ඌව දන්නේ නැහැ. උම්මා ආදරේ සුදු බෝලේ උතුරන්න හරියන්න ඕනි කියලා තියනවා. පෙචතුවා චතු මට උතුරන්න හරියනවා වගේම ඔයාටත් උතුරන්න හරියන්න ඕනි. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි ඔයාටයි ඔයාගේ වටේ ඔයින ලස්සන කෙල්ලෝ ටිකටයි.

0: තට්ටුගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0774667767 මිස් කෝල් එකක් දෙන්න.
1: දවල් දෙකයි විනාඩි 24යි.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
1: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
1: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0774-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සත් සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
2: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැකිය.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් අටමු සුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟ වෙන්න

දවල් දෙකයි විනාඩි 27යි. අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ සින්දුව දැන් පොඩි නිකන් අපි යන්න හදන්නේ. අමුතු සින්දු ටිකක් අහන්න. මේ සින්දුව හැනකොටත් ඉතින් අර ඉස්සර පොඩ්ඩක් අර ඒ කාලේ මතක් වෙනවා. අනැද්ද? ඉස්කෝලේ යන කාලේ. අජිත් අයගේ සින්දු අහන්න කැමති කට්ටියට ඔන්න මං අජිත් පුතු කුමාරණගේ සින්දුවක් ලෑස්ති කරගත්තේ මුලින්ම අහන්න දෙන්න. අපි යමු ටග්ගල වට්ස්ඇප් මැසේජස් පැත්තට. මෙන්න මේ කටි එකතු කරගන්න ටග්ගල. චාමර ස්ට්‍රෝස් කළුතර පනා පිටි චාමර අයියා තනුජක්කා එකතු කරගන්නම් මේ හැන සින්දුවට. අම්පාර පරණ ගාමට හදි හෙල්මට් ජැකට් කඩේ අතු කරලා අයියා ඉන්නවා එකතු කරගන්නම් මේ සින්දුවටම. ජානු මට උම්ම දෙකකුයි සුරංගනී සින්දු අයෝන්ලු මේ නර්තනී දවසකට දවසකට වින්දනය දවසකට සුරංගනී මේ මොන කෝලමත්ද? ශෂිකා මේ සින්දුව හමු අදට මං වට නර්තනී දුන්නාද? හයි ජනු, මම කලවනේ පුෂ්පක්කා. හස්බන්ඩ් ප්‍රියන්තයි දුවල දෙන්නවයි වයි නෙත් තන හැමෝම එකතු කරගෙන ලස්සට සින්දුවක් හමු. කබලි මුල්ල රොටි කඩේ සුචිවක්කා රොටියක් හමුද? හස්බන්ඩ් අචිත්වයි අම්මවයි පුතාලා දෙන්නවයි දුවල හතර දෙනවයි ඉන්දික මල්ලිව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. මටයි මහත්තයටයි දෙන්නට උම්ම එකක් ඕනි, ඉන්දික මල්ලිටත් ඕනි. කමන් නැද්ද වන්දා? ඉන්දික මල්ලිටත් චුට්ටක් දෙනවද? ඕකෙන් දෙමු දෙමු. ඔයාලා දෙන්නට ඇති වෙන්න තියාගෙන ඉන්දික මල්ලිට ටිකක් දෙන්න.

ada contohan sindu aku ni ima apa lagi pial je message kalau tiada mehana sindu dia mereka tu kerja nang edrim pasi mangguad madak kerana lagi enada adat book fair ke pat tada yannoni mukhtar thawa dawas kia tu tiada ni kelabalan ku ada dewani dah adat pasat ti baru nanti pasi heita thungani dah ni dah hatramenda ing eh chapter ke close ini sa ni waring wa book fair ke tu yannoni wedak nenatang ඉතින් 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේ තියෙනවා. උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම් පැවැත්වෙන නිසා ඔයාට ඉතින් පුළුවන් තාමත් වෙලාව තියෙනවා හොඳටම. නිල රේඩියෝ විදිහට net FM අපි මේ පාරත් ඉතින් ඔන්න book fair එකත් එක්ක ඉන්නවා. ඔයාලා අපිව හම්බ වෙන්නත් එන්න පුළුවන් එතෙන්ට. ඒ වගේම සංවිධානයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ අතරේ ඔයා අනිවාර්යම පොත් ප්‍රදර්ශනයට ආවට පස්සේ ඇල්ෆා ස්ටුඩියෝ සජීවි මැදිරියට ගොඩ වෙන්න අමතක කරන්න එපා. මොකද එතෙන්ට එන ඔයාට හඬ පරීක්ෂණයත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හඬ පරීක්ෂණයෙන් ඔයාට ඇල්ෆා ස්ටුඩියෝ අපේ කණ්ඩායමට එකතු වෙන්න, එහෙම නැත්නම් අපේ අනිත් වැඩසටහන් වලට එකතු වෙන්න, නිවුස් ටීම් එකත් එක්ක එකතු වෙන්න, මේ හැම දෙයකටම හොඳ අවස්ථාවක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉස්සරහට ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහනට කොහොමද සම්බන්ධ වෙන්නේ, ඒ සඳහා දිනයක් වෙලාවක් වෙන් කරගන්නේ කොහොමද, සජීවිව වාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාවක් හම්බෙනවා, මේ හැම දෙයක්ම ඔයාට හම්බ වෙනවා. ඔයා බුක් ෆෙයාකට ඇවිල්ලා සිරිමාවෝ ශාලාවට ගොඩ වෙනකොට එතන වම් මත පැත්තේම අපේ සජීවි මැදිරිය ඇල්ෆා ස්ටුඩියෝ සජීවි මැදිරිය ඉදි කරලා තියෙනවා. එතෙන්ට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. එහෙම එනකොට පොතකුත් අරගෙන එන්න. පොත් කැටය මෙවරත් ක්‍රියාත්මකයි. ඉතින් අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට පුංචි පොතක් පරිත්‍යාග කරන්න ඔයාටත් පොත් කැටයට පොතක් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අතරේ ඔයා ඔතන ඇල්ෆා ස්ටුඩියෝ එක ඉස්සරහට ඇවිල්ලා සෙල්ෆි එකක් එහෙම ගහලා ඔයාගේ ෆේස්බුක් එකට net fm කියලා ටැග් කරලා අප්ලෝඩ් කරන්න. ඔයාට වටින තෑග්ගක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඒ ගැනත් මතක් කරගෙන එතනින් පස්සේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඒ වැඩ ටිකක් කරලා ඊට පස්සේ අනිවාර්යයෙන්ම යන්න ඕනි තව තැනක් තියෙනවා. ඒ තමයි BMICH පරිශ්‍රයේ හෝල් C එක. ඉතින් එතෙන්ට ආවොත් ඔයාට සතර වෙළඳ කුටියට ගොඩ වෙන්න පුළුවන්. 120ක විශේෂ වට්ටමකුත් එක්ක ඔයාට පහසු මිලට වගේ දරුවට අවශ්‍ය කරන සියලුම පොත්පත් මිලදී ගැනීමේ විශේෂ අවස්ථාවක් තියෙනවා. ඉතින් මිස් කරගන්න එපා. තව දවස් කීපයයි තියෙන්නේ. ඉතින් ඔයාගේ දරුවා වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරලා අනිවාර්යයෙන්ම සතර වෙළඳ කුටියට එන්න. පෙර පාසල් පුංචි පැංචියන් ඉදලා උසස් පෙළ දක්වා සිංහල ඉංග්‍රීසි වැඩපොත් ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍ර කටලා අනුමාන ප්‍රශ්න පත්‍ර වගේම රජයේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඔයාට එතනින් අරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම දේ සර්විස්සක විශේෂ වට්ටමකුත් ඔයාට හම්බෙනවා. ඉතින් එන්න ඕනි BMICH පරිශ්‍රයේ තියෙන හෝල් C එකට. එතනින් ඔයාට අවශ්‍ය කරන හැමදේම අරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ දරුවට අවශ්‍ය කරන සියලුම පොත්පත් මිලදී ගන්න පුළුවන්. අරගන්න, කියවන්න, දැනගන්න, ජය ගන්න සදර. එතනින් පස්සේ කවුද මේ සරචන්ද සයියා එකතු කරගන්න මේහන සින්දුවට? ජාන උම දේවි සුබ දහවලක් ආදරේ හැමදාම ඔයාට මාත් ආදරේ. ලස්සන හින්දි සින්දුවක් ඕනි. අද වේලාසනින්ම ඉල්ලනවා සිරිනිමල් ඉලෙක්ට්‍රොනික්ස් යටියන් තුරුම් එකකුත් දෙන්න. හින්දි සින්දුවක් දෙන්නම් තව ටිකකින්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: කින් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දවල් 2 වෙනි 47යි.
3: දිස්ත්‍රික්ක 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින. Red FM DJ Night Face to Face Attack Show. Super 14. Super 14. දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
5: නෑ.
4: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුණේ?
5: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.
7: අපතේ ගලා යන එක කරාමයක් වසා හෙටට සිසිලස ගෙනෙමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
8: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හෙට මොද මට ගන්නට වෙන්නේ. හෙට නෙමේ අද. විශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්.
9: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
10: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
11: මෙල්වා එක, ලංකාව එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
12: හෙලෝ.
13: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ

දවල් දෙකයි විනාඩි 50යි. කටි හින්දි සින්දුවක් කිල්ලුවනේ දොන්න හින්දි සොන්ග් එකක් අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියන්නේ. ඒකට මෙන්න මේ කටිය ටග් ගාලා මම එකතු කරගන්නම් බලමු කවුද ඉන්නේ කියලා. වරකපල සී අප්‍රේල් එකේ සිසිට සර්ගේ බර්ත්ඩේ එක. සුරංගි මේ සතුරු හැමෝම යාට විෂ් කරනවා කියලා තියෙනවා. රේණු තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. Happy birthday. ඔයාට ආගේ ටීම් එකේ කටිය විෂ් කරනවා වගේම ගොඩම ගොඩක් ආදරෙන් මේ ටීම් එකේ අපිත් ඔයාට Happy birthday කියලා විෂ් කරනවා. ජය වේවා. මේ හැන සින්දුවට එකතු කරගන්න හයි ජානු මැනික SMT හුන්නස් ගිරිය අපේ ආයතනයේ වැඩ කරන යානක අයියාගේ උපන් දිනේ තිබුණා පෙරේදා. ඔයා හිටියෙත් නැන් ඉතින් යාර විශ් කරගන්න බැරි වුණාලු. ඉතින් අපි අද විශ් කරමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. Happy birthday යානක අයියා. පරක් වෙලා හරි විශ් කරාට මොනවා හරි ඕනි ඉතින් හරිද? උමෙකක් ඉල්ලා තියෙනවා යාට. ඔන්න උමෙකක් දුන්නා හරිද? දැන් අද ඉල්ල ගන්න යාගෙන් තව පාටි එකක්. දැන් මොනවා හරි එදා දුන්නද ඕගොල්ලන්ට? දුන්නේ නැත්තම් එදා එකයි අද එකයි දෙකම එකට ඉල්ල ගන්න. එදත් දුන්නා නම් දැන් අදනි විශ් කරේ. මටත් එක්ක අද මොනවා හරි ඉල්ල ගන්න හරිද?

0: district 14 Arang Karuan 14 Ekma Kusalanayak Janata Manapain Sahaj Hakiyav Kirulu Palandina Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑ නවයට ඔබේ මනාපයින් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
1: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව. O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි past papers books දැන් ඔබට ලබා ගත හැක.
5: දන්නවද හොම්ස් මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන
6: මොකද්ද ඔය විසිගිරිල්ලද
5: ඔව් රෝමෙදි මීටර 92ක් ග්ලාස්කෝ වල රන් පදක්කම හංගේරියාවල මීටර 91ක් නගෝයාවල මීටර 88ටත් එහා
6: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා කොල්ල වේලාවට පාරමාරු කළේ
5: ඇයි
6: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්
7: මීටර් 90ට එහා විසිවෙන යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක net fm algotown සතියේ දිනවල උදේ 7ට
8: net fm algotown
9: brought to you by
10: අභිමානවත් කළුතරින් prime million cream සමගින් prime kalura ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 prime group
11: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
13: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක
8: FM Algo Town
16: ඉන්දර හැන්දෑවා
9: brought to you by
17: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
18: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාවම ගැරෙන්නේ නෑ
19: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
20: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
21: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
22: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
23: විශ්වාසේ වංගකීමයි එක සිංගල් සිම්පල් පේ
24: එකට ලොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
25: සුබ සැන්දෑවක් හවස 3යි

0: 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත් නිවස්
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවස් සමග මම තරංග. Motorata Prohan Department Dui Ankata Hadu Sahar Yaduru Balapatra Nikut Kiri Me Pramadeta Balapayati Karunu Pilibanda Vidimat Vimarshan Nexidukaran Lisa Yaditala Pahasukam Saho Pai Margika Sangbardane Pilibanda Anshika Addiction Kargas Babisin Upadislabadi Benepa Yanuim Pramadi Arambu Wakare Ita Balapa Paripalan Mesaha Takshani Karun Minme Adal Tender Saha Sampadana Kriabali Piliband Sampurna Vartabak Dina Hatalis Pahak to Lidri Patkaran Lisai Emma Kargas Babisin Adal Nilda Harinta Upadis Diati යැඩිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාර්ක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණා. හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකාරිය කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරද නුවම් නියම කර තිබෙනවා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙන්නවිය විසින් මෙම තීන්දුව නියම කළා. දෙදස් විසිදක වසර අගෝස්තු මස 13 වනදා වෙල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුළු ග්‍රෑම් 5කට ආසන් ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකාරයට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා. මිලගනිත් න්ියස් පස්සර 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news to tell කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha. FM Anuhatarai Dashma Atta. Net FM.
3: Kindara Handava.
4: Brought to you by
5: Sumudu Matupitanisa and Angina Pahasui. Leak Venetna.
6: FEMS Aika. Oyata. Oyava Magarinina.
7: ඔයාට sugar නම් සෙවනගල මధుමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
9: FM 95 94.8

Net FM Kinder Händeva Vigiano. Net FM Kinder Händeva.

සුබ සැන්දාවක්. හවස තුනයි විනාඩි 7යි. මදක් කරන්න තියෙනවා මෙන්න මේ දේවල් ටික ගැන. ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොටවේ ශාඛාවේ තුන්වෙනි සංවත්සරය වෙනුවෙන් ඔන ඔක්තෝබර් 7, 8, 9, 10 දවස් හතර පුරාවට නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා කියන එක දන්නවනේ ඔයා. ඔයරත් බෙල්ලේ කොන්ද වේදනාව වතුර මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානතර නිසා ඇතිවලා තියෙන ආබාධ, වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වලතා. මේ මොන දේටත් ඔයා යන්න ඕනි ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ තියෙන ශාඛාවට ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතරේදී. ඔයාට නොමිලේම වගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව පරීක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙන. ඉතින් එතනදී ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේම ඔයාව පරීක්ෂා කළා, ඔයාට සුදුසුම් ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් අංශභාගයේ පාකින්සන්, සුසුම්නාවේ ආබාධ වගේ තියෙනවා නම්, පැරලයිස් රෝග තියෙන කෙනෙක් නම් ඔයාට උනත් යන්න පුළුවන් 7, 9, 10 කියන දවස් හතරේදී. ඒ වගේම තමයි දරුවෝ ඉන්නව නම් උපතින්ම හරි උපතින් පසුව හරි යම් යම් ආබාධ වලට ලක් වෙච්ච අන්න යාලව තරගෙන යන්න. කල්පවතින සුසන ආබාධ තියෙනවා නම් අන්න යාලටත් හරියටම හරියනවා මෙතන. මතකයිනේ දවස් හතර ඔක්තෝබර් 7, 8, 9, 10 යන්න කලින් කෝල් එකක් දීලා දිනේ වෙලාව වෙන් කර ගන්න පුළුවන්. ඊට කලින් ඔයාලට කියන්න ඕනේ ඔයාලට මේ දවස් හතර පුරාවටම ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වාවිනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් 7, 8, 9, 10 දවස් හතරේදී අනිවාර්යයෙන්ම ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොටා විශාඛාවට යන්න. දැම්ම කෝල් එකක් දෙන්නකෝ දිනේ වෙලාව වෙන් කරලා තියාගන්න පුළුවන්. එතකොට කරදරේකුත් නැහැ. 0-34-22-17-17-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-18-
අපිට වැඩක් නැහැනේ ඔව්වා කියලා. කවුද එහෙම කියන්නේ? දැන් මොනව ගැනද මේ කියන්න හදන්නේ? මම දන්නවා දන්නවා මේ කියන්න හදන්නේ ෆෙම්ස් අය ගැන කියලා. පිරිමි ළමයි කිව්වොත් එහෙම යාලට මෙව්වා වැඩක් නැහැ කියලා දෙන්න තියන්නේ අල්ලගෙන. මොකද ඉතින් හැමදාම ඔහොම ඉන්නද? ගෙදර හිටියොත් කඩේ යන්න වෙනවම තමයි ඔයාට. හරිද? මැරි කරාට පස්සෙත් එහෙමනේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න කොටත් එහෙම තමයි ඉතින්. පොඩ්ඩක් කඩේට ගියා කියලා මොකුත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම කඩේ යනකොට බැරි වෙලා හරි වගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, නංගි වෙන්න පුළුවන්, අක්ක වෙන්න පුළුවන්. මෙන්න මේ කෙනෙක් කිව්වොත් එහෙම එයාට පීරියඩ්ස් තියෙනවා, ඒකට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා. එතකොට හරිම පෑඩ් පැකට් එක ගෙනල්ලා දෙන්න ඕවත් ඒව දැනගෙන ඉන්න ඕනි. මොකද පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ ළමයි ගෑනු ළමයින්ට හරිම අපහසු කාලයක්. එහෙම දවස්වලට යාටවත් හිතාගන්න බෑ මොනවද කරන්න ඕනි නොකරන්න ඕනි කියලා. ඉතින් ඒකනේ ආසාවෙන් කරපු දේවල් පවා තෑරගන්නේ. ඉතින් එහෙම ඔයාට ආව මිස් වෙන්න දෙන්න එපා. හරිම පෑඩ් එක තෝරගන්න. හරිම පෑඩ් එක ළඟ තියනවා කියන්නේ අපහසුතාවය ඩබල් වෙන්නේ නැහැ. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. ඉතින් එහෙමනම් දැන් ඔයාලට මාකට් එකේ ගන්න තියෙන SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆේම්ස් අය විතරයි. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවල් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆේම්ස් අය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන තමයි ඔයාලට මතක් කරන්න තිබුණේ. ඊට පස්සේ මම ඔයාලට කියන්න ඕනි බුක් ෆෙයාර් එකට යන්න. බුක් ෆෙයාර් එකට තාමත් ගියේ නැත්නම් ඔන්න ඔයාලට තාමත් දවස් ඉතුරු වෙලා තියෙනවා. තව හරියටම දවස් දෙකයි තියෙන්නේ, හතර වෙනිදා වෙනකන් විතරයි. අද දෙවනිදා, හෙට අනිද්දා දවස් දෙකෙන් පස්සේ බුක් ෆෙයාර් එකත් ඉවරයි. ඉතින් ඒ නිසා ලබන අවුරුද්ද වෙනකන් ආය ඔයාලට ඉන්න වෙනවා. මේ අවුරුද්දේ බුක් ෆෙයාර් එක මිස් කරගන්න එපා කියලා මම ඔයාලට කියන්නේ. ඔයාට ඕන කරන පොත් හැමදේම අරගන්න පුළුවන් වගේම NetFM Alpha Studio. ඉතින් ඔයාට එතෙන්ට ඇවිල්ලා සජීවීව හඬ පරීක්ෂණයට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ Alpha Studio කණ්ඩායමේ යාළුවෝ හම්බෙන්න පුළුවන්, සජීවීව ඔයාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්, තැගි දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඉස්සරහට ඔයාට නිවේදන හැකියාව තියෙනවා නම්, Y-levels ඉවර කරලා ඉන්න කෙනෙක් නම් Alpha කණ්ඩායමට එකතු වෙන, අපේ අනිත් වැඩසටහන් වලට එකතු වෙන, news team එකත් එක්ක එකතු වෙන, මේ හැම දෙයකටම අවස්ථාවක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඔයා book fair එකට ඇවිල්ලා සිරිමාවෝ ශාලාවට ඇතුළු වෙනකොටම වම්මත පැත්තේ NetFM අපේ Alpha Studio සජීවී මැදිරිය තියෙනවා. ඉතින් එතෙන්ට අනිවාර්යෙන්ම එන්න, ඇවිල්ලා මේ අවස්ථාව ඔයාගේ කරගන්න, මග අරගන්න එපා. ඒ අතරේ අපේ Alpha Studio එක පේන්න selfie එකක් අරගෙන
ඔයාට පුළුවන් වාගේ Facebook එකේ net fm එකක් ටැග් කරලා අප්ලෝඩ් කරන්න. ඔයාට මුදල් ටැග්ග්ක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අවස්ථාවත් මිස් කර ගන්න එපා. ඒ අතරේ අපේ පොත් කැටය මේ පාරක් තියෙනවනේ. ඉතින් පොත් කැටයට පොතක් පරිත්‍යාග කරන්නත් අමතක නොකර ඔයා එන්න net fm alpha studio සජීවී මැදිරිය පැත්තට. අපි යමු. ටැග් ගාලා WhatsApp messages පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න අනේ අම්මෝ. මෙච්චර ගොඩක් ඉන්නවා මේ වෙලාවේ මට කියන්න ඉතුරු වෙලා. ජනවක්කේ අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල වෙනද වගේම අදත් අවහගෙන ඉන්නවා. බොස් රීෂාන් යාගේ වයිෆ් ඉෂාංක දසරණ නිශාන්ත රත්නායක මේ වෙලාවේ මේ ෂොප් එකේ ඉන්න හැමෝම යෝවායි net අහන හැමෝම එකතු කර ගන්නවා කියලා තන ජය වේවා. හෙලෝ උමාදේවි, නයිවල එසල් පැහැසර මල්ටි සිලෙක්ෂන් එකේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න හොදේ. දෙන්නම් ගිනි ගින්දර මැණික යටි අන්තර පරිසල සේපාලි හාටලගේ සේපාලි කක්කා දල්ලොරිය රවි මල්ලිවත් එකතු කරගෙන සින්දුවක් අහමු. අපේ විරාජ් මල්ලිටත් උම්ම එකක් දෙන්නකෝ. අපි හුන්නස්ගිරියෙන් විරාජ් වාගේ උම්ම එකක් ගන්න ගොඩාක් ආසාවෙල්ලු ඉන්නේ. විරාජ්ගේ දෝණි හෙට ඉදීත් දන්නෑ මෙතන පහල මම හොයාගෙන. ඔෆිස් එකෙම දන්නෑ විරාජ්ගේ දෝණි තින්න නේද කියන්නේ. හැම නෑ හරිද ජාන උසපු ගින්දර හැන්දෑමක් සිින්දුවකට අපිවත් එකතු කර ගන්න කියලා තියෙනවා. නමක් කෙවල නැහැ එකතු කර ගන්න මේ හැන සිින්දුවට. අනුරාධපුරේ යාළුව අපි හැමදාම ආදරෙන් ඉන්නවා. ඇසට සිින්දුවකට එකතු කර ගන්න අනිවාර්යෙන් එකතු කර ගන්න මේ හැන සිින්දුවට. සිින්දුව කෝණි අක්කියෝ අපි SMT අපරලිකේ රංග ඉන්දික රවිදු අපිට උම්ම එකක් ඕනි. කාටද උම්ම එක ඕනි තුන්දෙනාට වදා. සුබදහොලක් වේවා. හැගල්ල සලෝන අග්නියකේ රචිත සද්දරම නෙත්තහගෙන ඉන්නවා. අද නම් උම්ම එකක් නම් මදිලු. එහෙනම් කීයක් දෝනි කෝලං. ඇති ඇති හෙට අනිද දවස් දෙකේ උම්ම නෑ ආය මණ්ඩේ. ජානෝ අපිට ලස්සට සිද්ධක් ඕනි. බුලත් සිංහල ශ්‍යාමලි හස්බන්ඩ් සරත් දූලා දෙන්න දිනලී භාග්‍යා ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා දෙන ජය වේවා. වරලස්කම දිනත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරත් චන්ද්‍රයි එකතු කරගන්න මේ ඇහෙන සින්දුවට. වලස්මුල්ල ත්‍රීවිල් පාක් එකේ කොල්ලෝ සෙට් එක අර වලස්මුල්ල ෆිල්ම් හෝල් එක ඉස්සරහ ත්‍රීවිල් පාක් එක තියෙනවනේ. අන්න එතන ඉස්සරහ ඉනෝ ලස්සන කොල්ලෝ තුන්දෙනෙක්. අන්සම් කොල්ලෝ තුන්දෙනෙක්. ඔව්. මීර අයියා, බණ්ඩාර අයියා, ධර්ම අයියා, ජෝතිමාල මහත්තයාගේ සින්දු ටිකක් නිල්ලේ ඔන්න ලෑස්ති කරගත්තා. උපාලය කතා කරා මල්පිට මුල්ලෙන් දම්යක්කා තුෂාන් මිහිරංග මට දම්යක්කා යාගෙන ඕන මහත්තයා. සූර්ය වේව අපේ ප්‍රේම කුරුල ලියනාරච්ච අයියා අපේ කරුණාවන්ත එහෙම තමයි කිව්වේ. මාබිම කාන්ති අම්මවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කිව්වා. රිකිල ගස්කර අරුණයි ඉන්නවා අවත් එකතු කරගන්න මේ හන සිද්ධු ටික අහන්න. හරි නේද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
2: හවස 3යි විනාඩි 22යි
3: දිස්ත්‍රික් 14 පරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑන් නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
7: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
8: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්

0: එහෙම ආදරලෝවේ හමුුණේ අහන්න කලින් අපි ඉෂාන් ඇවිල්ලා ඉන්නවා. ඉෂාන් එක්ක කතා කරන්න ඕනි. කාව හරි හම්බුණාද දන්නේ නැහැ. සුබ සැන්දෑවක්. මොනවද අනිත් කට්ටියට හම්බෙන්නේ?
1: තෑගි තමයි ඉතින් අම්මර දන්නවනේ. ඉතින් අපි එනවා කියන්නේ ඔන්න අතහිත පෙරෙන තෑගි බොක ගොන්නක් අරගෙන තමයි ජාන වෙලා තියෙන්නේ. යුසි සාස්තා ස්ලැබ් බරමත් අරගෙන ඉතින් අර අපි කතා කරන තට්ටුකනම් හදන්න කොට්ටකනම් දිනන්න පුළුවන් අවස්ථාව අරගෙන මේ වෙලාවේ සුන්දර ගලේ වෙල බස් නැවතුම් පොළ ඉදිරි පිටලා අපි ලස්සන ප්‍රවර්ධන වැඩ කටයුත්තක් අපි ආදරණීයන් වෙනුවෙන් තිළන කරන ගමන් තමයි ජානෝ මම වෙලාවේ කතා කරන්න. ඉතින් අපි හැමෝම දන්නා මේ දවස්වල යුසි සාස්තා ස්ලැබ් බරම කියලා කියන්නේ ඔන්න සිමෙන්ති කොට්ට පහක් මිලදී අරගෙන බිල්පතේ ලස්සන ඡායාරූපයක් 077 9 67 67 67 කියන නම්බර එකට එවුවනම් නම් ලිපිණිය ජාතික හඳුන්පත් අංකයක ඔබට පුළුවන් ඊර්ෂි සංස්ථා ස්ලැබ් බරමෙන් සිමෙන්ති කොට්ට 100 බැගින් දිනා ගන්න පුළුවන් අවස්ථාවක් ඔබට හිමි කර ගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව මේ වටිනාකම ඔක්තෝබර් මාසේ 23 වෙනිදා වෙනකන් වළංගු වෙනවා. ඉතින් අපි ඔබටත් කියන්නේ ඉක්මන් කරන්න මේ වටිනාකම ඔබේ කරගන්න. ඉතින් මේ සුන්දර පණිවිඩය එපේ මනෝපා 94.8 කවදත් අලුත් කාගෙත් නෙත් අද උදෑසන සුන්දර දඹුල්ල පුරවරේ ඉඳලා එකතු කළා. මේ වෙලාව අපි ගල්ලේ වෙල ඉඳලා සාර්ථක ප්‍රවර්ධන වැඩසටහනක් එකතු කරන වටිනා කියන තෑගි භෝග ගන්නක් වගේම විනෝදාත්මක තනක රාශියකටත් ඔන්න අද දවසේ සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඉන්ස්ටි සංස්ථා කියන්නේ ජානු මේ වසර 55ක සුන්දර ඉතිහාසයක් තියෙන ආදරණීය සන්නාමයක්. මේ විතරක් නෙවෙයි බොහොම පාරිභෝගික විශ්වාසයක් වටිනාකමක් හිමි කරගෙන තියෙන ආදරණීය සන්නාමය තමයි ඉන්ස්ටි සංස්ථා කියලා කියන්නේ. ඉතින් අපි දවස් 12 පුරාවට ජානු ලස්සන ප්‍රවර්ධන වැඩ කටයුත්තක් එකතු කළා. ආදරණීය පාරිභෝගික අපේ පාරිභෝගිකයන් අද දවසේ තමයි අපි මේ ලස්සන ප්‍රවර්ධන වැඩ කටයුත්තේ නිමාව සුන්දර ගලේවිල ප්‍රදේශයෙන් අපි අද දවසේ තනිටුවන් කරන්න. ඉතින් අපි නිමා කළා ජානු මේක ඔක්තෝබර් මාස 23 වෙනිදා වෙනකන් මේ වටිනාකම වළංගු වෙනවා. ඉතින් අපි හැම දිනටම ආරාධනා කරනවා මේ වෙලාවේ වටිනා කියන තෑගි භෝග ගොන්නක් බෙදා හදා ගන්න. ගලේවිල බස් නැවතුම් පොළට එන අතරේ අමතක කරන්න එපා ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී අරගෙන බිල්පත වට්ස්ඇප් කරන්න 078 9 67 67 67 කියන වට්ස්ඇප් නම්බර් එකට. ඉතින් ජානු බොහොම ස්තුතියි මේ දවස් කීපෙම ලස්සනට අපිත් එක්ක කතා බහ කළාට.
0: බොහොම ස්තුතියි ඊශාන් ඔය පැති විස්තර අරගෙන ආවට. ඔන්න ඔහොමයි ඔය පැති විස්තර. ඔය පැති විස්තර ටික ඒ විදිහට බලාගෙන මම යනවා සතර එක පැත්තට. සතර වෙළඳ කුටියට. ගෙද හෝල් 100කට ගියොත් BMICH පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ හෝල් 100කට ගියොත් සතර ප්‍රකාශනයන් සියල්ල වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. 120ක විශේෂ වට්ටමකුත් හම්බෙන්න නිසා පහසු මිලට වාගේ දරුවට අවශ්‍ය කරන පොත්පත් සියල්ල මිලදී ගන්න පුළුවන්. පෙර පාසල් පුංචි පැංචියන්ගේ ඉඳලා උසස් පෙළ දක්වා සිංහල ඉංග්‍රීසි වැඩපොත් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර කට්ටල අනුමාන ප්‍රශ්නපත්‍ර වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සියල්ල වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් තමයි පැවැත්වෙන්නේ පොත් ප්‍රදර්ශනය. ඉතින් 4 වෙනිදාට දැන් හරිම ළඟයි. තව දවස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන නිසා මේ දවස් දෙක මග අරගන්න තු අනිවාර්යයෙන්ම යන්න. එහෙම යන ඔයා BMICH පරිශ්‍රයේ හෝල් 100කට යන්න නම් අමතක කරන්න එපා සතර වෙළඳ කුටියට ගිහිල්ලා ඔයාගේ දරුවා වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරලා අවශ්‍ය කරන හැමදේම ඔයාට අරගන්න පුළුවන්. අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර. හයි සුදුමණිකේ, අපිත් ඔයාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න චතුරංග මැසේජ් එක කියවලා තියෙන යටියන් තොට පරුසැල්ල ඇලහැර පාරෙන් කාංචනා මැසේජ් කළා තිනෝ. හයි ජානු, ලස්සන සින්දුවක් දෙන්න. මේ සින්දුවට එකතු කරගන්නම්. සින්දු ගොඩක් තියෙනවා මෙතන අහන්නවාට. වරකගොඩ අනුරගාමන්ටිකේ වැඩ කරන සම්පත්, රුමේෂ්, නදී, සඳුනී, ලක්ෂී, තමරා, සමන්මලි, සමා දේවි, අශානී, විනෝදිනී ඇතුළු හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. ජානු බෝලේ, අද නම් හරිම කලබලකාරී දවසක්ලු. හෙට වීකෙන්ඩ් එක හින්දා ඉක්මනට ඉක්මනට වැඩිවර කරනවා නේද? මේ සින්දුවට එකතු කරගන්නම්. හොනස්ගිරිය SMT අප්‍රලකේ අද උපන් දිනය සමරන. මේ ඊ මැසේජ් එක. සෝරි. ජානු, අපිට සුරංග සර්යා අයිස්ක්‍රීම් දාන්නේ. අයිස්ක්‍රීම් එකක් කාලා මොනව කරන්න දානේ? ඒ විශ් කරපු විශ් කිරිල්ලට මන්නම් කියන්නේ ලන්ච් එකක් දෙන්න ඕනි, ඩිනර් එකක් දෙන්න ඕනි, හරිනම් අද බ්‍රෙක්ෆස්ට් එක වෙනකන් දෙන්න ඕනි. ඉල්ල ගන්න මං කිව්වා කියලා. ජානු අක්කේ, උඩු දුම්බර මල්කාදි අක්කට ලස්සන සින්දුවක් දෙන්න ලොකු උම්මයිකුත් එක්ක. එතනින් පස්සේ කියලා තියෙන SMT අපරලික අදත් බර්ත්ඩේ එකක් තියෙනලු මහේෂ් අයියාගේ. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you.

මහේෂ අයියේ, ඔයාව දෙන්න ඉතින් මේ ළමයින්ට අයිස්ක්‍රීම් එක ගන්න මේ වෙන මොනවා හරි. හැපි බර්ත්ඩේ ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. මේ හැන සින්දු සෙට් එකට එකතු කරගන්නම්. සුදු පාටින් දිලිහෙන ජානු, කළු වෙන්න නම් එපා අවුවට ගිහින් ජානු. අපිට නම් හරි රස්නේ ජානු, උම්මා ගොඩක් ඉබ්බා ගමුවට වස්සන්නකෝ ජානු. මිලාන් මාලකයි ඉබ්බා ගමුවෙන් අදට ඇති ඉතින් ජානුමණිකේ මගේ ගින්දරි අපිව ලස්සට සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවල දෙන හුන්නස්ගිරියට ලොකුම එකක් ඕනි කියලා තියෙනවා. මැසේජ් එකේ ඔයාගේ නම නැහැ. මේ නමත් එක්ක මෙවන්න ඉතින් මැසේජ් එකක් එවනකොට. තරංග මෝඩසකින් මැසේජ් කරලා තියෙනවා ලස්සට සින්දුවකට එකතු කරගන්න. පහත්ගම තරංග මෝඩසකේ කටි එකතු කරගන්න අනිවාර්යයෙන්ම පූර්ණිමා සෙව්වන් දිනව සඳ ලංකාවේ මේ සින්දුවට එකතු කරගන්න. හායි ජානු පොල්ගම්පල, අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න. නෙත් FM එකේ ජානු නැත්තම් පිස්සු වගේ අෆලු. සුද්දා thank you, මං ආදරේ වට හරිදා. එතනින් පස්සේ මඩල් ලස්සට සින්දක් දෙන්න කියලා ශාන්ති ටෙලර්ස් නිදහස් මාවත කෑගල්ලෙන් මැසේජ් කරලා තිනවා. මේ සින්දට එකතු කරගන්නම් මගේ සුදු මැණික, අපිට ලස්සට සින්දු ගොඩක් ඕනි. වාද්‍ය නිශාන්ත අයියා එන්ඩි අපරල් එකේ ඔවුන් උම්මා කියවලා තිනවා. හයි, ඉතුර ටික මං කියන්නේ. ජනී නම් බුක් ෆෙයර් එකට ගිහින් හරි අම්මගේ ලේලි හොයාගනි. ඔයා කවද්ද අම්මට බෑනෙක් හොයාගන්නේ කියලා හල් දෙනවා. මට ඕනේ නෑ අපේ අම්මට බෑනලා හොයලා දෙන්න. මං හිතනවා එයා තාම ඉපදිලා නෑ කියලා. හැමදාම ඔහොම උම්මා දිදි ඉන්නද කල්පනාව කරකාර මදින්නට කාලේ හොදා සින්දුව දෙනවද හලක් තියෙනවා. බදුලි ඉෂාර අල්ලගන්නම් මං ලයිව් ආවට පස්සේ ඉෂාර ඔයාව. හරිද, අපේ අම්මට බෑනලා ඕනේ නෑ කිව්වා.

සින්දුවහගෙන යනකොට මෙන්න මේ කටියත් ඉක්මනට එකතු කරගන්න ඕනි කියලා මං ආවේ මේ පැතර බලමු කවුද ඉන්නේ කියලා. ජනුනංගි ලස්සන සින්දුවකට මාවත එකතු කරගන්න රුවන් කුමාර් රන්වන් බිමල් නීති කස්කඩිය ඔබත් දෙකම රුවන් අය මේ සින්දුවට එකතු කරගන්න. යටි අන්තොට වැලි හෙලතැන නිමල් අයියා සංජීවනී සහන් ලක්ෂාණි පියසීලි මැණිකේ අපිටත් නියම සින්දුවක් දෙන්න කියලා තින. ඕකේ හයකි පැටියෝ යක්කල නිපුන් මට උම්ම දෙකක් දෙන්න. ඔය දැන් හෙටයි අනිද්දයි නිවාඩු හින්දනේ මගෙන් උම්ම දෙකද කිල්ලන්නේ නේද? බෑ බෑ බෑ බෑ බෑ බෑ එහෙම දෙන්න. උම්ම දෙක දෙක නම් දෙන්න. උම්ම එකයි දෙන්නේ. හරි හරි හරි. ඊට පස්සේ මම මෙන්න මේ කටි අහගෙන ඉන්නවා. නිව් ලංකා ෆීඩ් සමාගමේ හසිත සන්දීප ගොඩ්ඩා කාදරෙන් එකතු කරගනවා මේ හැන සින්දුවට. හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි.
2: හවස 3:46 අය.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: පිරිසිදු පරිසරයක් ඉතිරි කර හෙටට පිරිසිදු හුස්මක් දෙමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
4: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මගේ නම කුමුදුනේ මොරටුවේ. තයිරොක්සින් වලට පොරොදු ගානක් මම බෙහෙත් ගත්තා, මට සුවපත් වුණේ නැහැ. ඊට පස්සේ මට රෙට්ටෙස්එම් රේඩි එකෙන් කමල්බන්දු ලෙඩ මහත්තය ගැන දැනගන්න ලැබුණා. මොහොත් එක්ක ගියා. දෙපාරයි බෙහෙත් ගත්තා. මගේ රිපෝට්ස් හොඳ වුණා. ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන ඒ කමල්බන්දු ලෙඩ මහත්තයාට. මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න ලෙඩ මහත්තයා නිරෝගීවම ලැබෙන්න ඕන.
2: කතා කරන්න 0777 300 940.
6: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා,
7: නංගියා
6: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
7: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
6: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
7: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා.
6: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අත්තු ගාලා දානවා.
7: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
8: Net FM හතර වටේ. හතර වටේ.
9: Hello.
10: ඔයාගේ කෝල් එකට, ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

හවස 3:00 48යි. මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන හැබැයි යන්න කලින් වෙන මේ කටි ඔක්කොම එකතු කරගන්න ඕනි. අනේ, හයි ජාන සුදු බෝලේ දෙන්නක ලොකු උම්මයිකකුත් එක්ක සින්දු ඇස්සක් බෝකුතර 10 කණුපාරේ මංගලී ෆැෂන් ගාමතිකේ. සාලිය මංගලී ශ්‍රේයන්ත සංජය මහේෂ් ලක්මුතු වදුවන්ත දේවින්දා ෆැෂන් එකේ. සෙට් එකත් එකතු කරගමු ජානු ආදරේ උම්ම කියලා තියනවා. දැන් තමයි ඔන්න කරන්ට් එක ආවිලා තියෙන්නේ. හෙටානීද දවස් දෙකට පරිසං කළ අරන් තියාගන්න. අක්කා මගේ හබීව සින්දුවකට එකතු කරගත්තේ නැහැ කියලා තරහ වෙලා එයාට ලොකු උම්මකක් දෙන්න කිව්වා. මම කිව්වා කියලා චතු හංවැල්ලෙන් ලස්සන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හස්බන්ට වෙන ගෑනු ළමයින්ගෙන් උම්ම අරන් දෙන කෙල්ලෙක් මම මේ දැක්කමයි. ඔන්න මේ චතුගේ හබී චතු තමයි කිව්වාට උම්මකක් දෙන්න කියලා. හනිද හයි ජාන, ඔකේ දැන් තමයි ඔෆිස් ගිහින් ආවේ. මට ලස්සන සින්දුවක් දෙන්න නේ ලොකු මයිකකුත් එක්ක. ආදරේ යකි කසුන් ගාලින් මැසේජ් කළා තියෙන්නේ. මාත ආදරේ. හයිද ජානු මණික, අපිත් ඉන්නවා හොඳ ලස්සන සින්දුවක් ඕනි. රජීව රොෂාන් කුමාරයාගේ නෝනා ආශා මදුවන්ති පුතා සති උතේජාන් චූටිදුව සෙනාලි මංශාලි සුදුපුතා රංගන දුෂාන් කුමාරවයි නෙතහන හැමෝමයි ඔයාවයි මගෙන් ඔයාට උම්මා ගමයන්ති විජේසිං අක්කා ලුන්නම්ම රණවිරු ගම්මානින් මැසේජ් කෙවලා තියන්නේ. ඔයා මට උම්මකක් දුන්න නම් මගෙන් ඔයාට කවුද මේ උම්මත් නෑ කියලා තියන්නේ. ඉතින් අනේ මම මේ මැසේජ් කිව්වනේ උම්මකකුත් දුන්නා. බේරෙන්න බැහැ කැගලා අග්නිසලෝනිකේ රජිත සද්දටම අවහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔන්න දුන්නා අයිලා නෑ. ආදරේ සුදු කෙල්ලේ ලස්සන සින්දුවකට එකතු කරගන්න. කැගල කංකිරිය හෙට්ටි මුල්ල චන්දිමා පහන්තිරකේ ලාලනී රේණු නිස්සනි සුදු සුදු අම්ම කෙටලින් චන්දිනංගි චන්දි අක්කම සේජ කෙවලා තියෙන්නේ. මේ අන්තිම උම්ම ටික බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන යන්නේ කලියා පිටිය බරාගෙදර ඉන් චාන්තය ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. සඳරුවනි නිල්වලා දිනුක දිනුවර පැතුම් දුලානි දෝනි බබා සයිප්‍රස් වලින් කුමාරි මාල්දිවයින් වලින් පස්සින්දුවත් එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ මෙහෙන සින්දුවට එකතු කරගන්න. ජානු සින්දුවක් ඕනි. මොරටු සුජානි චන්දිමාක මැසේජ් කළා තියෙනවා. මෙහෙන සින්දුවට මේකතු කරගන්න සුජානි අක්කා. ජානු කොහොමද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලව්ව සාලිය සොෆා එකේ සාලිය රන්ද අනුෂ්ක රත්නායක ස්වප්න සමග චරිත් බබාවත් එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ මේහන සින්දුවට එකතු කරගන්න. එතනින් පස්සේ තව මැසේජස් පෙන්නනවනේ අනේ. සුබ දහවල රතපුර ගිලිමලෙන් දැන් සුබ සැන්දෑවක්. දනුෂ්ක අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කුවේටවල වැඩ කරන කවින්දත් ඉන්නවා. විශේෂයෙන් එකතු කරගන්න කියලා දිනවා. නෙත් මගේ අන වගේ කියලා තියෙනවා. ආදරෙයි ඔය ආදරෙන් හැමදාම නෙතෙක් ඉන්න ඕනේ. හරිද? මං කිව්ව මැසේජ් එක ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කේම්ෂා ගාමන්ට් එකේ කටියත් මැසේජ් කරලා තියෙනවා. සෙට් එකම එකතු කරගන්නම් මේහෙන සින්දුවට. කොහොමද තව එක මැසේජ් එකක් මිස් වෙලා තියෙනවා කියලා පෙන්නනවා. මේ ඇවිල්ලා ස්ට්‍රින්කෝ පහේ කණුවේ පුංචි බණ්ඩායියා ගුණසීලිය රන්දිකා මදුෂා සසෙන්යා සුපුන් දිලංක ඊට පස්සේ රතුපුරයා මේ රඹුක්කන අපේ කාන්ති අම්මා ඉන්නවා. ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න. කාන්ති අම්මා ඔයාවයි අමාර පැටියවයි ගොඩම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අමාර පැටියට මගෙන් එතනින් පස්සේ මා බිම කාන්ති අම්මා ඔයාවත් එකතු කරගන්න. යනක පැටියා සංගීත් පුතා ඊට පස්සේ අපේ ලියනාරච්චි අයියා කට්ටියම එක්ක අහමු. එහෙනම් මේ සින්දුව හෙට මම එනවා හරියටම උදේ 9ට ඔයාගේ මගේ හෙන හෙන සතියන්තය අරගෙන. එතකොට ගින්දර හැන්දෑවෙන් ආයේ සතියකින් හම්බ වෙමු. ලබන සතිය සඳදා හරියටම දවල් එකට ඔයා ඔතන මම මෙතන ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන්. එනම් කොල්ලෝ අපි ගියා මං ඔයාගේ ජනු.

0: දිස්ත්‍රික්ක 14 අරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අදරෑන් නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
1: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
2: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව. O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි past papers books දැන් ඔබට ලබා ගත හැක.
5: දන්නවද හොම්ස් මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන
6: මොකද්ද ඔය විසිගිරිල්ලද
5: ඔව් රෝමෙදි මීටර 92ක් ග්ලාස්කෝවල රන් පදක්කම හංගේරියාවල මීටර 91ක් නගෝයාවල මීටර 88ටත් එහා
6: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා කොල්ල වේලාවට පාරමාරු කළේ
5: ඇයි
6: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්
7: මීටර් 90ට එහා විසි වෙන යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනිං වයිබ් එක Net FM ඇල්ගොටවුන් සතියේ දිනවල උදේ 7ට
8: Net FM ඇල්ගොටවුන්
9: brought to you by
10: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්
11: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: ගිනි රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
13: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක
8: Net FM Algo Town
16: ගින්දර හැන්දෑව
9: brought to you by
17: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
18: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
19: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
20: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046
21: සුබසන්දාවක් හවස 4යි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්ම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංක. මෙවැනි විට සිරඳඬුවම් නියම විසිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අදාළ තවත් අල්ලස් නඩුවකට අදාළව ලිහිල් දඬුවමක් ලබා ගැනීම සඳහා අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට ආධාරනුබල දුන්නේ ඇයි අත්අඩංගුවටගත් රෙජිස්ට්‍රාර්වරයෙකු ඔක්තෝබර් මාස 6 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම නිලධාරීන් සහ සැකරුගේ නීතිඥවරුන් අධිකරණ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝධරග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. අල්ලස් කොමිසම නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ වී ඇතැයි සඳහන් කළා. ගුරුහිංගයේ පන්ති කාමරවල පවතින අධික තදබදය සහ ගොඩනැගිලි අලුත් වැඩියා නොකිරීම ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමින් ප්‍රංශයේ සිසුන් ආරම්භ කළ විරෝධතා මේ වන විට ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා. පැරිස් නුවරින් ආරම්භ වූ මෙම විරෝධතා හේතුවෙන් මේ වන විට ප්‍රංශයේ පුරා පාසල් 400කට වැඩි ප්‍රමාණයක් වසාදමා ඇති අතර උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල 30කට වඩා වැඩි සංඛ්‍යාව කටයුතුවටද බාධා එල වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මිලඟනිත් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
5: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
7: Baru bang!

සුබ සන්ධ්‍යාවක්. හවස 4:09 වෙලාව. අපි සිකුරාද දවසේ වාගේ මගේ බෝරින් නැති වෙන ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. කාලෙකට පස්සේ වාට පොඩි මෑෂප් එකක් අහන්න දුන්නා. ඊට පස්සේ අහන්න දීලා මේ පැත්තේ වැඩ ටික පටන් ගන්නකොටම අද සිකුරාද දවස, අතිශය කාර්යබහුල ජීවිතයේ පොඩ්ඩක් නිවාඩුවක් ගන්න අද තමයි ඉතින් තියෙන්නේ නේ. ඇයි මං එහෙම කියන්නේ? සිකුරාද කියන්නේ වැඩ ඉවර කරන නිකන් අර ගෙදර ගියා වගේ හැඟීමකින් වැඩ කරන දවසක්නේ. ඉතින් ඒ නිසාම සිකුරාද දවසේ වැඩ කරලා ඉවර වෙලා ගෙදර යන බලාගෙන ඉන්න ඔයාලට හා වැඩිපුරම ආදරය කරන කට්ටියව එකතු කරගෙන සින්දුරි එකක් අහන්න chance එක තියෙනවා. 255-33-63ට කෝල් කළා ගලවාගේ ආදරය කරන කට්ටියව එකතු කරගෙන අස සින්දුවක් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේම තමයි 0711 95 95 95 නම්බර් එක. සුපුරුදු WhatsApp නම්බර් එක. ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඔයාවත් පොඩ්ඩක් බිසි වගේ නම් මේ වෙලාවේ පොඩ්ඩක් කතා කරන්න අමාරුයි වගේ නම් ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඔයා මැසේජ් එකක් දැම්මත් මම ඔයාව මතක් කරනවා. හරි. දැන් අදරෑ නවය. මොකද නැත FM DJ Night Face to Face Attack Show Super 14 තරගාවලියේ තුන්වෙනි දිනේ අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ DJ Flash ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ DJ Shan තරඟ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ වෙද්දිත් දෙන්නම ඇවිල්ලා ඉන්නේ කොළඹට. එතකොට බලාපොරොත්තුවෙන් ඉන්නවා අද දවසේදී ඔයා ඔය කැමති දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න රෑ 9 ඉඳලා සෑහෙන ලොකු ගේමක් දෙයි කියලා නේද? ඉතින් ඒ නිසාම හරියටම රෑ 9 වෙද්දී නැත් FM official Facebook page එක පැත්තට එන්න කතා කරලා message කරලා විතරක් නෙවෙයි comment කරලා ඔයාලට හැකියාව තියෙනවා අද දවසේදී ඔය කැමති දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න රෑ 9 අතිශය උණුසුම් රෑ 9ක් වෙනවා. දෙක කතා දෙකක් නැහැ. හරි. මොකද දෙන්නම ඇවිල්ලා පළවෙනි වටේ වාර්තා තියලා ජයග්‍රහණය කරපු දෙන්නෙක්. හරි. ඒකනත් මතක් කරලා තව විස්තර දින විස්තර හරි කියන්න. වැඩ කලින් සින්දුවක් අහන්න දෙන්න හදන්නේ. හවස 4:11 දැන් සින්දුවක් අහලා මේ පැත්තරෙමු.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
2: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
3: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
4: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: රියපැදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
8: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවදී මම මේ අත්දැකීම් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
6: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0716 856 956.
1: 80 දශකේ අන්තිම දවසක් එදත් හොඳටම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශ

හවස 4යි විනාඩි 28යි වෙලාව. අපි වාගේමගේ බොරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න ගමන් අද සිකුරාද දවස. අපි අතිශය කාර්ය බහුලයි හිතවතුනි. එහෙන් බුක් ෆෑ එකේ වැඩ යනවා, මේ පැත්තෙන් ඩීජේ නයිට් එකේ වැඩ යනවා. ඊට පස්සේ මැද්දට වෙලා තමයි මම ඔයාලට මේ සින්දු ටිකක් අහන්න දෙන ගමන්. ඔයාව මතක් කරන්නේ, හයි කොහොමද සා, අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. තංගල්ෙන් අප්සරා, ඒ වගේම ඇල්බිටියන් පුන්සරා මැසේජ් එකක් දාලා තිනේ, ඒ වගේම සුබසන්නාවක් වේවා අයියේ. කෑගල් කන්කිරිය හෙට්ටි මුල්ෙන්නේද චන්දිමා පහන්තිරේකේ සෙට් එකම එකතු කරගන්න කියලා තිනා. ඕකේ, අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සා, ඔයාට අද සින්දුකට මාවත් එකතු කරගන්න පුළුවන් නේද කියලා අහලා තිනා නිපුනි. හා, අනිවාර්යෙන් එකතු කරගන්නම්. අද ඩීජේ අපේ පැත්තේ උපරිම සහයෝගය අපේ කොල්ලට කියලා තියෙනවා. ඕකේ, රෑනා වේවිදි සෙට්ලා ඉන්න. ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. මට සින්දුවක් දෙන්න නන්දා කුමාර. ඊට පස්සේ මේ වෙලාවේ පුසලව BF ජනපදයේ ඉන්න සියලුම දෙනා එකතු කරගන්න කියලා තිනා. ඕකේ, මං අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඔයාලෝකේ කොහේ හිටියත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. හරි, දැන් මම මේ කියන්න දැන් ලංකා විඩ්නස් සෙට් එකට. ලෝකේ කොහේ හිටියත් නෙමෙයි, ලංකාවේ කොහේ හිටියත් මං හිතන්නේ දැන් ගයක් හදනවා කියන එක, ඊට පස්සේ Tamanටම කියලා ඉන්න හිටින්න තැනක් හදා ගන්නවා කියන එක ඕනම කෙනෙක්ට තියෙන ලොකු බලාපොරොත්තුවක් නේ. ඉතින් එතකොට දැන් මේ වෙද්දි ඔය බලාපොරොත්තුවට අත තියලා, හරිද, ටිකෙන් ටික පියවරෙන් පියවර වාගේ සිහින නිවහන ගොඩනගෙන ගමන්.

නම් ඉන්නේ මම මේ කියන්න යන කතාව අර සෑහෙන වැදගත් දෙයක් මොකද ගෙදර හදනවා නම් සාමාන්‍යයෙන් දැන් ඉස්සර වගේ තනි තට්ටුවේ ගෙවල් හදන්නේ නැහැ නේ අත්තරම් පුළුවන් විදිහට මං කියන්නේ ස්ලැබ් එක හරි දාලා තියා ගන්න ඕනේ ඉස්සරහට පුළුවන් වෙච්ච කාලෙක හදා ගන්න නේ එතකොට දැන් මේ වෙද්දි ගෙදර කාමර ටික ඔක්කොම හදලා කරලා ස්ලැබ් එක දාන්න සැටලිමත් ගහලා කරලා නම් ඔයා ඉන්නේ මේ කතාව වාර තමයි මම මේ කියන්න හදන්නේ මේ දවස්වල ඉන්සි සංස්ථා සිවින්ති වෙති නොවට වගේ ස්ලැබ් එක දාගන්න සිවින්ති කොට 100ක් දෙනවා කියලා දන්නවනේ ඒක අපි නිතරම මතක් කරනවනේ රයිට් එතකොට ගොඩක් කට්ටිය අහනවා කොහොමද අසම මේක අපි මේ chance එක ගන්න කියලා ලොකු දේවල් කරන්න නැහැ ඔයා කොහොමද ගේ හදන්න අරගෙන ආවේ ඉන්සි සංස්ථා සිවින්තිනේ එතකොට ගියක් හදනකොට සාමාන්‍යයෙන් ඔය යන වියදම් වල බිල්පත් ටික ඔයා තියාගන්නව ඇතිනේ. එතකොට ඔයා දැන් කරන්න තියෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති අවම වශයෙන් කොට පහක් මිලදී ගත්ත බිලක්. හරිද? මම මේ කියන නම්බර් එකට ටක් ගාලා WhatsApp කරන්න. 0779 67 67 67 67 67 67 67 අංකයට ටක් ගාලා ඔයාගේ නමයි, ලිපිනයයි, ජාතික හැඳුනුම්පත් අංකයත් එක්ක WhatsApp කරන්න. එහෙම නැත්නම් මේ නම්බර් එකට මිස් කෝල් එකක් තියන්නකෝ. එතකොට ඒගොල්ලෝ කතා කරලා ඔයාට මේ chance එක දෙනවා. හැබැයි ඉතින් ගෙදර ස්ලැබ් එක දාන්න සැටලිම ගහලා තියෙන්න ඕනේ. හරි. එතකොට දැන් ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ දන්න කාලේ ඉඳලම අපි බොහොම විශ්වාසයෙන් තියාගෙන ඉන්න සිමෙන්ති සන්නාමයක් නේ මේක දේශීය නිෂ්පාදනයක් නේ. ඉතින් එතකොට කොන්ක්‍රීට් එකක් දැම්මත් ඕනම ඉදිකිරීමක් කරාම අපේ වාසුන් නැහැලා ඊට පස්සේ කොන්ත්‍රාත් ගන්න මහත්වරු ඊට පස්සේ තාක්ෂණික විශේෂඥයින් ලංකාවේ මුලින්ම නිර්දේශ කරන නාමය තමයි මේ වැඩේට හරියන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා. මොකද මේක ඇවිල්ලා ලංකාවේ නිෂ්පාදනයක්. එතකොට ගබඩා කරලා තියෙන කාල සීමාව වැඩි ක්වොලිටි එක උපරිමයි. අන්න ඒ නිසා ඔයාගේ ගේ හදනවා නම් ඕනම ඉදිකිරීමක් කරනවා නම් ඔයාලට තියෙන විශ්වාසවන්තම තේරීම තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ. එතකොට ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායම මේ දින FM අපිත් එක්ක ලංකාව පුරාම ඔයාව හොයාගෙන එනවා. ඇවිල්ලා ඔයාලට තෑගි භෝග දීලා සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න අවස්ථාවත් අරගෙන තමයි ලංකාව පුරාම ඔන්න ඉන්සි සංස්ථා මේ වෙද්දි යන්නේ. ඉතින් එතකොට අද දඹුල්ල සහ ගලේවිල නගරවල තමයි උදේසා අවස් කාලේ ඉන්නේ. ඒ නිසා ඔයාත් පොඩ්ඩක් මේ දවස්වල පොඩි try එකක් දෙනවා නම් ඔයාගේ ගෙදර ස්ලැබ් එක දාගන්න. මේක තමයි ඔයාලට තියෙන හොඳම chance එක. 0779 67 67 67 අංකයට ඔයා ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදී ගත්ත බිල් පතක් ඔයාගේ නමයි, ලිපිනයයි, ජාතික හැඳුනුම්පත් අංකයයි එක WhatsApp කරන්න. නැත්නම් miss call එකක් ගහන්න. ඊට පස්සේ ඔක්තෝබර් මාසය පටන් ගන්නකොටම මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් ජීවිතේ ඉතිරිය කියන දේ අපිට කොච්චර වැදගත්ද නේද? මොකද ඉතුරු කරොත් තමයි කවදාහරි දවසක අපේ අනාගතේ අපිට බය නැතුව ජීවත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා ඉතුරුව කිව්ව ගමන්ම නිකන් ඔයාට හිතනවා ඇති සල්ලි ඉතුරු කරන එක ගැන තමයි මේ කියන්නේ කියලා. නෑ, සල්ලි ඉතුරු කරන එක අපිට ලේසි. හැබැයි ඊට වඩා අපිට වටින කියන ගොඩක් දේවල් තියෙනවා හෙට වෙනුවෙන් ඉතිරි කරන්න. අපි මුලින්ම කරන්න ඕනේ හෙට දවසක් අපිට ඉතුරු කරන එක නේද? ගහක් කොළක් හිටවන එක, ඊට පස්සේ වතුර ටික පරිස්සමට පරිස්සම් කරන එක, ඊට පස්සේ සදාසීපව පරිස්සම් කරන එක, ඊට පස්සේ වාගේ පරිසරය පරිස්සම් කරගන්න එක, හෙට වෙනුවෙන් වාකරණ ඉතුරු කිරීම. ඉතින් ඒ නිසා අපේ ආචිල සීයල ඒ කාලේ අපිට මේ දේවල් ඉතුරු කරපුවහන්ද තමයි අපි අද මේ දේවල් භුක්ති විඳින්නේ නේද? එතකොට ඔයා ඉතුරු කරොත් තමයි කවදරි ඔයාගේ දරුවන්ට මේ දේවල් ඉතිරි වෙන්නේ. ඉතින් ඒ නිසාම මේ සකසුරුවම් කමේ මාසය ඔක්තෝබර් මාසයේ හෙටක් ඉතිරි කරන්න ඔයා පළවෙනි පියවර තියන්න. ලොකු දේවල් කරන්න ඕනේ, පුංචි තැනින් පටන් ගන්න. මේ මතක් කිරීම NSB වෙතින් හෙටක් ඉතුරු කරන්න. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැත්තටත් යන්න ඕන. මොකද අපේ ජනියා සෑහෙන්න වෙලාවක ඉඳලා දැම්මට කතා කරලා කියනවා අසා මේ පැත්තේ විස්තර ටික කියන්න ටක් ගාලා කෝල් එකක් ගන්න කියලා. පොඩ්ඩක් ඉන්න, මම අනිවාර්යෙන් කෝල් එකක් ගන්නම්. රයිට්. හිට කලින් ඔයාලට මෙන්න මේ නන් ස්ටොප් එක අහන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 4:34 අපි මේක අහලා මේ පැත්තට එමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: කින් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. Iodex.
2: District 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින. Net FM DJ Night Face to Face Attack Show. Super 14. Super 14. දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය. අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash. මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan. අද රෑන් නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
3: දම්රෝ ඉන්වර්ට ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
5: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
9: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
10: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
11: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
12: පොත් අපගේ net වගේ
13: මේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
14: හදරවටේ
15: brought to you by
16: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
17: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
18: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
19: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 677767 මිස් කෝල් එකක් දෙන්න.
14: හතර වටේ
20: රයිට් බෙලව හවුස 4:45ක් වෙනකොට මන්නං අද උදේ ගියානේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැත්තේ. ඔයාට යන්න බැරි වුණා නම් මේ වෙද්දි මේ පැත්තේ තත්ත්වය කොහොමද කියලා දැනගන්න මම සම්බන්ධ කරගන්නවා අපේ ජනීව. අයිබෝන් ජනි.
21: අයිබෝන් අසා, දැන් මේ ඔයා අද උදේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMCH පරිශ්‍රයට ඇවිල්ලා අපේ මේ ඇල්ෆා ස්ටුඩියෝ එක පැත්තට ඇවිල්ලා ඒක කියන්නේ.
20: ඔව් අනිවාර්යයෙන්ම
21: තේරෙනවා නේද මං හැමදාම හවස් වෙනකොට ඇයි මේ පැත්තට ඉන්නේ කියලා.
20: ඇත්ත, ඒක ඇවිල්ලා කියලා නිම කරන්න බැරි මාර අත්දැකීම.
21: අන්න ඒකයි, දැන් ඔයාගේ DJ night එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කට්ටිය කීප දෙනෙක්ම අද මගෙන් ඇහුවා. මොකද අද සිකුරාදා හන්ද මං හිතන්නේ ස්පෙෂල් දවසක් කට්ටියට මතක් වෙනවනේ අද DJ night එක රැයට තියෙනවා කියලා.
20: ඉතින්
21: මං ඒගොල්ලන්ට කිව්වා ඔයාව සම්බන්ධ කරගන්න. දැන් ඉස්සරහට අපි මේ අපි ෆයිනල් වුණාට පස්සේ වැඩි අයිපාර
20: පටන් ගන්නවනේ මේ සීසන් 2 පටන් ගන්නවනේ.
21: එතකොට අපි අනිවාර්යයෙන් මේගොල්ලන්ව සම්බන්ධ කරමු. ඉතින් අසාද 8 දවසේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ. ඉතින් ඒකත් එක්ක සෑහෙන දිනක් ඇවිල්ලා දිනා. මොකද අසාද මේ සිකුරාදානේ.
20: ඔව්.
21: එතකොට දැන් හිත අනිද්දා දවස් දෙක වීකෙන්ඩ් එක. එතකොට පොඩ්ඩක් අද රෑ වෙනකම් මෙතන ඉඳලා ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සහ මේ අවසන් දවස් කිහිප ඒකත් එක්ක සෑහෙන දිනක් මේ වෙනකොටත් DMITH පරිශ්‍රයට ඇදෙමින් පවතිනවා. ඒ ඇදෙන ජනකායෙන් සෑහෙන දෙනෙක් අපේ සිරිමාව පරිශ්‍රය ඇතුළට එන්නකොටම වම්මත පැත්තේ තියෙන අපේ net fm කොටියට එන්න අමතක කරන්නෙත් නෑ. මොකද අපි net fm alpha studio එක අරගෙන ඇවිල්ලා තියෙනවා මේ පාර DMITH පරිශ්‍රයට. ඒකත් එක්ක මේ කුලංගේ හඳ පරීක්ෂණ හැකියාවන්, හඳ කැදීමේ දක්ෂතා, නිවේදන කිරීමේ දක්ෂතා, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දක්ෂතා මේ හැමදේම පෙන්වන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් අසා මේ මම දැන් ඉන්නේ අපේ හඳ පරීක්ෂණ මැදිරිය ඇතුලේ. දැන් ඔයා දන්නවනේ තැන කොතනද කියලා.
20: ඔව් දැන් දන්නවා.
21: මේ වෙනකොට දැන් දන්නවා. ඉතින් මේ වෙනකොටත් මාත් එක්ක මේ අපේ හඳ පරීක්ෂණයට සම්බන්ධ වෙලා ඉන්න කීප දෙනෙක් ඉන්නවා. මට තාම ඇත්තටම ඒගොල්ලෝ එක්ක කතා කරන්න ඕනේ නැහැ. මං තග්ගාල ඒගොල්ලෝ එක්ක කතා කරන්නම්. ඔයාම අඳුර ගන්න කවුද කියලා.
20: ඕකේ.
21: අපි මුලින්ම මේ මල්ලි කෙනෙක් ඉන්නවා. මුලින්ම කතා කරන්න බලමු මොකද්ද ඔයාගේ නම?
0: මතුගම
21: හරි දැන් මේ හැමෝම ඒ අවස්ථාව එනකම් බලාගෙන ඉන්න අතර දැන් මේ මගේ ළඟපාත තුන්දෙනා ඉන්නේ අස. හරිද? දැන් ඔයාලට මතකයිනේ අර ඇල්ප ස්ටුඩියෝකින් එළියේ මේ වෙලාවේ බැලුවොතින් එහෙම මං හිතන්නේ පෝලිමේත් ඉන්නවා සෑහෙන දෙනෙක්. මට ටික වෙලාවකට මෙතනින් එළියට එන්න හම්බ වෙන එකකුත් නෑ කියලා මට තේරෙනවා. ඉතින් අපේ සමීර මේ වෙලාවේ විශේෂ වැඩ කටයුත්තකත් ඉන්නවා. ඉතින් ඒවත් net fm අපේ Facebook fan page එක පැත්තෙන් බලන්න පුළුවන්. ඒක හන්ද අපි ආරාධනා කරනවා 27 වෙනි වතාවටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 8 වෙනි දවසේදී තව දවස් දෙකක් විවෘතයි. කියන්නේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘතයි. නිල රේඩියෝ විදිහට net fm අපි මෙවරත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔබේ දක්ෂතා දක්වන්න මේ පැත්තට එන්න. ඒ අතරේ අමතක කරන්නේ නැතුව අවශ්‍යතා සහිත පාසල් වෙනුවෙන් පුස්තකාල වෙනුවෙන් පොත්පත් ලබා දෙන පුස්කැටය වැඩසටහන වෙනුවෙන් එක පොතක් හෝ අරගෙන ඇවිල්ලා ඒ දරුවන්ගේ ඇස් පාදන්න ඔබේ උදව්ව ලබා දෙන්න කියලා අපි මතක් කරනවා. සාමේ එන අයව ඉස්සතින් යවන්නේ නැහැ අසා. වඩ සම්පුණානේ බුක් මාකට්.
20: ඔව් හම්බුණා එකක් නෙමෙයි ගොඩක් තිබ්බා.
21: ගොඩක් තියෙනවා සහ ලස්සන බුක් මාක් ටිකක් තියෙනවා. ඉතින් ඒකත් අපි අනිවාර්යයෙන්ම දෙනවා 30 වටමයක් විදියට. ඉතින් ඔය ටික තමයි විස්තර.
20: ඕකේ අපි එනං ඉදින් වැඩි විස්තර දැනගන්න
21: සම්බන්ධ කරගත්තට
20: අනිවාර්යෙන් වැඩි විස්තර දැනගන්න ආයවතාවක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන මතක් කරලා වාසනාවට දොරටු විවර කරන ජයග්‍රහණයට පාර කියන අතට සල්ලි වෙනුවෙන් NLB ජයලොතරය ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඔමිලදී ගන්න NLB ජයලොතරය කියලා කියන්නේ ඔයාගේ වාසනාව උරගා බලන අවස්ථාවක් විතරක්ම නෙවෙයි, රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ එකපාරට මුදල් වෙනුවෙන් දායකත්වය ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන ලොතරැයියක් තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. එතකොට NLB ජය ලොතරැයියක් කොමිලදී ගන්න සෑම අවස්ථාවකම ඔයාට වාසනාවන්ත අවස්ථාවක් හම්බ වෙනවා. වගේම රට වෙනුවෙන් සිදු කරන සමාජ මෙහෙවරක් වෙනුවෙන් ඔයාගේ දායකත්වයක් ලබා දෙනවා. එතකොට ඉංග්‍රීසි අක්ෂරය සමග ජයග්‍රහී අංක 4 පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට රුපියල් 105කට ඇගී, වගේම 50,000, ඒ වගේම රුපියල් 2,280, රුපියල් 40 වගේ සෙසුත ඇගිත් මදි නොකියන්නේ දිනා ගන්න පුළුවන් ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරවන, වාසනාවට ඉඩ දෙන්න, රට වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න ජයග්‍රහණයේ සීන සබෑ කරගන්න තියෙන ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. සාමාන්‍යයෙන් ගයක් හදනකොට ගෙදර ඇතුළත පෙනුම ගැන හිතන්න ඕනනේ නේද? මොකද කවුරු හරි කෙනෙක් ගේ ඇතුළට ආවහම තමයි ගෙදර පෙනුම. ඊට පස්සේ කාට හරි ප්‍රසන්න හැඟීමක් ගේ පිළිබඳව ඇති වෙන්නේ ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තිබ්බොත් තමයි. එතකොට ගෙදර ඇතුළත පිරිම ලස්සන්ට තියාගන්න කාර්ය ගැන කතා කරද්දී සිවිලිම කියලා කියන්නේ අමතක කරන්න බැරිම කොටසක්. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් නැත්නම් තීන ගෙදර අලුතෙන් සිවිලිමේ ගහන්න ිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකක්. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම පෙනුමක් තියෙනවා. ඒ වගේම තමයි දිරන්නේ නැහැ. ඒ වගේම තමයි වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ අධික තාපය නිසා හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ෆික්ස් කරාට පස්සේ අනර්ග නිමාවක් තියෙනවා. ගෙදරට මාර ලස්සනයි. ඔයාලට අවශ්‍ය කරන කලර්ස් ගණනාව කිමිලදී ගන්න පුළුවන්. අන්න ඒ නිසාම මතුපිට තින්තාලේපණය සඳහා වසර පහක වගකීමක් දෙන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක සිවිලිම ගහදි දාන්න අමතක කරන්න එපා. වැඩි විස්තර දැනගන්න 011 5 748 738ට කතා කරලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. රයිට් රුකිල්ගස් කලේ සලෝන් දිනේශ්‍රී එකේ සෙට් එකවත් මතක් කරන්න ඕනේ. සඳීපනි නුවන්තිකා ශාමා, thank you message කරාට. සෙට් එකම අනිවාර්යෙන් එකතු කරගන්නම්.

0: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙකි.
1: Meltol hisarathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
2: riya pedavime aluth parapura BYD navina taakshane samaga wedi dhavana durak avama viyadamakin athwedinna BYD plug-in hybrid ho electric wahanayak wen karawa ganeemata BYD pradarshana agarayekata paminenna nathohot 01122 125 125 amathanna
3: amma e aunty oyage friend kenekda
4: ne
3: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ.
4: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: ඉවතලන ඇසුරුම් යලි භාවිතයට සකසුරුවම් කරගනිමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරි කිරීම හුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
9: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැය තුන ඔයාගේ හැන්දාව.
11: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
12: කින්දර හැන්දෑව විජානු ජානු.
11: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
13: හවස පහයි විනාඩියකයි දැන්.

0: දිව අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත් නිවස්
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවස් සමග මම තරංක නවක දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77 දෙනෙකු සඳහා සීමා වාසික පත්වීම් ප්‍රදානය කිරීම අද සිදු කෙරුණා. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය මාධ්‍ය වෛද්‍ය නලින්ද ජයති සමහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්ුණේ කසල් විදියේ කාන්තාරුහල් පරිශ්‍රයේ ස්ථාපිත රෝගීන්ගේ සුරක්ෂිතතා සහ ප්‍රතිතන කාර්යංශ ශ්‍රවණාගාරයේදී. රාජයේ දන්ත සෞඛ්‍ය සේවා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක ලෙස ජනතා වෙත ලබා දීම අරමුණු කරගනිමින් මෙම පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. වසරක සීමා වාසික පුහුණුව සඳහා මෙම නිලධාරීන් දිවෙනපුරා පිහිටි ශික්ෂණ පළාත් සහ දිස්ත්‍රික් මහරෝහල් 31ක් වෙත අනුයුක්ත කිරීමටයි පියවරගෙන ඇතේ. ඊශ්‍රායලයේ සහ නවසීලන්තයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ මගින් අතරංගුවටගෙන තිබෙනවා. ඊශ්‍රායල් රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 12ක් වංචා කිරීමේ චෝදනාවකට අතරංගුවටගෙන ඇත්තේ පසුගිය මහමැතිවරණයෙන් තරඟ කළ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්. කාර්යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිත කරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම වංචාව සිදු කර ඇති සැකකරු ලබන 14 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අලුත් කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. මේ අතර නවසීලන්තයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 3ක මුදලක් වංචා කළ තවත් සැකකරුවෙකු බොරලස්කම ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන ඒකක මගහැරමින් සිටි මෙම සැකකරු ලබන 15 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇතේ. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: නෙට් නිවුස් The truth people trust. FM 95 FM 94.8 Net FM.

හවස පහයි විනාඩි 9යි වෙලාව. අපි වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ දෙවෙනි පැය වැඩ පටන් අරගෙන තියෙන්නේ. අද නැත් FM ඩිජිටල් ෆේස් ටු ෆේස් රැක් ෂෝ සුපර් 14 තෙවන වටේ තෙවනි දවස. අද දවසේදී අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ DJ ෆ්ලෑෂ්, ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ DJ ශාන් තරඟ කරන්න ලෑස්ති. ඒ නිසා රෑ 9 වෙද්දී ඔයාලා ලෑස්ති වෙලා ඉන්න, ඔයාගේ මනාපයෙන්වා කැමැතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න. ඒක ලේසි නෑ. ඔයාගේ මනාපය පළ කරන්න ඔයාලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරි. ඉන්සි සංස්ථා සිබින්තිත් එක්ක ලංකාව පුරාම ඔයාව හොයාගෙන යන ගමනේදී අද දවසේදීත් ඔන්න අපි ඔයාව හොයාගෙන ආවා. ඉතින් එතකොට ඔයාට මම නිතරම මතක් කරන දෙයක් තමයි දැන් ඔන්න ඉන්සි සංස්ථා සිබින්ති හරහා ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ ගෙදර ස්ලැබ් එක දාගන්න. හරිද? ඒ කියන්නේ ගෙදර බිත්ති ටික බැඳලා සැරලිම ගහලා ස්ලැබ් එක දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දැන් සිමින්ති කොට 100ක් ඔයාට ඉන්සි සංස්ථා සිබින්ති හරහා ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. කරන්න තියෙන හරිම පුංචි දෙයයි ඔයා කොහොමත් ගේ හදන්න ගෙනාවේ ඉන්සි සංස්ථා සිමින්තිනේ. එතකොට ඒ සිමින්ති කොට පහක් ගෙනාවු බිල් පතක් ඔයාලඟ තියෙනවා නම් 0779-67-67-67 අංකයට ටග් ගාලා ඔයා WhatsApp කරන්න ඔයාගේ නමයි ලිපිනයයි ජාතික හැඳුනුම්පත් අංකයයි එක. එහෙම නැත්නම් 0779-67-67-67 අංකයට මිස් කෝල් එකක් ගැහුවත් හරි. ඒගොල්ලෝ කෝල් කරලා ඉතුරු ටික බලාගනි. එනිසා ඉතින් මේ chance එක මිස් කරන්න එපා. තට්ටු ගණන් හදන්න කොට ගණන් දිනන්න තියෙන හොඳම chance එක තමයි ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ. ගියක් හදනවා නම් ගෙදර සිවිලිම කියලා කියන්නේ ඇතුළත පෙනුම රඳා පවතින ප්‍රධාන සාධකයක්. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාලා සිවිලිම ගැහුවොත් ඉතින් ආයෝට ඇතුළත නිමාව පිළිබඳව ඊට පස්සේ ආකර්ෂණීය පෙනුම පිළිබඳව බය වෙන්න කිසිමම දෙයක් නැහැ. මොකද මේක ඇවිල්ලා ප්‍රධානම කාරණාව ජීවිත කාලෙම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම හරියන්න ගහන්න තියෙන සිවිලිම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. මොකද මේකේ මතුපිට තින්තාලේපණයට වසර පහක වගකීමක් දෙනවා. අනිත් එක තමයි ෂීට් එක දිරන්නේ නැහැ, ඊට පස්සේ වේ ඔකන්නේ නැහැ. ඊට පස්සේ අර සමහරලාට අපි දැකලා තියෙනවා සමහර සීලින් ෂීට් තාපයට ඔරොත්තු දෙන්නේ නැතුව හැඩේ වෙනස් වෙනවා. ඊට පස්සේ මේකේ අර ආකර්ෂණීය නිමාව නැති වෙලා යනවනේ. හැබැයි මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ ওই ප්‍රශ්න කිසිම දෙයක් නැහැ. දිගු කාලීන පැවැත්මක් වෙනුවෙන් සිවිලිමක් ගහනවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. NLB ජයලතරය ගැනත් මතක් කරලම සින්දුවකට යන්න හදන්නේ. දැන් මෙහෙමයි, සාමාන්‍යයෙන් NLB ජයලතරය කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව විතරක් නෙවෙයි, ඔයාට සමාජීය වගකීමක් පවා ඉටු කරන්න රටේ අනාගතය වෙනුවෙන්, රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ ඒකාබද්ධතාවය මුදල වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න තියෙන ලොතරැය්‍ය තමයි NLB ජය ලොතරැය්‍ය කියලා කියන්නේ. ඔය මිලදී ගන්න හැම ලොතරැය්‍යකින්ම ඔයාගේ වාසනාවන්ත අවස්ථාවක් උදා වෙනවා, වගේම රටේ වෙනුවෙන් සිදු කරන සමාජ මෙහෙවරක් වෙනුවෙන් ඔයා දායකත්වය ලබා දෙනවා. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4 පිළිවෙලින් ගලපා ගත්තොත් රුපියල් 105 තෑගි, ඒ වගේම 50,000, 2,000, 280, 40 වගේ සෙසු තෑගිත් මදිනෝ කියන්නේ දිනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් අරගන්න ඕන ලොතරැය්‍ය තමයි NLB ජය ලොතරැය්‍ය කියලා කියන්නේ.

0: අටින් දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
2: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරඟය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑන් නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
6: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
7: රියපෙදවීමේ අලුත්

රයිට් වෙලාව හවස 5යි විනාඩි 35යි මට යාළු කට්ටිය මතක් කරන්න වෙලාව තමයි මේක. හයි කොහොමද සා මම මඩපත ලක්ෂ්මන් තමරා නිශානි චේතන ඊට පස්සේ තේජ අවෝරෙක් භාග්‍ය අවිෂ්කෙක් සේරුවාවිල කෙඩි සමරසිංහවත් එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්න. ඒ වගේම අනුර පුසල්ලා වෙන්න ඒ වගේම සුබසන්දාවක් වේවා මට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන නවෝද් හෂේනි ඒ වගේම මදු අජිත් ඒ වගේම හස්බන්වත් එකතු කරගන්න කියලා ශ්‍රියානි අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඒ වගේ මසා කොහොමද අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බොරල්ලෙන් නවෝත් මැසේජ් කරලා තියෙනවා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඊට පස්සේ මේ වෙලාවේ මුතු රෙහන් සමාවහගෙන ඉන්නවා. Thank you. ඒ වගේම හයි කොහොමද ලක්මාලි කඩවතේ ඉඳලා මාවහගෙන ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඒ වගේම අසායි ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා චතුර. ඒ වගේම ලක්රුවනි නූඩල්ස් කොණ්ඩේ තියෙන ලස්සන ගෑනු ළමයා මම ඔයාවත් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි සින්දුවක් අහමු. හවස 5යි විනාඩි 36යි. මැසේජ් එකක් දාලා තියන්න.

ඒවගේ මේ වෙලාබේ අනිවාරෙන් එකතු කරගන්න අයේ ටක්ගාල කියන්න කියල මැසේජි එකක් දාලා තියෙනවා නිරංචා දිවා කර ඔයාවත් එකතු කරගන්න තැංකිවඩාලින් මැසේජ් කරාට මේ සිින්දුව මංගානය වාට

0: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ක්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය. දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහි නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 Prime Group කොන්දේසි සහිතයි.
5: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
0: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.

0: Damro inverter sheetakarana rupiyal 95000 sita kuda paulakata masika viduli paribhojane ekaka 15k pamana sieluma damro pradarshanagara wali
1: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැකියි.

0: වෙවි පැල් බැඳගෙන හන්න සතිය තවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේතුණු මාවත
1: අර දේතුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නටා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
3: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
4: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: right velawa hawasa 5 vinadi 47 mata yanna velawa ewilla thiyenne haba yanna kalin matak karanna ona kolamba jaathyantara pot pradarshane patthara giyot oya sing hall ekata yanna amathak karanne epa mokada satara prakashana velanda kutiye thiyenne sing hall eke dan satara kiyala kiwwahama podi kala indala api danna kiyana namak ne mokada perapasal awadi indala අපොස්සල් සස්පෙල දක්වා අවශ්‍ය කරන සියලුම අධ්‍යාපනික පොත්පත් සියල්ල මිලදී ගන්න තියෙන හොඳම විශ්වාසවන්තම තැන තමයි සතර කියලා කියන්නේ. එතකොට විශේෂයෙන්ම දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හරහා මේ මිලදී ගැනීම කරනකොට වාඩි 120ක අති දැවැන්ත ඩිස්කවුන්ට් එකක් එක්ක මේ සියල්ල මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ ගැනත් මතක් කරලා අපි අද රෑ 9ට හම්බ වෙන අනුරාධපුර දිස්ත්‍රික්කය සහ මොනරාගල දිස්ත්‍රික්කය අතර පැවැත්වෙන DJ Night Face to Face Attack Show Super 14 තරගාවලියේ 3 වන දිනය එක්ක තේන්සා ඔයා කමෙන්ට් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඔයාගේ මනාපෙන් ඔයා කැමතිම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානම් වෙලා ඉන්න. ඒකටත් මතක් කරන ගමන් අදට යන්නම් රෑ 9ට හම්බ වෙමු. පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. අංගසා.

0: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරඟය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑන් නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
1: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහගුණ වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
4: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරූද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
8: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
9: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු ධම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: සමුද කුෂාර වීරසිංහ කලවලගොඩ ඌරගස් සම්බන්ධව. පසේ අමාරුවක් හැදලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා. ඊට පස්සේ පැටෙක්ගේ මාර්ගයේ සේනගල වෙද මහත්තයාගෙන ආරම්භ වුණා. මාසෙක අමාරක් දෙකක් විතර වගේ කඩිකට ඒක මහත්තයාගෙන් බෙහෙත් දීුවා. කලින් තිබුණු අපහසුතා, පපුවේ වේදනාව දැවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ. ඒ බව මේ තත්ත්වයට ගෙන ආපේ වෙද මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.
10: කතා කරන්න 0777 300 940.
12: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙළඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
13: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
14: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
15: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
14: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීමයි එක්ක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු net FM බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව. FM 95.8 Net FM දිවයින පුරා
2: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමඟ 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන

0: අනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: එහෙයි,
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: 80 දශකේ අන්තිම දවසක්
5: එද්දත්
4: හොඳ ටූම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
6: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණ

0: FM anu paha. FM anu hataraita sama ata. Ne FM. Divaina pura. Divaina pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න
3: වේලාව සවස 6:30යි

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.

0: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RDB බැංකුවෙන් අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙ තමතන්න 0112-863-363-0776-716-3672.
1: විශ්වාස කරන සත්‍ය අයිබෝවන් අද 2026 සැප්තැම්බර් 2 සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මෙදිරියේ සිට ප්‍රවෘත්ති සංස්කරණයේ සහ ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන් ජයසේකර net news සිරස්තල දික්වා කඩාදැමූ උඩරට දුම්රිය මාර්ගයේ දිගේ මාස 10කට පසු පොඩි මැණිකේ ගම්පොලටම යයි. හිටපු ඇමති සර්ණට සරණක් කරන්න අල්ලස්ගත් රෙජිස්ට්‍රාර් රිමාන්ඩ්. දැඩි රැකවල් මැද ශිරාන් බාසික් අධිකරණයට නඩුව නොවැම්බර් 11ට කල්යයි. කොළඹ පොත් ප්‍රදර්ශනයේ net කුටියේ පොත් කැටය පොත්වලින් පිරියයි. පාසල් 400ක් සරසවි 30ක් හදිසියේ වැසේ ප්‍රංශයේ සිසුන් ප්‍රචණ්ඩ වී අධ්‍යාපනයේම බිඳ වැටේ. net news the truth people trust. දිට්වා ඇවිත් අපෙන් අරන් ගියේ දෑ බොහෝයි. ඒ අතර අපට තිබූ සුන්දර උඩරට දුම්රිය මාර්ගයත් ඇතුළත්. ඒත් දිට්වා සුලිකුණාටුවට මාර්ගයට හානි කරන්න පුළුවන් වුණත් අපේ මිනිසුන්ගේ ශක්තියට හානි කරන්න බැරි වුණා. අපේම මිනිසුන්ගේ ශක්තියෙන් යලි පණ නැගුණු උඩරට මාර්ගයේ දුම්රියක් අද ගමන් කළා. ඇතුළු දවසේ පුවත්පලෙහි සත්‍යනාවරණය මෙතෙන් සිට. උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය හා ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද පස්වරුවේ සිට යලි ආරම්භ වුණා. ඒ මාස 10කට අධික කාලයකට පසු පළමුවරටයි. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් රඹුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථානික සිය තුනකට හානි සිදුවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු එනහිට තිබුණා. පසු අදියර කිහිපයකටදී දුම්රිය ධාවනයේ යළි ආරම්භ කෙරුණු අතර පළමුව අඹේවැල සිට බදුල්ල දක්වාත් කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වාත් දුම්රිය ධාවනය ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. අද දිනේ මෙම දුම්රිය ගමනට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා දෙක්ව සිටි අතර ඔවුන් දුම්රිය ගමන් ගත්තේ ගී ගයමින්.

0: මෙවැනි විට නානුවේ සිට බදුල්ල දක්වාත් නාබලපිටියේ සිට හැටන් දක්වාත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වනපා. අද දිනේ සිට දුම්රිය ධාවනය ආරම්භ කෙරුණේ කොළඹ කොටුවේ සිට පෙරදිනිය සහ ගම්පොළ දක්වා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. පෙරදිනිය සහ මහනුවර අතර පිහිටි පවු පෙරදිනිය කළුපාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් අවසන් කර නොමැති බැවින් පෙරදිනිය සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය තවදුරටත් සිදුවන්නේ නැහැ. පෙරදිනිය කළුපාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් පසුව මහනුවර සහ මාතලේ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමටද නියමිතයි. මෙම අවස්ථාවට එක් වූ ප්‍රවාහන මාත්‍ය බිමල් රත්නායක මහතා මෙලෙස අදහස් පළ කළා.
1: ඔබ දන්නවා දිත්වා සුලිකුණාටුවෙන් ලංකාවේ සෑම දුම්රිය මාර්ගයක්ම හානි වුණා. දුම්රියට අවුරුදු 162ක් වෙනවා හදලා. ඒ දුම්රිය ඉතිහාසයේ විවිධ ආපදා වෙලා තිබෙනවා. 1947 ගං වතුරකින් දුම්රිය සමහර මාර්ග විනාශලා තිබෙනවා. 50 ගණන් වල වෙනස්ලා තිබෙනවා. අපිට මෑත ඉතිහාසයේ 2004 සුනාමියෙන් වෙනස්ලා තිබෙනවා. වරින් වර තනින් තන යම් යම් විනාශංගලා තිබෙනවා. නමුත් මුළු දුම්රිය ඉතිහාසෙම විශාලම සමස්ත දුම්රිය මාර්ග පද්ධතියටම උමන හෝ හානියක් වෙච්ච සිදුවීම අදින් දවස් 309කට කලින් 2025 නොවැම්බර් 27 දිත්වා සුලිකුණාට. ඒකේ ලංකාවේ වැඩිම යටිතල පහසුකම් විනාශය සිද්ධ වුණේ දුම්රිය දෙපාර්තමේන්තුවට. ඒ නිසා ඒ වෙච්ච විනාශය නිසා අපිට දින දෙකක් පමණ දුම්රිය සහමලීම නතර කරන්න වුණා නොවැම්බර් මාසේ අග දවස්වල. නමුත් ඊට පසුව දුම්රිය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, MBRI ආයතනය සහ වෘත්තීය සමිති සහ ජනතාව එකරාශි වෙලා විශේෂයෙන්ම කාර්යාල දුම්රිය ආරම්භ කර ගාලුපාර දුම්රිය මාර්ග ඉස්සෙල්ලාම පටන් ගත්තා. ඊට
0: කොළඹ කොටුවේ සිට පෙරදිනිය සහ ගම්පොළ දක්වා සාමාන්‍ය දුම්රිය කාලසටහන අද පස්වරුවේ සිට ක්‍රියාත්මක වන අතර නගරාන්තර දුම්රිය දැතුළුව දිනකට දුම්රිය ගමන් වාර 8ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජය අපේක්ෂාව බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසනවා. ඒට කිරීමේදී පසුගේ දෙවසර තුළ සාර්ථක ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බවත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළඳපොළක් ගොඩනැගීමේ නැති බවත් ජනාධිපතිවරයා පැවසුවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා කණිත්තෙල් නීතිගත සංස්ථාවේ JET-1A4 මද්දතියද කණිත්තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා කණිත්තෙල් ගබඩා පරයන් සමාගමට අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්. මේ අතර කණිතෙල් කර්මාන්තයෙහි ගබඩා සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ පොළොල් කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයේ කොටසක් ලෙස ලංකා කණිතෙල් ගබඩා පරයන් සමාගම විසින් මුතුරාජ්‍යවල පරයන්තේ නව ගබඩා ටැංකි 3ක් ඉදිකිරීම අද ආරම්භ කෙරුණා. මෙය නිම කිරීමෙන් පසු ඝනමීටර 15,000ක ටැංකි 2ක් සහ ඝනමීටර 10,000ක ටැංකියකින් යුතුව ටැංකි 3ක පද්ධතියක් මගින් ඝනමීටර 40,000ක අමතර මුළු ගබඩා ධාරිතාවක් සපයනු ඇති. මෙවන විට සිරඳනුවම් නියම වෙ සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහි තවත් අල්ලස් නඩුවකට අදාළව ලිහිල් දඬුවමක් ලබා ගැනීම සඳහා අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේයයි අත්අඩංගුවටගත් රෙජිස්ට්‍රාර්වරයෙකු ඔක්තෝබර් මාස 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් අධිකරණ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකිස් බෝධරගම් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. අලස් කොමිසම නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ වී ඇති බව සඳහන් කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ සේවය කළ චරිත් නැමති සේවකයෙකු අත්අඩංගුවටගෙන ඇති බවත් එම සේවකයාගේ ජංගම දුරකථනයේ වට්ස්ඇප් පණිවිඩ පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණ වූ බවත් කියා සිටියා. මෙම සැකකරු සහ චරිත් නැමති පුද්ගලයා අතර මෙම අල්ලස් ගනුදෙනුට අදාළව හඬ පණිවිඩ සහ කෙටි පණිවිඩ හුවමාරු වී ඇති බවත් මෙම සැකකරු තම දුරකථනයේ තිබූ වට්ස්ඇප් යෙදුම මකාදමා තිබෙන බවත් කොමිසමේ නිලධාරියා සඳහන් කළා. මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බැවින් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. සැකකරු වෙනුවෙන් පෙනිසිරි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයා විසින් කිසිදු ආකාරයක මුදල් ලබා ගැනීමක් සිදු කර නොමැති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකරු ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළා. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ මිනුවන්ගොඩ දිසා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා බවටද මාධ්‍ය වාර්තාවල සඳහන්. පවතින දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් අදත් විවිධ දහස් පළ වුණා. මේ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා
2: පලිගැනීම් වශයෙන් හෝ දේශපාලන වශයෙන් විරුද්ධවාදීන් පෙළීම සඳහා වෙන යොදා ගැනීමක් තියෙනවා නම් ඒක වැරදි. එවන් තත්ත්වයක් පෙනෙන්නට තිබුණේ නැහැ.
3: සාමාන්‍යයෙන් නම් මෙතන ආපුවම මෙතන වෑන් එකක් ගහනවා. ඒ වෑන් එකේ දෙකමාර්ථ වලට මේ උසාවිය කියන ඔබතුමාට කොහොමද එළියට
2: ආවේ? ඒ දූෂණයට සම්බන්ධ නම් අපි දූෂණයට සම්බන්ධ අය නෙමෙයි. අපි ඇමති නිවාසවල ඉඳලා නැහැ. ඒ වෙනුවෙන් කුලී අරන් නැහැ. රක්කුද බැරුම් පර්මිට් අරන් නැහැ. මාර්ග බලපත්‍ර අරන් නැහැ. වැටුපත් අපි බොහෝ කාලවල අපි වෙනුවෙන් අපි අරමුදලට අරගෙන අපි වෙනස් ජාතියක දේශපාලන සත්ත්වයෝ. ඒක නිසා අපි මේ දවස්වල ජරා ජීර්ණ දේශපාලන පක්ෂ සංවිධාන වලින් වෙන් වෙලා ස්වාධීනව ආපහු ඉගෙන ගන්න උත්සාහ දරමින් ඉන්න මේ ශිෂ්‍ය ජීවිතයක් ගත කරන කාලය.
3: යහපත් දේශපාලනයක් කරත්
2: ඉතින් පරාද කරනවා. නෑ, ඒකේ ජනතාවගේ කැමැත්තනේ. යහපත් දේශපාලනයක් කළත් පරාද කරන්න මොකද අපිට යහපත් දේශපාලනය කරන්න වෙන්නේ? අර සෙක්කුව ළඟ ඉඳගෙන චොක්ලට් කකා හිටියත් බලාගෙන ඉන්න ජනතාව විතන්නේ පුන්නක්කෝ තමයි කන්නේ කියන.
0: අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා නීතිය කඩිනම් වීම පිළිබඳ අදහස් පළ කළේ මෙලෙසයි.
4: ගොඩක් රස පරීක්ෂ වාර්තා පරක්කු වීම නිසා තමයි මේ මිනිසුන්ට අප ගන්න බැරුව ගොඩක් කට්ටිය ඇතුළේ හිටියේ. ඒකෙන් 23000ක් විතර හිටියේ මේ මද්රව්‍ය සම්බන්ධයෙන් වෙච්ච රස පරීක්ෂ වාර්තා පරක්කු වීම ගැටලුව. ඉතින් මේ නිසා තමයි අපි දැන් රස පරීක්ෂ වාර්තා වලදී කට්ටිය බදවාගෙන අලුතෙන් යන්ත්‍ර සූත්‍ර ගණක් තිබෙනවා. දැන් රස පරීක්ෂ වාර්තා 10 විතර කාල වැඩ කරනවා. ඒගොල්ලන්ගේ මහන්සි වීම කැපවීම නිසා පහුගිය මාස දෙක ඇතුළත විතරක් අපි රස පරීක්ෂ වාර්තා 17000කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන්න හැකි වෙලා තිබෙනවා. ඒ නිසා මේ මට දැනගන්න ලැබිලා තියෙනවා දැන් 42000කට ආසන්නව හිටපු ජන ගණත්වය හිරිකාත්වය දැන් 36900කට වගේ අඩුවලා තියෙන බව.
5: හැමදාම තම ආපු රජයක්ම මේකේ පෙරදල හදනවා කියන අතන හදනවා කියලා මෙතනත් නැත්නම් බලන්න.
4: කවුරුත් කිව්වේ නැහැ නේද අඩු කරන්න හදනවා කියලා.
5: ඒක තමයි මේ මේකට විතරක් පුරාද.
4: ඊට ඔබතුමාගේ දේශනේ ඕනේ නැහැ මට. දැන් ප්‍රශ්න ඇහුවා උත්තර දුන්නා. නේද අවුරුදු 40 50 කාණ්ඩ නොකරපු අපි අවුරුදු දෙකෙන් කරයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. අපි දෙකට මණ්ඩුව කරගෙන යනවා.
0: මේ අද පැවති මාධ්‍ය හමුවකදී 2005 පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා
6: මිලේනියම් හවුසිං ලිමිටඩ් කියන ඒ ආයතනයට අතුලිගිරිය ප්‍රදේශයේ තියෙනවා පර්චස් 100ක ඉඩමක්. ඒකේ වටිනාකම ඇවිල්ලා මිලියන 300කට වඩා ඉහළ වටිනාකමක් තියෙන ඉඩමක්. අපි දැක්කා මේ ප්‍රදේශයේ ඉන්න ආණ්ඩුවේ මාලිමාවේ දේශපාලන අධිකාරිය විසින් පුදන් දවස් කීපයකට කලින් බලහත්කාරයෙන් මේ නගර සභාවේ බුල්ඩෝසර් ගෙනල්ලා ඒ වැටවල් කඩාගෙන බලහත්කාරයෙන් ඇතුල් වෙලා ඒ ඉඩම අල්ලගෙන තියෙනවා. මේක හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. ජනාධිපතිතුමා පුනපන කියනවා රටේ සියලු දෙනාටම එක නීති ඒ ඉඩම බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්න ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය සම්බන්ධව තවම පොලිසිය ක්‍රියාත්මක වෙලා නැහැ. මෙරටේ ඉඩම් කාගේ හරි ඉඩම් පවර ගන්නවා නම් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ඉඩම් පවර ගන්න. ඒක මේ බලෙන් ගිහිල්ලා චණ්ඩිපාඩ දාලා ඉඩම අත්පත් කරගෙන එහෙම පවර ගන්න බෑ. ඒතොර දැන් අපිට අහන්න තියෙන්නේ කෝ මේකට නීතිය ඇයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඉතින් මෙහෙම මේ රටක නීතිය ගණන් නොගෙන දේශපාලන අධිකාරියෝ ආණ්ඩුවේ බලයත් එක්ක එහෙම ඇසිරෙනවා නම් ඉතින් මොන ආයෝජකයද ලංකාවට එන්නේ?
0: මේ අමාත්‍ය ලාල් කාන්ත මහතා
7: සත්තු ගැන කිව්වොත් සත්තු වර්ග දෙකකින් එකක් පුංජලිකව ඇති දෙවි කරගන්න සත්තු අනිත් එක රජේ සත්තු. රජේ සත්තුන්ගේ මිනිසුන්ට දෙන කරදරේ නැති කරගන්න අපි තාම සමත් වෙලා නැහැ. අපි ඈ මම අපි කියලා කියන්නේ ඒ කියන්නේ රජය සමත් වෙලා නැහැ තමන්ගේ සතා බලා ගන්න. ඇත්ත කතා අපිට ඔක දවසකින් දෙකකින් කරගන්න තමයි වෙලා යයි. ඒ නිසා වනජීවීකත් හොඳට හිතර ගන්න ඕන. ඔයගොල්ලන්ගේ සත්තුන්ගේ මිනිසුන්ට කරදරයි. ඊළඟට ජනතාවට කියන්න ඕන තමන්ගේ සත්තු නිදැල්ලේ යන්න දෙන්නත් බෑ. නිදැල්ලේ හරක් හදන එක, නිදැල්ලේ එළුව හදන එක, නිදැල්ලේ බල්ලු කූස හොයවන එක ඉඳන් ඒකත් මේ රටේ තව වැඩි දවසක් යන්න බෑ. තන භූමි ඉල්ලුවට තන භූමි කියලා જાතියක් ලංකාවේ නැහැ. ඒ නිසා හරකෙක් හදනවා නම් හදන්න වෙන්නේ තියාගෙන නවත්තලා කන්න බුන්න දීලා ඇති දැති කරලා.
0: කොකෙන් මද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටින ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මාස 11 දක්වා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුකරය අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය ඉදිරියේයි. එම අවස්ථාවේදී මේ වන විට පොලිස් මද්‍රව්‍ය අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් පොලිස් විශේෂකාර බලකායේ දැඩි ආරක්ෂක රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. මෙම නඩුව අද කැඳඹු අවස්ථාවේදී රජයේ නීතිඥවරිය විසින් විත්තිකරුවන්ට භාරදිය තුල ලේකන අඩංගු ගොනු විත්තිය නීතිඥවරුන්ට ලබා දුන්නා. විත්තිකරුවන් වෙනුවෙන් පෙනිසිරි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක, චමින් දතුකෝරල සහ වසන්ත පිටිකල යන නීතිඥවරුන් අධිකරණ දැනුම් දුන්නේ එම ලේඛන අධ්‍යයනය කර යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා ඊළඟ දින අධිකරණයට දැනුම් දීමට කටයුතු කරන බවයි. මෙම නඩුකරට දාල නඩු බාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබෙන මද්රව්‍ය තොගයේ මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින බවයි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ. අදාල නඩු බාණ්ඩ අධිකරණයට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවොත් මේ වන විට මහාධිකරණයේ නඩු බාණ්ඩ කාමරයේ කඩා වැටී ඇති නිසා ඒ සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බව එම අවස්ථාවේදී විනිසුරුවරිය සඳහන් කළා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ 27 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද පැවැත්වෙන 8 වන දිනටයි. අද දිනේද ප්‍රදර්ශනය රාත්‍රී 9 තෙක් පාඨකයන්ට විවෘතයි. මේ වන විටත් කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිනමාව පරිශ්‍රයේ විශාල පාඨකයන් පිරිසක් රැඳී සිටින බව ඒ සිටින නෙත් නියෝජිතයින් පැවසුවා. ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ වෙනවා ඒ සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. අයිබෝන් සමීර.
8: අයිබෝන්, ශ්‍රී ලංකාවේ පොත්වසන්තය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ ගෙවිමින් පවතින්නේ 8 දිනේ. තව දින 2 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සංවිධානය කරන මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන්නට නියමිතව තිබෙන්නේ. මේ වන විට ඉතාම විශාල පිරිසක් මේ BMICH පරිශ්‍රය තුළ රැඳී සිටින ආකාරය අපට දැක බලා ගන්න ලැබෙනවා. ඔවුන් හරි කැමැත්තෙන් පොත්පත් අතර සැරසරමින් පොත්පත්වල සුවඳ විඳ ගනිමින් තමන්ට අවශ්‍ය විවිධාකාර වූ පොත් වර්ග මිලදී ගන්න ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන් සියලු දෙනා පැමිණෙන තැනක් තමයි සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයේ පිවිසෙන තැනම තියෙන අපේ net fm විශේෂ ප්‍රදර්ශන කුටියට. ඒ කුටියට ආපු හැමෝටම පුළුවන්කම තියෙනවා වයස් ભેදයකින් තොරව තමන්ගේ හඬ කොයි වගේ හඬක්ද තියෙන්නේ, මේ හඬ පරීක්ෂණ රේඩියෝවකින් කතා කරන්න සුදුසුද, මෙන්න මේ විදිහේ හඬ පරීක්ෂණයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඔවුන්ට වටිනා බුක්මාක් එකක් ලබා දෙන්නත් net fm රේඩියෝ කටයුතු කරනවා. ඒ අතර විවිධාකාර වූ තරඟ සඳහා සහභාගී වෙන්න පුළුවන් net fm රේඩියෝ සමග ඇල්ෆා ස්ටුඩියෝ ඉදිරියේදී වැඩසටහන් සඳහා එකතු වීමටත් ඔබට අවස්ථාව ලබා දෙන්නට මේ BMICH පැවැත්වෙන නැත්නම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පැවැත්වෙන net fm විශේෂ කොටයේදී ඔබට හැකියාව තිබෙන බවත් මතක් කරන්න ඕනේ. ඉතින් බොහෝ දෙනෙක් ඇවිල්ලා අපෙන් විවිධාකාර වූ දේවල් විමසන අතරේ net fm පොත් කැටයට පොතක් ලබා දෙන්නට පරිත්‍යාග කරන්නට අමතක කරන්නෙත් නැහැ. හෙටයි අනිද්දා, ඒ කියන්නේ සෙනසුරාදා සහ ඉරිදා පමණයි මේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ඒ නිසා අද වගේම මම හිතන්නේ හෙට අනිද්දා වාර්තාගත ජනතාවක් ඒවි කියලා අපි විශ්වාස කරනවා අවසන් සතියන්තයේ නිසා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා හෙට උදෙන්ම වගේ මේ පැත්තට එන්න, ඇවිල්ලා අපේ net fm කුටියට ඇවිල්ලා ඔබේ දක්ෂතාවන් ඉදිරිපත් කරන්න කියලා. මම net news වෙනුවෙන් සමීර බණ්ඩාර වීරකෝන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිට.
0: ස්තුති සමීර. මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වන්නේ net fm රේඩියෝ වයි. මෙවරද ස්ථාපිත net fm විශේෂ කුටියට පාඨකින්ගේ ඇත්තේ ඉහළ උනන්දුවක්. ඒ ස්ථාපිත ඇල්ෆා ස්ටුඩියෝ හිදී දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණා. පසුගිය දින 7 පුරාම දිවයිනේ නන්දසින් පැමිණි දරුදරියන් එහිදී සිය දක්ෂතා එළිදැක්වුවා. ඒ අතරින් තෝරාගත් දරුදරියන්ට net fm රේඩියෝවේ ළමා වැඩසටහන් සඳහාද ඉදිරිපත් වීමටයි අවස්ථාව සලසා දුන්නේ. එලෙස දක්ෂතා දක්වන දරුවන්ට ඉදිරි දිනවලදීද සිය හැකියාවන් net fm රේඩියෝ වහරහා සජීවීව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. මේ අතර අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමිය ඇති net fm කුටියේ පොත් කැටයේ වැඩසටහන ක්‍රියාත්මකයි. මේ වන විටත් පාඨක ජනතාවගේ පරිත්‍යාගවලින් ලද පොත්වලින් පොත් කැටය පිරී යමින් තිබෙනවා. අමාත්‍ය සුනිල් හඳුන්නෙත් මහතාද net කුටියේ පොත් කැටයට පැමිණියා.
9: මේක වැදගත් කොට හේතුව දැන් සාර්ථකය මේ මී ප්‍රදර්ශන ඇත්තට ගැට ගෙන්නේ නැති සමන් වියදම් දරා ගන්න අමාරු විශාල පිරිසකට එවැනි අවස්ථා හදා දෙන ක්‍රාමීය මට්ටමේ දරුවන්ට අධ්‍යාපනයේ දියුණුවට දැනුම දියුණුවට කියවීම සිදු කරන එක ලොකු දෙයක්. හිතන්නේ දැන් මේ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පිළිසලසන ආරම්භ කළා තියෙනවා. සාමාන්‍ය සමාජයේ ඇගිතුවා අලුත් දර්ශන සම්මතවල ගිහිල්ලා තියෙනවා. රට පුරා මේ තත්ත්වය තියෙනවා. ඒකදී දෙපෙම් කරන සමාජ සත්කාරයට ගොඩක් ස්තුතියි.
0: මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිමාවට පත්වන්නේ ඔක්තෝබර් 4 වනදායි. ගුරුහිඟය පන්ති කාමරවල පවතින අධික තදබදය සහ ගොඩනැගිලි අලුත් වැඩියා නොකිරීම ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමින් ප්‍රංශයේ සිසුන් ආරම්භ කළ විරෝධතා මේ වන විට ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා. පැරිස් නුවරින් ආරම්භ වූ මෙම විරෝධතා හේතුවෙන් මේ වන විට ප්‍රංශයේ පුරා පාසල් 400කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති අතර උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල 30කට වැඩි සංඛ්‍යාවක් කටයුතු වලටද බාධා එල්ල වී අවසන්. විරෝධ අතරතුර සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම් හේතුවෙන් විදුහල්පතිවරුන් 40 දෙනෙකු ඇතුළු පාසල් කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 305 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එමෙන් මාද දිනේ පමණක් පුද්ගලයන් 1949 දෙනෙකු අතරංගුවට ගෙන ඇති බවයි ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කළේ. ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ මෙම ශිෂ්‍ය විරෝධතා පිටස්තර පිරිස් විසින් තම ග්‍රහණයට ගෙන ඇති බවයි. මෙහිදී 100කට අධික පාසල් ප්‍රමාණයකට දැඩි ලෙස හානි සිදු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: නෙට් නිවුස් රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතාද මෙලෙස අදහස් පළ කළා.
11: නෙට් නිවුස් පහුගිය දශක දෙක පුරාම විශ්වාසවන්ත ප්‍රවෘත්ති ඉක්මනින් ශ්‍රාවකයන්ට අරන් එන්න සමත් වුණා. සමහර ලාවට රූපවාහිනියටත් කලින් ජනතාවට වඩාත් සමීප ඉතා වැදගත් තොරතුරු ක්ෂණිකව සහ නිවැරදිව අරන් එන්න සමත් වුණා. ඒ නිසා විශ්වාසනීය මූලාශ්‍රයක් හැටියට නෙට් නිවුස් ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. මම හිතන්නේ වසර 21ක් තිස්සේ මේ දිනාගෙන තියෙන විශ්වාසය අද්විතීය එකක්. මොකද ගුවන්විදුලි නාලිකා එනවා යනවා. නමුත් නෙට් නිවුස් ඉහලින්ම මේ වසර 21ක් තිස්සේ රැඳී සිටිනවා. මගේ සුභපැතුම් නෙට් නිවුස් වෙත සහ එහි සියලුම කාර්ය මණ්ඩල වෙත.
10: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන් රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
12: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
13: ඒයි
12: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
13: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
12: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
13: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
14: විජය නූඩ්ල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
10: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
15: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
10: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
15: මාරයිනේ.
12: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඉස්කෝලේ ලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
16: Brought to you by
12: Hari
13: ශරීරයේ හරි තැනින් අරගන්න. Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකියි.

ආදරය තුළදි සාධාරණ කවුද අසාධාරණ කවුද? ගැහනුද පිරිමිද? පිරිමි කියයිද ගැහනු කියලා? ගැහනු කියයිද පිරිමි කියලා? එක ගැහැණියක් තමන්ගේ ප්‍රේමණීය සයනය මත වැතිරමින් සහකරුවා ගැන මෙන්න මෙහෙම කිව්වා.

සුබ මන්දාරම් රැක් තරංගක්කා. ආදරේ ටිරිසේ එතනම මං හිතන්නේ එක දරා ගන්න අමාරුම දේ. ඒත් ඉතින් පස්සේ තේරුම් ගනී. එකතක ටිරිසියාව කියලා කියන්නේ වරදක් කියලා. එහෙම කියන්නේ පබෝ. සුබ මන්දාරම් රැක් වේවා ආදරණීය තරංගා. ආදරේගේ අදුන පුංචි ඊතලංග සංසාර පුරුද්දට වගේ මම ප්‍රාර්ථනාවක් කළා. මමලගේ හැමදාම නතර වෙන්න. ඒ සෙනෙහස උණු කඳුලක් වෙලා අන්තිමට ඇස් දෙකෙන් ගලාගෙන ගියා. ප්‍රාර්ථනා කළේම නුඹට වෙන කෙනෙක් එපා කියලා. සුසුමක් එපා කියලා. ඒත් අන්තිමට නුඹ උණු කඳුලක් වෙලා මගේ ඇස් දෙකෙන් පිට වෙලා ගියා. ශාමා.

0: வாங்க கீவா இயக்க சிங்கா சிம்பா பே கிட்டடலோ தான் டிக்கெட் டிக்க வாங்க அந்த வாங்க ஸ்மார்ட் போன் காரகன்
1: டிஸ்ட்ரிக் 14 அரங்க கருவன் 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
2: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: සිමෙන්ති කොට්ට 100ක් දිනාගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967667767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
5: හිට ඉඳන් මං හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ
6: Don't worry we can find a solution to that today itself
5: today
7: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ අදම LP finance විදෙන්න ලීසික ප්‍රයතුනේ LB leasing අද තමයි හොඳම දවස
8: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි

අමතක කරන්න ඕනෙමයි කියලා හිතුවත් මට ආදරය කියලා දුන්න ඔබව කොහොම අමතක කරන්න? පාරක් පාරක් ගානේ ප්‍රේමණීය මතකස්සේ හිත දුවනකොට මතක් වෙන්නේ නෑ වෙන කවුරුත්. මගේ මතකෙට එන්නේ ඔයාව විතරයි.

ආදරණීය තරංගා උතුරන්න ආදරය කරනකොට සැකහිතන කේන්ති යන තරහ වෙනවා. ඒත් සනින් ආයෙත් තිබ්බටත් වඩා ආදරෙන් ලං වෙනවා. අනේ මන්දත් සමහර අය එහෙම එක්කෙනෙක් පැලෙන්න ආදරය කරද්දී ඒ ආදරයට වංචා කරන අයත් ඉන්නවා නේද? ඒ අතරේ දෙන ආදරයට පෙරලා මුළු විශ්වයම දෙපතුලට ගෙනත් දෙන ආදර හිතොත් නැතුවම නෙවෙයි. මං උත්සාහ කරන නම් මේ ලෝකෙ සතාසේ පවට පවා ලස්සන අවංක බෝසත් ආදරයක් දෙන්න. මං කියන්නේ සතාසේ පවටත් බෝසත් ගති ඇති ආදර හිත්මුණ ගැහෙන්න. එච්චරයි මගේ එකම ප්‍රාර්ථනාව. මැලේසියාවේ නදී එහෙම කියන්නේ, අද මං ඔබෙන් අහන්නේ ආදරයට ඉරිසියා හිතුනම ඔබ මොකද කරන්න කියලා. හැමෝටම ජීවිතේ තියෙනවා විශේෂ දවස්. මන්දරම් රහතයි විනාඩි 25යි. අද ඔක්තෝබර් මාසෙ දෙවෙනිදා. මේ බෝවිටියාමල් ගීතේ ප්‍රචාරය වෙනකොට ආදරේ පිරිච්ච අක්ක කෙනෙක්ගේ, දඟකාර මල්ලි කෙනෙක්ගේ කතාවක්, රූප රචනාවක් අපි හැමෝටම අහන්න දකින්න ලැබෙනවා. ඉතින් එහෙම අක්ක කෙනෙක්ට සහෝදරය අමතක වෙන්න විදිහක් නැහැනේ. මයික් එකක් ඉස්සරහ වාඩි වෙලා හිටියයි කියලා. ඔවද මගේ ලොකු මල්ලිගේ උපන්දින. දිනේෂ් ශම්පික නානායකර්. මේ වෙලාවේ ලංකාවේ නෑ, ඉන්නේ ඩුබයි දේශේ. මං කොච්චර ආදරේද කියලා මල්ලි දන්නවා. එච්චරයි මට කියන්න ඕන නෑ.

0: ಮಂದಾರಂ ರೇ ವಿತ್ ತರಂಗ. ಸೌಖ್ಯ ಸಂಪನ್ನ ಅಧ್ಯಾಪನ ಕುದಿಸ ಇಮಾಶಿ ಪ್ರಕಾಶನ ವೆತಿನ್ ವೈಸ್ ಅಭ್ಯಾಸ ಪುತ್ಮಾಲಾವ ಓ ಲೆವೆಲ್ ಎ ಲೆವೆಲ್ ವಲಟ ಪೆನಿಸಿಡಿನ ದು ತರುವನ್ ಪೆನುವೆನ್ ಸಿಂಹಲ ಹಾ ಇಂಗ್ರೀಸಿ ಮಾತ ತೆಕೆನ್ಬ ವಿಸ್ತಾರಾತ್ಮಕ ಪಿರುತುರು ಸಹಿತ ಇಮಾಶಿ ಪಾಸ್ಟ್ ಪೇಪರ್ಸ್ ಬುಕ್ಸ್ ದೆನ್ ಒಬಟ ಲವಾಗತ ಹಕ.
1: ಅಮ್ಮ, ಏ ಆಂಟಿ ವಾಗೆ ಫ್ರೆಂಡ್ ಕೆನೆಕ್ದ
2: ನೇ
1: ಹಿನಮ್ಮೋಯ ಏ ಆಯಕ್ಕ ಹಿನಾವುನೆ
2: ತವ ಕೆನೆಕ್ ಎಕ್ಕ ಹಿನಾವೆನ್ನ ಏಕೆನ ಅಪೇ ಫ್ರೆಂಡ್ ಕೆನೆಕ್ ವೆನ್ನ ಓನಮ ನೇ ಪುಂಚಿ ಹಿನಾವಕಟ ಪುಲುವಂ අපේ තනිතාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ක්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ස්විමින් පූල්, ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය. දැන් රුපියල් මිලියන 18.7 සිට. මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහි නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
8: ධනවාද හෝම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
9: මොකද්ද ඔය විසිගිරිල්ලද?
8: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
9: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට

0: තරමාරු කළේ? ඇයි නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න. මීටර් 90ට එහා විසි වෙන යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනිං වයිබ් එක නෙත් FM ඇල්ගොටවුන් සතියේ දිනවල උදේ 7ට
1: නෙත් FM ඇල්ගොටවුන්
2: brought to you by
3: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්
4: සුවපහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
6: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
7: විජයකුරක්කන්
8: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබාගත හැක.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: අද මං ඇහුව ඉරිසියාව ගැන. ආදරය නිසා ඉරිසියා හිතුණා මම මොකද්ද කළේ කියලා. 1715 95 95 95 කෙනෙක් ඇවිත් ඉන්න කවුද කියලා නැහැ. එයා කියනවා ආදරේ මිරිඟුවක්. හිතට නැහැ කිසිම නිවනක්. හොයන්නෙම ඒත් එයස්මයි. බයයි. කාටවත් අයිති වෙයි කියලා බයයි. නිර්නාමිකයි.

ආදරණීය තරංග සබ මන්ද ආරම්භයක් වේවා ඔයාට. අද ඔයා අහන්නේ ආදරේදි වැඩියෙන් ඉරිසි හිතනාම මොකද කරන්න කියලානේ. ඇත්තටම මට උනේ ඊර්ෂ්‍යා කරන්න නෙවෙයි. ඊර්ෂ්‍යාවන්තියක ගෙන්නන ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඔයාගේ ප්‍රශ්න අනිත් පැත්ත. මට උසාවියෙන් වගේ ප්‍රශ්න හදි නොයෙක් විට උත්තර දෙන්න සිද්ධ වුණා. උසාවියේදී තර්ක කරන නීතිඥෙක් වගේ තර්ක බිඳින්න මට සිද්ධ වුණා. ඇතැම් වෙලාවකදී වේලක් හමාරක් බඩගින්න ඉන්නත් සිද්ධ වුණා. තවත් තැනක දවස් ගණන් කතා නොකර ඉන්නත් සිද්ධ වුණා. ඇතැම් අවස්ථාවක ඒ උසාවියේ ඉදිරියේ වරද පිළි අරගෙන සමාව ගත්ත වෙලාවලුත් තිබුණා. කොහොමනත් ඉරිසියාවෙන් ආදරේ ජය ගන්න බෑ. හැබැයි මං ආදරෙන් පරාදුනෙත් නෑ. නිකවරටියෙන් චම්පිකා.

0: පැස්ටල් පාත විසිරුණු කඳු නිම්නයක් අස්සක හංගගෙන හිටපු හැඟීම් පිටාර ගලන්න ඔන්න මෙන්න තියද්දී මට හිතෙනම හසර පැනලා දරුවක් ගස හැංගෙන්න. ඒත් මෙහෙමනේ ආලෝක වර්ෂ බරගානක් ඈතට දිවුවත් හංගගෙන ඉන්න හැඟීම් උඩට එන්න එකම එක මිලි තත්පරයක් ඇති. එත්තව ඩ්‍රම් ඉරිසියාකාරී ප්‍රේමයා ජනනි බවන්තිකා. ආලෝක වර්ෂ බරගානක් ඈතට දිවුවත් හංගගෙන ඉන්න හැඟීම් උඩට එන්න එකම එක මිලි තත්පරයක් ඇති. එතරම් මිරිසියාකාරී ප්‍රේමය.
1: වසන් වෙන සඳ වලාකුලක

0: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
1: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදේම වාසිනී.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
1: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සංවර්ධන ලොතරැයි හමුදු වාදින වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 106,050,000 සහ 25,000 මුදල්ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක. ඇයි හිටර දාන්නේ?
4: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල රේඩියෝව net fm
5: what apge net wage
6: what apge net wage ehi wadina gamahege
7: pahe shishatwita peni sitina danata hatara shreniya daruwanta satara pot rasak araganna kiyawanna danagena jayaganna satara me para kolumba jathyantara pot pradarshanayata alpha studio school ni landu math ekkama million ganakata katha karana ekak mata nam harima adambara ඉතින් කසුනියක් අයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
9: Brought to you by
7: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
10: මන්දාරම් රෑ

සුබමන් ආරම්භයක් තරංග. ඔව් මට මතක විදිහට ඒ ගොඩාක් දුකෙන් හිටියේ. පාළුව දරා ගන්න බැරුව. ආදරෙන් පැරදුන හැඟීමෙන්. අනේ හිතට මං ගොඩාක් ආදරේ දුන්නා. පාළුව තනිකම ඇති නොවෙන්නම. දන්නවද මං ගොඩාක් දුකින්. මට ඉරිසියයි ලෝභයි. නැති වෙන්න ගිය ආගේ ආදරය ආයමත් ඇවිත්. මම වෙනද වගේම හිත හදා ගන්න ඕනේ. ඒත් මට හරිම මහන්සියි. එයා අප හොයාගේ අතරේ පැත්තට යයි. කමක් නෑ ඔයා හිත හැදුවා නේද ලක්මාලි.

ආදරය කියන්නේ මන්තක ගොඩකට මන්තක ගොඩාක් එක්කාසු කරගෙන මේ වෙලාවේ නිප්පුණි අනුරාධපුරේට වෙලා මාව අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. ඒ වගේම නුවර සාගර දාලා එතකොට ප්‍රදීප් රත්නායක ප්‍රියශාන්ත වදුශංක තීක්ෂණ හේරත් එක්ක අපේ රතාචාර්යවරයා මෛත්‍රී කට්ටියම එකසු කරගන්න ඕනේ. මන්දාරම් රාත්‍රිය වෙනුවෙන් පේ වෙලා අහන යාලුව කණ්ඩායමක් මන්දාරම් රෑ 7:57 තත්පර 17.

Sebe mandarem rád riakpieva da abra taranga. Mami risia nem addi azt a vehitana a hebei. Iagi risia ava? Mama tava kenekke lassanak kien hama varega me agi hitu kohedu. Punchi vehi valakulak kikutu kuragin moon andru kuraganna. Attadma lassanai neda. Kiela mama hina venikut. Eat hina ven hadana ayat hita atri kaudo durak vahano himmi. Egi risia avada. Outika keti, ete irisiavatat moolak tiyanawa. Mang gana yage hite asamana tarang aadare. Enisam tarha vela nihada wenawa. Kamata amataka karana. Oha mokada kiyala ahuwath mukuth naha kiyala yage hithuma rawattanawa. Attatama mukuth naha nevey tiyenne ekamek bayak. Mage asule wena kenekuta athe tarana lassanak penunath. Eyage namata wen karapu mage hite punchima tanakath eyata ahimi weida kiyala. Ekai kamana kainne. Ekai adare wedi irisiya wenne. අන්තිමේදී යාගේ හැම තරහකටම යටින් හංගගෙන ඉන්නේ එකමක වාක්‍යයක්. මට ඕනේ ඔයාගේ ලෝකේ ලස්සනම කෙනා වෙන්න නෙවෙයි. ඔයාගේ තේ මට විතරක් තියෙන ඒ පුංචි තැන කවදාවත් නැති නොවෙන්න. ඔව් ඒක මට ඇහුණා හොඳටම. ස්තුතියි. ඔයා මගේ සහෝදරයාට විශ් කරපු එකට හැබැයි ඔයාගේ කවිය එතනින් ඉවරුණාට වැඩිය ලස්සනයි. ඔයාගේ වචන පෙළි වලින් ඉවරුණා නම්. අලවේ නැති. මං හිතන්නේ නම් ඒ ඇස්වල තියෙන්නේ මේ ලෝකෙ වැඩියෙන්ම මට ලස්සනට පේන්න ඕනේ මං. මේ ලෝකෙ වැඩියෙන්ම මට හොඳයි වෙන්න ඕනේ මං. මේ ලෝකෙ ඔයා වැඩියෙන්ම ළඟින් ඉන්න ඕනේ මගේ. ඔන්න වගේ කතන්දර ගොඩක්. ඒවට පරිදි කියලා කියන්න බෑ නේද?

ඉරිසියවගැනේ ආදරය අඩුකමක් නෙවෙයි. සමහර වෙලාවට අහිමි වෙවෙයි බියෙන් නිහඬවම වෙවුලන හිතක ආදරයට. ගොඩාක් මිරිසිය හිතනම මම කළේ නොඹව ප්‍රශ්න කරන එකවත් නොමේ නිදහසට වැඩ කටු බඳන එකවත් නෙවෙයි. ආසි දිහ බලාගෙන හඳෙන් ඇහුවා නොඹට ඉරගෙන ඉරිසිය හිතෙන්නේ නැද්ද, ඉර නැති දවසටත් නොඹ හසර පායනා නේද කියලා. හද නිහඬම වලාකුලක් අස්ස හැංගුණා. දරුවේ කියන එක හසර ඇවිත්මට රහසක් කියා දුන්න. ආදරය කියන්නේ තමන්ටම අයිති කර ගැනීම නෙවෙයි. තමන් ආදරය කරන හිත වෙනත් අහසක සතුරින් බැබලෙන විටත් ඒ සතුරු දෙස බලන් ඉන්න හිත හුරු කර ගැනීම කියලා. ඒත් ඉතින් මමත් මනුස්සෙක් නේ. නොබැනෙත් අගරැඳෙන වෙනත් බැල්මක් දැක්කම මගේ හිතේ ආසත් කළුවලා වලින් වැහුණා. නොකියූ භාෂාවක් අවසානයේ මම සෝබා දහම යන එකම පාඩමක් ඉගෙන ගත්ත. මල්වලට හිරු එළිය අයිති නැහැ. සඳෙලියට හස අයිති නැහැ. තරවලට රාත්‍රි අයිති නැහැ. ඒත් හැමදේම එකම විශ්වයක ලස්සනම වනවා. ඉතින් උඹට ආදරය කරන මමත් උඹ වගේම උඹ මගේම කරගන්නවට වඩා නුඹේ හිතේ මට හිමිතැන ආදරෙන් රැකගත්තා. හැබැයි හඳ දන්නවා, තරු දන්නෝ, මේ මහපොළවත් දන්නවා නුඹ වෙනුවෙන් හිනහැන මගේ තොල් දෙක යටින් නුඹව අයිමි වේවි කියන බය. පිරිච්ච නිහඬ හිතක් තියෙන විද්‍යා මුල සබාදහ මම දන්නවා. ලෙරංගන

මේක වෙනස්ම අදහසක්. හැමෝගෙම හිත්වල ඊර්ෂ්‍යා කරලා දිනා ගන්න තරම් ආදරයක් නෑ තරංග. ගොඩක් දෙනෙක්ගේ ඇත්ත ඒකයි. පතිරණ හැමෝගෙම හිත්වල ඊර්ෂ්‍යා කරලා දිනා ගන්න තරම් ආදරයක් නෑ.

ඉතින් මගේ කහපාට ලස්සන ආත්මය ඔයාට සුබ මන්දාරම් රැයක් වේවා. සමහර බර්ගන්ඩි හැන්දෑවරු වල ඉර රතුපාටින් දෙලසනකට මං වගේ ගෑන් ළමයි හරිම කෑදරකමින් ඒ දිහා බලන් ඉන්න නිසා වෙන්න ඕනි. තද නිල් පාට මෝදේ ලස්සනම ලස්සන ඉර ඉක්මනින් අංග ගන්න. ඇත්තටම මේ මුහුදත් බලන් යනකොට මම පුදුමාකාර ඉරිසියාකාරයෙක් තමයි. ඒ විතර නම්මාද පහළොස්වක හඳ කඳු මුදුන් උඩින් දිලිසි දිලිසි මහපොළොව එක්ක හිනා වෙනකොට ඉරිසියාකාර මේඝ සලුවක් අරන්ගෙන ඉක්මන එහෙම බලනකොට අත්නෝපු සුදු පාට ලිනන් කමිසයක් දිහාට ඇස් දාස් ගානක් එබෙනකොට මගේ ග්‍රීක ආත්මය සිප්පි කටුවක් අස්සට ඔබා ගන්න දඟලන දැඟලිල්ල පිස්සුවක් කියන්නම් බෑනේ. ඇත්තටම මට වෙලාවකට හිතනවා මං දිය කිඳුරක් වුණා නම් කියලා. එහෙනම් මට යව හැමෝගේම හංගලා මූද අස්සට වෙලා පාට මාළුව ගැන කියව කියව ජීවත් වෙන්න තිබුණානේ. ඒත් ආදරේ නම් මං ඒ ආත්මය මේ මුළු ලෝකෙම හංග ගන්න ඕනේද? මං එහෙම හිතනක වැරදිද? කොච්චර ඉරිසියයි තුනත් මගේ කුළු පරණයට නිදහස් කුරුල්ලෙක් වගේ මුළු හසම පිනුම් ගහන නිදහසු තියන්න ඕනේ. මොකෝ මන් දන්නවා කොයි තරම් දුර ගියත් ඒ ආත්මේ ලුක කොටසත් මගේ කහපාට කොටේට ළඟ බව. මගේ කහපාට කොටේ ළඟ බව. නෝරා තිනුවිය නහොත් නැතුව අනුතුර ළඟදිම දවසක අපි මන්දාරම් රාත්‍රියේදී හම්බෙන්න ඕනේ. කොච්චර ඉරිසියා හිතුනත් මගේ කළු පරාණයට නිදහස් කුරුල්ලෙක් වගේ මුළු අහසම පෙනුම් ගහන නිදහස තියන්න ඕන. මොකව මන් දන්නවා කොයි තරම් දුර ගියත් ඒ ආත්මේ ලොකු කොටසක් මගේ කහපාට කොට්ට ළඟ තියෙන බව.

කුරුලෙක් වගේ නිදහසේ පාවෙලා යන්න ඕනේ. මේ හිරකුඩියට ඔබේ ආත්මේ දුරයි. අන්නර වලාකුළු වෙන්න ඕනේ මට. මේක රහසක්. අන්තනියන් හිත ඇතුලේ හංගගෙන ඉන්න රහසක්.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
2: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සුභ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එකයි ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිංගල් සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14. Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරඟය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash, මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan, අද රෑ නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.

ආදරෙදිමම මහගඩක් කිරිසියයි. ඒක කියන්න නම් බය වෙනවත් ලැජ්ජ වෙනවත් නෑමං. නුඹ මට ආදරේ කියලා කියපු වචනක හුස්ම පොදක්වත් වෙන කෙනෙකුට වැටනට අකමැති තරමට මං ඉරිසියයි ඔන්න කිව්වා. ඇත්තට මේක ඉරිසියාව කියලා මගේ ආදරේ පහත් කරනවට මම කැමතිත් නෑ. ඒ මගේ ආදරේ. මට ඉරිසියා හිතුනම මටම රිද්ද ගන්න පුරුද්දක් මට තියෙනවා. ඔබ වෙන කෙනෙක් එක්ක හිනා වෙලා ගත්තු ෆොටෝ එකක අපෝ කියලා හක බලා ගන්නවට වඩා ඒක ආයෙත් ආයෙත් බලලා මගේ හිත පාර ගන්න මහ මොකද්ද අමුතු පුරුද්දක් මට තියෙනවා. රිදුනොත් අතාරින්නේ නැතුව තව තවත් හදට අල්ලගෙන ඒ දෙයන මටම රිද්ද ගන්නකොට පපුව පැලනාවත් තවත් මම වැඩියෙන් වැඩියෙන් උඹට ආදරේ කෙරුවා. තරා ගන්න බැරි වුණොත් වචන දෙකකින් එකමාරකින් ඕන් උඹට නෑසෙන්නමෙන් ඉරිසාවෙන් උපන් කෝපය පිට කරමින් නිහඬ වුණා. නොඹ වෙන අය දිහා බලන්නවත් මොකටද මුළු දවසම නොඹ වෙනුවෙන් මං බලාගෙන ඉන්නවනේ. ඒ ඇති උනේ ඉරිසියාවද? මම නම් හිතන්නේ ඒ මගේ උත්තරනාතරේ. මමටම රිදවමින් කිසිදාක නොඹට නොරිදවන මා පන මෙන් රකින අතන හරින ආදරේ උඹ. අලවෙන් කවිකාරි සාෂා. මං ඔබේ සටහනේ මේ වචන පෙරියට හරි කැමති. නොඹ වෙන අය දිහා බලන්නවත් මොකටද මුළු දවසම නොඹ වෙනුවෙන් මං බලාගෙන ඉන්නකොට.

ඔබ දන්නවාද ලේසි නෑ මෙහෙම ප්‍රේමණීය කවි කියන්න සිකුරාද දවසට. DJ නයිට් එකට ලෑස්තින අපේ සනුහරේ කණ්ඩායම ඇවිල්ලන මෙතන ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නේ ප්‍රේමණීය මූඩ්ස්වලම නෙමේ. මෙතන ඉන්නවා චන්දිම, එතකට මෙතන ඉන්නා අමිල, අපේ දිල්ෂාන්, සබා. මේ කණ්ඩායමෙන් ප්‍රේමණීය මූඩ් එකේ වැඩියෙන් ඉන්නේ අපේ චන්දිම. ඉඩක් තිබුණත් චුට්ටක් කතා කරමුකෝ. ඒගොල්ලෝ මාව හිනස්සන්න හදන එකට ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? එකේලම් ප්‍රතික්ෂේප කරමු නේද?

0: අන්දිම ඔන්න දැන් අපේ DJ නයිට් එකේ කණ්ඩායමම ඉන්නවා අසෑතුළු කට්ටියම ඉන්නවා චන්දිම මට කියන්න ආදරය ගැන අනේ මේ මයික් එකට කිට්ටු වෙන්නේ ආදරය ගැන කෝඩුකාර අදහස් තියෙන තරුණෙක් හැටියට වැඩියෙන් ආදරේ දිරිසයා කරන්නේ කවුද
1: වැඩියෙන් ආදරේදී ඉරිසියා කරන්නේ මම ට්‍රයි කරන අනිත්
0: කෙනා මම ට්‍රයි කරන
1: අනිත් කෙනා
0: ඒ කියන්නේ දෙන්නෙක්ට විතර ආදරේ ප්‍රකාශ කරන්නත් බලාගෙන ඉන්නේ
1: දෙන්නෙක් කියන්නේ ඉතින් එහෙම නෙමෙයිනේ දැන් අපේ ගෙදරදී ආදරේදී මේ අම්මට ආදරේ ඉන්නකොට අක්කා ඉරිසියයි
0: ආහා
1: අන්න ඒක ගනුවන් කිව්වේ අක්කට ආදරෙන් ඉන්නකොට අම්මා ඉරිසියයි. අන්න ඒ වගේ එක.
0: හා. එතකොට මේ ආදරේ ඊට වැඩි එහා ගිය කතාවක්නේ කපටි උත්තර දීලා බේරෙන්න බෑ මේ වැඩසටහන ඇස්සේ දැන් මං කතාවට අලගත් එකම පිරිමියානේ.
1: අනිවාර්යයෙන්ම. එකම පිරිමියා. අන්න ඒක වටිනවනේ. ඒ කියන්නේ මොකක්දවත් මේ වෙලාවේ ඒකනේ ගොඩක්ම වටින්නේ.
0: හරි. කොහොමද මට ඕනේ උත්තරේ හම්බුන්නේ නැහැ. වැඩියෙන් ඉරිසියාකාර කවුද?
1: ආදරේදී. පිරිමි ළමයි තමයි ඉරිසියාකාර.
0: නැහැ ගැහණු ළමයි.
1: නැහැ පිරිමි ළමයි.
0: නැහැ ගැහණු ළමයි.
1: ඒ අක්කා හිතන හැටි.
0: ඇයි පිරිමි ඉරිසියා කියන්නේ මං ආසයි ගහන්න.
1: පිරිමින්ගේ හිත පුංචි.
0: පිරිමි ඉරිසියාව පෙන්වන්නේ නැනේ.
1: පෙන්වන්නේ
0: නැහැ. තතර ගැහණුවා හිතනවා මං ගැන කිසි ඉරිසියාවක්වත් නැහැ නේ කියලා නේ.
1: ඒ කියන්නේ මෙහෙමනේ. ඒ කියන්නේ අතරම කොච්චර කොහම කිව්වත් ගෑනු හිත හරි ලොකු

மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே. අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වට.

0: ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: මේනක සහල් බයන් වින් තරගෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදී ගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
3: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ? ආ හිට නෙමේ, අවිශ්වාසය වගකීමයි සුඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්.
4: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ.
5: ඇල්ෆා ස්ටුඩියෝ
4: ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
7: Brought to you by
4: Haride Hari Tani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.

වන්දනාගේ ආදරයේ මඟ වැරදුණු සමනල සිතක සිතවිලි මාත්‍රය. පහන් වූ තාරකාවක් අත වනයි මට බිය වැදීමි මම. කනාමැදිරියන් පාර කියන රෑ මං මුලාවේ නොවැටි සිත වාරු කරගත්තෙමි පාය තබන්නට අඳුරින් එළියට. ඈත එළියක් දුටු වෙමි. දිව ගියමි ගත නොව සිත එදෙසට. හත්තිලමින් සිත කියන දුකක්වත් අසන සකි. මා පෙරදින රැවතුණු හදවතක් නැති තෙත හිතක් නැති මට මාවත් එපා කළ ඇයට. අනේ සොඳේලිය නොපෙනී කළුවර අතගෑ මම සදා පෞකාරයෙක් වූ අපූරු මාතර තෙලිච්චිවිලින් ලක්සිරී ඩයස් වීරසිංහ.

0: ke 17 tarangkaruan 17 ek makusalanayak janata manapin sahaj hakiyav kirulu palandina net fm dj night face to face attack show super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑන් නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීම එක්ක සිඟ සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

හන්දට වඩා ලස්සන නුඹ මගේ ඇතරි තරු කැටවත් නැත් දිදුලන මගේ ප්‍රේමිය නුඹ මගේ ජීව නම්බරය සම්දා දිදුලන සැනහබරම අයිතිකාරි නුඹ කොහේ මොනව ගලත් හැමදාම මගේ හිත නුඹ ළඟමයි මම නුඹ ළඟටන හැමෝටම ඊර්ෂ්‍යා කරන්න ඒ කියන්න මන් දන්න ඒ ඉරිසියාවට කියන්නේ ආදරේ නම් ඔව් මං ආදරේ ඒ ඉරිසියාවට කියන්නේ ආදර නෙවෙයි නම් ඒත් මං ආදරේ එච්චරයි Inoka Bandara.

නැත්තට නැත නොගැටුනත් දිනකවත් මෙතෙක් හද පත්ලේ දැවටෙන්නේ නුඹේ සුවඳ විචරක් දුරින් ඉඳන් පණදීලා ආදරය කරන තරම් අමන්මට ලෝකේම වැඩියෙන් ආදරය කරන කෙනයි මගේ පණ. මීදුමෙන් වසනු අහසක තරුමෙන් නොපෙනී ගියත් හදවත ඇතුළේ නුඹ නිතරම දිලිසෙනවා මට. දෑත පටලා දවසක හමුවන දුරු සෙනෙහසින් මම මගේ හුස්ම ටික නුඹ වෙනුවෙන් තියාගත්ත පණ. රත්නපුර ගිලීමලෙන් ධනුෂ්ක. ආදරණීය තරංග, දැන් තමයි අහන්න පුළුවන් වුණේ මහා වැස්සක විත් විදුලිය අරන් ගියා. අයිතියක් කිව්වෙත් නෑ, අයිතිය ලීල දුන්නෙත් නෑ, මග බලන් ඉන්නවා කිව්වෙත් නෑ, මගදී අතෑරියෙත් නෑ. හැබැයි වෙන අය බලද්දී ඉරිසියා හිතුණා. ඒත් මම ප්‍රාර්ථනා කරේම මට නොපිපුණ මල් දවසක ඔයාට පිපෙන්න ඕන කියලා විතරයි. ඒ තමයි මගේ ඉරිසියාකාර ආදරේ. එහෙම කිව්වේ රමණි. හරි, අපි මෙහෙම කියමුකෝ. හුලඟට කියනවා නවතින්න කියලා. නවතීද? මල් වලට කියනවා පෙති අකුල ගන්න කියලා. අකුල ගැනීද? සබදාම දුන්න ඉරිසියාව ඉතින් අතර වෙයිද? හුලඟ නවතින්නා.

0: වෙල්ලස්සේ නැවුම් මෙලකිරි වලින් සෞඛ්‍ය ආරක්ෂිත වනි පදවන ඔරියන්ට් යෝගට්, වැනිලා යෝගට්, පැන් යෝගට්, ජෙලි යෝගට්, කල්කිරි ඇතුළු වර්ග රසකින් අපේ කමයි පෝෂණයයි සමගින් ඔරියන්ට් යෝගට්, ඔරියන්ට් ඩේරිස් පුත්කලික සමාගම පිපිල 076-4495295.
1: මොනරාගලින් සෝභා ස්වභාවික අඹ දෙවුල් මිශ්‍ර පළතුරු බීම සහ ගැස්ට්‍රයිටිස් සඳහාම සකස් කළ සෝභා කෞමාරිකා ඖෂධීය පානය පිරිසිදුයි, සෞඛ්‍ය ආරක්ෂිතයි, කෘතිම රසකාරක අඩංගු නැත. සෝභා ශමිත් ලංකා ෆ්‍රුට් ප්‍රොඩක්ට්, නක්කල මොනරාගල 077-8020-903.
2: වසර 30කට ආසන්න කාලයක් පුරා මොනරාගල ජනතාවගේ විශ්වාසය දිනු ගුණසිරි හෝටලෙන් උදෑසන දහවල් ආහාර, නැවුම් බේකරි නිෂ්පාදන, ෂෝටීට්ස්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුළු රසපිරි ආහාර වර්ග ඔබට ලබා ගත හැකි. ගුණසිරි හෝටලය, බස් නැවතුම්පළ ඉදිරිපිට මොනරාගල 071-823-5900.
3: වානි ගෘහභාණ්ඩ නිෂ්පාදනය අලවිය සහ අලුත් වැඩියාවේ ප්‍රමුඛයෝ ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල. වානි අල්මාරි, කැබිනට්, ඔෆිස් කබඩ්, මේස, පොත්රාක්ක කබඩ් ඇතුළු උසස්ම අමුද්‍රව්‍යෝ දා සකස් කළ වානි නිෂ්පාදන රැසක් ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල 077-24-89-02.
4: මොනරාගල DKS ගෲප් වෙතින් ඔබේ නිවසට වැඩබිමට අවශ්‍ය හාඩ්වෙයාර්, මැෂින්, පවර් ටූල්, බාත්රූම් එක්සසරිස් ඇතුළු විශ්වාසදායි බ්‍රෑන්ඩ් එකම තැනකින් තරඟකාරී මිලකට. ඔබේ විශ්වාසවන්ත සහකරු DKS ගෲප් නක්කල මොනරාගල 077-495-2030.
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: නැතෆම් DJ නයිට් පටන් ගන්න වෙලාව රෑ 9යි විනාඩියකයි. දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: දිස්ත්‍රික්ක 14 පරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑන්නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න. Net FM DJ Night Face to Face Attack Show. Right, වෙලාවරෑ 9:03 Net FM DJ Night Super 14. එවැනි දිනේ වැඩපටන් ගන්න හදන්නේ තරඟකරුවන් 14 දෙනෙක් අතරින් තරඟවට දෙකක් තියලා තරඟකරුවන් 4 දෙනෙක් තරඟ කරලා දැන් අද දවසේදී මේ සිකුරාදාවේ අපි සූදානම් වෙලා ඉන්නේ Net FM DJ Night Face to Face Attack Show Super 14 තරඟාවලියේ 3 වන දිනේ අති උත්කර්ෂවත් අන්දමින් ඔබට අරගෙන එන්න. අපි කලින් ඉඳලාම ඔබව දැනුවත් කරා අද දවසේදී තරඟ කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ලේසි පහසු දෙන්නෙක් නෙමෙයි ලේසි පහසු දිස්ත්‍රික්ක දෙකක් නෙවෙයි ලංකාවේ වැඩෝ ඉන්න සුපිරි දිස්ත්‍රික්ක දෙකක් අතර තමයි අද දවසේදී තරඟය තියෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් අද දවසේදී DJ Flash අවිල්ලා ඉන්නවා අපිත් එක්ක. ඒ වගේම අනුරාධපුරයට අභියෝග කරන්න මොනරා ගලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා DJ Shan. මගේ දන්නේ පළවෙනි තරඟයේ වාර්තා තියලා වැඩ පෙන්නපු ජයග්‍රාහකයෝ දෙන්නෙක් තමයි අද දවසේදී මුහුණට මුහුණ තරඟ වදින්න එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසාවෙන් මෙතනින් එහාට Net FM අහගෙන ඉන්න ගමන්ම වගේම Net FM official Facebook page එක like කරලා follow කරලා set වෙලා ඉන්න කට්ටිය ඊට පස්සේ අලුතෙන් අද දවසේදී අපිත් එක්ක එකතු වෙන කට්ටිය ඔයා කැමතිම දිස්ත්‍රික්කය අනුරාධපුරය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොනරාගල වෙන්න පුළුවන්. ඔයා කැමතිම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න මෙතනින් එහාට වැඩ පටන් ගන්න තියෙන්නේ. වාර්තා තියෙන ජයග්‍රහණයක් ලබා දෙන්න හැකියාව තියෙන ඔයාටම තමයි. වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයා කැමති දිස්ත්‍රික්කයේ අනුරාධපුර එනං ඔයාට පුළුවන් අනුරාධපුර DJ Flash කියලා එකයි කුට හැකි තරම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ දිස්ත්‍රික්කය ඔයා ජයග්‍රහණය කරනවාට කැමති දිස්ත්‍රික්කය මොනරාගල නම් ඔයාට පුළුවන් මොනරාගල DJ Shan කියලා එකයි කුට හැකි තරම් කමෙන්ට් කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයාගේ කමෙන්ට් එකෙන් තමයි අද දවසේදී වාසනාවන්ත ජයග්‍රාහක දිස්ත්‍රික්කයේ කවුද කියලා, ඊළඟ වටේ සුදුසුකම් ලබන දිස්ත්‍රික්කය මොකක්ද කියලා තෝරගන්න හැකියාව ලැබෙන්නේ. අපි ගිය සතියේ දිහාවට පොඩ්ඩක් ගියොත් එහෙම ෂාන් ඊට පස්සේ ෆ්ලෑෂ් ගිය සිකුරාදාව අපිට ඇවිල්ලා අමතක කරන්න බැරි සිකුරාදාව කොළඹ දිස්ත්‍රික්කයේ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ අතර තමයි තරඟය තිබ්බේ. මනාප සංඛ්‍යාව 69,000 සීමාව පසු කළා. එතකොට මං වැඩේ පටන් ගන්නකොටම අනුරාධපුරයටයි මොනරාගලටයි මෙන්න අභියෝගයක් දෙනවා, පුළුවන් නම් ගිය සතියේ සමස්ත මනාප සංඛ්‍යාව අභිභවා ගිහිල්ලා පෙන්වන්න. හරිද? මේක මගෙන් හම්බ වෙන ඔයාලට අභියෝගයක්. රයිට්, ඕකේ. අපි වාසනාවන්ත මිනිත්තු 10 ප්ලේ කරන්නේ කවුද කියලා ආකාශය වාසේ උරගා බැලුවහම ඒ වාසනාවාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයට DJ Flash සූදානම් වෙලා ඉනෝ. ගිය සතියේ ජයග්‍රාහකයා වුණේ කොළඹ දිස්ත්‍රික්කයේ DJ වික්සෝ. මනාප සංඛ්‍යාව 45,254 අභිභවා ගියා. එතකොට අපි බලමු අද දවසේදී වාසනාවන්ත ජයග්‍රාහකයා මොන විදිහට මේ වාර්තාවන් බිඳ දමයිද කියලා. හරි, වැඩි කතා කරන්න ඕනේ අපි සූදානම් වෙන්නේ මෙන්න අද දවසේදී 3 වන දිනේ ආරම්භයත් එක්ක පළවෙනි වාසනාවන්ත මිනිත්තු 10 අනුරාධපුර දිස්ත්‍රික්කයට ලබා දෙන්න. මෙතනින් එහාට මනාප පළ කරන්න ඔයාට බාරයි.

NetFM DJ Night Face to Face Attack Show Super 14. Right, Anuradhapura district in Vada Arambha Kara Palavini Minitu Dahaya Mevanavita Anuradhapura district Honda Tarangekata Arambhayak Laba Dunna Ape DJ Flash Etakota Etanin Ehata Ape Last Vela Inne මොනරාගල පැත්තට යන්න මෙහෙමයි මං අද ඔයාලට කියවන්නේ නේද වැඩේ ලේසි නෑ මොකද දිස්ත්‍රික්ක දෙකම ඇවිල්ලා සුපිරි දිස්ත්‍රික්ක දෙකක් අද 100% විශ්වාසයි පහුගිය සතිවල වාර්තා බින්දින දවසක් අද මං කියවන්නේ ගිය සතියේ සමස්ත මනාප සංඛ්‍යාව 69000 සීමාවේ නතර වුණා හැබැයි අද පය නැතුව කියන්න පුළුවන් මේ මනාප සංඛ්‍යාව සියල්ල අභිබවා යන්න මේ දිස්ත්‍රික්ක දෙකටම හැකියාව තියෙනවා මං අභියෝග කරන්නේ ඔයාලට නේද ඒ නිසා තව වේගවත් වෙන්න පුළුවන් නම් පුළුවන් තරම් ලයිව් එක ෂෙයා කරන්න ඊට පස්සේ කමෙන්ට් සෙක්ෂන් එකේ මනාප සංඛ්‍යාව එක අයෙකුට හැකියතා කමෙන්ට් කරන්න හැකියාව තියෙනවා ඉතින් ඒ නිසා ඔයාට තමයි මේ දෙන්නගෙන් ජයග්‍රාහකයාගේ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් කරන්න හැකියාව තියෙන්නේ මං කියන්නේ දිනන එක දිනන්න ඕනේ අය ලොවෙත් නැති වෙන්නනේ right okay අපි වැඩි බාර දෙන්න හදන වැඩි කතා කරන්නේ නැතුව කෙලින්ම අපේ කොල්ලා බලාගෙන ඉන්නවා මොනරාගල දිස්ත්‍රික්කේ DJ ෂාන් ෂාන් ලැස්ති නේද වැඩි බාර ගන්න right එහෙනම් මෙන්න අනුරාධපුරේට අභියෝග කරමින් අපේ DJ ෂාන්

0: මොනරාගලින් සෝභා ස්වභාවික අඹ දෙවුල් මිශ්‍ර පළතුරු බීම සහ ගැස්ට්‍රයිටිස් සඳහාම සකස් කළ සෝභා කෝමාරිකා ඖෂධීය පානය පිරිසිදුයි, සෞඛ්‍ය ආරක්ෂිතයි, කෘතිම රසකාරක අඩංගු නැත. සෝභා ශමිත් ලංකා ෆ්‍රුට් ප්‍රොඩක්ට්, නක්කල මොනරාගල 077820923 ඌ වෙල්ලස්සේ නැවුම් මෙලකිරි වලින් සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවන ඔරියන්ට් යෝගට්, වැනිලා යෝගට්, පැණි යෝගට්, ජෙලි යෝගට්, කල් කිරි ඇතුළු වර්ග රසකින් අපේ කමයි පෝෂණයයි සමගින් ඔරියන්ට් යෝගට්, ඔරියන්ට් ඩේරිස් පුත්කලික සමාගම පිපිල 076 4952 295.
1: වානි ගෘහභාණ්ඩ නිෂ්පාදනය අලවිය සහ අලුත්වැඩියාවේ ප්‍රමුඛයෝ ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල. වානි අල්මාරි, කැබිනට්, ඔෆිස් කබඩ්, මේස, පොත්‍රාක්ක කබඩ් ඇතුළු උසස්ම අමුද්‍රව්‍ය යොදා සකස් කළ වානි නිෂ්පාදන රැසක් ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල 077 2 24 89 02.
2: වසර 30කට ආසන්න කාලයක් පුරා මොනරාගල ජනතාවගේ විශ්වාසය දිනු ගුණසිරි හෝටලෙන් උදෑසන දහවල් ආහාර, නැවුම් බේකරි නිෂ්පාදන, ෂෝටීට්ස්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුළු රසපිරි ආහාර වර්ග ඔබට ලබා ගත හැකි. ගුණසිරි හෝටලයේ බස් නැවතුම්පළ ඉදිරිපිට මොනරාගල 071 823 5900.
3: මොනරාගල DKS ගෲප් වෙතින් ඔබේ නිවසට වැඩබිමට අවශ්‍ය හાર્ඩ්වෙයා, මැෂින්, පවර් ටූල්, බාත්รูම්, ඇක්සසරිස් ඇතුළු විශ්වාසදායී බ්‍රෑන්ඩ් එකම තැනකින් තරඟකාරී මිලකට ඔබේ විශ්වාසවන්ත සහකරු DKS ගෲප් නක්කල මොනරාගල 077 495 2030.
4: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: NetFM DJ Night Face to Face Attack Show Super 14
3: රයිට් වෙලාව 9:32 මෙතනින් එහාට අපි විනාඩි 15ක අභියෝගය බාර දෙන්න හදන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට. මං වාට වැඩේ පටන් ගන්නකොටම කිව්වා අද ඇවිල්ල නිකන් දිනන දවසක් නෙමෙයි. සති දෙකක වාර්තාවන් සුණු විසුණු කරමින් වැඩිම මනාප සංඛ්‍යාවක් වාර්තා කරන දවස කියලා. මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක අපේ මනාප සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා යමින් තියෙනවා. ඉතින් එනිසා මතක තියාගන්න මං ඔයාලට දීලා තියෙන මේ දිස්ත්‍රික්ක දෙකම ඇවිල්ලා ෆ්ලෑෂ් ඇවිල්ලා අනුරාධපුරේ කියන්නේ ඊට පස්සේ මොනරාගල කියලා කියන්නේ මේ සුල්ලුපටු පැති නෙමේ. හරිද? ආයි වුණාද අලබතල කාලා හැදිච්ච කොල්ලෝ කෙල්ලෝ ඉන්න පැත්තක්. ඉතින් එතකොට ඔගොල්ලෝ කමෙන්ට් කරන ස්පීඩ් එක වැඩි වෙන තරමට වා හිතන්න එපා මේ කමෙන්ට් 100ක් 200ක් දාලා වැඩේ අතාරින්න පුළුවන් කියලා. එහෙම බෑ. දිනන්න නම් අද අඩුම තරමේ ජයග්‍රහකයා මම මේ දැන් කියනවා 50,000 සීමාව පහු කරන්න ඕනේ ජයග්‍රහණය ලබා ගන්න නම්. ඒ නිසා වැඩේ තියෙන්නේ ඔයාගේ අතේ. ඒ නිසා පොඩ්ඩක්වත් නිකන් ඉන්න එපා. ලයිව් එක ෂෙයා කරන්න, කමෙන්ට් සෙක්ෂන් එක උතුරන්න, කමෙන්ට් කරන්න. වාර්තා කඩන්න හැකියාව තියෙන්නේ ඔයාටම තමයි. හරි. වාර්තා කඩනවා වගේ නෙමෙයි ගෙදර කෑම බීම වෙනස් කරනවා කියන එක. මංජු උයනවාද? ගෙදර කෑම උයනවන්නේ නේද? සාමාන්‍යයෙන් එතකොට ගෙදර රසටම උයන්න පුළුවන් කාටද? අම්මට. එතකොට වාගේ කෑම රසයි කියලා කවුද කිව්වේ? පිටින් එන එක.

දවසයි කියන්නේ නේ. මං කියන්නේ මෙහෙමයි හරිද? රසට උයන්න බැරි වුණත් මං දැන් ඔයාලට මේ රහසක් කියන්න හදන්නේ. හරිද? ඔයාලට රසට උයන්න බැරි. දැන් ඔය සමහර වෙලාවට අපේ ගෘහණියන් තියෙන ප්‍රශ්නයන්නේ කොහොම කැහම හැදුවත් හස්බන්ඩ්ව සතුටු කරන එක නැන්දම්මව සතුටු කරන එක හරි අමාරුයි. රයිට්. මෙන්න විසඳුම. ඔයා ගෙදර අරගෙන යන දැන් සාමාන්‍යයෙන් ඔය කෑමවල රසය තීරණය වෙන්නේ කෑමවලට දාන ඔය අඩුම කුඩුමත් එක්කනේ. කියන්නේ තුන පහ මිරිස් අනම්මනම් ඕවත් එක්කනේ. දැන් ඔය අපේ අම්මලා ගෙදර හදලා දාන තුන පහ ටික මිරිස් ටික ඊට පස්සේ අනම්මනම් ඔය සියල්ල අමුතු රසයක් තියෙනවනේ. ඒ නිසානේ මංජුත් කිව්වේ අම්මා හදන කෑම රසයි කියලා නේද? රයිට්. මම මේ කියන්න හදන්නේ ඔයාට අන්න ඒ තරම්ම රසවත්ව ඊට පස්සේ පෝෂදායීව ආයි කටට කෙන උරන තරම් හරි රසට කැම ටිකක් හදාගන්නම්. ඔයාලට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඔයා ගෙදර යන ගමන් අරගෙන යන්න නැත්නම් ළඟම තියෙන කඩේට ගිහිල්ලා අරගන්න රසල්යා නිෂ්පාදන. ඔයාගේ මුළු තැන් ගෙදරට එන රුවන්වැල්ලේ රසල්යා ෆ්‍රුට් ප්‍රොඩක්ට් කියලා කියන්නේ කාන්තා පාර්ශ්වයට ඔය කෑම උයනවා සම්බන්ධව තියෙන සියලු ගැටලු වලට තියෙන නියම විසඳුම. මොකද වස නැති විස නැති නියම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන රසල්යා තුන පහ ඊට පස්සේ බැදපු තුන පහ මිරිස් කුඩු කහ කුඩු ඇතුළු රසල්ලා ෆ්‍රුට් ප්‍රොඩක්ට් පිටින් වාඩ කුළුබඩ නිෂ්පාදන රසක් මිලදී ගන්න පුළුවන්. මං කියන්නේ හදන හොද්දර චුට්ටක් දාලා බලන්නකො රසය වෙනස් වෙන හැටි. වාට හිතේ මේ අනිත් කුළුබඩු මොනවාද කියලා. හරිද? මං කියනවාට වත් පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ. හරිද? ඉතින් ඒ නිසාම රසය දෙගුණ තෙගුණ කරගන්න නම් ඔයා බෝඩ් වෙලා ඉන්න කෙනෙක් නම් කොළඹට වෙලා ඉන්න කෙනෙක් නම් අම්මගේ කැම ටිකක් කන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඒ රසය ඒ විදිහටම ගන්න නම් වාට තියෙන හොඳම විසඳුම තමයි ඔයා හදන කැම එකට රසල්ලා කුළුබඩු නිෂ්පාදන එකතු කරලා බලන්න. හරිද? කතා කරලා ඕනනම් ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඔයා ඉන්නේ ළඟපාතක නෙමෙයි නම් ඔයාට පුළුවන් කතා කරලා ගෙදරටම ගෙන්න ගන්න. ඔයාගේ ගමේ නගරේ ඕනම තැනක කුළුබඩු නිෂ්පාදන ගෙන්න ගන්න නම් ඔයා කතා කරන්න මෙන්න මේ නම්බර් එකට. රසල්ලා ෆ්‍රුට් ප්‍රොඩක්ට් රුවන්වැල්ල 075 35 0 75 35 20 02 5 075 35 20 02 5 මං ආයි පාරක් කියන්නම්. 075 35 20 02 5 රසල්ලා ෆ්‍රුට් ප්‍රොඩක්ට් රුවන්වැල්ල ගැන තමයි මේ වෙලාව මතක් කරන්නේ. මේ වෙලාවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා අපිව බලාගෙන ඉන්නවා. Thank you. ජය වේවා. සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම දැන් මේ වෙලාවේ මාව සාගර ඊට පස්සේ දලා ඒ වගේම ප්‍රදීප ඒ වගේම රත්නායක ඒ වගේම ප්‍රියශාන්ත ඒ වගේම මදුසංක ඒ වගේම තීක්ෂණ හේරත් මෙන්න මේ කියන සෙට් එකත් සද්දෙර මහගෙන බලාගෙන ඉන්නවා කියලා දිනවා. මේ දෙගොල්ලෝ ඇවිල්ලා අනුරාධපුරේ මොනරාගලයි ෆෑන්ස්ලා. හරි. ඒ නිසා අනිවාර්යෙන් සෙට් එක මතක් කරන ගමන් අපි යන්න හදන්නේ අනුරාධපුරෙන් විනාඩි 15ක තවන්ත අභියෝගේ මේ විනාඩි 15 මේ ප්‍රතිපලය වෙනස් කරලා පෙන්වන්න ඕනේ ෆ්ලෑෂ්. ඕකේ. ලෑස්තිද? කොල්ලෝ ටික ලෑස්ති ඇති මේ පැත්තේ නේද? ගෑන් ළමයිනුත් වැඩියෙන් ලෑස්ති කියලා මට පේනවා බැලුවම. හරිද? රයිට්. එහෙනම් මෙන්න වැඩේ බාර දෙනවා. මනාප ප්‍රතිපල උඩු යටි කුරු කරන විනාඩි 15ක් ආරම්භ කරන්න හදන්නේ 3 2 1 මෙන්න DJ ෆ්ලෑෂ්. මංගවට වැඩේ පටන් ගන්නකොටම අභියෝගය දුන්න ගිය සතියේ මනාප සංඛ්‍යාව අභිබවා යන්න ඕනේ අඩුම තරමේ 77,000 පහු කරන්න ඕනේ. හරිද? ගැම්මට

දිස්ත්‍රික්කාතර දැවන්ත තරගයක් මනාප සංඛ්‍යාව බලාගෙන දිහල යනවා. හදනම් හිතාගන්න බෑ කවුරු ජයග්‍රහණය කරයිද කියලා. බලමු රෑ 11 විනාඩි 35 වෙනකොට මොන වගේ ප්‍රතිඵලයක් එයිද කියලා.

0: powered by Rasalya Food Product, Thiruvanmela. Netherfin DJ Night, face to face attack show, Super 14. Right, Pilava, Raya Navaya, Vinadi 52ක් වෙනකොට විනාඩි 15ක කාල සීමාව අවසන් වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඒ අවසන් වෙනකොට මනාප ප්‍රතිඵල සටහන පිළිබඳව බැලුවහම මං වාට කිව්වනේ අද ඇවිල්ලා ලේසි පහසු දවසක් නෙමෙයි කියලා. එහෙ බලලා මෙහෙ බලද්දී මනාප සංඛ්‍යාව හිතාගන්න බැරි විදිහට වෙනස් වෙලා තියෙනවා. මේ වෙද්දී මනාප සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගොස් හමාරයි. මේ වෙද්දී සජීවී විකාශය බලාගෙන ඉන්න ප්‍රමාණය 100කට අධික ප්‍රමාණයක් අපිව බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ලයිව් එක ෂෙයා කරපු ප්‍රමාණය 345යි. එතකොට ඔයා දන්නවනේ මම සාමාන්‍යයෙන් ඉතින් නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි. ඔයාට අභියෝග පිට අභියෝග දීලා වැඩේ ලේසියෙන් එහෙම ගෙදර array යන්න දෙන්නේ නැහැ ජයග්‍රහණය. හරිද? අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩේ ඉවර කරද්දී විනාඩි 15ක සෙෂන් එක ඉවර කරද්දී මොනරාගල වැඩේ පටන් ගන්නකොට මෙන්න මම මොනරාගල සහ අනුරාධපුරයට දෙන අභියෝගය මොනරාගල කට්ටියට විශේෂයි. හරිද? දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩේ ඉවර වෙද්දී කමෙන්ට් සෙක්ෂන් එක අපේ මනාප සංඛ්‍යාව 10,000 වුණා නම් මේ වගේ ඩබල් මනාප මෙන්න මේ මිනිත්තු 15 මොනරාගල මිනිත්තු 15 ඉවර වෙද්දී ඔයා පුළුවන් නම් දීලා පෙන්නන්න. ඒ කියන්නේ මනාප සංඛ්‍යාව 20,000 සීමාව පහු කරලා පෙන්නන්න ඕනේ විනාඩි 15ක් ඇතුළත. මොකද කියන්නේ ෂාන් මොනරාගල කොල්ල කෙල්ල සෙට් එක වැඩේ දෙයිද? අනිවාර්යෙන්. පොඩ්ඩ හයියෙන් කියන්න. අනිවාර්යෙන්. රයිට්. එහෙනම් ඉතින් අපි බලමු දැන් ෂාන් උච්චර විශ්වාසයෙන් කියනවා නම් බලාගෙන ඉන්න කට්ටිය නිකන් ඉන්න බෑනේ නේද? රයිට්. එහෙනම් මෙන්න වැඩේ බාර දෙනවා. එතකොට තව වැඩක් වෙන්න ඕන. දැන් 345ක් ෂෙයා කරලා තිනවයි කියලා කියන්නේ අර නිකන් ඒක නිකන් දෙකට බෙදෙන්නෙත් නෑ වගේ නේ. ඕක 500ක් කරනවා කියන එක මහ දෙයක් නෙමෙයිනේ නේ. අපි එතකොට ලයිව් එක ෂෙයා කරලා දෙපැත්තෙම 500ක් කරලා පෙන්නමු. රයිට්. එහෙනම් මෙන්න වැඩේ බාර දෙන්න හදන්නේ වැඩි අටුවා ටීකා ටික්පණි අවශ්‍ය වෙන්නේ නෑ. මොනරාගල දිස්ත්‍රික්කයේ ඉන්න රියල් වැඩෙක්ට වැඩේ බාර දෙනවා. අභියෝගය විනාඩි 15යි. මනාප සටහන දෙගුණයකට එහා පැත්ත අරගෙන යන්න මෙතනින් එහාට ඔයාට බාරයි. මෙන්න එහෙනම් වැඩේ බාර දෙනවා DJ Shan 3-2-1.
1: Flip side. This is the remix.
2: නුඹට පානා හනික කෝ

මෙන්න තරගයේ අතිශය උණුසුම් විනාඩියක් ඇතුලේ මනාප සංඛ්‍යාව 10කින් වැඩි වුණා. අපි බලමු විනාඩි 15ක් ඇතුලේ වැඩේ මොන විදියට වෙයිද කියලා. ලේසි නෑ අනුරාධපුරයට මොනරාගලින් දවන්ත අභියෝගයක්.

මනාප සංඛ්‍යාව 15600 සීමාව පහු කළා. තව විනාඩි 5යි මොනරාගලට මේ අභියෝගය ඉවර වෙන්න තියෙන්නේ. විනාඩි 5 ඇතුළේ අපි බලමු මොන වගේ ප්‍රතිඵලයක් සටහන් කරයිද කියලා.

Net FM DJ Night Face to Face Attack Show Super 14. Right, velawa hariyatama red 10 vinadi 10 10 kiyala kiyanne angel number ekak neda hari da denara puluwan kemathi wish ekak tag gala hita ganna මන් දන්න මේ වෙලාවේ හිතන්නේ මොකද්ද කියලා කොහොම හරි කරලා ජයග්‍රහණය කරන්න ඕනේ කියලා තමයි දෙන්නම හිතන්නේ. හැබැයි වුණාට ඕගොල්ලෝ හිතුවට වැඩේ තියෙන්නේ බලාගෙන ඉන්න මෙන්න මේගොල්ලොන්ගේ අතේ. මේ වෙද්දි මනාප සටහන බැලුවහම මනාප සංඛ්‍යාව 16 තියෙන්නේ. හරිද? දැන් මම වැඩේ පටන් ගන්නකොටම කිව්වා ගිය සතියේ අපේ වික්සෝ ඊට පස්සේ DJ මයික් එකතු වෙලා වැඩේ දීලා මනාප සමස්ත මනාප සටහන 69000 සීමාව පසු කළා. එතකොට මං කියන්නේ මොනරාගලයි ඒ වගේම මේ අනුරාධපුරයේ සෙට් වුණාට පස්සේ ඕක බ්‍රේක් කරනවා කියනක ඔය රෙකෝඩ් එක බ්‍රේක් කරනවා කියනක මහලු දෙයක් නෙමෙයිනේ නේද? අන්න ඒ නිසාම තමයි කියන්නේ බලාගෙන ඉන්න ඔයාට කමෙන්ට් සෙක්ෂන් එක තව තවත් වේගවත් කරන්න මනාප සංඛ්‍යාව බලාගෙන ඉද්දි වැඩි වෙනවා. තව පොඩ්ඩක් ස්පීඩ් වෙනවා. තව හිතන කෙනාව ජයග්‍රහණය කරන එක මහලු දෙයක් නෙමෙයි. මේ වෙද්දි තරඟකරුවන් දෙදෙනා අතර හරිද මේ වෙද්දි තරඟකරුවන් දෙදෙනා අතර මනාප පරතරය 1100 සීමාවේ තියෙන්නේ. හරිද? අපි දන්නේ නැහැ තව විනාඩි 15ක් ඇතුළත මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් පුළුවන්, ඔයාලට වෙනස් කරන්නත් පුළුවන්. හරිද? රයිට්. එනිසයිත් තව දෙයක් තියෙනවා. දැන් මනාප පළ කරනකොට මං කියන්නේ එක කමෙන්ට් එකක් ඇතුලේ නම 100 පාරක් විතර ටයිප් කරලා එවන්න එපා. ඒක තරඟකරුවන් දෙදෙනාටම අවාසි. මං හිතන්නේ වාගේ එක කමෙන්ට් එකක් එකම නාපේ. ඒ නිසා ඔය නම කමෙන්ට් කරනවා නම් දිස්ත්‍රික්කේ කමෙන්ට් කරනවා නම් ඒක wen වශයෙන් කමෙන්ට් විදිහට එවන්න. එතකොට තමයි ඒක එක් එක් මනාප විදිහට ගණනය කිරීම වෙන්නේ. හරි. වා ඔය විදිහට මනාප සටහන ඉහළ නංවද්දි මම මේ වාට කියන්න හදන්නේ වාගේ කෑම වේලේ රස ඉහළ නංවන්න තියෙන හොඳම විදිහ ගැන. වේ අංගොඩ කිව්වහම කවද මතක් වෙන්නේ? මංජුව. හරිද? එතකොට අපිට රුවන්වැල්ල කිව්වහම මතක් වෙන්නේ රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට්ස්. හරිද? ඔන්න රසින් රසමවුන රසල්ලා නිෂ්පාදන දැන් වාගේ මුළු තැන් ගෙදරට එන රුවන්වැල්ලේ රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් ගැන තමයි මේ කියන්න හදන්නේ. අම්මලා අක්කලා නංගිලා ඊට පස්සේ ඇන්ටිලා මේ හැමෝම කෑම රසවත් කරන්න නම් දැන් විශ්වාසෙන් කෑම වලට එකතු කරන රස සන්නාමය තමයි රසල්ලා නිෂ්පාදන කියලා කියන්නේ. රසල්ලා නිෂ්පාදනත් එක්ක ඔයාට 3-5 ඊට පස්සේ බැදපු 3-5 ඊට පස්සේ මිරිස් කුඩු කහකුඩු ඇතුළු රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් වෙතින් ඔයාට කුළුබඩු නිෂ්පාදන රසක් මිලදී ගන්න පුළුවන්. ආනික එක දවසක් මං කියනවාට රසල්ලා ෆ්‍රිඩ් ප්‍රොඩක් දාලා රසල්ලා කුළුබඩු දාලා ඔයා කැම වේලක් වේලා බලන්නකෝ මංජු. මං කියනවට ඔයාට හිතේ මෙච්චරකල් මොනාදේ කැම වලට දැම්මේ මෙව්වනේ නියම කුළුබඩු කියලා. හරිද? අනේ නිසාම ඉතින් ඔයාගේ කැම වේල රසවත් කරන්න හැමදාම ඔයාගේ කැම වල අඩුපාඩුවක් හස්බන්ඩ් කියනවා නම් අන්නේ ඒ අඩුපාඩුවට තිත තියලා පවුලේම රසවත්ම කැම වේල වෙන ගෘහණිය බවට පත් වෙන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. ඒ තමයි රසල්ලා කුළුබඩු නිෂ්පාදන කැම වලට එකතු කරන එක. ගමේ රසය ඔයාගේ කැම වේලටත් එකතු කරන්න නම් කතා කරන්න 0.75 35 20 0.75 0.75 35 20 0.25. හරිද? රයිට්. මේ වෙලාවේ රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් ආයතනයේ දිලන්ත මහත්මයා ඇතුළු කළමනාකාරීත්වයේ සියලුම දෙනා අපිව බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. ආදරේ මෙරිලත් පැයක්. හරිද? අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. මම කතා කරන ටිකරත් මනාප සටහන ඉහළ ගිහිල්ලා කියලා තමයි මට මේ වෙද්දී ආරංචි වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් විනාඩි 15ක අභියෝගය අපි බාර දෙන්න හදන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට. හරිද? අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ DJ ෆ්ලෑෂ්ට කොච්චර මනාපෙනවද කියනවනම් මට ඒකේ සද්දෙත් ඇහෙනවා. හරිද? අපි පොඩ්ඩක් සද්ද අඩු කරගමු. හරි, නැත්නම් මනාප ගණන් කරගන්න පුළුවන්. හරිද? ෆෝන් එක පැත්තකින් තිබ්බා. රයිට්. මෙන්න මෙහෙමයි ෆ්ලෑෂ්. හරිද? දැන් මොනරාගලින් මේ වෙද්දි මනාප සටහන 16 සීමාව ඉක්මවා ගියන්නේ ඒ විනාඩි 15 ඇතුලේ. මං කියන්නේ දැන් අනුරාධපුරෙන් මේක ඔයාගේ විනාඩි 15 ඇතුලේ 30,000 පන්නනවා කියන එක මෙහෙම කරද්දි කරන්න පුළුවන් වැඩක්. මොකද එක් වෙලාවක මම දැක්කා විනාඩියක් ඇතුළත මනාප සංඛ්‍යාව 10,000 ඉහළ යනවා. මං කියන්නේ මේ ස්පීඩ් එක තියාගත්තොත් මේ මැච් එක ගහන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් මේ විදිහට වැඩේ අරගෙන යද්දී මොනරාගල කට්ටිය බලාගෙන ඉන්න එපා. හරිද? ඔයාලා තියෙන්නේ කමෙන්ට් කරලා මේ තරඟේ ඉස්සරහට අරගෙන යන්න. මොකද කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එක ඩබල් කරලා පෙන්නමුද? මේ විනාඩි 15 ගම්මක් අරගෙන වැඩේ කරමුනේ. රයිට්. එහෙනම් මෙන්න අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ රියල් වැඩට වැඩේ බාර දෙන්න හදන්නේ. මේ තමයි අනුරාධපුරෙන් අපි හොයාගත්ත සුපිරි වැඩා DJ Flash. අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash powered by Russell Love Food Product Ruanwella.

මනාපසං කියව 26 සීමාව පහු කරා මෙන්න පළවෙනි විනාඩි දෙක යද්දිම අපි බලමු අනුරාධපුරේ මොනරාගලට මොන විදිහ අභියෝගයක් දෙයිද කියලා ඩබල් කරලා පෙන්වන්න තියෙන්නේ හරිද

lado fura de Srikaya, DJ Flash. මනාප සංඛ්‍යාව 22000 සීමාව පහු කරා මෙන්න අනුරාධපුරයේ මොනරා ගලට දැවැන්ත අභියෝගයක්.

0: ఆరోగ్యదాయి కృత్రిమ రసకారక అడంగునత సోబా షమిత్ లంకా ఫ్రూట్ ప్రొడక్ట్ నక్కల మొనరాగల బిందు హత్తహతై అసూవై విస్సై నమసే తున
1: వసర 30కట ఆసన్న కాలయక్ పురా మొనరాగల జనతావగే విశ్వాసే దినో గుణసిరి హోటలేన్ ఉదయసన దహవల్ ఆహార నౌం బేకరి నిష్పాదన షోటీట్స్ ఫ్రైడ్ రైస్ కొత్తు ఎతులు రసపిరి ఆహార వర్గ ఓబట లబాగత హకి గుణసిరి హోటలే బస్ నేవతుంపల ఇదిరిపిట మొనరాగల బిందుై 71 823 5900
2: మొనరాగల డికేఎస్ గ్రూప్ పెతిన్ ఒబే నివసట వెడ ීමට අවශ්‍ය හඩ්වයා මැසිින් පවටල් බාතරම් එක්සසරිස් ඇතුළු විශ්වාසදායි බ්‍රන්් එකම තැනකින් තරංගකාරී මිලකට ඔබේ විශ්වාසවන්ත සහකරු DKS ගරප් නක්කළ මොනරාගල බිඳුවයි හැත්ත හතයි හාර්සියනු පහයි විස්සයිතිහ.
3: වානි ගෘහභාණ්ඩ නිෂ්පාදනය අලවිය සහ අලුත්වැඩියාවේ ප්‍රමුඛයෝ ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල වානි අල්මාරි කැබිනට් ඔෆිස් කබඩ් මේස පොත්රාක කබඩ් ඇතුළු උසස්ම අමුද්‍රව්‍යෝදා සකස් කළ වානි නිෂ්පාදන රැසක් ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල 0777 04 89 2

0: අශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: NetFM DJ Night Face to Face Attack Show Super 14
2: Right වැඩේ සැපටම යන වෙලාවේ මං ආවේ වැඩ ටිකක් පොඩ්ඩක් වැඩි කරලා යන්න. හරිද? වැඩේ හැඩි කරගන්න නැතුව වැඩේ වැඩි කරලා යන්න තමයි මේ පැත්තෙන් ඇවිල්ලා තින්නේ. දැන් අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ෆ්ලෑෂ් ප්ලේ කරනකොට අපේ ෂාන් ගියා පොඩ්ඩක් එළියට ගිහිල්ලා මන් දන්නේ කාටද කෝල් දෙක තුනක් ගත්තා. මචං මෙන්න මෙහෙමයි කමෙන්ට්ස් ටිකක් මෙන්න මේ විදිහට වැටෙන්න ඕනේ කියලා පොඩි ඕඩර් එකක් දෙකක් දුන්නා. මං ඊළඟ විනාඩි 20 ප්ලේ කරනකොට මේක බ්ලාස්ට් එකක් වෙලා යන්න ඕනේ කියලා කිව්වා. හරිද? මන් දන්නේ කාටද කොහොමද කිව්වේ කියලා. හරි. රයිට්. මොනරාගල කොල්ලට වැඩි බාර දෙන්න හදන්නේ. මං හිතන්නේ මේ විනාඩි 20 අතිශය තීරණාත්මක විනාඩි 20ක් වෙයි. අපි වෙනදාට සාමාන්‍යයෙන් 11:30 වෙද්දී මනාප පළ කරන්න ඔබට ලබා දෙන අවස්ථාව නතර කරනවනේ. හැබැයි උනාට අපි අද පොඩි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි දැම්ම කියන්නේ නැහැ. මං ඔයාලට වැඩේ පටන් ගන්නකොටම අභියෝගයක් දුන්නා. ගිය සතියේ දිස්ත්‍රික්ක දෙකෙන් එකතු වෙලා පුළුවන් නම් කොළඹ දිස්ත්‍රික්කේ සහ ගාල්ල දිස්ත්‍රික්කේ එකතු වෙලා තියපු මනාප සටහන, ඒ කියන්නේ 69,000 සීමාව පහු කරලා පෙන්වන්න කියලා. මේ අභියෝගය තාමත් ඔයාට වලංගුයි. හරිද? ඒ නිසා වැඩේ අතාරින්න දිනනක ලොවෙත් නැති වෙන්න දිනන්න ඕන කියලා හිතාගෙන මෙතනින් එහාට වාගේ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න වාර්තාවක් තියලා ජයග්‍රහණය කරවන්න ඔයාලේ පටන් ගන්න ඕන. හරි. එහෙනම් එතකොට මේ වෙද්දි මනාප සටහන 25,000 සීමාවේ තියෙන්නේ. මොනරාගලට අපි විනාඩි 20ක් දෙනවා. ඒ දුන්නාට පස්සේ මං හිතනවා මේ මනාප සටහන දිස්ත්‍රික්ක දෙකෙන් එකතු වෙලා මේ විනාඩි 20 ඉවර වෙද්දි 50,000 සීමාව පහු කරාවි කියලා. අපි බලමුද මොකද කියන්නේ. රයිට්. අනුරාධපුරයයි මොනරාගලයි පුළුවන් නම් හෙල්ලිලා යන්න කමෙන්ට් වැස්සක් දෙන්න ඕන, මනාප වැස්සක් දෙන්න ඕන. මේක මගෙන් අභියෝගයක්. මේ විනාඩි 20 ඇතුලේ පුළුවන් නම් මේ ප්‍රතිඵල සටහන ඩබල් කරලා පෙන්වන්න ඕනේ. රයිට්. එහෙනම් මෙන්න අපි වැඩේ බාර දෙනවා. අපේ මොනරාගල දිස්ත්‍රික්කයට මොනරාගල ගෑනු ළමයි ටික Facebook account අලුතෙන් හදාගෙන මනාපේ පළ කරන්න පටන් ගත්ත කියලා පොඩි ආරංචියක් ආවා. ඒ කවුද කියලා තව පොඩි වෙලාවකින් මම හොයලා බලන්නම්. තරු පොඩ්ඩක් ඔය අයියාගේ ළඟට ඇවිල්ලා. හරිද? මේ අයියාගේ පැත්තට මනාප ටිකක් වැඩිපුර අරන් දෙන්න ඕනේ. හරිද? රයිට්. ඕකේ. මං කියන්නේ ශාන්ත නැත්තම් තරුට හරි මනාපයක් දීලා යන්නකෝ මේ පැත්තේ. මෙන්න එන වැඩේ පටන් ගන්නවා. මොනරාගල DJ ශාන්.

තවත් හරියට විනාඩි 10ක කාලයක් විතරයි තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ. මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එකේ මනාප සංඛ්‍යාව 30,000 සීමාව පහු කරනවා. මං කියපු පුළුවන් නම් මේක 50,000 කරලා පෙන්වන්න කියලානේ මේ ටයිම් එක ඇතුළේනේ. හරිද? මොනරාගලට බැරි වෙන්න විදියන්නේ අනුරාධපුරේනුත් වැඩේ අතාරින්නේ නැහැනේනේ. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. දවෙන්ද පරතරයකට මනාප සංඛ්‍යාව යනවා. අපි බලමු තව පොඩ්ඩකින් කොහොමද රිසල්ට් එක කියලා.

0: winner of this week, DJ Sean.
1: මොනරාගල
2: ජනතාවගේ විශ්වාසය දිනු ගුණසිරි හෝටලෙන් උදෑසන දහවල් ආහාර නැවුම් බේකරි නිෂ්පාදන ෂෝටීට්ස් ෆ්‍රයිඩ් රයිස් කොත්තු ඇතුළු රසපිරි ආහාර වර්ග ඔබට ලබා ගත හැකි ගුණසිරි හෝටලයේ බස් නැවතුම්පළ ඉදිරිපිට මොනරාගල 071-823-5900
3: වානි ගෘහභාණ්ඩ නිෂ්පාදනය අලවිය සහ අලුත් වැඩියාවේ ප්‍රමුඛයෝ ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල වානි අල්මාරි කැබිනට් ඔෆිස් කබඩ් මේස පොත්රාක්ක කබඩ් ඇතුළු උසස්ම අමුද්‍රව්‍ය යොදා සකස් කළ වානි නිෂ්පාදන රැසක් ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල 077-24-89-02
4: මොනරාගලින් සෝභා ස්වභාවික අඹ දෙවුල් මිශ්‍ර පළතුරු බීම සහ ගැස්රයිටිස් සඳහාම සකස් කළ සෝභා කෝමාරිකා ඖෂධීය පානය පිරිසිදුයි සෞඛ්‍යාරක්ෂිතයි කෘතිම රසකාරක අඩංගු නැත සොබා ශමිත් ලංකා ෆ්‍රුට් ප්‍රොඩක්ට් නක්කල මොනරාගල 077-80-20-903
5: මොනරාගල DKS ගෲප් වෙතින් ඔබේ නිවසට වැඩබිමට අවශ්‍ය හාඩ්වෙයා මැෂින් පවර් ටූල් බාත්රූම් එක්සසරිස් ඇතුළු විශ්වාසදායී බ්‍රෑන්ඩ් එකම තැනකින් තරඟකාරී මිලකට ඔබේ විශ්වාසවන්ත සහකරු DKS ගෲප් නක්කල මොනරාගල 077-495-2030

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: Net FM DJ Night.

Right, Vilaver Red, Dhayai Vinadi Panas Pahai. Net FM DJ Night Face to Face Attack Show. Pratipala Atishaya Unusum and Min Hilayana Vilaver Kitamai Mammy last week. Ne, Sishanikapoda Kanuradu Puripata Taraginayana. Mehemai, Mebedi, Mangwati Kiwani. පැයකාලකදී ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න හිතාගන්න බැරි විදිහේ අති දැවැන්ත ප්‍රතිඵල වෙනසකට ලක් වෙලා තියෙනවා. හරිද? පටන් ගත්ත විදිහ නෙමෙයි හිතාගන්න බැරි විදිහේ ප්‍රතිඵල වෙනසකට ලක් වෙලා තිනවා මේ ගෙවිච්ච විනාඩි 30ක පමණ කාල සීමාව ඇතුලේ. හැබැයි දැන් මෙතනින් එහාට අපි පටන් ගන්නේ අතිශය තීරණාත්මක අවසාන පැය. වෙනදට අපි 11යි විනාඩි 30 වෙද්දී වට ප්‍රතිඵල නිකුත් කරන්න මනාප පළ කිරීමේ අවස්ථාව නතර කරත් අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නවා 11යි විනාඩි 30න් පස්සේ තවත් මිනිත්තු 15ක්. ඒ කියන්නේ 11යි විනාඩි 45 වෙනකම් වාට මේ දෙදෙනා වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මනාප පළ කරන්න අවස්ථාව තියෙනවා. මම මේ ආයෙත් කියන්නේ දැන් ප්‍රතිඵල ඔයා දැන් මනාප සටහන් කරනකොට තරඟකරුවන් දෙදෙනාගේ පැත්තෙන්ම වෙච්ච පොඩි අඩුපාඩුවක් මේක. හොඳට අහගෙන ඉන්න බලාගෙන ඉන්න කට්ටිය දැන් ඔයාගේ එක කමෙන්ට් එකක්නේ එක මනාපයක් වෙන්නේ. එතකොට එක්කෙනෙක්ට ඇති තරම් කමෙන්ට් කරන්න පුළුවන්. හරිද? හැබැයි ඒ වුණාට අපි හිතමුකෝ දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කියලා එක කමෙන්ට් එකට වචන 100ක් විතර දාලා ඉවුවයි කියලා ඒක මනාප 100ක් විතර ගණනය වෙන්නේ නැහැ. එක එක මනාපය. ඒ නිසා එක කමෙන්ට් එකක් එක මනාපයයි. එතකොට ඔයාට පුළුවන් අන්ලිමිටඩ් කමෙන්ට් කරන්න ඕන තරම් කමෙන්ට් කරන්න පුළුවන්. හරි, ඒ නිසා වැඩේ පටලව ගන්න එපා. මේ වෙද්දි මනාප පරතරය අති දැවැන්ත විදිහට වෙනසකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දිස්ත්‍රික්කයේ මොකද්ද කියලා කියන්නේ මං කියන්නේ ඔයා වැඩේ අතාරින්න එපා. මේ පැය ඇති මේ ප්‍රතිඵලය යලිට් වෙනස් කරන්න ඔයා බලාගෙන ඉන්නේ ලංකාවේ කොහෙන් වුණත් ඔයාගේ මනාපේ අනුරාධපුර දිස්ත්‍රික්කයට නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඩීජේ ෆ්ලෑෂ් කියලා ඔයාට කමෙන්ට් කරන්න පුළුවන්. ඔයාගේ මනාපේ මොනරාගලට නම් ඩීජේ ෂාන් මොනරාගල කියලා ඔයාට කමෙන්ට් කරන්න පුළුවන්. ඔයාගේ මනාපය කොයි විදිහට එව්වත් හරිද අද දවසේදී ප්‍රතිඵලය වෙනස් කරන්න හැකියාව තියෙන්නේ මේ පැය ඇතුලේ තමයි. ඉතින් ඒ නිසා අර මං කලින් කිව්වා වගේ දැන් වේයන්ගුඩට මංජුණන් රුවන්වැල්ලට රසල්ලේ ෆුඩ් තමයි. අද දවසේදී අපිට අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ නැත් FM DJ Night වෙනුවෙන් රසල්ලේ ෆුඩ් ප්‍රොඩක්ට් ආයතනය. රසල්ලේ ෆුඩ් ප්‍රොඩක්ට් ආයතනයේ දිලන්ත මහත්මයා ප්‍රධාන කළමනාකාරීත්වයේ සියලුම දෙනා ඇතුළු මේ වෙලාවේ නැත් FM Facebook පිටු ඔස්සේ මේ වැඩේ සජීවීව බලාගෙන ඉන්න කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාව ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් අපි යන්න හදන්නේ මේ පැත්තෙන් වැඩේ පටන් ගන්න. හරිද? විනාඩි 20ක් හම්බ වෙනවා. මම මෙතන විනාඩි 2ක් යනකම් ඉන්නේ. 11 වුණාම අපිට ලේසි 11 විනාඩි 20 වෙනකම් ගන්න පුළුවන්. හරිද? රයිට්. ඕකේ. ෆ්ලෑෂ් මෙහෙමයි. දැනට මං කියවනේ මනාප සටහන 35000 සීමාවේ තියෙන්නේ. අනුරාධපුරයේ කොල්ලෝ කෙල්ලෝ කියලා කියන්නේ ෆ්ලෑෂ්ට මාර ආදරේ. හරිද? සමහර කට්ටිය මේ ලයිව් එක ෂෙයා කරලා සමහර කට්ටියගේ account එකත් පොඩ්ඩක් පොඩි පොඩි අකරතැබ්බෝ වලට පත් වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අපේ ශාන්ගෙත් එහෙමයි. හරිද? හැබැයි මේ වැඩේ හිමයි කියලා අතහරින්න බෑ අපිට. මොකද net fm dj night face to face attack show එකේ මේ තරඟකරුවන් දෙදෙනා real වැඩෝ දෙන්නේ. එතකොට ඉස්සරහට array යන්න හැකියාව තියෙන account 10ක් හදාගෙන හරි වාට තමයි. හරිද? ඉතින් ඒ නිසා අනුරාධපුරයෙන් වැඩේ මේ වෙලාවේ අතට අරගෙන මේ විනාඩි 20 blast එකක් කරන්න ඕන. මොකද කියන්නේ පුළුවන්ද? මං අර අභියෝගයක් දුන්නානේ මුලදීම පුළුවන් නම් ගිය සතියේ වාර්තාව කඩලා පෙන්නන්න කියලා. මේ පැය ඇතුලේ පුළුවන් වෙන්න ඕන. මොකද මේ අන්තිම මිනිත්තු 60 තමයි සියල්ල වෙනස් කරන මිනිත්තු 60 බවට පත් වෙන්නේ. ඊළඟ වටේ සුදුසුකම් ලබන්නේ කවුද? ඊට පස්සේ බෝනස් අවස්ථාව සඳහා වරම හිමි කරගන්නේ කවුද? මේ සියල්ල තීරණය වෙන්නේ මේ පැය ඇතුලේ. හරියටම වැඩේ පටන් ගන්න හදන්නේ මෙන්න රෑ 11යි තප්පර 4යි 3යි 2යි 1යි. මෙන්න DJ Flash.

රයිට් මේවෙදදි මනාප සංඛ්‍යාව 46 සීමාවට ආසන්න වෙලා තියෙනවා. මම ඔයාලට කියුවානේ මෙතනින් එහාට වර්තින්නේ වාර්තාවක් බිඳින්න. ගිය සතියේ 69,000 සීමාව ඔයාලට බිඳින්න මෙතනින් එහාට හැකියාව තියෙනවා. කමෙන්ට් කරන වේගය වැඩි කරොත් ඔයාලට පුළුවන් වාර්තාවක් තියලා මේ සතියේ ජයග්‍රහකයා බිහි කරන්න.

මනාප සංඛ්‍යාව 4400 සීමා පහු කරලා තව මනාප 20000ක් ගත්තොත් මේ විනාඩි 30 ඇතුලේ ඔයාට වාර්තාවක් තියන්න පුළුවන් බැඩේ අතාරින්න එපා.

0: වැඩේ සැපටම යනකොට අපි මොනරාගල දිස්ත්‍රික්කයට අවසාන විනාඩි 20 අභියෝගය බාර දෙන්න හදන්නේ. රයිට්, සද්ද පොඩ්ඩක් කායි වැඩි වෙලා තිනෝ කාගේරි ෆෝන් එක චුට්ටක් අඩු කරමුද? හරි, රයිට්, ඕකේ. මෙහෙමයි වැඩේ, දැන් සැපර්ට යනකොට මනාප සටහන 42,000 සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. හරිද? හැබැයි මම ටාගට් එකක් දීලා තිනෝ ගිය සතියේ 69,000 සීමාවේ තිබ්බේ. පුළුවන් නම් මේ විනාඩි 20 ඇතුළත මේක වෙනස් කරන්න ඔයාට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා වැඩේ අතාරින්න එපා කියලා මම ඕනනම් ඔයාට දැන් කමෙන්ට් කරලා මහන්සි නම් පොඩි රෙස්ට් එකක් දෙන්නම්. හරිද? අපි විනාඩියක පොඩි රෙස්ට් එකක් අරගෙන කමර්ෂල් බ්‍රේක් එකකට ගිහිල්ලා ටගාල මේ පැත්තටම අපි ළඟට ලෑස්ති වෙලා ඉන්න මොනරාගල දිස්ත්‍රික්කයට අවසන් අභියෝගය බාර දෙන්න.
1: ඌවෙල්ලස්සේ නැවුම් මෙලකිරි වලින් සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවන ඔරියන්ට් යෝගට්, වැනිලා යෝගට්, පැණි යෝගට්, ජෙලි යෝගට්, කල්කිරි ඇතුළු වර්ග රසකින් අපේ කමයි පෝෂණයයි සමගින් ඔරියන්ට් යෝගට්, ඔරියන්ට් ඩේරිස් පුත්කලික සමාගම පිපිල 076-4495-295. මොනරාගලින් සෝභා ස්වභාවික අඹ දෙවුල් මිශ්‍ර පළතුරු බීම සහ ගැස්ට්‍රයිටිස් සඳහාම සකස් කළ සෝභා කෞමාරිකා ඖෂධීය පානය පිරිසිදුයි, සෞඛ්‍ය ආරක්ෂිතයි, කෘතිම රසකාරක අඩංගු නැත. සෝභා ශමිත් ලංකා ෆ්‍රුට් නක්කල මොනරාගල 077-8820-903.
2: වසර 30කට ආසන්න කාලයක් පුරා මොනරාගල ජනතාවගේ විශ්වාසය දිනු ගුණසිරි හෝටලෙන් උදෑසන දහවල් ආහාර, නැවුම් බේකරි නිෂ්පාදන, ෂෝටීට්ස්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුළු රසපිරි ආහාර වර්ග ඔබට ලබා ගත හැකි. ගුණසිරි හෝටලය බස් නැවතුම්පල ඉදිරිපිට මොනරාගල 071-823-5900.
3: මොනරාගල DKS ගෲප් වෙතින් ඔබේ නිවසට වැඩබිමට අවශ්‍ය හාඩ්වෙයා, මැෂින්, පවර් ටූල්, බාත්රූම් ඇක්සසරිස් ඇතුළු විශ්වාසදායි බ්‍රෑන්ඩ් එකම තැනකින් තරඟකාරී මිලකට ඔබේ විශ්වාසවන්ත සහකරු DKS ගෲප් නක්කල මොනරාගල 077-495-2030.
4: වානි ගෘහභාණ්ඩ නිෂ්පාදනය අලවිය සහ අලුත් වැඩියාවේ ප්‍රමුඛයෝ ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල. වානි අල්මාරි, කැබිනට්, ඔෆිස් කබඩ්, මේස, පොත්රාක්ක, කබඩ් ඇතුළු උසස්ම අමුද්‍රව්‍ය යොදා සකස් කළ වානි නිෂ්පාදන රැසක් ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල 077-2479-02.

0: राइट ओके अभिलाषी वाला इन एफएम डीजे नाइट फेस्टिवल रैक शो सुपर 14 तारका वाली ये जयग्राहक क्या तोरा पत कर गन अंतिम विनाडी 20ට යන්න හරිද අනුරාධපුර දිස්ත්‍රික්ක සහ මොනරාගල අතර තමයි තරඟය පැවැත්වෙන්නේ ඉතින් ඒකට මේ වෙද්දි මනාපසටහන හිතා ගන්න බැරි විදිහට ඉහළ ගිහිල්ලා තියෙනවා හැබැයි මම අභියෝගය දීලා තියෙන මං සාමාන්‍යයෙන් ওই පොඩි පොඩි දේවල් වලින් සෑහීමකට පත් වෙන කෙනෙක් නෙමෙයිනේ හරිද මම කෙලින්ම දිස්ත්‍රික්ක දෙකම අභියෝග කරලා තියෙන්නේ පුළුවන් නම් අනුරාධපුරයයි ඊට පස්සේ මොනරාගලයි එකතු වෙලා ගිය සතියේ කොළඹයි ගාල්ලයි පරාද කරලා පෙන්නන්න 69000 නේ ගත්තේ පුළුවන් නම් මේ විනාඩි 20 ඇතුලේ කමෙන්ට් සෙක්ෂන් එක ඉහළට ඔසවා තියලා පුළුවන් නම් මේ වාර්තාව කඩලා පෙන්නන්න මේක මගෙන් එන අභියෝගයක් හරිද රයිට් දැන් මොනරාගල පැත්තට ගියාම අපේ ෂාන් කියලා කියන්නේ රියල් වැඩ් එක ඉතින් එතකොට වැඩ පෙන්නන්න ගන්න හදන්නේ දැන් ඔන්න අන්තිම විනාඩි 20 රයිට් එන ලෑස්තිද ෂාන් ලෑස්තිනේ හැබැයි ඊට කලින් මම මේවට කියන්න හදන්නේ කොල්ලෙක් වුණාම උනත් රසට කැම ටිකක් හදාගන්න පුළුවන්කම තියෙන්න ඕනනේ මොනරාගල කොල්ලොන්ට කැම හදන්න පුළුවන්ද පුළුවන් හරි එතකොට දැන් නිකන් හරි මොනරාගල කොල්ල ඔක්කොටම කැම හදන්න පුළුවන් වෙලා තියද්දි දැන් ශාන්ත බෑ කියලා කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්නේ අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔය දැන් අද වැඩේ ඉවරලා යන ගමන් ඔයා ගිහිල්ලා හරිද මෙන්න මේ වැඩේ කරන්න ඔයා කතා කරන්න රසල්ලා නිෂ්පාදනයකට රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් කියලා කියන්නේ ලංකාවේ ඕනම කෑම ක්‍රසවත් කරන්න පුළුවන් නියම කුළුබඩු හරිද දැන් මෙච්චර දවසක් හදපු කෑම නිකන් රස නැහැ වගේ නම් මං කියනවට රසල්ලා නිෂ්පාදන ඔයාගේ ගෙදරට අරගෙන ඇවිල්ලා කෑම වලට එකතු කරලා බලන්නකෝ රසල්ලා 3-5 ඊට පස්සේ බැදපු 3-5 මිරිස් කුඩු ගහකුඩු ඇතුළු රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් වෙතින් ඔයාට රස රසක් මිලදී ගන්න අවස්ථාව තියෙනවා ඔයා හදන වෙනදා හදන පරිප්පුවට මං කියන්නේ දාලා බලන්නකෝ රස මේ රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් වලින් පොඩ්ඩක් කුළුබඩු ටික රසය කොහොමද කියලා බලන්න චිකන් එහෙම හදද්දි පොඩ්ඩක් දාලා බලන්න කොහොමද රසය කියලා මෙච්චර කාලයක් පාවිච්චි කරේ මොනාද කියලා හිතේ රයිට් මෙන්න මේ නම්බර් එකට කතා කරලා ඔයාලට ගෙදරටම ගෙන්න ගන්නත් අවස්ථාව තියෙනවා 0765352205 0765352205ට කතා කරලා රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් වෙතින් රුවන්වැල්ල රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් වෙතින් ඔයාලට අවශ්‍ය කරන සියලුම කුළුබඩු ද්‍රව්‍ය ගෙදරටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා ලංකාවේ කොහේ හිටියත් වැඩේ කරගන්න පුළුවන් හරි Right, okay, අපි හිතමු මෙන්න යන්න හදන්නේ මොනරාගල පැත්තට අපි බලමු මේ විනාඩි 20 ඇතුළේ මොනරාගල මොන වගේ අභියෝගයක් දීලා අන්තිම විනාඩි 20 මේ ප්‍රතිපල සටහන එහෙම පිටින්ම වෙනස් කරයිද කියලා කොල්ලලා ඇස්සි වෙලා ඉන්නවා මම කිව්වනේ මම පොදුවේ දැන් මේ අන්තිම විනාඩි 20 දෙන අභියෝගය තමයි ගිය සතියේ වාර්තාව පුළුවන් නම් අනුරාධපුරයයි මොනරාගල එකතු වෙලා කඩලා පෙන්නන්න ඕන හරිද රයිට් ඕකේ තරුල ඇස්ති නේද ඔය පැත්තෙන් views වැඩි කරලා ඕනේ හරි රයිට් ඕකේ නම් මෙන්න වැඩේ පටන් ගන්නවා 3-2-1 මෙන්න DJ Sean
1: What is it?

0: වසර 30කට ආසන්න කාලයක් පුරා මොනරාගල ජනතාවගේ විශ්වාසය දිනු ගුණසිරි හෝටලෙන් උදෑසන දහවල් ආහාර නැවුම් බේකරි නිෂ්පාදන ෂෝටිට්ස් ෆ්‍රයිඩ් රයිස් කොත්තු ඇතුළු රසපිරි ආහාර වර්ග ඔබට ලබා ගත හැකි. ගුණසිරි හෝටලය බස් නැවතුම්පළ ඉදිරිපිට මොනරාගල 071 823 5900
1: මොනරාගල DKS ගෲප් වෙතින් ඔබේ නිවසට වැඩබිමට අවශ්‍ය හાર્ඩ්වෙයාර් මැෂින් පවර් ටූල් බාත්รูම් ඇක්සසරිස් ඇතුළු විශ්වාසදායි බ්‍රෑන්ඩ් එකම තැනකින් තරඟකාරී මිලකට ඔබේ විශ්වාස සවන්ත සහකරු DKS ගෲප් නක්කල මොනරාගල 077 495 2030
2: ඌවෙල්ලස්සේ නැවුම් මෙලකිරි වලින් සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවන ඔරියන්ට් යෝගට් වැනිලා යෝගට් පැණි යෝගට් ජෙලි යෝගට් කල්කිරි ඇතුළු වර්ග රසකින් අපේ කමයි පෝෂණයයි සමගින් ඔරියන්ට් යෝගට් ඔරියන්ට් ඩේරිස් පුත්කලික සමාගම පිපිලා 076 4 495 2095
3: වානි ගෘහ භාණ්ඩ නිෂ්පාදනය අලවිය සහ අලුත් වැඩියාවේ ප්‍රමුඛයෝ ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල වානි අල්මාරි කැබිනට් ඔෆිස් කබඩ් මේස පොත්රාක්ක කබඩ් ඇතුළු උසස්ම අමුද්‍රව්‍ය යොදා සකස් කළ වානි නිෂ්පාදන රසක් ජනිත් ස්ටිල් ෆර්නිචර් නක්කල මොනරාගල 077 24 89 2
2: මොනරාගලින් සෝභා ස්වභාවික අඹ දෙවුල් මිශ්‍ර පළතුරු බීම සහ ගැස්ට්‍රයිටිස් සඳහාම සකස් කළ සෝභා කෞමාරිකා ඖෂධීය පානය පිරිසිදුයි සෞඛ්‍ය ආරක්ෂිතයි කෘතිම රසකාරක අඩංගු නැත සෝභා ශමිත් ලංකා ෆ්‍රුට් ප්‍රොඩක්ට් නක්කල මොනරාගල 077 80 20 903

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: NetFM DJ Night Face to Face Attack Show Super 14
2: නෑ මන් දැන් ආවේ රිසල්ට් එක කියන්න නෙමෙයි රිසල්ට් එක කියන්න අද අපිට තව ටික වෙලාවක් තියෙනවා මොකද මං ඔයාලට ටිකක් අද වැඩිපුර chance එක දෙනවා කියලා කිව්වනේ නේද ඔයාගේ හිතේ ඉන්න කෙනාව ජයග්‍රහණය කරවන්න ඉතින් එතකොට දෙන්නත් එක පොඩි සජීවී අභියෝගයකට යන්න හදන්නේ දෙන්නට back to back session එකකට මම වෙලාව අරන් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ හැබැයි ඊට කලින් මතක් කරන්න ඕන අද දවසේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපේ DJ Flash ආවා ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපේ DJ Shaan ආවා ලබන සිකුරාදාව කුරුණෑගල සහ නුවර අතර තමයි තරඟේ පැවැත්වෙන්නේ කුරුණෑගලෙන් අපේ ෂේනු බීට්ස් එනවා ඒ වගේම තමයි නුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් නුවර නියෝජනය කරමින් DJ නිරා එනවා හරිද රියල් වැඩෝ දෙන්නේ ඉතින් ඒ නිසා ලබන සිකුරාදාවේ ලෑස්ති වෙලා ඉන්න කුරුණෑගලයි නුවරයි හෙල්ලෙන්න යන්නේ හරිද රයිට් මෙතනින් එහාට බ්‍රදර්ස් ඔයාලට අපි දෙනවා සජීවීව දෙන්න බෑක් ටු බෑක් ප්ලේ කරන්න ඕනේ අපි අතරතුර රිසල්ට් එක කියන් ලෑස්ති වෙලා ඉන්නවා මංජු වගේම ඔයත් වාගේ කෑම එක රසට හදා ගන්න නම් ඔයා අරගන්න ඕනේ එකම නිෂ්පාදනය තමයි රසාලය නිෂ්පාදන කියලා කියන්නේ 3-5 ලෝකයේ අංක 1 රජ්ජුරුව තමයි රසාලය නිෂ්පාදන. අද දවසේ දිනේත FM DJ Night වෙනුවෙන් අනුග්‍රහක දායකත්වයෙන් ලබා දෙන්නේ රසාලය කුළුබඩු. ඉතින් එතකොට රසාලය ෆෘට් ප්‍රොඩක්ට් හරහා ඔයාගේ ගෙදර කෑම වේල රසවත් කරන්න ඔයාට අවශ්‍ය කරන 3-5 මිරිස් කුඩු කහ කුඩු මේ සියල්ල ඔයාට කුළුබඩු නිෂ්පාදන මිලදී ගන්න හැකියාව තියෙනවා 0.75 35 20.25 0.75 35 20.25 අංකයට කතා කරලා ඔයාට ගෙදරටම ඕඩර් කරගන්න පුළුවන්. හරිද? මං කියන්නේ රසල්ලා දාලා හරි රසට කැම ටිකක් හදාගෙන කන්න තියනවා නම් ඒක වාසනාවක් නේ. අන්න ඒ නිසා ඔයා මේ chance එක miss කරගන්න එපා. ඒක න මතක් කරලා අපි flash කිපතින් වැඩේ පටන් ගමුද? මෙතනින් එහාට unlimited dot comment කරගෙන යන්න පුළුවන්. මෙන්න වැඩේ බාර දෙනවා DJ Flash 3 2 1.

0: වෙලාව හරියටම 11:55 අපි ප්‍රතිපලය ප්‍රකාශයට පත් කරන්නටයි දැන් සූදානම් වෙන්නේ. තරඟකරුවන් දෙදෙනාම ඉන්න මගේ පැත්තට. ඊට පස්සේ තරඟකරුවන් දෙදෙනා එක අපේ තරු ඔයත් එන්නකො මේ පැත්තට. එන්න. ඊට පස්සේ මංජු වාත් එන්නකො. මේ අඟුල මංජු මෙන්න. හරිද රයිට් ඕකේ. මුලින්ම මම අහන්න කැමති අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ DJ ෆ්ලෑෂ් මොකද හිතන්නේ මේ ලැබුණු අවස්ථාව ගැන, සෙකන්ඩ් රවුන්ඩ් එක ගැන මොකද හිතෙන්නේ? පොඩ්ඩක් පාත්තල කතා කරමු. මම ඔච්චර උස නැහැ.
1: ඇත්තටම සතුටුයි.
0: හා
1: හොඳ වැඩක්. දෙවෙනි අවස්ථාව ලැබිච්ච එක ගැන සතුටුයි මට. හොඳ වැඩක්.
0: මෙතනින් එහාට
1: සම්බන්ධ වෙන්න තව දැන් මේක පළවෙනි වටේනේ.
0: අනිවාර්යයෙන්ම
1: දෙවෙනි වටේත් තියෙනවා.
0: සීසන් 2 වෙනවා.
1: ලංකාවේ වටේ ගොඩාක් DJs ඉන්නවා. බලන්න ඉන්න මගේ යාළුවොත් ඉන්නවා. ඒගොල්ලොන්ට තීදි වලට සම්බන්ධ වෙන්න කියන්න මේ හොඳ අවස්ථාවක් ලැබිච්ච එක.
0: මම මේ නිකන් අහන්නේ දැන් net fm dj night face to face attack show එකට සම්බන්ධ වුණාට පස්සේ එතනින් එහාට දැන් ඒ වෙනකන් ඔයා DJ play කරානේ. එතනින් එහාට ඇත්තටම ඔයාගේ ජීවිතේ වෙනසක් වුණාද?
1: ඔව් වෙනසක් වුණා.
0: ඒ කියන්නේ කලින්ට වඩා තැනකට ආව කියලා දැනෙනවා.
1: මගේ මේ social media තියෙන account ලි ප්‍රධානම පාවිච්චි කරන facebook එකේ මට followers ලා වැඩි වෙලා තියෙනවා. එතකොට වැඩි වෙලා තියෙනවා. මම අනුරාධපුර දිස්ත්‍රික්ක වුණාට ඉන්නේ දඹුල්ලේ බවුන්ඩරියේ. එතකොට දඹුල්ලට මෙහෙන් එන ගොඩක් කම්පැනි පාටිස් තියෙනවා. එතකොට ඒ වගේ කට්ටිය net fm එක අහලා ඔයාද මේ කියලා අඳුරන ඒගොල්ලෝ සතුට වෙනවා. එතකොට මේ අර මම හදාගත්ත මේ බ්‍රෑන්ඩ් නේම් එක අප් කරන්න මේ වැඩසටහනින් හොඳ සපෝට් එකක් හම්බලා තියෙනවා.
0: සහ මේ වැඩේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා බැහැලා බොක්කෙම්ම කරපු කොල්ලෙක්. හරිද? ඒ නිසා ජය වේවා. අපි ඊට පස්සේ අපේ මොනරාගල මං හිතන්නේ වට දෙකේම වෙලාවටම ආපු කොල්ලෙක් නේ. අදත් වෙලාවටම ආව නේද? රයිට් ඕකේ. ඇත්තටම කියන්නේ මොකද හිතෙන්නේ අද දවස ගැන?
2: පොරස් සතුටුයි.
0: ආ.
2: එතනම කියන්න ඕන මේක මාර චාන්ස් එකක්. DJ කරන කට්ටියට හම්බෙන ලොකු චාන්ස් එකක්. මං කියන්නේ ඊළඟ වට වලට අනිත් කට්ටියටත් එන්න මේකට. ඇවිල්ලා තැනක් හදාගන්න අනිවාර්යෙන් ලංකාවේ ගේමක් ගහන්න පුළුවන්.
0: Facebook එකේ නැතුව හරිද? අද ෂාන් අයියාට කමෙන්ට් කරන්න ඕන කියලා account එකක් හදාගත්ත නංගි කවුද?
2: නම නම් දන්නේ
0: නැහැ. මං නම හොයන්නේ නැද්ද? මං කියන්නද නම?
2: ආ කියන්න.
0: නම මොකද්ද මචං? රයිට් හෝම් කොහොමද ගන්නේ? වැඩේ වෙනවනම් එච්චරයි නේ, සතුරු වෙන්නේ නේද? රයිට් ඕකේ මොකද හිතෙන්නේ එතකොට support කරන කට්ටියට අද ලැබුණ මේ ආදරය ගැන?
2: ඇත්තටම ගොඩක් support එකක් හම්බුණා හැමෝගෙම. ඒ හැමෝටම ගොඩක් thank you.
0: රයිට් ඕකේ. හරි, අපි ලෑස්ති වෙන්නේ ප්‍රතිපලය ප්‍රකාශයට පත් කරන්න පොඩ්ඩ එහාට යන්නකෝ. හරිද? රයිට්, දෙන්නම රියල් වැඩෝ. හරියටම 11:57 අපි ලෑස්ති වෙන්නේ ප්‍රතිපලය ප්‍රකාශයට පත් කරන්න. 11:45 දක්වා තමයි අපි ඔයාට අවස්ථාව දුන්නේ අද දවසේදී මනාප පළ කරන්න. එතකොට මේ වෙද්දි මනාප සංඛ්‍යාව ඉහළ ගිහිල්ලා තිනා. හැබැයි 11:45 වෙනකොට මනාප සංඛ්‍යාව 50,397 සීමාවේ තමයි තිබ්බේ. පොඩ්ඩක් මෙහෙට එන්න, ඔච්චර හෙට යන්න එපා, කැමරාවට පේන්නේ නැහැ නේද? මාව විතරයි වෙන්නේ, පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. රයිට්. එතකොට ඒ අනුව 11:45 වන විට මනාප සටහනේ මනාප 32,047ක් ලබා ගනිමින් ජයග්‍රහකයා බිහි වෙනවා. දෙවැනියා මනාප 15,499යි ලබාගෙන තියෙන්නේ. මේ තරගකරුවන් දෙදෙනා අතරින් අද දවසේදී මනාප 32,047ක් ලබා ගනිමින් ජයග්‍රහණ හිමි කරගන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ DJ ෂාන්. රයිට් ඕකේ. ඊළඟ තරඟ වටය සඳහා DJ ෂාන් අපේ උණුසුම් සුබපැතුම් එක්ක ඊළඟ වටය සඳහා ඔබට අවස්ථාව ලැබෙනවා. රයිට්, DJ ෆ්ලෑෂ් බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. මම හිතන්නේ වැඩේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා කැම්පේන් එක නියමටම කරලා මහන්සි වුණාද. මම හිතන්නේ අනුරාධපුරේට ගොඩක් වැස්ස දවසක්. ඊට පස්සේ හැබැයි ඒත් යාළුවෝ සෑහෙන සපෝට් එකක් දුන්නා පුළුවන් උපරිමය. ඒ නිසා අපි මෙතනින් එහාට ගමන නතර කරන්නේ. මෙතනින් එහාට net fm එකම අපි ගමනක් යනවා නේද? රයිට්. ඒ නිසාම අපි ලබන සිකුරාදා වේ මේ වගේම දවන්ත වැඩසටහනක් අරගෙන එන බලාපොරොත්තුවෙන් අති උත්කර්ෂවත් උණුසුම් තරගයක් අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්න තමයි ලෑස්ති වෙන්නේ. net fm ඉහළ කළමනාකාරීත්වය ප්‍රධාන මේ වැඩේට සපෝට් එක දෙන හැමෝටම බොහොම ස්තුතියි. අපි හම්බෙමු ලබන සිකුරාදා වේ. එතකන් පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම DJ අසා. ගුඩ් නයිට්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නිත්‍යෆෙම් පිරිත් මණ්ඩපය. සුම්යාමයේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM Spirit Mandapil අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනි, සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා, කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ශීර්ෂාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Firit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් විඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

තෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.